0: ரேடியோ ITN ராட்டட வக கேன ரேடியோ
1: இப்ப மனோதுனே தஷம் பயங்கான உத்தராயன் தஷம் மகத்தை லக்கண்ட ஹாகினி இன்ன வில உதே பகை வினாடி 56යි
2: மோட்டர் சைக்கிள் லோவே பிரலிகாரையா டிவிஎஸ் லங்காவேதி நவீன தாக்ஷணினா இயலம இந்தன காரியக்ஷமதாவின் நிபதவன டிவிஎஸ் எக்ஸ்எல் 100 டிவி டியூட்டி நவீன உபாண்க சைத மோட்டர் சைக்கிளைய பொக்கட் எக்கட தனின நெதிவ பட்ஜெட் எக்கட செட் வின கமனட்ட வெடட டிவிஎஸ் எக்ஸ்எல் 100 டிவி டியூட்டி மோட்டர் சைக்கிளைய பெதலம பலன்ன டிவிஎஸ் எக்ஸ்எல் 100 டிவி டியூட்டி மோட்டர் சைக்கிளைய வெடிம துரதுவன லங்காவே மோட்டர் பைசிக்கிளே டிவிஎஸ் எக்ஸ்எல் 100
3: දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
5: අපි සොයන්නේ නුඹේ හඬයි
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
4: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
6: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
7: Jeevitha Dinamnata Positive Vibes with Charmy
8: Aibowan Subhadavasak අපි ගොඩක් වෙලාවට කරන ලොකුම වැරද්දක් තමයි ජීවිතේ ලැබෙන දේවල් ගැන සතුට වෙනවා වෙනුවට හැම වෙලේම පුංචි පුංචි දේවල් වලටත් පැමිණිලි කරමින් දුක් වෙන එක. අනේ මට මේක නැහැ, අරක හරියට නැහැ, මගේ ජීවිතේ විතරයි අමාරු කියලා අපි හැමදාම අනුන්ට හරි අපේම ඉරණමට හරි දොස් කියනවා. ඉස්සර කාලෙක හැම දෙයකටම මේ විදිහටම දොස් කියන අමාරුකම් වලදී හැමෝටම පැමිණිලි කරන එක්තරා තරණයක් හිටියා. කෑම වේල රස නැහැ, කාලගුණය හොඳටම අවුල්, බස් එක පරක්කුයි වගේ පුංචි දෙයටත් එයා මහ හයියෙන් කෑ ගැහුවා. දවසක් එයා ගමේ හිටපු නෝනාක් අර වැඩිහිටියෙක් ළඟට ගිහිල්ලා තමන්ගේ දුක් ගැනවිලි ටික දිගහැරියා. වැඩිහිටියා කිසිම කෝපයකින් තොරව සවන් දීලා එයාගේ අතට හිස් කෝපයක් දීලා කිව්වා, "පුතේ, ගිහිල්ලා මේකේ වතුර පුරවගෙන එන්න" කියලා. තරුණයා ගිහිල්ලා වතුර පුරවගෙන ආවහම වැඩිහිටියා කිව්වා, "දැන් මේකට අලු ටිකක් දාලා කලවම් කරන්න" කියලා. තරුණයා ඒ විදිහටම කළා. එතකොට අර පිරිසිදු වතුර ටික සම්පූර්ණයෙන්ම කිලුටු වෙලා බීමට නුසුදුසු තත්ත්වයට පත් වුණා. වැඩිහිටියා ඇහුවා, "දැන් ඔයාට මේ වතුර බොන්න පුළුවන්ද" කියලා. තරුණයා කිව්වා, "පිස්සුද, මේක බොන්න බෑ, සම්පූර්ණයෙන්ම කිලුටු වෙලානේ" කියලා. එතකොට වැඩිහිටි පුද්ගලයා හිනා වෙලා කිව්වා, "ඔන්න ඔය වතුර කෝපේ වගේ තමයි ඔයාගේ හිතත්. ඔයා හැමතිස්සම පැමිණිලි කර කර අනුන්ට දොස් කියකිය ජීවත් වෙනකොට ඔබේ හිතට එකතු වෙන්නේ අර අලු වගේ කිලුටු සිතුවිලි සහ ඍණාත්මක බලවේග විතරයි. ඒකෙන් ඔයාගේ මුළු ජීවිතේම අඳුර වෙලා ලස්සන දේවල් දකින්න තින හැකියාව නැති වෙලා යනවා. පැමිණිලි කිරීමෙන් ප්‍රශ්න කොයිම වෙලාවකවත් විසඳෙන්නේ නැහැ. ඒ වෙනුවට වෙන්නේ ඔබේම සතුට නැති වෙන එක විතරයි. මතක තියාගන්න. හැම දෙයකටම පැමිණිලි කරන එකෙන් ඔබේ සතුට සහ මනස විනාශ වෙනවා හැර වෙනත් කිසිම හොඳ දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අනිත් අයට හරි වාසනාවට හරි දොස් කියනවා වෙනුවට ඔබට ලැබුණු දේ අගය කරන්න පුරුදු වෙන්න. ජීවිතය දිහා ධනාත්මකව බලන්න පටන් ගත දවසට ඔබේ දැන් තියෙන ප්‍රශ්නවල ස්වභාවය පවා වෙනස් වෙන්න පටන් ගනීවි. අදම ඒ පුරුද්ද වෙනස් කරගන්න උත්සාහවන්ත වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
7: ජීවිතය දිනන්නට
8: Positive Vibes with Charmy.

0: ආයිබෝන් සුබම සුබෝදෑසනක් වාසනාවන්ත ජයග්‍රහී දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට. අද සැප්තැම්බර් මාසයේ 21 වෙනිදා සඳුදා දවස තවත් ජයග්‍රහී සතියක් මේ විදිහට ආරම්භ කරන්නයි අපි සූදානම් වෙන්නේ. අදත් අපි සූදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ්බඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශය ගෙන එන තොරතුරු ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරලා තියෙනවා. අයවැයෙන් බදු සහන ප්‍රාග්ධන වියදම් වලට බිලියන 2000ක් ඔක්තෝබරයේ තෙල් මිලටත් සහන ආධාරයක් පොලිසියට විද්‍යාපීඨ ගුරුවරුන්ගේ දීමනාව දෙගුණ කරනවා කියලත් සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම 121,000ක් අලුතෙන් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා කියලත් ජනපති වැලිගම අකුරැස්ස රැස්වීම වලදී කියයි කියලයි අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට සටහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත එහෙම සඳහන් කරනකොට ලංකාදීප පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරනවා. ජනපතිගෙන් ඉඟියක් එන අයවැයෙන් බදු නිදහසක් තෙල් මිලටත් සහනයක් පොලිස් දීමනා වැඩි කරයි කියලයි සඳහන් වෙන්නේ. දිවයින පුවත්පතත් අද සඳහන් කරනවා දැන් නීතියට උඩින් කවුරුත්ම නැහැ, හැම දෙනාම නීතිය ඉදිරියේ සමානයි, ජනපති අකුරැස්ස ජන රැලියේදී කියයි අද සමන් උපුල් පිණිදියයි වාර්තාව අරගෙන දිවයිනට මේ සම්බන්ධයෙන්. ඩෙල් නිවුස් පුවත්පත තද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. Tax benefits and welfare schemes from budget 2027. Fuel subsidy will continue despite surge. Education reforms will continue with grade 6. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතවයි දිනමින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙන්නේ. උපාලි කරුණාරත්න, වජිර පූජිත ගුණවර්ධන සහ විජිත සල්ගාදු අරගෙනනවාද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු. දැනට පවතින ඇතැම් බදු බර එළඹෙන අයවැය මගින් අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දෙන බවත්, ඔක්තෝබර් මාසයේදී තෙල් මිල සංශෝධනය සම්බන්ධයෙන් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා කියලයි අද දිනමින පුවත්පතේ සටහන. අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන මෙන් සංවිධාන කරන ජන රැලි මාලාවේ අකුරැස්ස සහ වැලිගම වැවති ජන රැලි අමතමින් ජනාධිපතිවරයා ඊයේ මේ බව අවධාරණය කළා. ඉදිරි අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2000ක මුදලක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව අනාවරණය කළ ජනාධිපතිවරයා මෙය මෙරට ඉතිහාසයේ වසරක් තුල ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් වූ ඉහළම මුදල බවයි සඳහන් කළේ කියලා තමයි අද දිනවින පුවත්පතේ සටහන. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් ලක්කන ප්‍රවෘත්ති අංශය තොරතුරු සටහන් කළා තියෙනවා. පැරණි දූෂිත ක්‍රමවේදය තුරන් කරන විට බෙදුණු දූෂිත කණ්ඩායම් නැවත එක්වන්නේ නව ක්‍රමවේදය ඔස්සේ ඔවුන්ට විශාල ගැටලුවක් වී ඇති හේයින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා. ගම් නියම් ගම් පුරා විහිදුණු එකම ජනතා ව්‍යාපාරය ජාතික ජන බලවේගය බවයි ජනාධිපතිවරයා හිදී ප්‍රකාශ කළේ. ඒ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි යන ජන රැලි මාලාවේ අකුරැස්ස ජන රැලියට එක් වෙමින්
1: ජනතාවගේ අභිලාෂයක් තිබුණා වංචාවෙන් දූෂණයෙන් තොර පාලනයක් සහ වංචනිකයන්ට දඬුවම් දීමේ පාලනයක් අවශ්‍ය නැද්ද?
2: හැබැයි ඒක සරලව කරන්න බෑ.
1: ඒක කරන්න යනකොට මොකද වෙන්නේ? ඒක කරන්න යනකොට එකක් වංචාව දූෂණයට ඇබ්බැහිවුණු කණ්ඩායම් එකට විරුද්ධ වෙනවා. ඒ වගේම වංචාවේ දූෂණයේ යෙදුණු කණ්ඩායම් ඒකට විරුද්ධ වෙනවා. විරුද්ධ වෙලා කියන මොකද්ද? ඒගොල්ලෝ කියලා මම දැක්ක වේදිකාවේ. ඒගොල්ලෝ අතර තියෙන වෙනස්කම් ඔක්කොම පැත්තකින් තියන්න ඕන. පැත්තකින් තියලා නයි, මුගටි, පොලොංගු ඔක්කොම එකතු වෙන්න ඕන මුං එලවන්න. ඒක එන්නේ කොහොමද? අර පරිවර්තනය කරනකොට. මීට කලින් හැමදාමත් දූෂිතයට දඬුවම් දීම පිළිබඳ කතන්දරයක් විතරයි. හැබැයි දැන් මොකද වෙන්නේ? කතන්දරයට පණ ලැබෙනවා. පණ ලැබෙනකොට මොකද කරන්නේ? අන්න කියනවා නයි, මුගටි, පොලොංගු එකතු වෙන්න. තව හිටපු අමාත්‍යවරයෙක් කියනවා දූෂිතයද අපරාධකාරයද හොරාද කිකේ හොය හොය ඉන්න බෑ. අපි ඔක්කොම එකතු වෙන්න ඕන මුං එලවන්න. ඇයි? අර පරිවර්තනය ඇති කරනකොට මොකද සිද්ධ වෙන්නේ? අර පැරණි සමාජයේ විනාශකාරීත්වයට මූණ දුන්න අය එකට එකතු වෙනවා. මොකද ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන්ට නේද මේ පරිවර්තනය ඒගොල්ලන්ට විශාල හානියක් ගෙන දෙන බව.
3: ඇයි? සිංහයා කියා ගන්න කෙනාටයි
1: කොටිය කියන කෙනාට එකට වේදිකාවට එන්න බල කරන්නේ කොහොමද?
2: තව විටක එක්කෙනෙක් රටපාවා දුන්නු කෙනා කියන.
1: අනිත් කෙනා රට ආරක්ෂා කරගත්තු කෙනා කියන. මම බලාගෙන ඊයේද පෙරේදද රට පාවා දීපු කෙනාගේ කට්ටියයි රට ආරක්ෂා කරපු කට්ටියයි එකට කිවිසුම් ගහනවා.
2: මොකද ඒකේ තියෙන රහස? ඒකේ තියෙන රහස අන්තවරක්වත් නෙවෙයි. මේ පරිවර්තනය ඒගොල්ලන්ට ඔරොත්තු දෙන්නේ නෑ.
0: ආබාධ සහිත වූ වෙනත් විශේෂ අවශ්‍යතා තිබීම කිසිසේත් දරුවෙකුගේ ඉදිරි ගමනට බාධාවක් වීමට ඉඩ නොතබන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය සඳහන් කරනවා. දරුවන්ගේ සැබෑ කුසලතාවන්ට මුල්තැන ලබා දෙමින් දරුවන් වෙනුවෙන් පූර්ණ මැදිහත් වීම සිදු කරන බවයි අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ. අද මේ සම්බන්ධයෙන් ලක්හණි ප්‍රවෘත්තිංශය තොරතුරු අරගෙන එනවා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද සඳහන් කරන්නේ කියලා.
3: සියලු දෙනාටම රැකවරණය දෙන, සියලු දෙනාටම ආදරය දෙන්න පුළුවන් සමාජයක් තමයි අපි ගොඩනගන්න අදහස් කරන්නේ. පොහොසත් රටක් කියන්නේ ආර්ථිකයෙන් විතරක් පොහොසත් රටක් වෙන්න බෑ. අපේ ජීවිත ලස්සන වෙන්නේ අන්න ඒ සහකම්පනය තියෙන සියලු දෙනාම පිළිගන්න පුළුවන්, සියලු දෙනාටම ගෞරවය දෙන සමාජයක් අපිට බිහි කරන්න හැකියාව ලැබුණම. ඉතින් ඒ සඳහා ඔබ සියලු දෙනාම ඇත්ත වශයෙන්ම ආදර්ශ. ඔබ සියලු දෙනා හරහා තමයි අපි ඒවා ඉගෙන ගන්නෙ. සහකම්පනය කියන දේ අපි ඉගෙන ගන්නවා. ඔබෙන් කොන්ෆිඩන්ස් කියන එක අපි ඉගෙන ගන්නවා. ඔබෙන් ධෛර්යය කියන දේ අපි ඔබෙන් ඉගෙන ගන්නවා. ඒ නිසා තමයි අපිට ඔබ සියලු දෙනාම වටින්නේ. දෙමව්පියන්ට, ඔබ බලා ගන්න අයට, ඔබට උගන්වන අයට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපිට මේ වටිනා පුද්ගලයින්, වටිනා පුරවැසියන් අපේ සමාජයට එකතු කරලා දීම ගැන කිසි කෙනෙක් අතාරින්න නැතුව අපිට එකතු වෙලා යන්න පුළුවන් ගමන, ඒකට සහයෝගය දීම පිළිබඳව මම විශේෂයෙන්ම Girl Guides Association එක ඇතුළු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා.
0: Let's move to the Daily News newspaper. Ranil Wickremesinghe unveils 20 years roadmap at UNPWC. For the more in detail, former President Ranil Wickremesinghe has presented a 20 years roadmap titled The Green Paper to the Working Committee of the United Nation Party. Ranil gen ilanga avurudu 20ට harita patrikawak. Adu Ranmali Somasiri dinaminata aragena ena me sambandhayen toroturu. අපි අවධානය යොමු කරන වැඩිදුර තොරතුරු සඳහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉදිරි අවුරුදු 20ක කාලයක් වෙනුවෙන් වූ හරිත පත්‍රිකාව නමින් වැඩපිළිවෙලක් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හෙටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවලත් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. දේශපාලන ක්ෂේත්‍රයේ රැඩිකල් වෙනස තහවුරු කිරීමට ශ්‍රී ලංකාව උදෙසා වූ පොදු දීර්ඝකාලීන ප්‍රතිපත්ති රාමුව වෙනුවෙන් කෙරෙන සාකච්ඡාමය ලේඛනයක් ලෙසයි මෙය ඉදිරිපත් කර තිබෙන්නේ. තේරවාදී ලක්ෂණ සහිත ආර්ථිකයක් මෙයින් යෝජනා කෙරෙන බවයි සඳහන් කරලා තියෙන්නේ. මාතෘකා 9ක් යටතේ විග්‍රහ කර තිබෙන මෙම හරිත පත්‍රිකාව මගින් රටේ ඉදිරි අවුරුදු 20 සඳහා වූ ආර්ථික සැලසුම් පිළිබඳව සඳහන් කර තිබෙනවා. මෙම හරිත පත්‍රිකාව සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ අභ්‍යන්තරයේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. වරෙන්තු නියෝග නොසලකා අධිකරණය මගහැරලා බැසිල්ට ඉන්ටර්පෝල් නිවේදනයක්. රජයේ මුදල් අවභාවිතය අයිතාවත්කම් පිළිබඳ නඩු අමරිකාවේ ඉන්න තැනක ලිපිනයක් දන්නේ නැහැ කියලා ද ගයන් කුමාර වීරසිංහයි දිනවිනට වාර්තාව අරගෙන එන්නේ. මෙරට විභාගවන නඩු කිහිපයක අවශ්‍ය කරන සැකකරුවෙකු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණ කටයුතු වලට මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය මූලික පියවර තබමින් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිල් නිවේදනයක් නිකුත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන ඇතුල් පිටුවල අපි අවධානය යොමු කරමු. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට සංචාරක ප්‍රවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් වෙන් කර තිබූ රුපියල් මිලියන 7.8ක මුදලක් 2014 වසරේ පැවති ඌව පළාත් සභා මැතිවරණ සමයේදී එවක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහ දේශපාලන පක්ෂයක නම සහිතව මැතිවරණ ප්‍රචාරක ටී ෂර්ට් දොළොස් දහසක් මුද්‍රණය කිරීමට නීති විරෝධී ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවක බැසිල් රාජපක්ෂ මහතා චූදිතෙක් කියලයි සඳහන් වෙන්නේ. රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වූ එම නඩු කටයුත්තට අදාළව දිගින් දිගටම අධිකරණය මග හැර සිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් දෙනෙකුත් කර තිබෙනවා කියලත් අද දීර්ඝව විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තියෙනවා දිනමින පොවත්පත මේ සම්බන්ධයෙන්. දුම්රිය වර්ජනයේ පාඩුව ඇස්තමේන්තු ගත කළා තියෙනවා. අද කෝටි පහක් කියලායි දිනමින පොවත්පතේ සටහන. මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වන රැඳී සිටින FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න උදේ 6යි විනාඩි 12යි.
4: කෝටි 8 NLB තනඩි තහනේ නතුරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබ දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබ කෝටිපතියෙක් වන්
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 15යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්මාර්ථ 4යි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් 110යි 5 50000 සහ 25

0: විසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය. සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: විලාදේ 6යි විනාඩි 17යි ඔබ නැවතත් ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින් අපේ විරාමයේ ප්‍රථමව සඳහන් කළා මේ දුම්රිය වර්ජනේ පාඩු ඇස්තමේන්තු ගත කරලා තියෙනවා කියලා කෝටි 5ක් විදිහටයි සඳහන් වෙන්නේ අද සුභාෂිනී සේනානායක සහ නිමල් රාජපක්ෂ අරගෙන එනවා දිනමිනට මේ වාර්තාව ඒකාබාධ දුම්රිය වෘත්තීය සමිතිය සඳහන 16 වෙනිදා සිට 18 වෙනිදා දක්වා ක්‍රියාත්මක කළ පැය 48ක වැඩ වර්ජනය හේතුවෙන් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 5ක පාඩුවක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. මෙම වර්ජනයේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර ආදායම අහිමිවීම වර්ජනයේ අතරතුර දුම්රිය ස්ථානවලින් 99%කම මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සහ ආසන වෙන් කිරීම සිදු නොවීම නිසා මෙම මූල්‍ය පාඩුව ප්‍රධාන වශයෙන්ම සිදු වී තිබෙනවා කියලයි වාර්තා වෙන්නේ. මේ හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහන කටයුතු අඩාල වීම, කොළඹ කොටුව ඇතුළු ප්‍රධාන දුම්රිය ස්ථාන රැසක භාණ්ඩ සහ පාර්සල් බාර ගැනීම මෙන්ම ඉන්ධන ප්‍රවාහන කටයුතුද තාවකාලිකව අත්හිටු වීමට සිදු වුණා කියලත් සඳහන් කරලා තියෙනවා. දුම්රිය වර්ජනය පැවතියද එන්ජින් රියඳුරන් නියාමකවරුන් සහ පාලකවරුන් පිරිසකගේ සහනයෙන් දිනකට කාර්යාල සහ සාමාන්‍ය ගමන් වාර 90 බැගින් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබුණා කියලත් සඳහන් කරලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ දෛනික ආදායම රුපියල් කෝටි 2කට අධික වන අතර ප්‍රවාහන බලධාරීන්ට අනුව මෙම වර්ජනය නිසා රටට සිදු වූ සමස්ත වක්‍ර ආර්ථික පාඩුව මීට වඩා ඉහළ යා හැකි බවත් මෙතෙක් සම්පූර්ණ ලාභය ගණනය කර නැති බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සටහන් කරන්නේ. දිත්වාවෙන් විනාශ වූ මාතලේ මහනුවර දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ලබන අප්‍රේල් මාසයේ වන විට දුම්රිය ධාවනය සඳහා යලි විවෘත කිරීම සැලසුම බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරන්නේ. මේ අතර මහයාව උමං මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියද අවසන් අදියරේ පවතින අතර එම මාර්ගය රතවාහන ධාවනය සඳහා නොවැම්බර් මාසයේදී විවෘත කරන බව අමාත්‍යවරයා සඳහන් කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද වැඩිදුර තොරතුරු විදිහට සඳහන් කරලා තියෙන්නේ කියලා.
1: දුම්රිය මාර්ගවල වැඩ කටයුතු දැනට ඉදි කරන්න පටන් ගන්න තිබුණා. විශේෂයෙන්ම රඹුක්කර ඉඳලා කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාව ඉඳලා නාවලපිටිය දක්වාත්, ඒ වගේම බදුල දක්වාම දුම්රිය මාර්ගයේ බොහෝ ඉදි කිරීම අවසන් කරලා කෝච්චි පටන් ගන්න තිබෙනවා. නමුත් නුවර ඉඳලා මාතලේ දක්වා තිබෙන දුම්රිය මාර්ගයේ සිද්ධලා තිබෙන විශාල නායම් ප්‍රමාණයක් තිබෙනවා. ඒකෙන් පහක් ගැන තමයි අපේ අධ්‍යක්ෂකතුමා කිව්වේ. දැනට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් මේක අධ්‍යයනය කරලා ඒගොල්ලෝ මේකට දාලාගෙන ඉංජිනේරුමය සැලසුම් ලබා දීලා තිබෙනවා. අපේ ඉලක්කය තමයි ලබන සිංහල දෙමළ අලුත් අවුරුද්දට කලින් ධාතලේ මාර්ගයේ දුම්රිය ධාවනය කරන මට්ටමට ගැනීම තමයි අපේ සැලැස්ම තිබෙන්නේ. මහයාව උමං මාර්ගයත් එක්ක පුළුල් කිරීමක් කරන විශාල පාරක් හදලා ඒකනම් අපි සැලසුම් කරපු ආකාරයටම නිශ්චිත දිනවලටම ගමන් කරමින් තිබෙනවා. නොවැම්බර් මාසය වෙනකොට මහයාව දුම්රිය පාලම සාමාන්‍ය රථවාහනයට සඳහා ඒක විවෘත කරගන්න පුළුවන්.
0: එදකම අද සඳහන් කළ දෙන සියලුම පුවත්පත්වල මේ වත්මන් රටේ පවතින කාලගුණය සම්බන්ධයෙන් අපේ වෙද ෆෝකාස්ට් විශේෂඥයන් ඒ පිළිබඳව තොරතුරු දැනගමු. දිස්ත්‍රික්ක 7කට නායෑම් රතු නිවේදන ප්‍රධාන ගංගා රැසක් පිටාර මට්ටමට කියලා අද දිනමින පුවත්පත සඳහන් කරන මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත් තොරතුරු සටහන් කළ තිනවා. බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් නිරිත දිගට වැසි වැඩි වෙයි. දිස්ත්‍රික්ක 5කට පළමු අදියරේ නායෑම් අවදානම් නිවේදන කියලයි දිවයින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. එතෙකම ලංකාදීප පුවත්පත සඳහන් කරනවා මහා වැස්සට දෙදෙනෙක් මරුට කතක් අතුරුදන් කියලත් අද තොරතුරු විදිහට සඳහන් කරලා තිනවා. මේ සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරනවා ඩේලි නිවුස් පුවත්පතටත්. Heavy rains across several districts. 2 deaths, landslide warning issued. For the more details, the Disaster Management Center has reported that more than 5,070 persons from 1,138 families across 16 districts have been affected by the severe weather that occurred in the country in recent days. 2 deaths and has also been reported.
2: පවතින අයහපත් කාලගුණික තත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් සඳහා ඉවත් වීමේ අදියරේ ඉවත්වීමේ අදියර තුනක් යටතේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායෑම් පිළිබඳව අනතුරු ඇඟවීම් මිනිකුත් කර තිබෙනවා. අද මේ සම්බන්ධයෙන් ඡායාරූපත් සමගිනු ඉතරතුරු සටහන් කළ තියෙන දින මිනු පුවත්පත අපි අවධානය යොමු කරනවා. ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. එමෙන්ම අධික වැසි තත්වයේ හමුවේ නිල්වලා, ගින්, මහවැලි, කළු, කැලණි, බෙන්තර ඇතුළු ගංගා රැසක ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ LS සූර්ය බණ්ඩාර මහතා සඳහන් කළේ. පසුගිය පැය 24ක කාලයේදී මිලිමීටර 150කට ආසන්න වර්ෂාපතනයක් කැලණි සහ මහවැලි ප්‍රදේශ ආශ්‍රිතව ඇදහැළුණු බැවින් ඉදිරි ගං වතුර තත්ත්වයක් පිළිබඳව අනතුරු වඟවා තිබෙනවා කියලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සඳහන් කළා තියෙනවා. මහනුවර, කෑගල්ල, නුවරඑළිය දිස්ත්‍රික්කවල පස්බාගේ කෝරළේ, දෙහිඔව්විට, අරණායක, දැරණියගල, මාවනැල්ල, යටියන්තොට, කොත්මලේ, බටහිර සහ නැගෙනහිර, අඹගමුව, නෝවුඩ් ප්‍රදේශ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය සඳහා මෙනායම් පිළිබඳ ඉවත් වීමේ රතු නියෝග නිකුත් කළා තියෙනවා කියලත් අද සඳහන් කළා තියෙනවා. ඒත් එක්කම සඳහන් කරනවා කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, මාතර, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ප්‍රදේශ රැසක් සඳහා නායම් පිළිබඳ දෙවැනි සහ පළමු අදියරේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. අද පස්වරු දෙක දක්වා එම අනතුරු ඇඟවීම් වළංගු වෙනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. පස්බාගේ කෝරළයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට මෙම අවදානම හටගෙන ඇති බවත් සඳහන් කරලා තියෙනවා. එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් සහ ඒ හරහා වැටි ඇති මාර්ග භාවිතා කරන රියැඳුරන්ගෙන් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා කියලත් අද වාර්තා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. ඒත් එක්කම එම ප්‍රදේශවල මහවැලි ගඟ අවට පදිංචිව සිටින මහජනතාවගෙන් ඒ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත් ඉල්ලා සිටිනවා කියලා සඳහන් කළ තියෙනවා. ඇතිවිය හැකි ගං වතුර තත්ත්වයකින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙසත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඔබගෙන් ඉල්ලා සිටිනවා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන්නේ දින මින පුවත්පත. එතකම අද සඳහන් කළ තියෙනවා රට යන්නත් තියෙනවා, හඟුරන්කෙත විහාරයේ කොතපලන් දන්නත් තියෙනවා, නාමල්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. පාරින්දයක් ගුණදාස සහ රොෂෙල් ප්‍රනාන්දෝයි අද වාර්තාව ගෙනෙන්නේ දින මින පුවත්පතට. අපි මේ සම්බන්ධයෙන් තොරතුරු වැඩිදුර විස්තර විදිහට ඔබට අරගෙන එන බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් අනතුරු රැඳී සිටින්න FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් සැලට් එක.

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN. Morning News Alert.
1: ලෞද හය විනාඩි 28යි වෙනස දක්වන මෝර්නින් නිවුස් අලුත් තුලින් අපි සඳහන් කළා විරාමයේ ප්‍රථමව මේ නාමල්ගේ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කරයි කියලා අද පාරෙන්දියා ගුණදාස ආරෝෂේ ප්‍රනාන්දු ගිනන වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යාබස් ගුවන් යානාමිලදී ගැනීමට අදාළ ගනුදෙනුවේදී රුපියල් මිලියන 100 කල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල වී රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. අතුල් පිටුලයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. හගුරන්කේත වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් පොත්ගුල් විහාරයේ කොතපැලදවීමේ අවස්ථාවට සහභාගී විය යුතු බැවින් ඇප ලබා දෙන්නේ ඒ මහතාගේ නීතිඥවරුන් කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම මහතා විසින් පසුගියදා ප්‍රතික්ෂේප කර තිබෙනවා. බන්ධනාගාරයේ මගින් සැකකරු එදින අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර අල්ලස් කොමිසම විසින් වැඩිදුර වාර්තාවක් අධිකරණය හමුවේ ඉදිරිපත් කර සිටියා. මෙම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා කියලත් සඳහන් වෙනවා. එවකට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂකවරයෙකු වන සුසන්ත රත්නායක, හිටපු කතානායක චමල් රාජපක්ෂ, දිනේදු සංජය සහ තවත් ප්‍රකාශ දෙකක් සටහන් කරගෙන ලැබ තිබෙනවා කියලයි අද මේ සම්බන්ධයෙන් දීර්ඝව ඉස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙන්නේ දින මින පුවත්පත. ඒත් අපි අවධානය යොමු කරනවා අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට. පාස්කුදා ප්‍රහාරය සලේ කතාව, සජිත් එක්ක මන්ත්‍රී 10ක්ගෙන් ප්‍රකාශ ගන්න CID අවසර කියලයි අද රංජිත් පද්මසිරි ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. හිටපු රාජ්‍ය බෝධි සේවා ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකු පාර්ලිමේන්තුවේදී සිතුගල ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසරය ලබා දී ඇතැයි ආරංචි මාර්ග පසුගියදා සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ඒතක මැතුල් පිටුවල අද දීර්ඝ විස්තරයක් සහිතව මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු වාරප්‍රසාද යටතේ සලේ මහතා සම්බන්ධ ප්‍රකාශ සිදු කර ඇති බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප්‍රකාශ ලබාගත හැක්කේ ඔවුන්ගේ කැමැත්ත සහ පූර්ණ සහයෝගය මත පමණක් බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද වාර්තා කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. ලංකාවට ආවෙත් පමා වෙලා අලුත් නැව් හයෙන් එකකත් බාලගල් අඟුරු කියලා අද සඳහන් කරලා තිනවා ලංකාදීප පුවත්පත. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. නාමිනී විජේදාස අය අද වාර්තාව අරගෙන ඉන්නේ. හදිසි මිලදී ගැනීම යටතේ මෙරටට ලබාගෙන තිබූ ගල් අඟුරු තොගයේ අවසන් නැවගත කිරීමක් දින 8ක් ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදුලි පාරිභෝගිකයන්ට නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ අඩු වියදමකින් ලබාගත හැකිව තිබූ විදුලි බල ශක්තිය මෙගාවොට් පැය 32,350ක් පමණ හිමි වී ඇතැයි එම බලාගාරයේ නිලධාරීන් පසුගියදා සඳහන් කළා. අවසන් නෞකාව පැමිණෙන තෙක් දහනය කිරීමට ලක්විජය බලාගාරයේ අමතර ගල් අඟුරු තොග තිබී නැතයිද ඔහු සඳහන් කළා කියලයි අද සඳහන් කළා තියෙන්නේ. ට්‍රයිඩන්ට් චෙම්ෆාර් 2025-2026 ටෙන්ඩරෙන් සිදු වූ අනෙකුත් පාඩුවලට අමතරව මෙම පාඩුවද සිදු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද දිවයින ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. දිවයින පුවත්පත අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තිබුණා. එතකම දිවයින පුවත්පතට එනවතත් අවධානය අද සඳහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. අනුන්ගේ පාස්පෝර්ට් 48ක් ළඟ තබාගත් ආගමන විගමන හිටපු කාර්යාල කාර්ය සහායක මාට්ටු 20,000ක් බැගින් අරන් හොරලේකන හදලා පොලිසිය සඳහන් කරනවා කියලා අද ප්‍රදීප්‍රසන්න සමරකෝන් සහ සුගත් ප්‍රේමතිලක වාර්තාව අරගෙන ඉන්නේ. කොටලේකන සැකසීම සඳහා අන්සතු ගුවන් ගමන් බලපත්‍ර 48ක් සන්තකයේ තබාගෙන සිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු කාර්යාල කාර්ය සහායකයෙකු වන ඒ පුද්ගලයා පෙරේදා අත්අඩංගුවටගත් බව නවගම පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද දිවයින පුවත්පතේ වාර්තාව. අපේ කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව තවත් පවත් ඔබ වෙත රැගෙන එන්න අපි බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින FM 93.5 93.7 ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලට් එක. ලක්කන්නේ මෝර්නින් නිවුස් ඇලට් අහගෙන ඉන්න වෙලාව උදේ 6:34යි.
2: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් මදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වුණේ කොහොමද කියලා බලන්න. ඊයේ සැප්තැම්බර් මාසයේ 20 වෙනිදා ඉරිදා දවස මහජන සම්පත 6316 වන ජයග්‍රහ දිනුම් වරේ දවසේදී ක්‍රියාත්මක වුණා. කිව් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක සටහන් වෙනවා. අංක 9 නැවතත් අංක 9, අංක 2, අංක 8, අංක 3 සහ අවසානයට අංක 2 විදිහට. ගොවිසත 4558 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ ඩී ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක සටහන් වෙනවා. අංක 36, අංක 38, අංක 42 සහ අවසානයේට අංක 74 විදිහට. මෙගාපව 2664 වන ජයග්‍රහයි දිනුම් වාරයේ යූ ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි සුපිරි අංකයේ අංක 12, අනිකුත් ජයග්‍රහයි අංක සටහන් වෙනවා. නැවතත් අංක 12, අංක 50, අංක 53 සහ අවසානයේට අංක 70 විදිහට. දරනිදහනේ 2346 වන ජයග්‍රහ දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණේ එස් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක සටහන් වෙනවා. අංක 29, අංක 46, අංක 59 සහ අවසානයේට අංක 67 විදිහට. හඳහන 1625 වන ජයග්‍රහ දිනුම් වාරයේ තුලා ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතයේ ජයග්‍රහයි අංක අංක 13, අංක 21, අංක 30 සහ අවසානයේට අංක 59. අද සම්පත 891 වන ජයග්‍රහයි දිනුම් වාරයේ කිව් ඉංග්‍රීසි අක්ෂරය වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය ජයග්‍රහයි අංක අංක 2, අංක 8, අංක 3 සහ අවසානයටත් අංක 2 විදිහටයි සටහන් වෙන්නේ. එන්.එල්.බී. ජය 584 වන ජයග්‍රහයි දිනුම් වාරයේ කිව් ඉංග්‍රීසි අක්ෂරයමයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ. ජයග්‍රහයි අංක සටහන් වෙනවා. අංක 6, නැවතත් අංක 6, අංක 7 සහ අවසානයට අංක 9 විදිහට. සුබ දවසක්. 432 වන ජයග්‍රහ දිනුම් වාරයේ කුම්භ ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහයි අංක අංක 30, අංක 58 සහ අවසානයේට අංක 66. එතෙකම සුබ දවසක්. 432 වන දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා 3992 විදිහට. ජීවිතයේ සීනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලක්කන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6යි විනාඩි 37යි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: මුදලාලි, අර අලුත් රූෆින් ෂීට් එක
5: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
4: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
5: රයිනෝ ප්‍රීමියර්.
4: එතකොට යට මැටි කෝටින් එක තියෙන
5: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
6: සේවන ප්‍රාණ අභිමානයි රයිනෝ
7: ශ්‍රී ලංකාවේ අංක 1 රූෆින්.

0: මින්සටෙන්න
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනේ
1: සංගතිය දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

වෙලාව දෙකයි විනාඩි 44යි අපි සෝදානම් නැවතත් පුවත්පත්වල සමහන් කරලා තියෙන තොරතුරු ඔබ වෙත අරගෙන එන්න. හතරකට දෙවි අහිමි කළ බඩල්ගම මා ඔයේ ඛේද වාචකය චමින්ද සිල්වාද වාර්තාව අරගෙන එනවා. මේගමුව බඩල්ගම මා ඔයේ වැලි තොටපලකදී දියනෑමට ගිය තරුණයින් තිදෙනෙකු සහ තරුණයෙකු පෙරේදා දහවල් දී ගිලී මියගිය ගොස් තිබෙනවා කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. අද මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇතුල් පිටවල තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. මියගිය අය අතර ඔහිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් සහ අවුරුදු 19 20 සහ 28 වයස්වල පසුවන දෙමෝදර ප්‍රදේශයේ තරුණියන් තිදෙනෙක් වෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මොවුන් සිව් දෙනාම ද්‍රවිඩ ජාතිකයන් බවත් සඳහන් කරලා තියෙනවා. මේගිය තරුණයා සහ තරුණියන් බඩල්ගම පොලිස් වසමේ පෞද්ගලික ආයතනයක රැකියා කරන බව තමයි විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙන්නේ. මොවුන් සමග තවත් තරුණියක් පැමිණ දියනෑමට නොගොස් ගොඩ සිට ඇති අතර හැවිසින් සිදු කළ දැනුම් දීම අනුව බඩල්ගම පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව මෘතදේහ ගොඩට අරගෙන තියෙනවා කියලා තද සඳහන් කළා තියෙනවා. බඩල්ගම පොලිස් වසමේ පේරමංකඩ ප්‍රදේශයේදී මෙම ස්ථානයේ දියනෑමට කිසිසේත්ම සුදුසු ස්ථානයක් නොවන බවත් මියගිය අය ඒ ගැන අවබෝධයක් නැතිව දියනෑමට යෑම නිසා මෙම අනතර සිදු වී ඇති බවත් තමයි පොලිසිය සඳහන් කරනවා කියලා කියන්නේ කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරන්නේ. රාජකාරී ගිනි අවියත් අරන් සංගයෙක් එක්ක බාර් එකක් කොල්ල කන්න ගිය සැරයන් මාට්ටු හේමන්ත රන්දුනු සහ අද සමන් මල්ලවාරච්චී වාර්තාව අරගෙන එන්නේ. දිවයින පුවත්පත රතුරු සිරස්තලයක් විතරද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. සිවිල් ඇඳුමකින් සැරසී රාජකාරී ගිනි අවිය රැගෙන තවත් අයෙකු සමග පසුගිය 18 වෙනිදා රාත්‍රියේ ත්‍රිකුණාමලයේ අනුරාධපුර හන්දියේ මත්පැන්හලකට කඩා වැදී මුදල් කොල්ලකා යතුරු පැදියකින් පලාගේ පොලිස් සැරයෙන්වරයෙකු ඇතුළු දෙදෙනෙකු ගිනියවේ සමග අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලයේ මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා කියලා අද ඡායාරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. ආසනපටි පැලඳීමේ නීතියට අනුගත වෙමින් ජීවිත රැකගන්න ලංකා ඔටෝමොබයිල් සංගමය සියලු මගීන්ගෙන් ඉල්ලයි අද කමල් බෝගොඩයි වාර්තාව අරගෙන එන්නේ. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල සියලුම මගීන් ආසනපටි පැලඳීම ඊයේ සිට අනිවාර්ය කරමින් රජය මගින් පනවා ඇති නීතියට අනුගත වෙමින් කටයුතු කර සිය ජීවිතය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ලෙස ලංකා ඔටෝමොබයිල් සංගමේ සභාපති ධම්මික අටිගල මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කියලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. ඉඹුල්ගොඩ හොර සහතික තිප්පලක් පොලිසියෙන් වටලයි. රට පුරා විශ්වවිද්‍යාලවල සහ ආයතන ප්‍රධානීන්ගේ ව්‍යාජ නිල මුද්‍රාවලින් සහතික ගහලා. අද ගයන් පලිහ වඩිනයි වාර්තාව අරගෙන එන්නේ. ව්‍යාජ සහතික පත් මුද්‍රණය කරන ස්ථානයක් පිළිබඳව උපාය දූතයන් මගින් අනාවරණය කරගත් ගම්පහ පොලිස් බුද්ධි කොට්ටාසය ඒ පිළිබඳව යක්කල පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඉහළ ඉඹුල්ගොඩ රාජසිංහ මාවතේ පිහිටි කුලී නිවසක පවත්වාගෙන ගිය ව්‍යාජ සහතික මුද්‍රණය කරන ස්ථානය වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට වාර්තා කරලා තියෙනවා දිවයින පුවත්පත. එතකම අද සඳහන් කරලා තියෙනවා මරදාන පොලිසියේ රාල්හාමිලා දෙන්නේ ගුටි යනගෙන රෝහලේ කියලා. ලංකාදීප පුවත්පතයි අද මේ සම්බන්ධයෙන් වාර්තාව අරගෙන එන්නේ. දීර්ඝ විස්තරයක් මේ සම්බන්ධයෙන් තද ඇතුල් පිටුල සඳහන් කරලා තිනවා. මේවා තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල බවට පත් වුනේ. අපි කෙටි විරාමයක් ලබා ගන්නයි සූදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව අපි සූදානම් ඔබ වෙත විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටුන්ස් අරගෙන එන්න. රැඳි සිටින FM 93.5 93.7 ලක්කනේ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. මෝර්නින් නිවුස් ඇලර්ට්. වෙලාව 2:48යි.

0: මෙලොවද 6 විනාඩි 53 එපිසෝඩනම් විදෙස් තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න.
1: Around the world.
0: ඉරානයෙන් ඇමරිකාවට අලුත් කොන්දේසි මාලාවක්. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. යුද අර්බුදයේ විසඳීම සඳහා කරුණු හතකින් සමන්විත කොන්දේසි මාලාවක් ඉරාන රජය විසින් මැදිහත් පාර්ශවකරුවන් හරහා දවල මන්දිරයට යොමු කර තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. කටාර් රාජ්‍යයේ නියෝජිතයින් හරහා එම කොන්දේසි ඇමරිකාවට යොමු කළ බව ඉරානයේ හමුදාපති මොහ්සෙන් රිසායි අල් ජසීරා පුවත් සේවයට සඳහන් කර තිබෙනවා කියලා තද තොරතුරු සඳහන් කළ තියෙනවා. දීර්ඝ විස්තරයක් සහිතව ඒත් එක්කම අද සඳහන් කළ තියෙනවා ඇමරිකාව වීසා ප්‍රතික්ෂේප කළ පලස්තීන ජනපති හෙට වීඩියෝ තාක්ෂණයෙන් මහා මණ්ඩල සැසියට රටවල් 152ක් අනුමත කරයි විපක්ෂව ඡන්ද 3යි කියලායි සඳහන් වෙන්නේ. එක්සත් ජාතීන්ගේ 81 වෙනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමට පලස්තීන ජනාධිපති මහ්මූද් අබ්බාස් ඇතුළු නියෝජිතයින්ට වීසා නිකුත් නොකිරීමට ඇමරිකාව ගත් තීරණයට ප්‍රතිචාර ලෙස වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ හුටේ සඳහා පෙනී සිටීමට රටවල් 152ක් කැමැත්ත පළ කර තිබෙනවා. පසුගිය 8 වෙනිදා නිව්යෝක් නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ 81 වෙනි මහා මණ්ඩල සැසියේ ප්‍රධාන රාජනායකයන් සහ ඉහළ නිලධාරීන් සහභාගී වන රාජතාන්ත්‍රික හමුව සඳහා විවාදයේ හෙට පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. අපි සිකුරාදා දිනේදී සඳහන් කළා ඇමරිකාව විසින් ඉරානයට මේ සඳහා සහභාගී වීමට වීසා නිකුත් කළා තිබුණත් පලස්තීන ජනාධිපතිවරයාට සහ නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් වීසා නිකුත් නොකර සිටීම සම්බන්ධයෙන් තොරතුරු අද සඳහන් කළා තිනෝ රටවල් 152ක් මොහුට වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ සඳහා පෙනී සිටීමට කැමැත්ත පළ කරමින් ඡන්දය ලබා දීලා තියෙනවා කියලා මේ සම්බන්ධයෙන් අද සඳහන් කළ තියෙන. ඒත් එක්කම අද සඳහන් වෙන හවුති ප්‍රහාරයෙන් රියාද් ගුවන්තොටුපළේ තෙල් ටැංකි දෙකකට බාණ්ඩ ගබඩාවකට හානි කියලා චාරුපත් සමගින් තොරතුරු සටහන් කර තියෙනවා. මං හිතන්නේ මේ හූති ලෙස නිවැරදි විය යුතුයි දිනමින් පුවත්පත් සටහන. හූති ප්‍රහාරයෙන් රියාද් ගුවන්තොටුපළේ තෙල් ටැංකි දෙකකට බාණ්ඩ ගබඩාවකට හානි කියලායි සඳහන් වෙන්නේ. ඒත් එක්කම සඳහන් කර තියෙනවා ට්‍රම්ප්ගේ නියෝගයෙන් මාධ්‍ය ආයතන තුනකට දවල මන්දිරය තහනම්. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කළා තිනවා. එතකම තව විශේෂ ප්‍රවෘත්තියක් සඳහන් කළා තිනවා. දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් සොයා ඉන්දියාවේ 47 හැවිරිදිමවක් මැරතන් දුවයි. තරඟයේ ජයගෙන රුපියල් 3000කුත් දිනයි කියලායි අද සඳහන් කළා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් සහිතව ඇගේ ඡායාරූප සමගින් තොරතුරු සටහන් කළා තියෙනවා. සිය දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් සොයා ගැනීම ආරම්භණින් මැරතන් තරඟයේ ඉදිරිපත් වී ජයගත් 47 හැවිරිදී දිරිය මවක් පිළිබඳව ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ වාර්තා වෙනවා කියලා තමයි අද තොරතුරු සටහන් කළා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට දැන් අපි අවධානය යොමු කරනවා ක්‍රීඩා පිටුවට. අද ක්‍රීඩා තොරතුරු මොනවාද කියලා හොයලා බලන්න. අද දිනමින පුවත්පතරයි අපි අවධානය යොමු කරන්නේ. අද සඳහන් කරලා තියෙනවා පිතිකරුවන්ට යෝග්‍ය තීරණවල තනතිරුවලත් වැරදි පහරවල් ගහනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට නසාල් සහ සංගා දෙහි කපයි. ප්‍රින්ස් ගුණසේකරයද වාර්තාව අරගෙනෙන්නේ. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වසර ගණනාවකට පෙර ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා විශාල පරතරයකින් පසුවන බවත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අතිවිශාල කඩාවැටීමක් බවත් එංගලන්ත හිටපු නායක සහ වත්මන් ක්‍රිකට් විශේෂඥ විස්තර ප්‍රකාශක නසර් හුසෙන් මහතා සඳහන් කරනවා. මා ශ්‍රී ලංකා කණ්ඩායම වසර ගණනාවක් තිස්සේ ක්‍රීඩා කරනවා දැක තියෙනවා. ඉස්සර ඉතාම දක්ෂ කණ්ඩායමක්. අද ක්‍රීඩා කරන කණ්ඩායම එදා කණ්ඩායමට වඩා බොහෝ ඈතින් සිටිනවා. ඒක අතිවිශාල කඩාවැටීමක් කියන්න පුළුවන්. පිටිකරුවන්ට යෝග්‍ය ඉතා හොඳ තනතිරුවල පවා ඔවුන් අපරක්ෂාකාරී ලෙස පහරවල් ඉල්ල කරනවා. මේ තරඟාවලියේදීම ඒක දකින්න පුළුවන් වුණා කියලා තමයි අද සඳහන් කළ තියෙන්නේ. මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට ඒත් එකම සඳහන් වෙනවා එංගලන්ත පිළ අංක 1ට ශ්‍රී ලංකා පිළ 20 තරඟවලදී පිට 15 වතාවක් පරාජය කළ එංගලන්ත පිළ තරඟාවලියේ 3.0 ලෙස ජයග්‍රහණය කරමින් ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක 1ට පැමිණ තිබෙනවා. තෙවැනි 20 තරඟයේදී ශ්‍රී ලංකා පිළ ලකුණු 124කට දැවේ ගිය අතර එංගලන්තය ඕවර් 9යි පන්දු 4කදී තවත් පන්දු 62ක් ඉතිරිව තිබේදී ලකුණු සීමාව පසු කරගෙන ගියා කියලායි සඳහන් වෙන්නේ. එංගලන්තය ඔවුන්ගේ අවසන් 20 තරඟයේ තරංග 26න් ජයග්‍රහණ 23ක් වාර්තා කරගෙන තිබෙනවා කියලත් අද සඳහන් කළා තියෙනවා. එතකම ආසියානු ක්‍රීඩාවලියේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළ රන් පදක්කම් සටනට කියලත් අද සඳහන් කරලා තියෙනවා. ආසියානු ක්‍රීඩාවලියේ ක්‍රිකට් ඉසව්වේදී පිටපිට දෙවැනි වරටත් කාන්තා රන් පදක්කම සඳහා සුදුසුකම් ලබා ගැනීමට චමරිය අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා කියලා සඳහන් කරලා තියෙනවා. ජපානයේ නගෝයාහි නිෂින්හිදී පැවති පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තානය කඩුලු 8කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට මේ වන විට සුදුසුකම් ලබා තිබෙනවා කියලත් අද සඳහන් කරලා තියෙනවා. අපේ අවධානය යොමු කරනවා කාටුන්ස් වලට.
1: කාටුන්ස්
0: දින මින අංජනගේ කාටුනේ අවුරුදු දෙකට මෙහෙමනම් අවුරුදු පහ ඉවර වෙද්දි මොනව වෙයිද බං සෑරලා දෙන්නම බය වෙලානේ කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. අපි දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් බලමු. පළාත් සභා ඡන්දය කඩිනම් කරන්න කියලා මැතිවරණ කොමිසම ජනාධිපතිටත් දන්වලලු. වසර දෙකයි රටට සුබයි කිය කියා රට වටේ යන්නේ ඒකද දන්නේ කියලා තමයි අද සඳහන් කරන්නේ. ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කරන්නේ අද මෙහෙම. දුම්රිය වර්ජකයෝ කියනවා වර්ජනේ සාර්ථකයි කියලා. කෝටි පහක් පාඩු කරපු එකද කියලා තමයි සඳහන් වෙන්නේ. අපේ ලක්කඩ මෝර්නින් නිවුස් සැලට් නිමා කරන්න තෝරගන්නවා ශ්‍රී සමයන් කාටුනේ. රාජපක්ෂ පවුල රටේම හීනමරපු පවුලක් කියලා දේවානන්ද සුරවීර කියනවා. පණ දෙන්න ආපු අය එම්බාම් කරන්න හදනවා කියලයි ජනතාව නම් කියන්නේ කියලයි අද සඳහන් කරලා තියෙන්නේ. අපි ඉවර කරන්න කලින් ඕකයි තත්ත්වය අනුරාධගේ කවි පන්තියට අවධානය යොමු කරමු. මහවැසි සමග මහවැලි ගඟ දෙගොඩ තලා පස්බාගේ කෝරළයම අඳුරු කළා. හිත හිත හොඳට වැඩිවන ගං වතුර බලා ඔක්කොම පක්ෂ ඇත 22 උඩට වෙලා කියලා තමයි අද සඳහන් කළේ. දිවයින පුවත්පතේ ඕකයි තත්වේ කවි පන්තියෙන් අදට අපි ලක්කඩ මෝර්නින් නිවුස් සැලට් මේ විදිහට නිමා කරනවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී වාසනාවන්ත සුබ දවසක්. හෙටත් ඔබ හමු වීමේ බලාපොරොත්තුෙන් අදට සමුගන්න මම බුද්මිනි මේකලා.
2: අකුරු අතර පුවත් සොයන පත්තර
1: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකක්.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN.
1: Good morning, Udehatai then.

0: அனுகிரகாய்
1: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් උඩුකේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි.
2: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
2: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071 711 711 1
3: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලි
4: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

0: සුබ උදෑසනක් අයිබෝවන් අපි මුණගැහින සැප්තැම්බර් 21 වෙනිදා
1: good morning
0: සඳුදා දවසක් අද popular awards හවසට අපේ ලක්හඬේ කොල්ලයි කෙල්ලයි ඉන්නවා අද award එක ගන්න බලන්න මගේ අද ඕපනින් එකම අපේ කොල්ලොයි කෙල්ලයි හරි එතකොට ශමිතුයි චාරුයි
1: award එක සතුටින් ඉන්නේ
0: අද දවස ගැන කවුරු හරි ඇහුවොත් මොකක්ද අද දවස් తీර විශේෂත්වය කියලා අපිට කියන්න තියෙන්නේ අද අපේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි award එක ගන්න දවස ලංකාවේ most popular radio couple of the year evening drive අපේ චාරු සමග කවුද
1: ශමිත්
0: ඉතින් මේ දෙන්න ලොකු කාලයක් නෑ මේ බීම් එක පටන් අරන් කෙටි කාලයක් තුල නේද මේ
1: award එකක් ගන්න තැනට ඇවිල්ලා තියෙනවා
0: තේරුවලන්ට තියෙන ප්‍රසාදය ඉතින් හොඳ තැනක තියෙනවා නැත්තම් මේ වගේ එකක් ගන්න බෑනේ ලංකා අනිකුත් රේඩියෝ නාලිකා එක්ක සංසන්දනය කළා නේ
1: ඔව්
0: එහෙමයි මේ ඇවිල්ලා ඉන්නේ නැතුව මේ තමන් තනියෙන් SMS ගහගෙන නෙමෙයි
1: එහෙම කරන්න බෑනේ
0: නේද අන්න ඒකයි තනියෙන් SMS ගහ ගන්නවා නම් දැන් ඔය සල්ලි තියෙන කෙනෙකුට ලක්ෂ 4ක් 5ක් එකපාර දැම්මා ඔය SMS හරි වෝට් හරි ගන්න අන්තිම රාත්‍රියේ එකපාරට රෑ 11 මාරට විතර ගැහුවම
1: එකපාරට වැඩි වෙනවා
0: ඔව් එදා රෑ 12න් පස්සේ වෙන කාටවත් මැසේජ් කරන්නත් බෑනේ
1: බෑනේ
0: එහෙම කරනවනේ ඔය රියැලිටි වල අපි අහලා තියෙන එහෙම කරනවා කියලා මේක එහෙම නෙමෙයි අපි කියන්නේ හරි විදිහට හරි ක්‍රමවේදයකට ජනතා මනාපය
1: ජනතා ප්‍රසාදයෙන් ඇවිල්ලා තියෙන්නේ
0: අපි බලමු චමිත් එක්ක චාරු මේ අවසන් පැය කීපෙදී උඩින්ම හිටපු දෙන්න කවුරු හරි අර වගේ වැඩක් කරන්න විදියක් නැහැ කිසිසේත්ම එහෙනම් අපි බලාගෙන ඉන්නවා අද හැන්දෑව වෙනකම්
1: අපි පටන් ගත්තෙ මේ දෙන්නට ජය ප්‍රාර්ථනා කරනවා ජය වේවා අපේ දෙන්නට
0: ඔව් කෙටි කාලයක් තුල මිනිස්සුගේ ජීවිත වෙනස් වෙන හැටි කෙටි කාලයක් තුල අපේ ජීවිතේට මේක හොඳ මේක ඒ කියන්නේ සමහර විට අර අපි කියන්නේ පත්තු වෙන්න යන්නේ නේද
1: බොහොම පොඩි වෙලාවයි ඒක පොඩි දෙයක්
0: ඔව් කොයි වෙලේද කියන්න බෑ
1: ඔව්
0: මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බවට පත් වෙච්ච එක ලංකා ඉතිහාසයේ දේශපාලන ඉරියක් වෙනස්ම ගන්න
1: ඔව්
0: කියන්නේ මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ලංකාවේ හොඳ දේ කියන්නේ දේශපාලන පරිසරයක් තිබුණ කෙනෙක් තමයි නේද එතුමා ජනාධිපති කියලා අපිට එකපාරට හිතුන්නේ නැහැ නේ හරි ඒ වගේ සමහර ඒවා තියෙනවා මෙහෙම කරනකොට නිකන් අමුතු විදිහට වෙනස් වෙන හැමදේ
1: ඔව්
0: මේක නිකන් මට ළඟ උදාහරණයක් ඉඳ මම කිව්වේ මේ අපි හිතින් හැමෝම දන්න උදාහරණයක් කියන්නේ හරි ඒ මේ තව ඕන තරම් වට උදාහරණ ගන්න පුළුවන්
1: ඔගොල්ලෝ තාමත් වෝට් කරලා නැත්නම් තා දැම්ම වෝට් කරන්න පටන් ගන්න
0: දැම්
1: බැරිද ඉවරද
0: දහවස් ආයෙත් තියෙන
1: ඕල්සර් අනන නේද ඒකනේ හරි අමුතුකුණා දැන් මට තාම තියෙන ඒගොල්ලන්ට වෝට් කරන්න ඕනේ සිහියෙන් ඉන්න මම බලන්න ඒ දෙන්න ඉස්සරහට යන මට තියෙන උනන්දුව කොච්චරද කියලා
0: හෙරොයින් ගංජා ඊට පස්සේ අයිස් කුඩු වගේවා නේද ගන්න එපා කියලා අපි තරුණ පිරිස් වලට මතක් කරනවා මේත් එක්ක මේ පටන් ගන්නකොට රටමෙකට ජාතික වැඩසටහන ගැන කතා කරලා යන්න යුතුනි
1: දැක්කද පහුගිය දවස්වල අර පොඩි ළමයිගේ වීඩියෝ එකක් ෂෙයා
0: වුණා ඔව් ඔව්
1: අම්මා ඉස්සරහා අශෝබන විදිහට හැසිරিলা
0: ඉතින් මේ වගේ දේවල් මේ දැක්කම නිකන් ඒව ෂෙයා කළා එහෙම නැත්නම් ඒකට නරක විදිහ කමෙන්ට් එකක් දාලා බයින් එක නෙමෙයි ඒවා අදාළ තැන්වලට යොමු කරනවා කියන පොඩි සමාජ වගකීමක් අපිට
1: තියෙනවනේ.
0: ඔව්. ඒක රටමෙකට වැඩසටහන ගැනදීත් අපි කියන්නේ අපි වහගෙන ඉන්න අයට අන්න එහෙම අවස්ථාවක් තියෙනවා 19:24 කතා කරලා ඔබට උනත් පුළුවන් යම් කෙනෙක් මේ වෙලාවේ මද්රව්‍ය වලට හැබැයි වෙලා ඉන්නවා නම් සහ ජාව ආරම්භ කරනවා නම් ඔහු හෝ ඇයගෙන ඒ තොරතුරු දෙන්න.
1: ඉතින් අපිට කරන්න තියෙන හැරිම පොඩි දෙය අර කිව්වා වගේ 19:24 කතා කරන්න. අර දරුවාගේ වීඩියෝ එකත් පැය 24ක් යන කලින් ඒ දරුවාව අපි මේ පොලිසියෙන් ගත්තා. පරිවාසයට යොමු කරලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ ජීවිතය හැමකට ගන්න අපිට කරන්න තියෙන 19:24 කතා කරන්න. මේ ඔබේ දරුවා වෙන්න පුළුවන් සහෝදර වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ගන්න තියෙන එකම ක්‍රියාමාර්ගය තමයි ඒක.
0: හරි. එහෙනම් උදේ 10 වෙනකන් අපිත් එක්ක ඉන්න. 7:15

0: හතයි විනාඩි 19යි වෙලාව. අපි බ්‍රේක් එකක් ගන්න කලින් මතක් කරනවා රයිඩෝ රූෆින් ෂීට් එක මේ කාලේ නම් ඔයාට ඔය ෂීට් එකේ තියෙන ඔය පැති දෙකෙන් මැටි ලේයරකට වැඩිය වටින්නේ උඩ පැත්තේ තියෙන නේද?
1: ජල විකර්ෂ කාලයේ.
0: මොකද මේ දවස්වල ටිකක් වැසි වැඩි. එතකොට නිතරම වාගේ වහල ඔය දාලා තියෙන ෂීට් එක නිතරම තෙමෙනවා. එතකොට පෙඟෙනවා. දියසේවල පාසි වගේ ඒවා බැඳෙනවා. ඒ වතුර ප්‍රමාණය රඳුනට පස්සේ අනවශ්‍ය බරක් එන්න පුළුවන් වහලටනේ.
1: ඔන්න ඔළුවේ සැනසීම නැති කරන කාලේ ඔය බාල ෂීට් එකක් පාවිච්චි කරලා තියෙනවා.
0: ඔව්, බැරි වෙලා හරි මොකකට හරි වහල් රැග්ගොත් වහලෙත් එක්ක බිම ඉන්නේ තියෙන මේ වගේ වෙලී පෙඟිලා තිබුණොත්. හරි.
1: කෙලිම ගේ ඇතුලේ.
0: ගේ ඇතුලේ. හරි. අපි රයිනෝ රූෆින් ෂීට් එක ගැන මතක් කරන්නේ වසර 60ක විශ්වාසයත් එක්ක. අදත් ඒ වගේම අර මැටි ලේයර් එක ගැන කියන්න ඕනි. ෂීට් එක රත් වෙනකොට ඇති වෙන උණුසුම ගේ ඇතුලට දැනෙන ඒ උණුසුම කන්ට්‍රෝල් වෙනවා මේ මැටි ලේයර් එක නිසා. ඒ වගේම ලස්සන පෙනුමක් දෙනවා රයිනෝ රූෆින් ප්‍රීමියම් කියන ෂීට් එක. ඒ වගේම මේ වෙලාවෙ මතක් කරන්නම් අපි විජය නිෂ්පාදන ගැන කැමරා රස කරගන්න ඕනත් පුළුවන්. අදත් විජය නිෂ්පාදන පාවිච්චි කරන්න. විජය නිෂ්පාදන ධාරිතාව ගත්තොත් එහෙම ලුණු පැකට් එකේ ඉඳලා තේකොළ නේද,
1: කෝපි
0: ඊට පස්සේ මිරිස් කුඩු, කහ කුඩු, ගම් මිරිස් කුඩු 3-5
1: පපඩම් පැකට් එකේ,
0: ඊට පස්සේ විජේ නූඩල්ස් වගේ ඒවා, ඊට පස්සේ කුරක්කන් පිටි, උඳු පිටි, ඊට පස්සේ තව මොනවද, ඔය ගොඩාක් නිෂ්පාදන තියෙනවා.
1: කුසියට ඕනි කරන හැම නිෂ්පාදනයක්
0: හැම දෙයක්ම තියෙනවා විජේ කියන නමින් ගන්න කියලා මතක් කරනවා. ළඟම තියෙන කඩේ එහෙම නැත්නම් සුපර් මාකට් එකේ ඕනම තැනක දැන් විජේ නිෂ්පාදන තියෙනවා. ජාත්‍යන්තරයට ගියත් ඔය ලෝකෙ කොහේ හරි රටක ඉඳලා අපි වහගෙන ඉන්නවා නම් ගෙදර රසට කෑම ටික හදාගන්න ඔයා විජේ නිෂ්පාදන ටික ඔහේ තියෙන සුපර් මාකට් එකකින් ගන්නවා. මොකද දැන් ඒ තරම් ඉහළ බෙදා හැරීම් ජාලයක් විජය නිෂ්පාදන වලට තියෙන. 7:20
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: දැන්යට තමුන් හෙදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියන බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් බඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි?
1: ඈ? දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනේ.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ පිටලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න. ඉවත් වෙන්න.
4: මේ පැයේ මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට.
5: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
4: සුබ ගමනක්. පරිස්සමෙන් කිහිගෙන්න.
6: ටෙක්යම් සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යම් මීළඟ වැඩසටහන
7: සැප්තැම්බර් 21 ගඩපිටිය ජාතික පාසල අකුරැස්ස.
8: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
9: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
10: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
11: SLT මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: Iva Tvenu.
1: What are you meaning?
0: Nene. Sri Lanka cricket condemn.
1: Adatu them.
0: Nene.
1: I may be theatre.
0: What am I taking up? Picky up. We got kidding eye. What are the Indana with the ne? How is it? අපි කාලෙකට කලින් කිව්වා ගැරි කර්ස්ටන් ඔය එනකොට මේ අපේ කෝච වෙලා ගැරි කර්ස්ටන්ව ඉන්දියාව අරගෙන ගියේ කරේ තියාගෙන.
1: ඔව්.
0: අපේ අය තරගෙන යනවා කරේ තියාගෙන හැබැයි ලී පෙට්ටි එක දාගෙන. හරිද? ඒ කියන්නේ දැන් ගැරි කර්ස්ටන් කියලා කිව්වම ලෝකේ ඉන්න හොඳම පුහුණු කරුවෙක්. අනේ මහත්තයාත් අන්තිමට කෝච්චියට බෙල්ල තිබ්බා. ශ්‍රී ලංකා ක්‍රිකට් නැමැති කෝච්චියට බෙල්ල තිබ්බා. කියලා ගොඩක් අය මේ ගැන පසුතැවීමකින් ඉන්නවා. ඉතින් මැට් තුනයි වැරදුනේ එහෙම කියන එක හොඳ නැහැ.
1: තුනටනේ.
0: මැට් තුනනේ වැරදුනේ. තව තුනක් හතරක් පරදින්න තියෙනවා.
1: ඔව් තව ඉදිරියට තියෙනවා.
0: දැන් හෙට හවස තියෙනවාට ODI එක. ඉතින් අර මැච් බලන්න ආස කරපු සනත් ජයසූරියලා එක තාමත් අපි සනත් ජයසූරිය අතීත කාමයේ නෙමෙයි මේ. ඇත්තනම හොඳට ක්‍රිකට් තිබ්බ ජයසූරිය සංගක්කාර මහේල.
1: ඔව්.
0: අන්තිමන ওই මහේලගේ කාර්ය වෙනකොට. ඉතින් යාට මේ කැන්ලාසිත් මාලිංග එක T20 World Cup එක 2014 දිනනකොට.
1: ඔව්.
0: ඉතින් පස්සේම ලංකාවට ක්‍රිකට් වසන්තයක් තිබුණේ නැහැ.
1: නේ? වසන්ත ගියානේ.
0: වසන්ත ගියා. හරි. එතකොට දැන් මේ මම දැක ලස්සන පෝස්ට් එකක්. මෙන්න මේක. මේ ඉවත් වෙනු එකත් එක මේකට අදාළ කරගන්න පුළුවන්. එක් මෝඩේකි. මෝඩියෝ දෙදෙනෙකි. මෝඩයන් දසදහස් ගණනක් කියලා එතනට ඕනනම් යම්කිසි ආයතනයක නමක්
1: වාකරි ටීම් එකක්
0: යම්කිසි කණ්ඩායමක නමක් දාගන්න
1: පුළුවන්.
0: දැන් ඒකට මෙහෙම ගැත්තේ අදක්ෂයන් එක්කෙනෙක් එක් අදක්ෂයෙක්.
1: හරි.
0: අදක්ෂීන් දෙදෙනෙක් අදක්ෂයෝ
1: දෙදෙනෙක්.
0: අදක්ෂීන් දසදහස් ගණනක් අදක්ෂී නිකොලස් දෙනෙක් නේ.
1: ඔව්. හිස්තන පුරවා දොර දෙකේ රූපවාහිනිය දිනාගන්න.
0: මේ අදක්ෂත් නෙමෙයි මේ ගොල්ලන්ට බෑ. අර කියනවා වගේ මුරලිගේ වගේ මගේ මතේ නම් බෑ. ඒ වගේ තැනක ශ්‍රී ලංකා ක්‍රිකට් තියෙන්නේ. ඒනට අර අපි හැමතිස්සෙම කියනනේ රටක ජාතික ක්‍රිකට් කණ්ඩායම. එහෙම කියන්න එපා.
1: හා.
0: ඉතින් අපි මෙහෙම අපි මේ ෆෑන්ස්ලාද මිනිස්සුයෝය.
1: ඉවසීමේ සීමාවක් තියෙනවා.
0: ඒ හින්දා කේකේව කියනවා. නේ?
1: දුකට.
0: ශම්මි ඉවත් වෙනු. ඔන්න ශම්මි ගෙදර ගියා.
1: ඔව්.
0: ශම්මි මහත්තයා ගෙදර ගියා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ඉරාන් මහත්තයාවත් ගෙදර යවනවද?
1: හා. දැන් කවුද ක්‍රිකට් ගහන්නේ?
0: ඔව්. දැන් ඊට පස්සේ චරිත් අසලංකත් ගෙදර යවලා, දසුනුත් ගෙදර යවලා. ඊට පස්සේ අපිද ගිහින් ග්‍රීන් ටීම් එකේ ගහන්නේ. කොහොමද කාටර් කියන්න පුළුවන්? අපිට ඔව්. අපිට දුන්නොත් අපිට කොරයි.
1: අපි ගහනවා.
0: මේ පොඩි කාලයක් දෙමු. ඔහොම තමයි හැම තැනකම තියෙනවා හැම කඩාවැටීම් නේ.
1: දැන් අපිට ලබන අවුරුද්දෙත් මෙහෙම කියන්න වේද පොඩි කාලයක් දෙමු කියලා?
0: අපි හැමදාම මේක පොඩි කාලේ දීලා තියෙන ඉරලන්ට. රයිට්. කොහොමනත් මේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල තියෙන ආදරේ අපේ අඩුවක් නැහැ. දුකයි තමයි දුකයි කියලා අපි හැමදේම අතාරින්නේ නැහැනේ.
1: නැහැනේ.
0: සමහර ඒවා තියෙනවා දුකයි තමයි. ඒ තල්ලගෙන ඉන්නවා
1: දරාගෙන.
0: ශ්‍රී ලංකා ක්‍රිකටුයි අපේ එහෙම තිබුණ බැඳීමුයි වගේ. අපි සමහර බැඳීම් තියෙන අල්ලගෙන දුකයි තමයි
1: කරන්නේ. අල්ලගෙන ඉන්න.
0: ඉතින් අපේ ටීම් එකේ කොල්ල ටිකත් අපි නේද
1: වැටෙන්න. අල්ලගෙන ඉන්න.
0: 7:27

0: రేడియో ITN రాతట వగ కేన రేడియో
1: చాతికలు ఉత్తరాయి మండలి ఈగత టికెట్ల వాసనవంత అంకటిక బలన్నయ్యాన్ని
2: టికెట్కి అతడుగాను
1: శుభదవ సకలుతరాయి పటంగాము కుంభలగ్నేయ చాక్రాయ అంక అంకతియ పణసట హెట హయ జయలుతరాయ్య కివాక్షరతిక అంక హయ అంక హయ అంక హత అంక నవయ అద సంపత అంక తున అంక దిక అంక అట అంక తున అంక దిక అంక దిక అంక అట అంక తున అంక దిక కివు అక్షరతిక హదాన లుతరాయ్య తులాలగ్నేయతిక అంక దహతున విసి ఎక తిహ సహ పణస్ నవయ ధన నిదానయ ఎస్ అక్షరతిక అంక విసి నవే అంక హతలి సయ పణస్ నవయ సహ హెట హత మెగా పవ లుతరాయ్య గతనం యు అక్షరతిక అంక దొలహ తమయ ప్రసాద అంకే చాంక దొలహ పనహ పనస్ తున సహ హెత్త గోవిసత గతనం డి అక్షరతిక డి అక్షరతిక అంక తిస్సయ అంక తి సట హతలిస్ దేక సహ హెత్త హతర అవసాన వశేన్ మహాజన సంపద క్యూ అక్షరతిక అంక నవే అంక నవే అంక దిక అంక అట అంక తున సహ అంక దిక జాతకలు త్రయ మనలే గెన ఏ మతక్ కరే
2: ඉතින් ඒතකම් ඔබට මතක් කරන්න ඕනේ මේ 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයන් 12 දෙනෙක් බිහි කරලා තියෙනවා. එතකොට සුපිරි මෝටර රථ හිමිකරුවෙක් ඉන්නවා. රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක් ඉන්නවා. රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙක් වගේම ලක්ෂපතියන් 6000කට අධික පිරිසක් වගේම යතුරුපැදි රන්කාසිය වවුචර්පත් හිමි වාසනාවන්තයන් රට පුරා බිහි කරන්න ජාතිකල උතුරයි මණ්ඩලයට හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම රටේ සංවර්ධන, සෞඛ්‍ය, අධ්‍යාපනයේ වගේම රාජ්‍ය සේවක ගණනාවක් පවත්වාගෙන යන්නත් මතක් කරන්න ඕනේ ඔබ වියදම් කරන පුංචි රුපියල් 40න් ලොකු දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එක.
1: ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ හදත් ටිකට් එකක් ගන්න. මොකද ඔයාව දිනවන්න ඔයාම උත්සාහ කරන්න ඕනේ. වාගේ වාසනාව ගැන විශ්වාස කරන්න ඕනේ. හැමදාමත් කෝටිපතියෝ ලක්ෂපතියෝ බිහි කරපු ජාතික ලොතරැයි මණ්ඩලය ගැන ඒ මතක් කළේ.

0: හතයි විනාඩි 38යි වෙලාව. අපි කතා කරන්න යන්නේ කඩවල් වල ගහලා තියෙන බෝඩ්ස් ගැන.
1: හරි.
0: ඔයා දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය අපිට එළවලු ටිකක් එහෙම නැත්නම් පළතුරු ටිකක් සහ ගෙදරට අවශ්‍ය කරන හැමදේම ගන්න තියෙන කොළපාට පසුබිමේ සුදු පාටින් තියෙන බෝඩ් එක.
1: ඔව්.
0: නේද?
1: ඔව්.
0: ඊට පස්සේ ඒ වගේම ඒගොල්ලොත් එක තව එකක් තියෙනවා රතු පාටයි සුදු පාටයි.
1: ඔව්.
0: රතු රවුමක් එතනම ඒක ඇතුළෙම රතුයි සුදුයි කලර් එක තියෙන අකුරු තියෙන එකක්.
1: ඔව්.
0: ඊට පස්සේ තව එකක් තියෙනවා පොඩි ගහක් වගේ එකක් එක්ක රතුයි සුදුයි රතු පසුබිමේ සුදු අකුරු තියෙන ටිකක්.
1: ඔව්.
0: ඊට පස්සේ තව එකක් තියෙනවා ඔය නිකන් හට් එකකට කැප් එකක් දාලා වගේ හිකුත් තියෙනවා.
1: ඔව්.
0: සුදුයි රතුයි.
1: හරි.
0: තව එකක් තියෙනවා නිලුයි රතුයි ඒගොල්ලන්ගේ නම ගහපු සුදු පාට බෝඩ් එක.
1: සුදු.
0: ඔය වගේ මම මේ අපි හැමෝම දන්න බෝඩ් ටිකක් ගෙන මේ කියුව. මේගොල්ලෝ කවදාවත් පොඩි බෝඩ් ගහන්නේ නැහැ. ආ. ඔය බලන්න ඔය සුපර් මාකට් එකක් ඉස්සරහා ගහලා තියෙන ඒ බෝඩ් මතක් කරගන්න අපිට සාමාන්‍යයෙන් ඈත ඉඳන් එනකොට පේනවා.
1: පේනවා මෙතන මෙහෙම එකක් තියෙනවා කියලා.
0: අන්න අන්න අන්න අන්න සුපර් මාකට් එකක් තියෙනවා.
1: ආ.
0: සමහර විට අපිට හිතෙනවා මෙච්චර වියදම් කරන්න ඕනේද කියලා බෝඩ් එකකට. මතක තියාගන්න මේක ඇවිල්ලා මාකටිං ස්ට්‍රැටජි එකක්. ඇයි මෙහෙම කරන්නේ? අපි වාහනයක් පදවගෙන යනකොට ඈත තියාම මේ බෝඩ් එක දකින්න ඕනේ. හරි? පාර එහා මෙහා නේද? අපිට වාහනේ නවත්තනවත් සුපර් මාකට් එකක් තියෙන්නේ කොහෙද? එහෙම නැත්නම් ඔය මොඩර්න් රොටියක් පීසා එකක්? මොඩර්න් රොටියක් නේ.
1: ඔව්.
0: මොඩර්න් රොටියක් කන්න තියෙන්නේ කොහෙද? එහෙම කියලා අපිට හිත හිත ඉන්න වෙලාවක් නැහැ. හරි? නම කියව ගන්න බැරි වුණත් මිනිස්සු දන්නවා මොකද්ද තියෙන බ්‍රෑන්ඩ් එක කියලා.
1: ඔව්.
0: ගොඩක් ලා මිනිස්සු බ්‍රෑන්ඩ් එක අඳුර ගන්න නමින් නෙමෙයි දැන්. ඒ බ්‍රෑන්ඩ් එකේ තියෙන ෂේප් එකෙන්, කලර්ස් වලින්, ලෝගෝ වලින් නේ. මේකට කියනවා distinctive brand asset කියලා.
1: ඈ?
0: ඒකයි අහන්න එපා.
1: හරි.
0: මේක ඇවිල්ලා ඔය මාකටින් දන්නයි ටිකක් දන්නවා.
1: දන්නවා
0: දන්නවා. හරි. පාර යන වාහන 1000ක් අතර මිනිස්සුන්ගේ බ්‍රෑන්ඩ් මේ කියව කියව ඒව මතක් කර කර ඉන්න වෙලාවක් නැහැ. හැබැයි කණුවේ තියෙන පාටෙන් නේද? බෝඩ් එකේ කලර් එකෙන් මේක සුපර් මාකට් එකක්. මේක මෙහෙම එකක්. මේක බර්ගර් එකක් කන්න තියෙන තැනක්. කියලා මිනිස්සු ටක් ගාලා අඳුර ගන්නවා.
1: අඳුර ගන්නවා.
0: හරි. අන්න එතන මෙන්න මෙහෙම එකක් තියෙන. අන්න එතන අපිට චිකන් කෑල්ලක් කන්න පුළුවන්.
1: හා
0: වාලෙට වඩා උස තඩි බෝඩ් එකක් ගහලා තියෙන. එතකොට මේක නිකන් කරන වැඩක් නෙවෙයි. ඔයාලට ටයිම් එකක් දෙනවා. පැයට කිලෝමීටර් 60ක වේගින් යන වාහනයක් නේද? සාමාන්‍ය මීටර් 2ක් මීටර් 200ක් විතර ඉස්සරහා තියෙන ඒ සුපර් මාකට් එක ළඟ නතර කරන්න ඕනි.
1: ඔව්.
0: මොකද ඒ තීරණය ගන්න සාමාන්‍යයෙන් අපිට යනවා තප්පර 12ක් යනවා. පැයට කිලෝමීටර් 60 ගැන එකක් එකපාරට ඩොක් ගන්නවත් අන්න බෑනේ.
1: බෑනේ.
0: හරි. එතකොට බෝඩ් එක උස තියෙන තරමට අපිට නවත්තනවද නැද්ද කියලා ඈත ඉඳලම කල්පනා කරන්න පුළුවන්.
1: සමහර කට අවශ්‍යතාවයක් නැති වුණත් බෝඩ් එක දැක්කම නිකන් අවශ්‍යතාවයක් ඇති වෙනවනේ.
0: එහෙමත් වෙන්න පුළුවන්. බලන්න. එතකොට සිග්නල් දාලා හිමීට වාහනේ දෙන්නෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට තම මොකද කාලයක්ද? මොනාරි කාලයක්ද? කියලා ඩිෂන් එක ගන්න. කාලයක් හදලා දෙනවා. හරි. එතකින් අන්න ඔය කතාවත් එක සමහර තව තියෙනවා සුපර් මාකට්ස් ගහලා තියෙනවා තව මීටර් 200කින් මෙන්න අපේ සුපර් මාකට්
1: එක. තියෙනවා කියලා.
0: එහෙම නැත්නම් තව ටිකකින් ගහලා තියෙනවා මීටර් 100කට එහා පැත්තේ අපේ සුපර් මාකට් එක පවු වුණා කියලා. එහෙමත් තියෙනවා. මේ ඔක්කොම මාකටිං ස්ට්‍රැටජි. නේ උපක්‍රම. ඉතින් හිතන්න මේව අපි මේ හිතන්නේ නැති වුණාට මාකටිං කරන අය නේද? මේ මාකටිං වල තියරි එකක් තියෙනවා මෙන්ටල් අවේලබිලිටි. සහ ෆිසිකල් අවේලබිලිටි කියලා.
1: හරි.
0: දැන් අපිට මනසින් මේ මොකක් හරි ගන්න නේද? යම්කිසි දෙයක් ගන්න යම්කිසි මේ පෙළඹවීමක් එන්න ඕනි. එකඟ වෙන්න ඕනි. අවේලබල්. මනස ඕකේ. හරි. මයින්ඩ් එක ඕකේ. ඊට පස්සේ ඒකට අපි ෆිසිකලි නේද?
1: ඔව්.
0: ඕකේ වෙන්න ඕනි.
1: ඕකේ වෙන්න ඕනි.
0: ඒ කියන්නේ යන වාහනේ මෙහෙම ගිහින් උංගල් අනිත් පැත්තට හරවන්න බෑ. ඒකට ඒ සූදානම තියෙනවා. දැන් මම ඔයාලට මෙහෙම එකක් කියන්න.
1: කද්ද?
0: දැන් කණ්ඩ මොන හරි කණ්ඩ හිතෙනවා. ඔන්න කණ්ඩ හිතෙනකොටම බෝඩ් එකක් දැක්ක හරි ඔන්න මෙන්ටලිත් හරි ෆිසිකලිත්
1: හරි. හරි.
0: හරි.
1: ඔව්.
0: දැන් ඔයාලටම එක පාට් එකක් කියන්න. ඒක කියපු ගමන් හැමතැනම නෑ. ඔය මේ කල්කිරි කියලා එකක් තියෙනවා.
1: ඔව්.
0: කල්කිරි බොන්න බෑනේ හැමතැනම. ඔව්. නේ.
1: ඔව්.
0: එතකොට මෙන්ටලි කල්කිරි එකක් බොන්න ඕනි. බොන්න තැනක් නෑ.
1: තැනක් නෑ.
0: ඒ කියන්නේ හද

0: එහෙම නැත්තම් මොලෙන් එන ගැම්මට ඇඟෙන් සපෝට් එකක්
1: සපෝට් එක නෑ
0: ඒ කියන්නේ ඇඟෙන් කියන්නේ අර ඒ කඩ එහෙම හැමතැනම නෑ
1: නෑ නෑ
0: ඔව් ඕන ඕනලා නතර කර කර මොන්න විදියක් නෑ
1: හ්
0: ඒ නිසා ඒවා මේ ඔය කල්ගිරිය විකුණන අය නේ කල්ගිරි
1: ඔව්
0: දැන් අපි කියන්නේ එහෙම නැත්තම් ඔය තව ඒ වගේ සෝයා අයිස්ක්‍රීම් එක කොහෙන්ද ගන්න හැමතැනම
1: ගන්න හැමතැනම නෑ
0: බෑ අන්න ඒකයි කියන්නේ මාකටිං වල ඔය ඔක්කොම හිතන්න ඕනේ කියලා කියන දව දන්නවා වඩ අයිස්ක්‍රීම් එකක් කන්න ඕනේ වරයිටි එකක් තියෙන.
1: හ්ම්.
0: බ්ලූබෙරි එකක්. ආ. කන්න පුළුවන්. හැම සුපර් මාකට් එකෙම තියෙන.
1: හ්ම්.
0: ළඟම තියෙන කඩේ තියෙන.
1: හ්ම්.
0: පැන්ලොත් බ්ලූබෙරි බටර් ස්කොච් ආ වැනිලා ස්ට්‍රෝබෙරි තව
1: මොනවා.
0: හැම එකක්ම තියෙන. බලන්න මෙන්ටලි ඔයාට එන මෙව්වැක ෆිසිකලිත් ඒගොල්ලෝ නේ දෙන්න පුළුවන් තැන තියෙන. ඉතින් පැන්ලොත් නිෂ්පාදනයන මතක් කරන්න ලංකාවේ අපිට වගේ කියන අපේ කිරි නිෂ්පාදකී ඉන්නේ. ඒ අයගෙන් ලබා ගන්න කිරි ටිකෙන් තමයි ඔක්කොම දේවල් කරන්නේ. රස ගුණ මේ සියල්ල ගැන අයි දෙපාරක් හිතන්න දෙයක් නැහැ පැල්ලත්ත නිෂ්පාදන ගැන. ඉතින් මේ පොඩි පොඩි දේවල් අපි මේ දන්නේ නැති දේවල් තියෙනවා මේ ලෝකේ. ඉතින් හැම දෙයකටම මොකක් හරි හේතුවක් තියෙනවා.
1: ඔව් දන්නේ නැති දේකට අපි හිතන්නේ නැහැ නේද?
0: හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. හිතන්නේ නැහැ. අපිට මනස වෙහෙසන්න වෙලාවක් නේ. නැත්නම් අපි දන්නේ නැතුව නෙමෙයි ආයි පොඩ්ඩක් කල්ම වුණේ නේද? එහෙම එකක් තියෙනවා. නරා එහෙම කියන්නේ.
1: ඒක තමයි නේද? ඒක හිතුන්නේ නේ කියලා කියන.
0: හරි මේ නිකන් දැනගන්න දැන් ඔයා එහෙම ලොකු කඩයක් එහෙම කරනවා නම් ওই බෝඩ් එක නිකාම බෝඩ් එකක් නෙමෙයි නිකාන් මේ මොකක් හරි මේ එකක අකුරු ටිකක් ලියලා ගැහුවා කියලා වැඩක් නැහැ නේ
1: ඔව්
0: ඒක ආකර්ෂණීය එකක් වුණාම තමයි උතන වාහනයක් නවත්තන්නේ උතන කඩේට යන්න එන්න හිතෙන්න ඕනම කෙනෙකුට ඉතින් බෝඩ් ලෑල්ලේ ඉඳලා
1: ඇතුළේ මොනා තිබ්බතද බෝඩ් එක හරි ලස්සන තියාගන්න
0: පිට කවරේ හොඳට තියෙන්න ඕනේ කියලා පොත වුණා වුණත් කමන්නේ නැහැ වගේ
1: පිට කවරේ හොඳට තියෙන්න ඕනේ
0: නෑ තව සමහරු ඉන්නවා මෙහෙම වැඩි බෝඩ් ගහලා ලොකු බිල්ඩින් ගහලා
1: ඇතුළේ පොස් හැබැයි
0: ඇතුළේ වැඩ නැහැ
1: යන්න තියා බලන්නවත් හිතෙන්නේ
0: නැහැ උදාහරණ කියන්න
1: එපා එපා උටි කන්නුවයි හදන්නේ
0: සින්දුවක් දා

0: උදේ 8 වෙනිදා තව විනාඩි 4ක් තියෙනවා. අපි ඉක්මනට මතක් කරන්න අංගවට ඩීප් ටෙක් සෝලා ගැන. සෝලා පද්ධතියක අවශ්‍යතාවය දැනෙන ඕනම කෙනෙකුට කෝල් එකක් දෙන්න තියෙන නම්බර් එක තමයි මේ කියන්නේ.
1: 077 773 74
0: දැන් බලන බලන හැම ගෙදරකම සෝලා. එහෙමනේ.
1: ඔව්.
0: ගොඩාක් ඔය කොළඹ නේ. කොළඹ විතරක් නෙවෙයි. ටිකක් වැස්ස අඩු පැතිවල.
1: තදාසන්න ප්‍රදේශවල.
0: ඔව්. ඊට පස්සේ ඕන තැනක මේ සෝලා කියන විසඳුමට යනවා. මොකද ඉස්සරහට එන තියෙන ප්‍රශ්න ගොඩකට සෑහෙන ලොකු විසඳුමක් සෝලා පද්ධති. ඉතින් වෝටර් පම්ප් එක ගැන කතා කරත් ඩීප් වෙල් වෝටර් පම්ප් කොහොමද මේක අපේ වගාවන් වලට යොදාගන්නේ? ඩීප් වෙල් වෝටර් පම්ප් එකෙන් අපි කොහොමද වැඩ කරන්නේ? කවුද අපිට ඒ ගැන කියලා දෙන්නේ? ඩීප් ටෙක් එකේ ටීම් එක ඉන්නවා ඒ ගැන ඔයාව දැනුවත් කරන්න.
1: ඒගොල්ලෝ ආගේ ස්ථානයට ඇවිල්ලා ආගේ ජලය ලබා ගන්න ඕනේ ගැඹුරේ වගේම දවසකට ඔයාට කොච්චර ජලය ඕනේද කියලා අඳුරගෙන ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන ඩීප් වෙල් වෝටර් පම්ප් සිස්ටම් එකක් තෝරා ගන්න. එතන ඉඳන් ඔයාට සවිකරණ තැන වෙනකම්ම අවශ්‍ය කරන තාක්ෂණික සහාය ගොලු දෙනවා. ළඟින්ම ඉන්නවා. ඉතින් ඒ හින්දා බය වෙන්න එපා. අදම ඩීප් ටෙක් එකට කතා කරන්න 077 773 74
0: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරේ. ඒ වගේම මතක් කරන්න ඕනේ මේලා ක්‍රිමිරාජ නිෂ්පාදන ගැන වසර 77ක විශ්වාසයත් එක්ක. ක්‍රිමිරාජ කියලා කියන්නේ වාගේ ගෙදර තියෙන්න ඕනේ නිෂ්පාදන කීපයක් තියෙනවා. විශේෂයෙන්ම ක්‍රිමිරාජ කරල් ගුලි බඩේ අපහසුතාවයන්ට ලදරු පණු රෝග සඳහා. එතනින් එහාට ගියාම තව ගොඩාක් තියෙනවා නිෂ්පාදන.
1: දැන් මේ දවස්වල හෙම්රිසාව කැස වගේ තියෙනවා නම් ක්‍රිමිරාජ පේයාව ගන්න පුළුවන්. එතකොට උගුර අපහසුතාවයක් තියෙනවා නම් එල්මේ පැණිය ගන්න පුළුවන්. එතකොට ගෑස්ට්‍රයිටිස් වලට සඳුන් පැණිය ගන්න පුළුවන්. මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් තියෙනවා. බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන හින්දා ශරීරයට කිසිම අහිතකර බලපෑමක් නැහැ. 011 752 889 කතා කරලා ෆාමසිකට හරි වෙළඳසැලට හරි ගෙන්න ගන්න පුළුවන්.
0: ඒ ඩීප් ටෙක් ගැන මතක් කරලා අපි ආවේ ක්‍රිමිරාජ ගැන මතක් කරන්න. හරි, එහෙමනම් අපි යනවා ඊළඟ පැයට. තව විනාඩියක් තියෙනවා හරියටම උදේ 8 වෙනකම්.

0: උදේ 8:00 වෙනාඩි 2යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Lakhanda Radio ITN
1: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
3: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
2: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
3: රයිනෝ ප්‍රීමියර්.
2: එතකොට යට මැටි කෝටින් එක තියෙන
3: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
4: සේවන ප්‍රාණ අභිමානයි රයිනෝ.
5: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සහ සීලින් ෂීට්.
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
7: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයි රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙල දීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
9: උදේ 8 විනාඩි 2යි.
10: 8යි 2යි නෙවෙයි 8යි 22යි වෙලා. මේ ලෝකේ නෙවෙයි ඉන්නේ 8යි 22යි.
11: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
12: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: මේ
1: ඕකත් කත්
0: අපි මේ ශෝයගේ වෙනසක් කරන්න
1: වෙනසක් කරපු මොකත්
0: අපි මේ ශෝයක දාලයම්
1: ඒකට වෙනස දාලයාන ඒකට වෙනස
0: සමහර වෙනස්සීම් තියෙනවානේ එහෙමේව එකන්නේ ගොඩක් අය වෙනසක් කරන්න ගිහිල්ලා එනගන්න නේ
1: ඔව්
0: ඒ කියන්නේ අටුව කඩා පුටුව
1: හදනවා
0: සමහර ඉන්නවා හොඳට තියෙන මොනවා හරි එකක් ඊට වැඩිය යහපත් එකක් බලාපොරොත්තු වෙන්න ගිහිල්ලා එනගන්නවා කොහොමද දන්නවද හා
1: උදාහරණයක්
0: උදාහරණ දෙන්න
1: ලගින් යන එකක් දෙන්න බලන්න
0: කාව්‍යව නිමාඩුවක් විත් එහෙම වැඩකට කාව්‍ය ප්ලෑන් කළා කාව්‍යට වැඩිය හොඳ කෙනෙක් මෙතනට ගන්නනේ මම ප්ලෑන් මට උනේ ඒ වැඩි අන්තිමට මගේ පිටටම කැරකුණා වැඩි
1: එහෙම එහෙම එපා ඒ උදාහරණයක්
0: දැන් තව උදාහරණයක්
1: කට් කට් ආයි මොලේ දා
0: මම හිතන්නේ ආයි මගේ වෙන කිසිම දෙයකට ආයි උදාහරණ இல்ல කියලා හරි අම්මලාට මොනවද දරුවෝ වෙනුවෙන් කරන්න බැරි
1: ඕනම දේ අපුලා
0: ඔයාගේ අම්මා ඔයා වෙනුවෙන් මොනවද කරලා නැත්තේ නේ
1: ඔව්
0: තමන්ගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් හොයාගන්න ඒ අරමුණෙන් මැරතන් තරගයකට ඉදිරිපත් වෙච්ච අවුරුදු 47ක් වෙච්ච දිරිය මවක් ගැන ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා
1: වෙනවා
0: දරුවන්ට පොත්පත් මිලදී ගැනීමට මුදල් නොමැති වීම රාම්බායි රන්වීර් කියන මේ ආදරණීය අම්මා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පැවති කිලෝමීටර් 3ක මැරතන් තරගයේ අවුරුදු 30-60 අතර වයස් කාණ්ඩයේ තරගයට සහභාගී වුණා. ඔයා දන්නවද මේකේ තෑග්ග කීයද කියලා?
1: කීයද?
0: රුපියල් 3000යි. ඉන්දියන් රුපියල් 3000යි ලංකාවේ ගාන ඔයා පොඩ්ඩක් ගණන් හදලා බලන්න. රුපියල් 3000කට කිලෝමීටර් 3ක් දිව්වා. මේ අම්මා වයස අවුරුදු 47යි. ආ ඉතින් ටයිම්ස් ඔෆ් ඉන්දියා මේ පුවත වාර්තා කළේ මුලින්ම මේ ප්‍රදේශයේ අධ්‍යාපනික ආයතනයක 75 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් තමයි මේ මැරතන් තරගය සම්බන්ධ වුණේ ඈ මේ මේ මේ සංවිධානය කරේ ඉතින් ඇයට වඩා වයසින් අඩු ජව සම්පන්න තරංකාරියෝ රසක් මෙතනට සම්බන්ධ වෙලා හිටියා කිසිම දවසක මැරතන් එකක් දුවලා නැති මේ අම්මා කිසිම දවසක නේද අර රනින් ෂූස් පාවිච්චි කළා මැරතන් දුවන්න මේ එනර්ජි ඩ්‍රින්ක් බීලා ඒ මුකුත් නැහැ කතන්දර නැහැ මෙතන මැරතන් එකට ඇවිල්ලා හිටියා ප්‍රොෆෙෂනල් අය
1: හරි
0: වෘත්තීය ක්‍රීඩිකාවත් හිටියා ක්‍රීඩා ඇඳුම් මුකුත් නැහැ
1: සාරිය
0: පිටින් හරි ටිකක් රෝස සහ කොළ පැහැති සාරියකින් ඉන්න මේකේ ඡායාරූපයක් තියෙනවා ඒ අම්මා අපේ අම්මලා වගේමයි හරි අම්මා කියලා කිව්වම එයාට රටක් නේද ජාතියක් එහෙම එකක් නෑ අම්මා අම්මම තමයි දැන් මේක අපි සත්ත්ව ලෝකෙට ඇප්ලයි කරත්
1: ඒත් එහෙම තමයි
0: අම්මා අම්මම තමයි හරි ඒකට ආයි සමාන කරන්න පුළුවන් කිසිම දෙයක් මේ ලෝකෙ නෑ සාරියෙන් සැරසිලා මේ තරගයට සම්බන්ධ වුණා හරි තරගයෙන් මේ ජයග්‍රහණය කරපු වීඩියෝ පටය සමාජ මාධ්‍යවල දැඩි අවධානයට පත් වෙච්ච එකක් තරගයේ අතරතුර ඇගේ සෙරප්පියෝල මඩ සහිත මාර්ගයේ ලිස්සලා ගිහිල්ලා මෙයාට දුවන්න අපහසු වෙනවා. සෙරප්පු දෙකත් ගලවලා ගන්නවා අතට.
1: දැන් හිතන්නකෝ සෙරප්පු දෙකක් දාගෙන කොහොමද දුවන්නේ?
0: ඔව්. තපත්තු දාලා නෙමෙයි. සාමාන්‍ය සෙරප්පු දෙයක්.
1: ඔව්.
0: සාරියක් ඇඳගෙන ටිකක් සෙරප්පු දෙයක් දාගෙන ආපු අම්ම කෙනෙක් ආ චිත්‍රයට මම මවා ගන්නු.
1: ඔව්.
0: අන්තිමට මෙයා සෙරප්පු දෙයක් අතට අරගෙන සෙරප්පු දෙක අතේ තියාගෙන එහෙම්ම දුවගෙන ගිහිල්ලා ජයග්‍රහණය කරනවා. මේක විස්මය ජනකයි කියලායි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ. මේ දිව්වේ ක්‍රීඩිකාවක් නෙවෙයි අම්මා කෙනෙක් අම්මගෙනෙක්ගේ හයියට මොනවද කරන්න බැරි හිතේ හයිය තියන ඇය තමන්ගේ දරුව දෙන්න වෙනුවෙන් මතක තියාගන්න ලොකු ගානකට නෙමෙයි ඈ රුපියල් 3000කට දිව්වේ පොත් පැන්සල් පෑන් ඒ ටික
1: ගන්න කොච්චර අසරණ කමක් තියෙන්නේ ඇද්ද ඒ වගේ දෙයකට ඔය වගේ තීරණයක් ගන්න තරම් කවදාවත් කරලා නැති දෙයක්
0: මේ සංගීතායක වරුන්ට තිබුණා නේ නෑ කාට හරි හිතෙන්න පුළුවන් සංගීතායක වරුන්ට තිබුණානේ මේ රුපියල් 3000 දෙන්න කියලා මේ අම්මව දුවන්නේ නැතුළු හැබැයි අම්මා සමහරට ඒක ප්‍රතික්ෂේප කරන්නත් ඇති.
1: ඇති. ඔව්.
0: හා. ඒ හින්දා මේක හැමෝම කතා වෙච්ච ඉතාලම සංවේදී සිදුවීමක්. අම්මලාට අපි වෙනුවෙන් මොනවද කරන්න බැරි? ඔයාගේ ආදරණීය අම්මව සිහිපත් කරගන්න. මොකද අපි වෙනුවෙන් කරපු දේවලුත් එක්ක ගත්තම අම්මලා ලෝකේ හැමෝම එහෙමයි. 8:32.

0: റേഡിയോ ITN റാത്തട്ട വക കേന റേഡിയോ
1: දැන් සාදවලෙහිම සින්දුවක් ප්‍රචාරය කරනකොට මා කරි අලුත් ක්‍රමවේදයක් තියෙනවනේ.
2: ඔව්.
1: ඔව් ඊගෙන ටිකක් දැනුවත් වෙන්න ඔබ සාදෙහිම කරනවා නම් උත්සවවල නේ බලපත්‍රයක් හෝ මොකක් හරි එහෙම එකක් ගැන තියෙන කතාවක් අපි තව පොඩ්ඩකින් බලමු. ඊගෙන අපිට කතා කරන්න පුළුවන් වෙයි. දුන්නුකේයා මලක් වගේ මට මේ ওই සින්දුව ඇහෙනකොට මතක් වුණේ.
2: මොකද?
1: ඕකේ මේ ওই cover version නැත්නම් remake දැන් ඔය සින්දුවේ මුල් පටිගත කිරීමක් තියෙන්නේ සුජාතා අත්තනායක මහත්මිය.
2: ඔව්.
1: ඕක වුණනම් දැන් AI වලට එහෙම දාලා හදලා ගත්තා ප්ලේ කරන්න තිබුණා. ඒකේ ඔරිජිනල් එකේ නැහැ.
2: නේ? ඒ සින්දුවේ රසය එන්නේ
1: නැහැ. ඔව්. අපි අර කතා කරපු කතාවත් එක්ක ඒකට හොඳම උපරිම සාධාරණයක් වෙච්ච මේ ගීතේ තමයි ප්‍රචාරය කරේ. සෑහෙන පරණයි ඒ සමහර විට ඔය කාලයත් එක්ක අද කාලෙට කනට ටිකක් පොඩි වෙනසක් දැනෙන්නේ නැති.
2: ඔව්.
1: ගීතේ රසයට එහෙම කිසි අඩුවක් නැහැ කියන විශ්වාසය උඩ අපි ඒක ප්ලේ කරේ. හරි. රස සින්දුරයක් කොහමත් උදේ අපේ මොනිෂෝ එකේ ඇහෙනවා. ඒ අතරේ හැමෝම එකගයි ඔය ඇහිච්ච සින්දුව ලස්සන සින්දුවක්.
2: අනිවාර්යයෙන්ම.
1: 8:32 වෙලාව අපි විජය නිෂ්පාදනය ගැන මතක් කරන්නම්. අපි මේ අතර තියෙන විජය නූඩ්ල්ස් ගැන මතක් කර මං ඊ රාමෙන් එකක් කෑවා. කාලා ටිකලාවක් යන
2: දිවෙරද්ද ගේවටි.
1: එහෙම හිටි. ඒක මාරයි.
2: මං කන්නේ කියලා තීරණය කරා ඒ සැර දරා ගන්න බැරුව.
1: එහෙම කියන්න එපා ඒක වෙන එක. එහෙමයක් කාලා පොඩි උණු ප්ලේන් ටියක් වගේ අබ්බුවොත් මරු. මං ඊ හවස 3 ඉතර ගෑවි. හා ඒක නියමයි. හරි. ඉතින් මේ නූඩ්ල්ස් කියලා කිව්වා මා දන්නවා විජය නිවසින් එන නූඩ්ල්ස්. දැන් වර්ග 4කින් වට එහෙම ගන්න පුළුවන්. දැන් එහෙම නැත්තම් සාමාන්‍ය නූඩ්ල්ස් පැකට් එක තැම්බෙන්න ගිහිල්ලා ප්‍රශ්න ඇති වෙන්නේ නැති නේ. බෙරි වෙන්නේ නැති, ඇලෙන්නේ නැති. හා අන්න එහෙම නූඩ්ල්ස් එකක් විජය නිවසින් එන්නේ ගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ප්‍රමිතියෙන් යුතු මේ ආහාර රටාවක් තියෙනවා නම් ඔයාට ඔයා නූඩ්ල්ස් එකක් උනත් ගන්න ගියාම විජය කියන නමින්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්ස් මේ දවස්වල වැඩිපුර ගන්නවා. රුපියල් 40කට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලයේ හැමදාමත්

0: ලේට හැකියාවක් ලැබිලා තියෙනවා.
1: ඒවගේ මතක් කරන්න ඕනේ අපි පැල්ලොත් නිෂ්පාදන ගැන, පැල්ලොත් අයිස්ක්‍රීම්, යෝගට්, බටර්, ඊට පස්සේ තව මොනවද, පැල්ලොත් කිරිපිටි පැකට් එක, අපි ගියපු ෆ්‍රෙෂ් මිල්ක් එක, ඔය කියන ඕනම එකක් පැල්ලොත් නිවසින් ගන්න පුළුවන්. මොකද දැන් ලංකාවේ කිරි ගොවීන් 30,000ක් විතර එක්ක සම්බන්ධ වෙලා බෙදාහැරීම් ජාලය පුළුල් කරලා තියෙනවා වගේම තමයි ඒගොල්ලන්ගේ නිෂ්පාදන ධාරිතාවයත් නේද. හරි ඉක්මනට ඒගොල්ලෝ පුළුල් කළා. මොකද ඉල්ලුම වැඩි, ඉල්ලුමට සැපියම තිබුණ නැත්නම් නඩුවක්. ආයි පිට රටින් ගෙන්නන කිරිපිටි පැකට් එක ගන්න වෙනවා අපිට.
0: නෑ
1: එතනට යවන්නේ නෑ. මොකද පැල්ලත නිෂ්පාදන ආයතනේ පුළුවන් උපරිමයේ මේ වෙනකොට හොබෝ වෙනුවෙන් ලබා දෙන්න සූදානම්. 8:39
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල්, ත්‍රී වීල්, ටයර් හදන TVS ලංකාව විසින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි. අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා, සොනාලිකා, අශ්වබල 50ක එන්ජින් ධාරිතාව, අවම ඉන්ධන දහනය, පහසුවෙන් හැසිරවීම, නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම, ටූ වීල්, ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින්. රක්ෂණය, ලියාපදිංචිය, අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්.
3: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද?

0: මේක අපේ රස රහස.
1: අපේ රසය රටේ සැමට.
2: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
3: අපි ආණ්ඩුව වසර 2යි රටට සුබයි.

0: මට මං ඉස්සර මේ කැපති කෑල්ලම කිටිය මදුෂානි කිය.
1: දැන් අහගෙන දින්නේ.
0: දැන් මදුෂාල්ලා අම්මා hina වෙනවා මේ කහා. ආ ඔය අපේ කීගෙන කිය. මං කැමති ගෑල් නමෙක් කිටිය.
1: එයා දැන් කෝ?
0: එයා දැන් ඉන්නවා. මදුෂානි තමයි යාගිරා. දැන් මේ සින්දු යනකොට මට එයා මතක් වුණා. අපි කැමතියි අපිට ඔක්කොම එහෙම හම්බෙන්නේ නැහැ නේ.
1: ඔව් ඒකත් ඒකත් ඒක හම්බෙනවා නම් අපේ ජීවිත මීට වඩා ලස්සන වෙනවනේ.
0: ඔව්. ඉතින් මදුෂානිලා කොහොම හරි බේරුණා කියලා.
1: මදුෂානිගේ වෙලාව හොඳයි.
0: හරි මේ මේ පොඩේට ෆෝන්. ආ වයිෆ් කෝල් කරනවා.
1: අද එනවා කොහෙද?
0: ඒ මිනිස්සු තමුසේ ලෝකයක් ඉස්සරහා මාව ලැජ්ජ කරන්න කියලා.
1: මේ චිකා කියලා දෙන්නේ.
0: ඒ මිනිස්සු තමුසේ ලෝකයක් ඉස්සරහා මාව ලැජ්ජ කරන්න කියලා.
1: හරිනේ හරිනේ ඉවරයි ඔය කාගත්තද?
0: ඉතින් බබා මමනේ ඔයා මමට මදුෂානි කියලා නේ කිව්වේ. හා? මම ඔයාගෙන කිව්වේ.
1: අක්කගෙනවත් මදුෂානි.
0: එයාගෙනවත් මදුෂානි. අන්තිමට මම ඒ මදුෂානි හම්බුන්නේ
1: නැහැ. වෙන
0: මදුෂානි කෙනෙක් හොයාගත්තා.
1: හොයාගත්තා.
0: පොඩි ට්‍රැක් එකක් තියෙනවා ඒක වෙන කතාවක්.
1: අනේ පව්.
0: 8:47 වෙලාව අපි අලුත් අයකට යන්න තව විනාඩි 13ක් තියෙනවා. අපි මේ පැයදි මතක් කරනවා ඔයාට මේ විශේෂයෙන්ම ওই කාලගුණ නේද අනතුරු එඟවීම කරලා තියෙනවා අපි දැක්කා. ප්‍රදේශ ගණනාවකට ගම් වතුර අවදානම් එහෙම නැත්නම් පහත් බිම් වල ඉන්නවා නම් පහත් බිම් යටවීමේ මේ අවදානම ගැන ඒ වගේම නායාම අවදානම් මේ වෙනකොට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
1: අවස්ථා කරලා තියෙනවා.
0: නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒවට අනුගත වෙන්න විශේෂමයි මහවැලිගඟ ආශ්‍රිත සෑහෙන වර්ෂාපතනයක් ලැබෙනවා. ඉතින් ඒ හරහා හැටන් ඊට පස්සේ ගත්තම
1: නාවලපිටිය
0: වගේ ප්‍රදේශ රසකට මේ වෙනකොට මේකේ බලපෑමක් තියෙනවා. මේ මොනවා අපි කතා කරත් මේ කොළඹට එලා අපිට මේ මැදිරියකින්නම් මොනවා හරි කතා කරන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ රටේ එහෙම අවතැන් වෙච්ච අවතැන් කියන වචනේ පාවිච්චි කරනට වඩා මේ කරදරයට මුණ දීලා ඉන්න සෑහෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඒ අයට අයියක් වෙන වචනෙන් හරි අපි අනිවාර්යයෙන්ම ඔබත් එක්ක ඉන්නවා මාධ්‍ය ආයතනයක විදියට. මේ හැමතිස්සෙම මේ කලංගු විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන වලට අනුගතව නේ තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න. මොකද එහෙම නොවෙන්න පහුගිය කාලවල සිද්ධ වුණා වගේ සෑහෙන දරුණු තත්යකට අපිට මේ
1: මොන දෙන්න සිදෙනවද?
0: 8:48 වෙලාව.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: ලකන්ද Radio ITN

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දහර සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි 8 NLB තනඩි තහනිය ලොතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: අටයි විනාඩි 52යි වෙලාව. අපි රයිඩෝ රූෆින් ෂීට් එක ගැන මතක් කරා. ඔයාට අපි කිව්වා ෂීට් එකක් ගන්නකොට දැන් මේ පාර නේ ওই ෂීට් එකේ හුණුසුම් කාලගුණය ගැනයි වැස්ස ගැනයි දෙකම ගැන හිතන්න වෙනවා. ඒ ගැන කලින්ම හිතුවා රයිඩෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක මැටි ලේයර් එකක් තියෙනවා යටි පැත්තේ ෂීට් එකේ ලස්සන වගේම ෂීට් එක රත් වෙනකොට ගේ ඇතුළට දැනෙන උණුසුම කන්ට්‍රෝල් කරනවා. ඒ වගේම උඩ පැත්තේ තියෙන ජල විකර්ෂක ආලේපනය. මොකද්ද මේ ජල විකර්ෂක ආලේපනය කියන්නේ?
4: ජල විකර්ෂක ආලේපයේ හින්දා කොච්චර වැස්සත් මේ ෂීට් එකේ වතුර රැඳෙන්නේ නැහැ. පහසුවෙන් ඉවත් වෙලා යනවා. එතකොට අනිත් ෂීට් වල තියෙන ප්‍රශ්න තියෙන්නේ නැහැ. කළු වෙන්නේ නැහැ. දියසවල බැඳෙන්නේ නැහැ. පරණ පෙනුමක් එන්නේ නැහැ. ඉතින් හැමදාම අලුත් විදිහට පෙනුම තියාගන්න පුළුවන් වගේම ශක්තියෙන් උසස් දිගු කාලීන ශක්තියයි වගේම උසස් තත්ත්වයක් එක්ක ඔයාගේ නිවස ආරක්ෂා කරන හින්දා තමයි අවුරුදු 60කට අධික විශ්වාසයක් දිනාගෙන තියෙන්නේ. ඉතින් ඒ හින්දා අදම ඔයා රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් වලට මාරු වෙන්න ඕනේ.
3: උදේ 9 වෙන තව විනාඩි 7ක් තියෙනවා. අපි යනවා දක්ෂිණ අධිවේගී දිගේ ඉස්සරහට ගිහිල්ලා අපි යනවා අකුරැස්ස පැත්තට.
4: අකුරැස්සේ.
3: මේ හරියටම කිව්වොත් ගොඩ පිටිය පැත්තට.
4: හා.
3: අපි ගීත් ඇතුළු අපේ කණ්ඩායම ගිහිල් ඉන්න ටේකියා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා.
4: ඔව්.
3: සුබෝදසනක් ගීත්.
4: සුබෝදසනක්.
5: අයිබෝන්න සංග සුබෝදසනක්. ඒයි වාසනාවන්ත දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබ ඇතුළු සියලු දෙනාටම. අපි අසංක කිව්ව විදිහට අකුරැස්සේ ඉන්නේ අපි දකුණු පළාතේ ටේකියා සොරකින් වැඩසටහන් මාලාවේ දෙවන අධ්‍යයනයේ 22 වන වැඩසටහන තමයි මේ විදිහට දැස්න ආරම්භ කළා තිබෙන්නේ. අපි 22 වන වැඩසටහන සඳහා අත්‍යවශ්‍යදී සත්කාරක පාසල වශයෙන් තෝරාගත්තේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස අධ්‍යාපන කලාපයට අයත් ගොඩමිටියේ ජාතික පාසල. ඉතින් අසංක ඊයේ දවසේ අපි මේ පාසලට අපේ ටේකියා කණ්ඩායම ඒ වගේම මේ අනිකුත් අපේ සහායතර කණ්ඩායම ඊ දවසේදී මේ පාසලට පැමිණියා. අත්‍යවශ්‍යදී මේ වැඩසටහන සඳහා අවශ්‍ය කරන සියලුම පූර්ව වැඩසටහන් සැලසුම් කරන සඳහා ඉතින් ඊයේ දවසේ අපි මේ විද්‍යාලයට පැමිණෙද්දී පොඩ්ඩක් කාලගුණය පැත්තෙන් නම් මෙච්චර යහපත් වුණේ නැහැ. දැන් නමුත් මේ වෙලාවේ ඉතාමත් යහපත් කාලගුණ තත්ත්වයක් තමයි තිබෙන්නේ. අපි ගොඩපිටිය ජාතික පාසල ඉදිරිපිට මාර්ගයට මේ විද්‍යාලය දූදරුවන් කැඳවාගෙන ආවා. එහිදී මාර්ගනතුරු සංදර්ශනය දැන් ආරම්භ කළා තිබෙන්නේ. දූදරුවන්ට මාර්ගයේදී සිදුවන අනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම් ලබා දීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය රථවාහන මූලස්ථානයේ විසනොයි මේ මාර්ගානුකූල සම්දර්ශනය පවත්වන්න සූදානම් කළ තිබෙනේ. එවැගේම තමයි මේ දූදරුවන්ට අසංක අදවසේදී වටිනා සහතික පත්‍රයක් ලබා දෙනවා. මේ වැඩසටහනට සහභාගී වන සියලුම දෙනාට එවැගේම මේ සහතික පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද එවැගේම තමයි කේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නියෝජනය කරමින් ජනාධිපති අතිරේක ලේකම්තුමාගේ අත්සනින් සහතික කරන ලද සහ රථවාහන මූලස්ථානයේ ගරු අධ්‍යක්ෂකතුමන් සහ ස්වාධීන පහින් මාධ්‍යාලේ ගරු සභාපතිතුමන්ගේ අත්සනින් සහතික කරන ලද සහතික පත්‍රයක් තමයි අත්වසේදී මේ දූදරුවන්ට අපි ලබා දීමට සියලු කටයුතු සූදානම් කළ තිබෙන්නේ. මෙතනදී එහෙම යන මාර්ගනතුරු වැළැක්වීමේ පණිවිඩයයි අපි සමාජයට රැගෙන යන්නේ. අනාගතයේදී විනීත රියදුරන් හික්කුණු රියදුරන් මේ මහා මාර්ගයට අපිට යොමු කරන්න පුළුවන් මේ වැඩසටහන් මාලාව සාර්ථක කර ගැනීම තුළින් එවැගේම මේ පණිවිඩයේ ඉක්මනින් සමාජගත කිරීම සම්බන්ධ කණ්ඩායම තමයි මේ පාසල් දූදරුවන් අපි ඔවුන්ව මූලිකව ඉලක්ක කරගැනීමේ මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ.
3: අතරතුර ඉතින් මේ රටපුරා අධ්‍යාපන කලාප සියල්ල ආවරණය කිරීම යන ගමනේ අද අකුරැස්සේ දකුණු පළාතේ ඉන්නේ. ඉතින් දකුණු පළාතේ දරුවන්ව දැනුවත් කිරීම වෙනුවෙන් අපේ කණ්ඩායම යොසුළු වෙන වෙලාවක කාර්යබහුලලා අපි සම්බන්ධ කරගත්. අපි තව අවස්ථාවක තොරතුරු ගේන්න ගීත් එක කතා කරමු සම්බන්ධ වෙලා. බොහොම ස්තුතියි. 8 විනාඩි 56යි අපි විජය නිෂ්පාදනය මතක් කරලා යන්නම් සින්දුවට යන්න කලින්. අද දවල්ටත් උයනකොට කැමටික රස කරගන්නවා පාවිච්චි කරන්නේ. ඔයා දන්නවා ලෝකෙ කොහේ ගියත් ලංකාවේ ටේස්ට් එකටනේ කැම කන්න කැමති.
4: ඔව්, කිතර රසට.
3: ඒකට හේතුව 100%ක් ස්වභාවික කුළුබඩු රසය. හරි. එහෙනම් විජේ නිෂ්පාදන තමයි තෝරගන්න ඕනේ. ඕනම තැනක ගන්න තියෙනවා. එහෙනම් වඩ රස්තියාදු වෙන්න ඕනේ නෑ. විජේ නිෂ්පාදන හොය හොය තැන් තැන් වල. ප්‍රමිතියන්නේ තු නිෂ්පාදන පළක්. විජේ නිෂ්පාදන.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 9 විනාඩියයි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙවයිනේ ඊසාන දෙසින් බෙංගාල බුක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩුපීඩන කලාපයේ ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවද එම පද්ධතිය වෙත ඇදී යන සුළන් ප්‍රවාහය හේතුවෙන් දෙවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වෙටෙන් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. උතුරු මැද පළාතේ සාමන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි. ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු දෙකෙන් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගන්නා බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැනුවත් කරනවා. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය ආයතනවලට පනවා ඇති දවල මන්දිර ප්‍රවේශ සීමා කිරීම වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එම මාධ්‍ය ආයතනය සූදානම් වන බව විදේශ මාධ්‍ය පවසනවා. ට්‍රම්ප්ගේ එක්සත් ජාතීන්ගේ තානාපති මයික් වෝල්ස් පවසන්නේ මාධ්‍යවේදීන්ට රජ ස්ථාන වෙත ප්‍රවේශය සීමා කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් ඇති බවයි. නීති විශාරදීන් රැසක් මෙම නීතිමය අභියෝගය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ බවයි CNN මාධ්‍ය වාර්තා කළේ. මෙලඟ ලක්කඬ ප්‍රවෘත්ති පෙරවරු 10ට
5: 24 පෑම සීරුවෙන් ලක්

0: 95.5 আৰু 99.7 লাখান্দ রেডিও আইটিএন সেবে শ্রীলঙ্কা হান্দ
1: উদে 95.5

0: குட் மார்னிங் சுபுதாஸ்ராக் நவையாய் வினாடி கொலஹாய் அபி அபி இலங்க பேயின்னே
1: அந்திம பேயின்னே
0: ஆகியல கியான்னே ஹரிம சியூம் எக்காக்னே
1: ஓ ஓ
0: ஹேக் சம்பந்தவ நே அபி கியனோ ஹேட அனவஷ்ய கிசிமுதியாக் லங்கரண்டோ தெபா கியல் நே
1: ஓ
0: ஏகட ஹேதுவ ஹே ஹரிம சங்வேதி சஹ ஹரிம வட்டினோ இதோட மேக சம்பந்தவ அபி இதவு மே ஹேக்குனத் சர்ஜன் கெனகுட பார தெனகுட ஏ சம்பந்த எக்ஸ்பர்ட் கெனகுட ஓனி பாரதி
1: ஓ
0: මම මේ ඔය ලෙන්ස් ටෙක් ගැන කියන්න එන්නම් ඊට කලින් වෙන කතාවකින් එන්න
1: මොකද්ද
0: ශල්‍ය වෛද්‍ය පුහුණු විද්‍යාගාරයක් ඔයා හිතෙන් මවා ගන්න
1: හරි
0: ඒක ඔය ලක්ෂ ගානක් වටින අන්වීක්ෂ මනත උපකරණ
1: හරි
0: එක නිතර දෙවිල තියනවලු ඔය කොළපාට මිදි ගෙඩි කිහිපයක්
1: ඇයි
0: ඒක ඇතුලේ පොඩි තියනවා පොඩි වටින කතාවක්
1: මොකද්ද
0: මේව දැක්කගන් ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක මොකක් හරි පොඩි නිකන් මේ ડોක්ටර්ස්ලා තමන්ගේ විවේක වෙලාවට ගන්න. එහෙම නැත්නම් කවුරු හරි ගෑනලා තියලා කියලා අවතක වෙලා.
1: ඔව්.
0: එහෙම නැත්නම් මේ මොකක් හරි කන්න නිති.
1: ඔව් කන්න දෙයක් නේ.
0: හැබැයි මේකේ ඇත්ත කතාව ඊට වැඩිය වෙනස්. ඇත්තටම ඔය සර්ජන් කෙනෙක් වෙනවා කියලා කියන එක ලේසි නෑ.
1: ඔව්.
0: අවුරුදු ගණන් පොත් පාඩම් කළා නේ. සෑහෙන කැපකිරීමක් කළා මහන්සි වෙලා දුක් මහන්සි වෙලා තමයි අතන තෙන්.
1: පොත් පාඩම් කරලාට වැඩකුත් නෑ නේ.
0: ඔව්. මේ ප්‍රායෝගිකව මේව කරන්න ඔය ශල්‍ය කර්මයක් එහෙම කරන්න නේද? තාම සියුම් දේවල් කරන්න සංයමයේ සහිතව එහෙම පුහුණුවක් තියෙන්න ඕනේ.
1: අනිවාර්යයෙන්.
0: ඔය මිනිස් බොලේ ආවරණය කරන සියුම් ඩෝරා මීටර් කියලා එකක් තියෙනවා. ඩෝරා මීටර්. නැත්තම් ඔය මිලිමීටරයකටත් වඩා අඩු රුධිර නාලිකා මේ يعني පටල.
1: ඔව්.
0: ඩෝරා මීටර් පටලය ඔය එහෙම නැත්තම් ඔය මිලිමීටරයකටත් වඩා අඩු රුධිර නාලිකා කියලා කියන ඒවා මේවා වැරදීමකට එහෙම නැත්නම් වැරදිලා කැපෙන්න හානියක් වෙන්න තියෙන අවස්ථා තියෙනවලු.
1: හා
0: ඒ කියන්නේ ටිකක් වැඩි ඒවා.
1: හරි.
0: ඒ කියන්නේ අතිශය සියුම් සූක්ෂම වැඩක් කරන්න වෛද්‍යවරු සර්ජන් කෙනෙක් පුහුණු වෙන්නේ කොහොමද?
1: ආ.
0: දැන් අපි දන්නවා ඔය වෛද්‍ය විද්‍යාලවල තියෙනවා ඩෙඩ් බොඩිස් අරගෙන ඒව විවිධ නේද?
1: පරීක්ෂණ සඳහා යොදා ගන්න.
0: ඔව්. එක එක පැති වලින් කපලා හා කෙලින්ම ඒවැ තියෙන ඉන්ද්‍රියන් නිරීක්ෂණය කළා කැපුම් දාලා මේ ඉන්ද්‍රිය කොහොමද හැදිලා තියෙන්නේ මේ ඔපරේෂන් එකේදී මෙතන කොහොමද කපන්නේ ඔවා වෛද්‍ය ශිෂ්‍ය වෙලා ඉන්න කාලේ කරනවනේ
1: ඔව්
0: හැබැයි අර මිදිගෙඩිය වෛද්‍යවරුන්ට උදව් වෙනවා අන්න ඒ වගේ තැන්වලදී විශේෂයෙන්ම ශුද්ධ ශල්‍ය කර්ම හරි මේ පුහුණු වෙන අයට ලෝකයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය පීඨවල මුලින්ම අතර දෙන්නේ ওই වගේ පළතුරක් කියලා කියනවා එක පැත්තකින් ඒක ඇතුලේ තියෙන සම්පූර්ණයෙන්ම වතුර පිරුණු අභ්‍යන්තර පීඩනයේ වැඩි බිඳෙන සුළු මාංශයක්.
1: ඔව්.
0: ඒ වටේට තියෙන පුදුම විදියේ හීනි ඇදෙන සුළු ඒත් එක්කම ඒක පොඩි වැරදීමකින් හරි ඉරිතලා යන්න පුළුවන් මතු පිටක්.
1: ඔව් ඔව් ඔව්.
0: හරි. දැන් ඕක සම්බන්ධ කරනවා අපි සම්බන්ධ කරනවා ඇහැ මොළය වගේ දේවල් වල තියෙන ඉතාම සියුම් සංවේදී පටකයන්ට. එතකොට ඒ වගේ තැනක ශල්‍ය කර්මයක් කරනකොට හරි ඔය මිදි ගෙඩියේ තියෙන ඒ ස්වභාවය වගේ එකක් ඔළුවට නේද? ඒ හුරුව තියෙන්න ඕනේ.
1: හරි හරි හරි.
0: එහෙම එකක් ඔළුවට එන්න ඕනේ.
1: ඒ තරම් අරක සියුම්.
0: ඔව්. එතකොට අර දැන් ඔයා දන්නවා සාමාන්‍යයෙන් ඔය අධි සංවේදී මේ තැන්වලට ඒ වගේ මතු පිටකට ඔය අපි කියන ශල්‍ය කර්මයක් එහෙම කරනකොට පාවිච්චි කරන උපකරණ ඉතින් හැමදේම සියුම්. ඔය ශල්‍ය කර්මයකදී පාවිච්චි කරන ඔය නූල් කියලා කියන්නේ.
1: ඔව්.
0: නයිලෝන් නූල් එහෙම නෙමෙයි. හා? 10 බින්දුව නයිලෝන් නූල් උනේ ගන්න.
1: ඒ
0: කියන්නේ ඔය මිනිස් කෙස් ගසකින් තුනෙන් එකක තරම් හීනි.
1: අනේ.
0: මයික්‍රෝන 20ක විතර සියුම් නූලක්.
1: හරි.
0: ඉතින් මේක කරන්න ඕනේ අන්වීක්ෂයක් යටින් කියලා කියනවා. ඒ තරම් සියුම් දෙයක් තමයි මහාන එක. වචනින් කියන්න බැරි තරම් අමාරුයි.
1: ඔව්.
0: දොය මිනිස් මොලේ ඒ වගේ සියුම් දෙයකට හුරු කරනකොට ඔන්න ඒකට අර මිදි ගෙඩියක ස්වභාවය කියන එක හැම වෙලේම එයාගේ ඔළුවේ තියෙන්න ඕනි කියලා කියනවා. පොඩ්ඩ මෙය වුණොත් මිදි ගෙඩියට හානි වෙනවා වගේ අර වගේ තැනකදී මෙන්න මේ කියන කතාව
1: එනවා. හරි.
0: ඉතින් හිතන්න කොළපාට මිදි ගෙඩියක් එහෙම තැනක තියෙනව දැක්කොත් මේ ඒ කතාවයි මේ කතාවයි පොඩ්ඩක් වඩ මතක් කරගන්න පුළුවන්.
1: කොහොමද ඒකට හානියක් වෙන්නේ නැතුව මහන්නේ?
0: ඔව් හැම දෙයකම මේ සියුම් කාරණාවලදී වෛද්‍ය ශිෂ්‍යතුන්ට මේක මතක් වෙනවා ඇති. ඔයා සමහරට වෛද්‍යවරයෙක් නම් දැන් මේ කියන කතාව සමහරට ඔයා එක්ස්පීරියන්ස් කරලා නැතුව ඇති. ඔයාට වෙන ක්‍රමයක් පාවිච්චි කරන්න ඇති. නමුත් මේක ටිකක් බහුලව කතා වෙනවා කියලා තියෙනවා වෛද්‍ය විද්‍යාව ඇතුලේ සහ ඒ ශාස්ත්‍රීය අය.
1: බලන්න අපිට හිතන්නවත් පුළුවන් නේ මිදි ගෙඩියක් හානි වෙන්නේ නැතුව මිදි ගෙඩියක් මහනවා කියන්නේ. නේද?
0: ප්‍රායෝගිකව මේ හැම දෙයක්ම නේ. දැන් හැක් එක සෙල්ලම් කරන්න බෑනේ. අන්න දැන් අපි කිව්වා වගේ ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක. අපි කියනවා ලංකාවේ ඉන්න හොඳම වෛද්‍යවරු තමයි ලෙන්ස්ටෙක් එකේ ඉන්නේ.
1: ඔව්.
0: මොකද ඔයාගේ ඇහැ සම්බන්ධ වගකීම බාර දෙන්න ඕනේ මේ වගේ කෙනෙකුට. හැමෝටම හැත් එක සෙල්ලම් කරන්න දෙන්න බෑ. ඉතින් රජයේ අනුමත ආයතනයක් පහසු ගෙවි කියන්නේ ගෙවන්න පුළුවන් ඉතාම අඩු මුදලකට වඩ දරා ගන්න පුළුවන් මුදලකට තමයි මේ සියලු ශල්‍ය කර්ම සිද්ධ කරන්නේ.
1: එතනට ගියාම ඔයාට පුළුවන් ඔයාට තියෙන ඕනම ප්‍රශ්නයක් ඇහැ සම්බන්ධ තියෙන ඕනම ප්‍රශ්නයක් ඒගොල්ලන්ට කියලා ඒකන ප්‍රතිකාර කරගන්න. ඊට අමතරව ළමාක්ෂසායන තියෙනවා. ඇස් කණ්ණාඩි සේවා තියෙනවා. බාහිර රෝගයන්ශත් තියෙනවා. ඒකට ඇසේ සුදු ඉවත් කිරීමේ සත්කමත් එතනට ගියාම කරගන්න පුළුවන්. මේ හැමදේම එකම වහලක් යටින් සුවදශීලීව කරගන්න පුළුවන්. මෙන්න මේ නම්බර්ස් දෙකෙන් එකකට කතා කරලා ඇහැ සම්බන්ධ තියෙන ඕනම ගැටලුවක් කතා කරගන්න. 0706 478 478 0108 785 858.
0: ඒ මතක් කරේ අපි ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන. ඉතින් දන්න කියනට පණිවිඩය කියන්න රජ අනුමත ආයතනය කියන එක නිතරම මතක් කරන්නේ. මොකද වගකීමක් තියෙන තැනකට ඕනේ අපි ඔබව යවන්න. ඩීප්ටෙක් සෝලා පද්ධති වල අවශ්‍යතාවය වෙනුවෙන් වෝටර් පම්ප් එකට තමයි මේ දවස්වල කාගේ අවධානය තියෙන්නේ. ඇයි වෝටර් පම්ප් එකක් ගන්න ඕනේ? මොකටද ගන්න ඕනේ? ඇයි යන්නේ? අපි මෙච්චර කල් කතා කරලා
1: තියෙන්නේ
0: ලෙන්ස්ටෙක් එක ගැන හැ සම්බන්ධ කතා කරා වගේම අපි හැමෝටම තියෙනවා මොකක් හරි අපි ඉන්න ශාස්ත්‍රීය සම්බන්ධව නේ.
1: ඔව්.
0: මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපි හරි තැනකින් ඕනේ විසඳුම හොයාගන්න. දැන් ඔය වෝටර් පම්ප් එකේ අවශ්‍යතාවය තියෙන කෙනෙකුට ඔය කොහේ හරි තැනකට ගිහිල්ලා කවුරු හරි කියන මෙන්න මේ වෝටර් පම්ප් එක තමයි හරියන්නේ කියන එක අරගෙන බෑ.
1: නෑ.
0: ඔව්. ඒකට විශේෂඥ දැනුමක් තියෙන තැන තමයි ඩීප් ටෙක්.
1: ඉතින් ඔගන්ට පුළුවන් එන්නේ ඒ වගේ ගැටලු තියෙනවනම් 0707 477 7374 කතා කරන්න. ඉරේලිය පාවිච්චි කරලා ජලය පොම්ප කරගන්න හින්දා වගාබේම් ගොවිපළවල් වගේම විදුලිය පහසුවෙන් ලබා ගන්න බැරි ප්‍රදේශ සඳහා තමයි මේක ගොඩාක් ප්‍රයෝජනවත් කියලා ඒගොල්ලෝ කියන්නේ. 0707 747 7374 කතා කරන්න.

0: නවයයි විනාඩි 23යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
3: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
4: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011286131 011286611. ශනිගමතුම් 19,600
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
1: එහෙමයි.
0: එහෙම කියනවා බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් අඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
1: දන්නේ නැද්ද සර්? දැන් හැමදේම වාසිනි.
0: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
1: වාසි නම මෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
0: ඈ?
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වාගෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් පැ පිටලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: pian hatali alut na sampat ago.
1: Dekya sureke mumagatota. Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ Take Care මීළඟ වැඩසටහන
2: සැප්තැම්බර් 21 ගඩපිටිය ජාතික පාසල අකුරැස්ස
1: සංවිධානය Clean Sri Lanka ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
3: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
4: Lakhana Radio ITN.

0: මොලය සහ අපේ බඩ අතර සම්බන්ධයක් තියෙනවා.
1: ඈ?
0: මොලය සහ බඩ අතර.
1: ඇයි එහෙම කියන්නේ?
0: ඇයි කියන්නේ? ඉතින් මොලෙන්නේ තීරණය කරන්නේ බඩට දැන් මොනව හරි දාන්න ඕනේ.
1: බඩගිනිද දැන් කනවද?
0: නෑ, ඒ වුණාට මෙහෙමත්යක් තියෙනවා. මොලේ පාවිච්චි කළා නෙමෙයි අපි කෑම
1: කන්නේ.
0: මොලේයි හරනම් මොලේ සහ බඩ අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනි, ඉතාම සමීපතම එකක්. හැබැයි එහෙම අපි හරියටම කරනවද කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නේ? ඒ නිසා තමයි ඔය මේ කියන්නේ ගෑස්ට්‍රයිටිස් තුළු තව තව එක එක නේ බඩවැල සම්බන්ධව රෝගවලට මුහුණ දෙන්න හේතුව වෙන්නේ අපි මේ අවධානම ගන්නවනේ.
1: ඔව්.
0: අපි හිතනවා කෑම කියන එකේදී රස සහ බඩගින්න විතරයි. හ්ම්. ඒකට ඒකේ ගුණාත්මක බව හෝ වෙන කිසියම් අනිත් පැත්තෙන් හිතන්න ඕන දෙයක් හිතන්නේ
1: නැහැ. නෑ
0: නෑ. ඒකේදී අපි මොලේ කියන එක පාවිච්චි කරගන්නේ නැහැ. හැඟීමට විතරක් නේ.
1: ඔව්.
0: ආහාර කියන මේ කාරණාවේදී අපි වැඩිපුරම තීන්දුව తీරන ගන්නෙ හදවතින්. ටේස්ට් එක කැමැත්ත. ඒක මොලේට දාලා බැලුවම ෆිල්ටර් වෙලා આવොත් ඔය ගොඩාක් කන කෑම જાති කන්න වෙන්නේ නැහැ. රයිස් කන්න වෙන්නේ නැහැ, කොත්තු කන්න වෙන්නේ නැහැ. බර්ගර්, පීසා.
1: ඒව කන්න වෙන්නේ
0: නැහැ. කන්න වෙන්නේ නැහැ. හා? තව තියෙනවා එහෙම ඒවා. බොණේවා. ලිකර් කියන එක කොහොමද ගන්න වෙන්නේ? නේ? හරි. එහෙනම් කෑම කියන තැනදිත් හදවතට කලින් මොලේට අවස්ථාව දෙන්න.
1: මොලෙන් හිතලා කන්න.
0: ඔව්. තීන්දුව తీරන මොලෙන් ගන්න කියලා යෝජනා කරනවා. 9 විනාඩි 31 වෙලාව සුබ දවසක් ලොතරැයි අපි බලන්න යන්නේ. ජයග්‍රහී ප්‍රතිඵලය කුම්භ ලග්නේ අංක 358 සහ 66. ජය ලොතරැයි ගත්තනම් කිව් අක්ෂරයත් එක්ක අංක 6 අංක 6 අංක 7 සහ අංක 9. අද සම්පත ගත්තනම් අංක 3 අංක 2 අංක 8 අංක 3 අංක 2 අංක 2 අංක 8 අංක 3 අංක 2 කිව් අක්ෂරයත් එක්ක. හදාන ලොතරැයිය තුලා ලග්නේ අංක 13 අංක 21 අංක 30 සහ අංක 59. දර නිධානය S අක්ෂරයත් එක්ක අංක 29, අංක 46, අංක 59 සහ අංක 67. මෙගා පව U අක්ෂරයත් එක්ක ප්‍රසාදාංක අංකය අංක 12, එවැගේම ජයංක අංක 12, 50, 53 සහ 70. ගොවිසත ගත්තනම් D අක්ෂරයේ අංක 36, 38, 42 සහ 74. මාජන සම්පත අන්තිමට බලන ටිකට් එක Q අක්ෂරය අංක 9, අංක 9, අංක 2, අංක 8, අංක 3, අංක 2. එතව ජාතික ලොතරැයි මණ්ඩලෙ ඉදිනුම් මැද්ද ලොතරැයි වල වාසනාවන්ත ප්‍රතිඵල අද ටිකට් එකක් ගන්න ජාතික ලොතරැයි මණ්ඩලෙ.
1: ඉතින් ඔබව ලක්ෂපතියන් කෝටිපතියන් කරනවට අමතරව ඔබ වියදම් කරන පුංචි රුපියල් 40 රටේ සංවර්ධන කාර්ය වෙනුවෙන් ලොකු දායකත්වයක් ලබා දෙනවා කියලා අපි හැම වෙලේම මතක් කරනවා. විශේෂයෙන්ම කෘෂිකර්ම මාත්‍යාංශයේ සෞඛ්‍ය රණවීරු වගේම සමාජ සේවා වකුගඩු අරමුදල වගේ ජාතික මේ රටේ සංවර්ධන කාර්යයන් බොහෝමයකට ඔබේ පුංචි රුපියල් 40 ලොකු දායකත්වයක් සපයනවා කියන එක හැම වෙලේම අපි ඔබට මතක් කරනවා.

0: අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩේ.
1: සැලෙන ලෙලෙන දලුව විලස නිතඹන ලෝලා නිතඹන ලෝලා නිතඹන ලෝලා.

0: ඇවට දිනා මෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
4: ජීවිතය කියන්නෙම වෙහෙසකර ගමනක් නම් දවසක විඩාපර සිතට අසිනිවසේ වයින්වා

0: ජීවිතයට ඉලක්කයක්.
1: කලාවක් කලාවක් සොයාගත් ගමන් දුණු වෙන්න ඕනෑ නම්
2: සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
0: 18 වංගුව
2: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
0: 18 වංගුව 18 වංගුව
3: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය දුතරයින් ප්‍රති සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: උදනවය විනාඩි 43යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: හරි, අපි මේ 9 විනාඩි 44 වෙනකොට මානව රූපී රොබෝ වරු ගැන කතා කරන්න ඉන්නේ. සමහර මිනිස්සු දයාවල් අපි කියන්නේ හම්බෝ
3: රොබෝ කෙනෙක්
2: වගේ. ඔව්, රොබෝ කෙනෙක් වගේ. හරි, දැන් ඔය මේ මානව රූපී එහෙම නැත්නම් මානව මිනිස් ස්වරූප ස්වරූපී රොබෝලා හදන ප්‍රමුඛතම රටනේ චීනය.
3: ඔව්.
2: දැන් අපිත් ලංකාවෙත් ඔය අපිත් ඔය අරිමැක් එක වගේ තැන් තියෙනවා එහෙම හදන. සහ දැන් එතනින් පස්සේ කීපයක් එහෙම

0: උත්සාහකරපු තැන් තියෙනවා. ඒවා වැඩ කරන ඒවෙන් වැඩ ගන්න තැනුත් ලංකාවෙත් තියෙනවා. නමුත් මේ නිෂ්පාදනය කියන එකේදී චීන ඉතාම සුවිශේෂී. ඒගොල්ලෝ ග්වැන්චු වලයි ලියුෂෝ වලයි අලුතෙන්ම කර්මාන්ත ශාලා දෙකක් පටන් ගත්තා. තනිකරම හරිද? තනිකරම සැප්තැම්බර් 12 වෙනිදා මේක විවෘත කළේ මීටර් 14,000ක් විශාලත්වයෙන් යුතු කර්මාන්ත ශාලාවක්. මීටර් 14,000ක්. මීටර් 1000ක් කියන්නේ කිලෝමීටර්
1: කීයද?
0: අන්න
1: හරියට වුණා.
0: රයිට්. හරියට මීටර් වලින් යන්නේ?
1: ආ මීටර් වලින් යන්නේ. ලොකු ලොකු දේවල් ඕනේ අපිට පොඩි මිලියන.
0: අනේ කිලෝමීටර් එකමාරකට වැඩිය පොඩ්ඩයි අඩු. තව මීටර් 100යි අඩු ඈ. හරි. දැන් මේකෙන් ගත්තම මෙහෙම මෙහෙම ගිහිල්ලා
1: හරි
0: මං කියේ කිලෝමීටර් 14,000 කියලා.
1: ඔව් 14,000.
0: හරි. මූලික මෙතෙන්දී මූලිකතහ මූලික සහ සීමිත නිෂ්පාදන අධීරයක් පහු කරලා වාර්ෂිකව රොබෝවරු 10,000ක් හදන ෆැක්ටරියක් තමයි පටන්
1: ගත්තේ.
0: හැම විනාඩි 10කටම වතාවක් එක රොබෝවරයක් හදනවා. අපි මේ කැවුම් බදිනවා කියන්නේ
1: බබු
0: රොබෝ හදන්න කියලා කාට හිතෙන්න පුළුවන්. ඈ හැම විනාඩි 10කටම පාරක් රොබෝ කෙනෙක් හදනවා.
1: විනාඩි 10කට එක්කෙනෙක්.
0: කොහොමද ඒක? ප්‍රධාන වශයෙන් ඕකේ විවිධ තාක්ෂණික දේවල් පාවිච්චි කරනවා. ශ්‍රේණි වලට කාර්මික රොබෝවරු නිෂ්පාදනය කරනවා. ද්‍රව්‍ය පැටවීම, ඇසුරුම් කිරීම වගේ කටයුතු සඳහා තමයි මේගොල්ලන්ව
1: හදන්නේ.
0: දැන් ටිකක් බර වැඩවලට හදනයි. හරිද? ඉතින් බලන්න ලෝකෙ දැන් කොච්චර තාක්ෂණය කියන එකෙත් නෙක්ස් ලෙවල්. දැන් ඉස්සර චීනයේ කොහොම සෙල්ලම් බඩු හැදුවේ.
1: ඔව්.
0: චීනයේ ඉස්කෝල ළමයි නේ ඉස්කෝලේ ලැවිල්ල වුණත් ඒ වගේ කර්මාන්ත ශාලා වලට ගිහිල්ලා පොඩි ඔය දැන් ඔය අපි සෙල්ලම් කරන පොඩි පොඩි ඔතී ඒවා එහෙම හැදුවා කියලා කියන අපි අහලා
1: තියෙනවා.
0: අදලත් ඒ දේවලුත් වෙනවා. හැබැයි අද මේ වෙනකොට හැම මිනිත්තු 10කටම පාරක් රොබෝරේ කැදෙනවා.
1: ප්‍රමුඛතාවය දීලා දෙන එකටනේ
0: ඉස්සරහට නිකන් පේමන්ට් වල විකුණයි
1: සෙල්ලම් බඩුවකේ
0: එහෙම වෙන්න පුළුවන් නේ. දැන් ඉඳලා හිටලානේ අපි එක්කෙනෙක් දෙන්නෙක් දකින්. ඉතින් ඔප්ටෙච් කියන මේ වෙළඳපළ මේ ආයතනය මේකේ මූලිකත්වය අරගෙන තියෙනවා. ඉතින් මේගොල්ලෝ කියනවා ඉස්සරහට මිනිස්සු ඕන වෙන එකක් නැහැ කියලා. ඉතින් ශ්‍රමයට තමයි මේකෙන් ෂොට් එක හම්බෙන්නේ.
1: ඒකනේ.
0: මිනිස් ශ්‍රමයට. හරි. මිනිස්සු ඕන නැහැ කියලා. හැබැයි ආයෝක කැරකිලා කැරකිලා ගිහිල්ලා ආයි කොහේ හරි තැනක කියයි. නෑ නෑ රොබෝලට කරන්න බැරි.
1: මිනිස්සු තරම් කරන කවුරුත් නැහැ කියලා.
0: එහෙම තැනකට එයි. නමුත් මේ වෙලාවේ මේ පවතින තත්ත්වයක් එක්ක ඒගොල්ලෝ ඉන්නව පොඩි අදි탁 සේරුවක ඉස්සරහට ගොඩක් තැන්වලට මිනිස්සුන් ඕන වෙන එකක් නැහැ කියලා. AI එක පැත්තකින් අපිට අභියෝගයක් කරනකොට රොබෝවරු මේ පැත්තෙන් එනවා. AI රොබෝවරු කියන්නේ දෙගොල්ලොම එකතු වෙලා මේ පහර දෙන්නේ මිනිස්සුන්ට.
1: ඔව්. අපිට තමයි ඉතින්. මෙතන ඔක්කොම
0: මේ සම්බන්ධ තියෙනවා. විරෝධාකල්ප තියෙනවා. ඒ ෆැක්ටරිය ඇතුළේ මේ ඇති ඉතින් දැන්. මෙච්චර මේ කළා මොකද්ද අපිට රස්සා නැති කරන්න තන එහෙම ඇති.
1: ඉතින් රොබෝවරු හදන්නේ මිනිස්සුනේ.
0: ඔව්. අන්න ඒකයි. හරි මේ 9 විනාඩි 47යි. අපි ඉක්මනට මතක් කරලිමු අපේ අනුග්‍රාහක අතර තියෙනවා රයිනෝ රූෆින්. හැම වෙලෙම තාක්ෂණික වශයෙන් රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක නේ. ඒගොල්ලෝ හිතුවා මේ කාලගුණ විපර්යාස වලට මූණ දෙන විදිහේ ෂීට් එකක්. දැන් ෂීට් එකේ බර ගැනත් හිතලා තියෙනවා. එක පැත්තකින් රස්ස ගැන හිතලා තියෙනවා. වැස්ස ගැන හිතලා තියෙනවා. අනිත් අය එක එක යෝජනා කරනකොට සමහරු ඉන්නවා තාම කියනවා උළු කැටේ දාන්න. රස්න නම් උළු අහලේ තමයි කියලා. හරි. ඒකේ යම් කිසි ඇත්තක් තියෙන්න පුළුවන්. ඔව්. හැබැයි වාහිතුවද කවදා හරි දවසක රයිනෝ රූෆින් ඒගොල්ලෝ ෂීට් එකේ යටපැත්තට මැටි ලේයර් එකක් දායි කියලා.
1: එකම එකක දෙපැත්තක් නේ.
0: උළු කර්මාන්තයේ යම් කිසි අභියෝගයක් මේක. හරි. කොහොම වුණත් මේ මැටි ලේයර් එකෙන් කරනවා වැඩ දෙකක්. එකක් මොකද්ද?
1: එළිය රස්නේ අඩු කරලා ඇතුළට දෙනනවා. ඒ වගේම ඇතුළේ පෙනුමත් ලස්සනට තියනවා. ගේ ඇතුළේ පෙනුමත් ලස්සනට තියනවා. ඒ වගේ තමයි එළිය පැත්තේ තියෙන ජල විකර්ෂක ආලේප ගැනත් මතක් කරන්න ඕනේ. මේ දවස්වල කොච්චර වැස්සත් වාට හිතේ සැනසීමෙන් ගේ ඇතුළට එලා ඉන්න පුළුවන්. මොකද කොච්චර වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ. පහසුවෙන් ඉවත් වෙලා යනවා. කළු වෙන්නේ නැහැ. දියසවල බැඳෙන්නේ නැහැ. පර්ණ පෙනුමක් එන්නේත් නැහැ. හැමදාම අලුත් විදියට වහලා තියාගන්න පුළුවන් ඉතින් රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්ස් ඔය පාවිච්චි කරලා නම් තියෙන්නේ.
0: වහල ගහන වඩුබාස් මහත්තයා කියලා කියනොත් දන්නේ දැන් කන්ස්ට්‍රක්ෂන් ගන්න ඉන්නේ. දැන් එහෙම සාමාන්‍යයෙන් වඩු නේද? වැඩ කරන තනි කෙනෙක් එහෙම හොයාගන්න එහෙම අමාරුයි. හරි කොහොම හරි ඔය කන්ස්ට්‍රක්ෂන් කෙනාට කරන කෙනාට කියන්න වහලට රයිනෝ රූෆින් ප්‍රීමියර් කියන ෂීට් එක මොකද හැම තැනකම දැන් මේක ගන්න තියෙනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ අපි රටමේකට ජාතික වැඩසටහන මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් එහෙම නැත්නම් මද්‍රව්‍ය විෂමද්‍රව්‍ය වැට්ලීම් මේ වෙනකොට රට පුරාම සිද්ධ වෙනවා. මේකෙදි පුරවැසියෙක් විදිහට වාට තියෙනවා වගකීමක්. අන්න එතෙන්දි තමයි ඔයා මෙන්න මේ නම්බර එක ඔයාගේ මතකයේ තියාගන්න ඕනේ.
1: 19:27. එහෙම අබ්බැහි වෙච්ච කෙනෙක් ගැන දන්නවා නම් එහෙම බඳයන් ඔයා මේ දේවල් වලට අබ්බැහි වෙලා ඉන්නවා නම් ඔයාට තේරෙනවා නම් ඒ ජීවිතෙන් ගැලවෙන්න ඕනේ කියලා ඔයා කතා කරන්න ඕනේ එකම නම්බර එක 19:27.

0: වාර්තා තබන කෝටි යටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සුපිලිපන් රටක්. පසුගිය දෙවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඩුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: මේ පැය මොල්ව මතක් කිරීම සුරේකිමු මගතොට.
5: ඔබ දන්නවද ලෝකේ කුඩාම වාහනය වෙන්නේ යතුරුපැදිය. ඒ වගේම අනතුරු වැඩි වශයෙන් සිදුවන්නේත් යතුරුපැදියෙන්. ඔබ දිවා කාලයේදී යතුරුපැදියක ගමන් කරනවා නම් ඉදිරිපස ලාම්පු දල්වා ගමන් කරන්න.
4: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
7: 9:55. එහෙමනම් සැප්තැම්බර් 21 වෙනි සඳුදා අපි
8: සාර්ථක ලෙස මෝර්නින් ෂෝව අවසන් කරනවා.
7: දැයින් සමුගන්න.
8: අපෝ. දෙයනේ මොන කතාවක්ද ඒක?
7: ඇයි ඉතින්?
8: දැයින් සමුගන්න.
7: මේ රටේ දැයට අපි කතා කරමින් හිටියේ. දැන් යන්න හදන. හරි. බයයි නේද අය වගේ වැටුණාට?
8: ඔව්
7: අනේ. ඔය සුභවාදී කියන්නේ මේ වගේ ජීවිතේ කියන්නේ ජීවිතං අනියතං මරණං නියතං.
8: නියතං නියතං ඒක මං අදූතේ හොඳටම දැක්ක.
7: එනගනොත් ඇක්සිඩන්ට් එකක් ඇවිල්ලා
8: තියෙනවා.
7: හරි. පරිස්සමෙන් එනං මේ අපිත් එක්ක හිටපු අනුග්‍රාහකයෝ පැල්ලත්ත නිෂ්පාදන අයිස්ක්‍රීම් යෝගට් බටර් කිරිපිටි පැල්ලත්ත කියන නමින් ගන්න. ලෝකේ කොහේ ගියත් දැන් අපිට තියෙනවා අපේ කියලා ප්‍රොඩක්ට් එකක් කිරිපිටි පැකට් එකක්. හා ඉතින් ඒක ගැන ආඩම්බර වෙන්න ඕනි. ඔයා තමයි ඒක ගොඩ දාලා තියෙන්නේ. අපි පාරිභෝගිකවම තමයි පැල්ලත්ත නිෂ්පාදන ආයතනය එතනට ඉහළට ඔසවා තියලා
8: තියෙන්නේ.
7: ඒ වගේම විජේ නිෂ්පාදනය අපි කියලා තිනවා. ලෝකේ කොහේ ගියත් අපි කන්නේ ලංකාවේ රසයට. අපි ආසයි ශ්‍රී ලංකන් කියනනේ. සුද්දොත් ආසයි දැන්.
8: ඔව් අනිවාර්යයෙන්ම.
7: ඒ නිසා ඒගොල්ලන්ගෙත් වැඩි ඇල්මක් තියෙනවා. ක්‍රිමරාජ් නිෂ්පාදන ගැන කිව්වා වසර 77ක විශ්වසනීය නිෂ්පාදන පෙළක්. ඉතින් කරල් සහ ගුලි මේ බඩ අපහසුතාවයන්ට ලදරු පණු රෝග පේයාව ඊට පස්සේ බැල්මී පැණිය සඳුන් පැණිය කුරුලෑසුවය තමුණක්
8: තියෙනවා. තව තියෙනවා සර්වේශාදී තෛලිය නගරාජ තෛලිය මෙන්න මේ වගේ නිෂ්පාදන රසක් තියෙනවා. 0112 753 889 තමයි නම්බර් එක.
7: හරි එහෙමනම් අපි ගිහින් එන්නම්. ආයි හම්බ වෙනවා හෙට උදේ 7ට.
8: සතුටින් ඉන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි. ඉවත් වෙන.
2: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
2: ගොවියා රජ කරවන ගොවි බිමට කතිම. සූර්ය බල වතුර මෝටරය. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස්. අදම අවතන්න. 0.71711711.
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී. බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
4: ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින්. ලෙන්ස්ටික් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල. දුරකථන 0706 478 478.

0: Aidashmapaha, Anutunaidashmahata, Lakhanda, Radio ITN, Sabha Sri Lanka Handa.
1: Vilavu Piravuru Dahayai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාතික වාර්තා කබුණ කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයේට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලකඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඬ දේශීය ප්‍රවෘත්ති.
0: වෙඩිතබා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ අපරාධ දෙකකට අවශ්‍ය කර සිටි සැකකරුවන් 4 දෙනෙකු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය අගෝස්තු 17 සහ පසුගිය 8 අතුරුගිරිය පොලිස් වසමේදී මනුෂ්‍ය ඝාතන දෙකකට තැත්කිරීමේ සිද්ධීන් වාර්තා වුණා. එය අනුව මෙම අපරාධයන්හි වෙඩිකරු ලෙස කටයුතු කළ සැකකරු සහ ඊට ආධාර අනුබල දුන් 3 දෙනෙකු අතුරුගිරිය පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔවුන් අවුරුදු 21, 24, 41 සහ 45 යන වයස්වල පසුවන්නන්. සැකකරුවන් පාදුක්ක, බණ්ඩාරගම, මොරොන්තොඩුව සහ අලුබෝමුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ. වෙඩිකරු ලෙස සැකකරන පුද්ගලයා සතුව තිබේ අත්බෝම්බයක් සොයාගත් බවට පොලිසිය සඳහන් කළා.
5: ලකඬ විදේශීය ප්‍රවෘත්ති.
0: මද්රම්වේ ජාවාරමේ එදුඩු බවට සැකකරන බෝට්ටුවකට කැරිබියන් මුහුදේදී එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා හමුදාව පවසන්නේ එම යාත්‍රාව මද්රව්‍ය ජාවාරම සිදු කරන බවට ලැබුණු බුද්ධි තොරතුරු මගින් අනාවරණය වූ තොරතුරු මත මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. පසුගිය අගෝස්තු මාසයේදීද කැරිබියන් මුහුදේදී මද්රව්‍ය ජාවාරම් සිදු කළ යාත්‍රාවක් ඉලක්ක කරගනිමින් ඇමරිකානු හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. කැරිබියන් මුහුද සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට චෝදනා එල්ලව ඇති යාත්‍රා ඉලක්ක කරගනිමින් ඇමරිකානු පරිපාලනය මෙවැනි ප්‍රහාර එල්ල කරනු ලබනවා. මෙලඟ ලක්ඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට.
5: 24 පෑම සිරුවෙන් ලක්ඬ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: සුබෝ දැසනක උදේ 10 විනාඩි 5
2: හැම වංගුවකම අලුත් කතාවක්
3: 18 වංගුව
4: අලුත් කලාවක් සොයා කතා කමුණු වෙන්න ඕනේ නෑ
2: දසම් විත් යෂෝ
3: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
3: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
7: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
8: 10යි 5 වෙනවා කියන එකත් ලේසි නැහැ
1: ඒක තමයි නේද
8: වැඩ පටන් අරගෙන 6ට පටන් ගත්තා නම් පැය 4ක් ගිහිල්ලා
1: ඒක තමයි
8: රයිට් නැත්නම් දැන් නැන්නම් පටන් ගත්තේ
1: විනාඩි 5 ගින්දි
8: ඔව් හරිද කොමාරයද සඳුදා දවස මේ සතිය මිලක්කිය වළංග ඇති
1: ඔව්
8: සමහර වෙලාවට මේ මාසේ පටන් ගන්නකොට මගේ ටාගට් එක මේක මෙන්න මෙච්චර ප්‍රොඩක්ට් එකක් මම කරනවා මෙන්න මෙච්චර ගාණක් මගේ account එකට මම
1: දාගන්නවා
8: ඊට පස්සේ මෙන්න මෙච්චර delivery ප්‍රමාණයක් මම කරනවා
1: ඔව්
8: හරිද ඔහොම කියලා ඔබට ටාගට් එකක් තියෙන්න ඇති
1: හා
8: හා ඔය හිතන්න අද සැප්තැම්බර් 21 වෙනිදා මාස ඉවර වෙන තව දවස් 10යි තියෙන්නේ.
1: ඔව්.
8: ඒ කියන්නේ අන්තිම හරිය ටිකක් වේගෙන් දුවන්න වෙන සයිස් එකක් නම් තියෙන්නේ. අද ටිකක් බරට වැඩ කරන්න.
1: ඔව්.
8: හරිද? එහෙම වුණොත් ඔබට පුළුවන් මේ මාසේ ඔබේ ඉලක්කයට යන්න. මේ සතියේ ඔබේ ඉලක්කයට යන්න.
1: අනිවාර්යෙන්.
8: එහෙම යන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. වැස්ස.
1: මන්දාරම. අපි දැන් ඇවිල්ලා ඉන්නවා.
8: ඔව්. ඔබට කම්මැලිකමක් නොගෙන ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා. කියන්නේ වැහින විදිහට මන්දාරම් වැටෙන විදිහට වැඩක් කරන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්.
1: ඒක තමයි නේ.
8: එහෙම හිතලා බෑ. වැඩ කරන්නම වෙනවා.
1: ඔව්.
8: රයිට්? එහෙනම් අපි පටන් ගමු.
1: පටන් ගමු.
8: මේ 18 වංගුව. ඔය ඉන්නකම මැසේජ් එකක් දාන්න.
1: 07 03 93 5 93 7 2 මැසේජ් එකක් දාලා තියන්න.

0: යශෝ
1: මොකද්ද
0: මේ අපේ කාලේ යුද්ධය අත්දැකීම් අපි වෙන්දානේ.
1: ඔව්.
0: සාමාන්‍යයෙන් මේ යුද්ධේ කරන්න යනකොට අපේ හමුදාවේ ඒ සඳහා හැදිච්ච සැකෙල්ලක් තිබුණානේ. ක්‍රමවේදයක් තිබුණා. ඕකේ තිබුණා 8-man team කියලා එකක්.
1: හරි.
0: හරි. 8-man team කියන්නේ
1: කද්ද?
0: මොකක්? අට දෙනෙකුගේ කණ්ඩායම.
1: හරි. ඔව්. මිනිස් අට දෙනෙකුගේ කණ්ඩායම. හා. හරි.
0: අනේ මන්ද. හරිද? අට දෙනෙකුගේ කණ්ඩායම.
1: හරි.
0: ඒ කණ්ඩායම මොකද කළේ?
1: කද්ද?
0: ඒ කණ්ඩායම කළේ යුද්ධ කරන්න යන්නේ. අද අපේ රටේ තියෙනවා 11-man team එකක්. ඒකට මොකද කරන්නේ?
1: කද්ද කරන්නේ?
0: සංචාරය යනවා. ක්‍රිකට් ගහන්න
1: යනවා. ආ ඒක හරි හරි හරි.
0: සංචාරය යනවා ක්‍රිකට් ගහන්න යනවා.
1: ඔව් ඔව් ඔව්.
0: 8-man team එක යුද්ධයට ගිහිල්ලා මොකද කරලා ඉන්නේ?
1: කොහොමද යුද්ධ කරලා දිනලා එන්නේ බලන්න.
0: 8-man team එකක් බැස්සොත්
1: වැඩේ දෙනවා.
0: සම තමයි.
1: ඔව් අනිවාර්යෙන්. වැඩේ ෂුවර්.
0: අනිවාර්යෙන්. 11-man team එක බැස්සොත් මොකද?
1: ඒක ටිකක් හිතාගන්න අමාරුයි.
0: අමාරු නෑ ලොවෙත් නැති වෙන්න කාලය.
1: මං ඉතින් නොකිය කිව්වේ. හරි.
0: අපි කිව්වනේ පළවෙනි එක පරහදයි.
1: ඔව්.
0: හිත හදාගත්තා.
1: සිංගලන්තේ
0: දෙවෙනි එක පරහදයි.
1: හරි.
0: හිත හදාගත්තා. ඔ රෑනේ තිබ්බේ කමන්නේ.
1: කමන්නේ අපිට තේන්නේ නෑනේ.
0: අපිට දුක දෙන්නද මන් දන්නේ නෑ. තුන්වෙනි එක පටන් ගත්ත ටිකක් කලින්.
1: හා.
0: තුන්වෙනි එක අර දෙකටම වඩා පරාදයි.
1: පරාදයි. හරි.
0: මණ්ඩංගි තුර දැන් ඇති දෙයියෝ කියලා.
1: ඒක තමයිනේ.
0: කියන්නේ කවදාවත් පේන මානෙක නැද්ද මන් දන්නේ
1: නෑ. බලන්න අපිට දුකක් වගේ.
0: ඔව්. හිතෙන් නැද්ද මන් දන්නේ නෑ. දැන් නම් පෙරදුණ ඇති කියලා.
1: ඒක තමයි නේද.
0: අර කවුරු හරි කියලා දිනවත් දන්නේ නෑ. බල යවන්නේ දිනන්න නෙමෙයි.
1: පෙරදුරත් තමයි මේ දේවල් වලට දෙන්නේ. එහෙම වෙන්නේ නැති.
0: නන්නේ මට හිතා ගන්න බෑ. දැන් මේ කියලා කියලා.
1: ඔව්.
0: ඇති වෙලා. අහන්න සින්දුවක් ගැව්වොත් හොඳ නැද්ද?
1: අහමු නේද?
0: මොකක්ද අහන්නේ?
1: මොකක්ද කියන්නේ?
0: මේ මෙච්චර දැන් ලංකාවේ මිනිස්සු නේ Facebook එකේ ගිහින් බලන්න හරිද? ඉච්චර කියනවානේ පරදිනවා ඕක පරදිනවා මේවද අරේද මේද කියලානේ ඌව දකිනවනේ.
1: ඔව් ඉතින් බෑ කියලා හරියන්නේ නැහැ නේද?
0: නැහැ. අපි කතා කරලා වැඩක් නැහැ. සමහරලාට මේ වැරද්ද අපේ වෙන්නේ නැති.
1: ඒක තමයි.
0: ඇත්තටම කතා කරලා
1: අපේ වෙන්නේ.
0: අපේ වෙන්නේ. අපේ වෙන්නේ.
1: ඔව්.
0: මෙහෙමවත් ගම්

0: ක්‍රිකට් ගැහුවේ නැති වුණාට කරන්න ඕන අනිත් දේවල් ඔක්කොම කරලා එනවනේ. හරිද? ඇත්තටම දැන් ශ්‍රීලංකා කණ්ඩායමත් එක තිබ්බ මැච් එකෙන් අපි ඉංගලන්තේ දිනුම් අපි පරාදයි. ඉංගලන්තේ මේ වෙනකොට ශ්‍රේණිගත කිරීම වල අංක එක. හරිද?
1: හරි.
0: අපි
1: කොහෙද?
0: හොයා ගන්නවත් නැහැ.
1: ලොවෙත් නැද්ද?
0: ලොවෙත් නැහැ. තිස්තගේ කොනක පේන්න ඉන්නවා. හරිද? සිංහයා පොඩ්ඩක් ඉන්නවා
1: මේ. ඒක තමයි නේද?
0: අපි ඕකේ අනිත් පැත්ත කාන්තාව.
1: ඔව්. ඒගොල්ලෝ ඉන්නවා ඉහළින්ම නේද?
0: පකිස්තානට ගැහුවා.
1: ඔව්.
0: හරිද? දැන් ඉන්දියාවත් එක තියෙනවා ආසියානු තරගාවලියේ රන් පදක්කමේ තරගය.
1: අනිවාර්යෙන්.
0: ඒකෙන් දිනයි. මට හිතෙනවා නිකන් හරිද? කාන්තා කණ්ඩායම තෝරන කෙනාට පිරිමි කණ්ඩායම තෝරන්න දුන්නොත් බැරිද?
1: පොඩි වෙනසක් කරලා බලමුද?
0: නෑ සමහර වෙලාවට මේ ට්‍රයි කරනවා යදිනේ.
1: ඔව් නේද?
0: ඔයා තමයි ඔයාට ගහන්න පුළුවන්.
1: ඔව් ඔව්
0: ඔව්. ඔයා යන්න කියලා ටීම් එකට තෝරලා දානවනේ.
1: ඔව්.
0: හරිද? කෝච් කොච්චර කිව්වත් ඔයාට පුළුවන් කියලා. හරිද? තේරීම් කමක කොච්චර ඔයාට කිව්වත් පුළුවන් කියලා.
1: ඔව්.
0: හරිද? ටීම් එක කියන්නේම මෙන්න මෙහෙම. හරිද? මෙන්න මෙහෙම තමයි කියන්නේ.
1: හරි බලමු.

0: මැසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සවලෝත්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
2: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ත්‍යාග සඳහා අනුග්‍රහය ජාත්‍යන්තර සිංහ සමාජය 306D2 සිංහ දිස්ත්‍රික්කය. සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478
1: 18 වංගුව
0: දසුන් විත් යෂෝ
4: දහයයි 22යි දැන් වෙලාව.
5: හරි.
4: තාම උදේ වැඩ පටන් ගත්තට පස්සේ පොඩි බ්‍රේක් එකක් අරගෙන තේ එකක් එහෙම බිව නැත්තම් මොන හොඳ කිරි තේ එකක්.
5: අනිවාර්යෙන්ම ඔයා දන්නාගේ මහන්සිය නැති වෙන්න පුළුවන් හොඳම දේ තමයි රසුම රස කිරි තේ එකක් බොන වෙලාව මේ පොඩි වැස්සත් එක්ක නේද දසු. ඉතින් ඔයා දන්නවනේ හොඳ කිරි තේ එකක් බොනවනම් හොඳ කිරිපිටි ටිකක් තියෙන්නම ඕනේ. රසට ගුණට උකුවට ඔයාට හොඳ කිරි තේ එකක් හදාගන්න පුළුවන් පැල්වත්ත කිරිපිටි ටිකක් දාගත්තොත්. ඉතින් ඔයා ගන්නකොට පැල්වත්ත කියන නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා.
4: පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ අපේ දෙයක් දේශීය නිෂ්පාදනයක් වෙනද යහගුණත් එක්ක තමයි අපේ කමත් එක්ක තමයි පැල්වත්ත ඔබ අතරපත් වෙන්නේ. රයිට්. අපිට මැසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා.
5: ඔව්.
4: ඒ වගේම තාම මැසේජ් එකක් කිව්වේ නැත්නම් මේ පැත්තට මැසේජ් එකක් කිවන්න ඉස්සෙල්ලා අපි නම්බර් එක කියන්නම්.
5: 0703935937 ඔය මැසේජ් එක කියවලා තියන්න. එහෙම යවපු අය ඉන්නවා මේ වෙලාවේ. ගුඩ් මෝර්නින් දෙන්නටම කියලා තියෙනවා. අද මගේ අයියගේ පුතාගේ උපන්දිනේ.
4: අර හැපි බර්ත්ඩේ.
5: අර්චන. අර්චන නමයි නම. අර්චන ඔයාට සුබම සුබ උපන්දිනය කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුවල දෙනයින මෙත්සදී අම්මන්දී ඒ වගේම මහත්තයා හේමන්ත ද සිල්වා ඉන්නවා. ඒ වගේම අම්මා ඉන්නවා නිමල් තිලකසිරි අයියා ඉන්නවා සුදු අක්කා. ඒ වගේම මනෝහරි ප්‍රනන්දු අනෝම අක්කා ප්‍රබානාංගි මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ මැනිකේ තමයි දඩම් ගස්ලොන් ඉඳලා. Hi, good morning කියලා දිනවා ඔයාලා දෙන්නටම good morning ආට ප්‍රෝග්‍රෑම් එක හැමදාම අපි අහනවා. අද අපේ ලක්ෂිකා ලක්ෂිතා මිස්ගේ අපේ ඉන්දිකා මිස්ගේ උපන්දිනේ දෙන්නටම සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම අපිට සුබ පතන ගමන් අපේ යුනිට් එක හැමෝම එකතු කරගන්න ලස්සන සින්දුවක් කියලා තමයි තියෙන්නේ. බතර මුලින් තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. සුබ දහවලක්. දහවලක් නෙවෙයි දැන්නේ සුබ උදෑසනක්. පොඩක් වැරදෙන්න ඇති. හැමෝම එකතු කරගන්න කියලා තින අද යාළුවගේ උපන්දිනේ. මම හිතන්නේ බර්ත්ඩේස් වැඩි යද. චමිලා ඔයාට සුබම සුබ උපන්දිනය කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කොටියා කුමරේ නිල්මනී කුමාරි තමයි මැසේජ් එක දැම්මේ. මහත්තයා ඉනවා ජයලත් දුව පියුමි. මේ හැමෝම එකතු කරගෙන අපි හැමෝම මේ සින්දුව.

0: 18 වංගුව
1: දසුන් විත් යෂෝ දසුන් විත් යෂෝ
2: අපි මේ ඔබට කිව්ව මතක ඇති බාර තුටේ යනකොට ටිකක් පරිස්සමෙන් ඔබ
3: යන්න කියලා
2: යන්න ඕනේ
3: ගියාදද
2: එහෙම ගියාද ඔබ
3: ඔව්
2: හරිද දැන් අද උදේම වාර්තා වෙලා තියෙන සිදුවීම දන්නව නේද අධිවේගී මාර්ගයේ රුයාන තුරක් සිද්ධ වෙලා තියෙනවා බස් රථයක් තමයි ගැටිලා තියෙන්නේ අපි කිව්වා අධිවේගයේ යනකොට සමහර වෙලාවට ඇත්තටම බස් රථය යන්නේ ඉතා වේගෙන් සමහර වෙලාවට 100ට යන්න තියෙනක ඒ අය යනවා 200ට විතර
3: යනවා
2: 120ට 130ට 140ට යනවා හැබැයි ඕන් අර ටිකක් බය නැතුව යනවා අනිත් වාහන පහළ දෙන ඒ අය උඩ යන්නේ කියලා බය නැතුව යනවා දැන් එහෙම ගිහිල්ලා විශ්වාස කරන්න මේ වෙනකොට මේ අධිවේගී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණ ගම සහ දොඩංගොඩ අතර සිද්ධ වෙච්ච මේ අනතුරෙන් මේ වෙනකොට 10කට වැඩි පිරිසක් රෝහලට ඇතුළත් කරලා තියෙනවා
3: හරිද මේ වැස්සත් එක්ක තමයි තින් පොඩක් අනතුරු වැඩි වෙනවා නේද
2: ඔය මේ දැන් අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ
3: හරි
2: පාසල් දළුවන් රගෙන යමින් තිබු බස් රථයක් සහ කැබ් රථයක් එකිනෙක ගැටලා තමයි මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ
3: හරි
2: කොහොම නමුත් පරිස්සමෙන් යන්න වැස්සත් එක්ක ලිස්සනවා
3: අනිවාර්යෙන්ම
2: ලිස්සනවට වැඩි වැස්සත් එක්ක ඉස්සරහා යන කවුද කියලා පේන්නේ
3: ඔව්
2: එයා හදිස්සි වතුර වැලකට වැටිලා ගමන් බ්‍රේක් කරන්න
3: පුළුවන් ඔව්
2: හරිද සමහර වෙලාවට බ්‍රේක් කරන අමතක වුච්චාම හරිද ළඟටම ගිහලා හේතු ගන්න
3: පුළුවන් ඔව් හේතු කරන්න එපා නේද වාහනේ
2: එසව පරිස්සමෙන් යන්න
3: ඒ වගේම තමයි දසුන් අර ෂීට් බෙල්ට් දාගෙන යන්න කියලා දැන් අනිවාර්ය කරලා තියෙන අපි මීට කලින්ත් ඔබට මතක් කරා. හැබැයි එහෙම නැතුව ඔබ යනවා නම් ඔන්න දඩයක් ගන්නත් ලෑස්ති වෙලාම යන්න කියලා අපි මතක් කරනවා. හරිද?
2: දඩයක් ගන්නවත් මම දැක්ක හයිවේ එකට දාන්න
3: දෙන්නේ නැහැ. දාන්න දෙන්නේ නැහැ. අනේක හොඳයි මං හිතන්නේ නේද?
2: මේ අනිවාර්යයෙන්ම ওই වාහනවල දෙන ෂීට් බෙල්ට් එහෙම හරි ගස්ස ගන්න. දැන් මං හිතන්නේ මේ නීතිය ගෙනල්ලත් අවුරුද්දකට ආසන්නයි.
3: ඒක
2: දැන් බලාත්මක වෙලා ක්‍රියාත්මක භාවයේ තියෙන්නේ ඔන්න ඊයේ ඉඳන්.
3: ඔව්.
2: වාහනේක හයිවේ එක යනවා නම් අනිවාර්යයෙන්ම හැමෝටම ෂීට් බෙල්ට්
3: තියෙන්න ඕනේ.
2: තියෙන්න ඕනේ. ෂීට් බෙල්ට් එක ඔන්න මාත්‍ය දාගත්තා කියලා වල්ලා නිකන් ඇඟෙන් අපරලා පෙන්වන්න එපා.
3: කවවත් රවට්ටන්න එපා. අන්තිමට රැවටෙනවාම තමයි හරිද?
2: රැවටෙනවනේ අනතුරක් වුණොත් සමුගන්න වෙන්නේ ඔයාලා
3: තමයි. තමයි හිතන බල්ල වැඩ කරන්නේ.

0: කවුරුත් කියලා නැද දැන් කසාදයක් කියන බඳින කාලේ හැර කියලා
1: කියලා දෙන ඕනේ තරම්
0: කී වෙනි කසාදෙද
1: එහෙම නෑ මං තාම එකක්වත් බඳලා නෑ
0: කක්කක් කොණ්ඩ බඳලා නෑ කියලා මට පේනවා
1: එහෙමද
0: කොණ්ඩ දෙකක් බඳගත්ත නම් වටිනවා කියලා දෙනෙනවා රයිට් කසාදේ කසාදේ සමහරුන්ට
1: ඈ හොඳට දන්නව නේද
0: හරිද පැණි රසයි
1: ඔව්
0: කසාදේ සමහරුන්ට
1: තිත්ත රසයිද
0: තිත්ත රසයි
1: හරි
0: හරිද කසාදේ සමහරුන්ට
1: මොකද්ද
0: දිව්‍ය ලෝකයක් බඳුයි
1: ඔව්
0: කසාදේ සමහරුන්ට අපායක්
1: වගේ
0: බඳුයි ඔබට කොහොමද දැන්
1: මට එහෙම අත්දැකීම නැති නිසා මම තාම දන්නේ නැහැ
0: රයිට් මේ රොබර්ට් නොක්ස්ගේ
1: හරි
0: එදා හෙළදිව කෘතිය කියවලා තියෙනවද පොත නැද්ද
1: තමයි
0: ඈ කියවන්න ඕනේ
1: අනිවාර්යෙන්ම
0: එකපාරක් හරි හොයාගෙන කියවන්න ඕනේ හරිද එදා හෙළදිව පොතේ තියෙනවා අපේ විවාහ සංස්කෘතිය ගැන
1: යව්
0: හරිද ඔකේ තියෙනවා මේ සිංහල අවුරුද්ද අපි සමරපු හැටි ගමේ තිබුණු සංස්කෘතිය කෙලිසෙල්ලම් පරිපාලනයන් ඔය සියල්ල තියෙනවා ඔය රොබර්ට් නොක්ස්ගේ මේ එදා හෙළදිව පොතේ හරිද අරගෙන කියන්න
1: හරි
0: අපේ රටේ තිබුණානේ දැන් ඔය කසාදේ බඳගන්න ඉන්නද මං කියන්නේ
1: ආ කියන්න බලන එක වැදගත් වෙයි මං හිතන්නේ
0: මේ මේක දික් කසාද වෙන හැටි කියන්නේ මේ කියන්නේ කසාද බඳින හැටි හරිද
1: කියන්න බලන්න
0: අපේ රටේ ඒ කාලේ තිබුණා විවාහ දෙකක් එකක් තමයි මේ දීඝ විවාහය
1: ඔව්
0: අනිත් එක තමයි බින්න විවාහය
1: ආ මං දෙවෙනි එක දාද්දෝ
0: දන්නවද දෙවෙනි එකද කලින් කරන් හිටියේ
1: නෑ නෑ එහෙම මොකුත් කරගෙන තිබුණේ නෑ බැඳලා තිබ්බේ නෑනේ මං මං බැඳලා හිටියේ නෑනේ
0: ඕ එදා හෙළදිව පොත දන්නේ බින්න විවාහය දන්නවා
1: දන්නවා ඉතින් ඔය සාමාන්‍ය දේවල්
0: ආ රයිට් අපේ රටේ තිබුණා නෝ දීඝ විවාහය දීඝ විවාහය කියලා කියන්නේ මොකද්ද දීඝ විවාහය කියලා කියන්නේ
1: ඒ ගැහෙන ලබුව හා කියන බලන්න ඔය විශ්වාසය
0: හරි පුරුෂයා විසින්
1: ඔව් ඔව්
0: තමන්ගේ හදගත්ත කාන්තාව තරුණිය
1: එකගෙන යනවා
0: එකගෙන යනවා ගිහිල්ලා තමන්ගේ රැකවරණය තමන්ගේ වහලයට තියාගෙන ඇයව
1: පරිස්සම් කරනවා නේද
0: පරිස්සම් කරනවා පෝෂණය කරනවා ඕක තමයි දීඝ විවාහය
1: හරි
0: බින්න විවාහය කියන්නේ මොකද්ද
1: බින්න විවාහය කියලා කියන්නේ ගැහෙන ළමයා හැම නැත්නම් කාන්තාවගේ ගෙදරට පුරුෂයා ඇවිල්ලා පදිංචි වෙන එක
0: අන්න රයිට් පෙළවහක් කරගෙන නැත්තම් සහේට අරගෙන
1: නැත්තම්
0: කසාද බැඳලා නැත්තම් මැරි කරලා
1: ඔව්
0: නවතින එක.
1: ඔයාට තියෙන ඒ වගේ එකක් නේද?
0: අපි දෙදලාට බින්න විවාහෙත් නැහැ දීඝ විවාහෙත් නැහැ
1: නේ. එහෙමද?
0: කොහොම හරි බින්න විවාහයක් එහෙම කරගන්න අදහසක් තියෙනවා නම් කොල්ලෝ.
1: කියන්න බලන්න කොල්ලෝ.
0: මෙන්න මේවා ටික ඔබ ළඟ තියාගන්න ඕන කියලා කියනවා. මොනවාද?
1: මනාද
0: අනිවාර්යයෙන්ම ඔබ බින්න විවාහකට යනවා නම් හරිද ගිනිහුලක් තල් අත්තක් සැර යටියක්
1: ඔව්
0: අනිවාර්යයෙන්ම තියාගන්න
1: ඕනේ ඒක මොකදද
0: හරිද දැන් යන්නේ ගෙදර නෝනගේ
1: ඔව් ගෙදරටනේ
0: ගිහිල්ලා පොඩි වලියක් ගියපුවා
1: අනේ
0: නෝනා ඉස්සෙල්ලම කියන්නේ ඔයා මගේ ආදරණීය සැමියානේ ඒකින්ද අපි රණ්ඩු නොකර ඉමු කියලා නෙමෙයි
1: එහෙනම්
0: මේක මගේ
1: ගෙදර
0: මේක මගේ ගෙදර එළියට හරිද ඕක කියන්න පුළුවන් හරිද රෑ දිරා මැද කියන්න
1: පුළුවන්
0: එහෙම වුණාම එළියට බහලා යන්න ගිනි කුලක් තියාගන්න ඕන
1: අන්න හා හා හරි
0: සමහර වෙලාවට ඕක කියන්න පුළුවන් වහින වෙලාව
1: හරිද එළියට යන්න හා
0: එහෙම වුණාම තල්ලත්ත දිගෑරගෙන අනේ
1: ඉහළට යන්න පුළුවන් නේද
0: ඔව් වැස්සේ හරිය එළියට බහින්න පුළුවන්
1: හරි හරි හරි
0: ඕක කියන්න පුළුවන් දරුමල්ලු හම්බුණත් වයසට
1: ගිහලා ඒකම සැරයට යෝන වෙන්නේ නේද? දැන් තමයි තේරුනේ.
0: තේරුනේ. හරි. මහත් එහාගෙන නේ ඉන්නේ.
1: ඈ? නන්දන්නේ.
0: දෙයියන්ගෙම පිටයි බින්න විවාහය කරගන්න ඇයිද?
1: මේක තමයි නේද? ඔයටි ක්ලාස් එක කරලා තියාගන්න.
0: බින්න විවාහය කරගත්තායි දන්නෝ.
1: ඒක තමයි නේ.
0: හ්ම්.

0: 6 විනාඩි 42.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි. ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: ටෙක්යා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 21 ගඩපිටිය ජාතික පාසල අකුරැස්ස.
3: සම්ධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. දශක තුනක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්. සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් 18 වංගුව
3: දසම විද්‍යාෂෝ දසම විද්‍යාෂෝ.
0: TM ජයරත් මහත්තයා ගීතයක් මම තෝරගත්තා, ටිකක් ලස්සන සින්දුවක්.
5: හරි
0: හරිද? මේක අහන්න කලින් කියන්න කතාවක් තියෙනවා.
5: මොකද්ද?
0: ඔබ එද සත්තු වත්තේද?
5: ඔව්.
0: ඇයි?
5: ඇයි ලෝක ලමාදිනිය තියෙනවා නේද?
0: ඔව්.
5: ඒක වෙනුවෙන් අපි සංවිධානය කරන විශේෂ වැඩසටහනක් තියෙනවා. ඉතින් ඔක්තෝබර් 3 වෙනිදා ආගේ පුංචි පොඩ්ඩත් එක්ක අනිවාර්යයෙන් මෙන්න දෙහිවල සත්වෝද්‍යානයේට උදේ ඉඳලා තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වැඩසටහන් තියෙනවා. ඉතින් ආගේ පුංචි පොඩ්ඩට තමයි මේ ආරාධනයක් තියෙන්නේ. නොමිලේ එන්න පුළුවන් පුංචි පොඩ්ඩට, වැඩිහිටියත් එක්කම. ඉතින් එන්න, එදට සතුටු වෙන්න, විනෝද වෙන්න, මේ හැමදේම පුළුවන්.
0: ටැගෙත් අපි දෙන්න ලෑස්ති කරලා තියෙනවා. ඉවෙන්ට් කීපයක්ම තියෙනවා. අපිත් එක්ක සතුටු වෙන්න, විනෝද වෙන්න එන්න.
5: ඔව්.
0: එදාටම වැඩලා තියෙනවානේ වැඩිහිටි දිනයක්. හා
5: හා, වැඩිහිටියට පොඩි හිටියට ඔක්කොටම පුළුවන්.
0: ඔක්කොටම පුළුවන්. හැබැයි තරඟ තියෙන ළමයිට විතරයි.
5: අනේ.
0: අපි තෝරගෙන තියෙන්නේ හොඳම තැන.
5: හ්ම්.
0: සත්තු වත්ත.
5: ඔව්.
0: එන්න.

0: උදේ 10 විනාඩි 53යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: 18 වංගුව.
3: අද කවද දවස?
0: සැප්තැම්බර් 21.
3: සැප්තැම්බර් 21 කියලා කියන්නේ ලෝක සාම දිනය. ලෝක සාම දිනයක් ඇති වෙන්නේ ඇයි?
0: යුද ලෝකේ තියෙන දැන් යුද ගැටුම් තියෙන පුළුවන් නිදහස ගැන තියෙන පුළුවන්
3: ගැටුමක් තියෙන හින්දා තමයි සාමයක් අපේක්ෂා
0: කරන්නේ. අනිවාර්යෙන් ඕන වෙන සාමයක්.
3: ඒක නිවසේ වෙන්න පුළුවන්. ආයතනයේ වෙන්න පුළුවන්.
0: හරි.
3: මගතොට වෙන්න පුළුවන්.
0: ඔව්.
3: දිස්ත්‍රික්ක අතර වෙන්න පුළුවන්. එකම රටේ දෙකුණක වෙන්න පුළුවන්.
0: ඔව්.
3: රටවල් අතර වෙන්න පුළුවන්. කොතන හරි ගැටුමක් තියෙනවා නම් ඒකේ නිරාකරණයේ මුල වෙන්න ඕන සාමයේ පිවිසුම.
0: අනිවාර්යයෙන්ම.
3: අද ලෝක සාම දිනය. මේ වෙලාවේ යුද්ධ කිහිපයක්ම සිද්ධ වෙනවා. ඇමරිකාව ඉරානයත් එක්ක ඔන්න ගහගන්න. හරිද?
0: හරි.
3: අර පැත්තෙන් රුසියාව යුක්‍රේනයත් එක්ක ඕගල ගහගන්න. ඒ ඇස්සේ
0: සෞදිය.
3: ඔව්. සෞදිය හුතින් එක්ක ගහගන්න. ඊශ්‍රායෙල හමාස් එක්ක ගහගන්න. හරිද? මේ ගැටුම් කොතනක හරි කෙලවර වෙලා ඇති වෙන්න ඕන සාමය.
0: අනිවාර්යෙන්ම.
3: අර අපි කියනවානේ මේ සංසාර ගමනේ කෙලවරි ලස්සනට වෙන්නේ නිවන.
0: ඔව්.
3: ඒ නිවනේ සංකේතය තමයි නිල් පාට කියලා කියනවා.
0: හරි හරි.
3: හහ්. දැන් අපිත් කියන්නේ කොතනක හරි මේ රක්ත වර්ණ ලී ගලාගෙන යන තැන නිමා වෙලා සාමයේ පාට සුදු පාට එන්න ඕනේ.
0: දකින්න පුළුවන් වෙන්න කියලා නේද?
3: වෙන්න ඕනේ. එහෙම වුණාම තමයි ඇත්තටම අපට සැනසෙල්ලක් තියෙන්නේ. නැත්තම් ප්‍රම්පච්චි නේ. එතකොට නෙතෙන් නැහ උපච්චි. ඈ ඊට පස්සේ කවුද පූටින් උපච්චි? අපිට දරා ගන්න බෑ තෙල් මිල හිට හින්දා.
0: ඒක තමයි නේ.
3: යුද ගැටු මොහෙ දෙවුණාට.
0: ඔව් අපි මෙහෙන් දොක් විඳිනවා නේද?
3: තෙල් ගහන්නේ අපි නෙමෙයි.
0: ඔව්.
3: එහෙන්දානේ යුද ගැටුම් නිමා වෙලා.
0: ඔව් සාමයේ උදා වේවා.
3: වේවා. අද 21 ප්‍රාර්ථනාවේ විදිහට මිතු වේවා. කොහොම නමුත් ඉරානයේ උන්න කටාර් මාර්ගයෙන් යවලා තියෙන ඇමරිකාවට හරි අපි යුද්ධේ නවත්තමු.
0: ඔව්.
3: මෙන්න මේ කොන්දේසි හත පිළිගන්න ඕන කියලා.
0: පුළුවන් ද පිළිගන්න?
3: වා හිතනවාද පිළිගන්නේ කියලා?
0: මම හිතන්නේ.
3: සමහර වෙලාවට පිළිගන්න වෙයි.
0: පිළිගන්නේ.
3: ඔව්. සමහර වෙලාවට කොන්දේසි වලට අතුරු දේවල් එකතු කරයි.
0: ඔව්.
3: කොහොම හරි යුද්ධ නැවැතිලා සාමේනවන
0: ලොකු දෙයක්
3: අපේ ප්‍රාර්ථනාව එච්චරයි. නැත්තම් මොකද වෙන්නේ?
0: ජීවන බර වැඩි වෙනවා අපිට නේද?
3: කියලා වැඩක් නෑ. එයාලා නම් යුද්ධ කරයි.
0: ඔව් අපි අපේ ජීවත් වෙන්නේ.

ശക്തിയാക്കുമെങ്കിൽ ഉപ ദിനവാ ദിനവ

0: ලක්කඩ ප්‍රවෘත්ති සමකෙන් මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර ප්‍රවෘත්ති සංස්කරණයේ සපුන් දිලංකලීන ආරච්චි
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සමට දැන් දීමයි
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: දක්ෂිණ අතිවේගී මාර්ගයේ ගැලණිගම සහ දුරන්ගොඩ අතර රිය අනතුරක් සිදු වෙති වෙනවා මාතර සිට කොළඹ දක්වා ගමන් ගත් බස් රථයක් සහ තවත් වාහන කිහිපයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදු වෙත්තේ. පුද්ගලයන් දස් දෙනෙකුට වැඩි පිරිසක් තුවාලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුරින් පසු ගාල්ල සිට කොළඹ දක්වා ගමන් කරන වාහන දුරම්ගොඩ පිටවීමේ දොරටුවෙන් හරව යැවීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. තමන් සමග එකතාවයකට නොපෙනී හොත් ඉරානයේ දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙනු ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. හූති සරණකාමීන් සෞදි අරාබියට එල්ල කළ නව ප්‍රහාර හමුවේ ඇමරිකාව බෙලෙස තර්ජනය කර තිබෙනවා. ඊට පිළිතුරු දක්වමින් ඉරාන හමුදා මූලස්ථානයේ පවසා ඇත්තේ ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කළ හොත් ඇමරිකානු හමුදා කදවරු සහ ඇමරිකා අවශ්‍යතාවට අඛණ්ඩව දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. ඇමරිකාව සමග සන්තානගතව සිටින කලාපීය රටවල්ද ගැටුමේ පාර්ශ්වකරුවන් ලෙස සැලකෙන බවට ඉරාන හමුදාව අනතුරු අඟවා තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති දහවල් 12ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 5යි
0: 18 වංගුව
2: දස්සම විත් යෂෝ හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව
1: 18 වංගුවේ අපේ දෙවෙනි පැය පටන් ගන්න ලෑස්ති වෙන්නේ
3: හරි
1: මේ පැත්ත ඔයාට පුළුවන්කම තියෙනවා
3: මේ පැත්තට එන්න අපු දෙන ඉන්න දවල් එක වෙනකන් මැසේජ් එකක් දාන්න 0703935937 මේකින ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් දාලා තියන්න
1: අපි අනිවාර්යයෙන්ම කියනවා
3: හරි
1: දැන් සමහර අයට දිනනවා
3: මොකද්ද
1: නිකන් බඩ දනවා වගේ දැනෙනවා
3: ඔව්
1: පපුව මැද දනවා වගේ තමයි හිතෙන්නේ.
3: ඔව්.
1: ඕකට ඉතින් කරන්න ඇති දෙයක් නැහැ. මොනවද කරන්නේ?
3: කොමාරික කනවා.
1: කනවා. හරිද? ඊට පස්සේ ඔය
3: සීතල කෑම කනවා.
1: කනවා.
3: පිපිඤ්ඤ කනවා.
1: කනවා. හැබැයි ඇත්තටම මේ වගේ හොඳ වෙන්න නම් ඊට අදාළ ලෙඩක් වෙන්න එපා.
3: ඔව්.
1: ඒ වගේ මොනවා කළත් හොඳ වෙන්නේ නැත්තම්
3: ඔව්.
1: ඒක වෙන ලෙඩක්.
3: ඔව්.
1: අපි කතා කරමු මේ සින්දුවෙන් පස්සේ. හරිද?

0: ඉක්මනට ඉක්මනට ඉක්මනට අපිට මෙසේජ් එකක් දාන්න.
1: හරි, අපිට දෙන්න මේ පැත්තෙන් ආව එකතු කරගන්න බලාගෙන.
0: 11:11 දැන් වෙලාව.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 011-286-1031 011-286-1011 ශනිගමතුම් 19,600.
3: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය ඩීප් ටෙක් ප්‍රෙෂර් පම්ප්ස්. අමතන්න 077777 7374.
4: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
9: අපි සොයන්නේ නුඹේ හඬයි.
7: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
8: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
0: දැන් වෙලාව පෙරවරු 11:13.
10: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පාදක ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105,50,000 සහ 25,000 මුදල්කාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
8: 18 වංගුව
0: රයිට් 18 වංගුවත් එක්ක ඔබ ඉන්නේ.
1: ඔව්.
0: අපි සඳහන් කළා ඔබට මගතොට අනතුරු වළක්ව ගන්න එකක් ඔබේ වගකීම.
1: අනිවාර්යයෙන්ම.
0: අනෙත් එක තමයි රටට වග කියන නාලිකාවක් විදිහට උබෝදනුවත් කරන එක
1: අපේ වගකීම.
0: වගකීම. ඒ වගකීම පෙරදරිව අපේ ටේකියා වැඩසටහන රට පුරා අරගෙන යනවා. අද අපේ නැවතුම වෙලා තියෙන්නේ
1: ටෙලිජිවිල රාජකීය මහා විද්‍යාලය තුමයි අද අපේ කට්ටිය ඉන්නේ අකුරැස්සේ.
0: අපි සම්බන්ධ කරගන්නවා ගීත්ව. ගීත් මේ වෙලාවේ කොහොමද ඔය පැත්තට? තාත්තා මට ඉස්සෙල්ලම කියනකෝ නැමෙ ටේකියා වැඩේ පටන් ගන්න කලින් ඔහෙට වහිනවද?
11: අයිබෝන් සුබ දාසනක් දසුන්. අපි පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. ටේකයා සුරකිම මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියරේ 22 වැඩසටහන තමයි අපි අද දාසන ආරම්භ කළේ. අකුරැස් අධ්‍යාපන කලාපයේ කේන්ද්‍ර කරගෙනමින් ගොඩපිටියේ ජාතික පාසලේදී තමයි අපි මේ වැඩසටහන උදෑසන ආරම්භ කළේ. ඉතින් දසුන් සබහන් කරපු පළවෙනි කාරණේ තමයි කාලගුණයේ පැත්තෙන් ගැත්තට පස්සේ දැන් අපි ඊයේ දවසේ මේ පාසලට පැමිණීමේදී කාලගුණයේ පැත්තෙන් පොඩි අයහපත් කාලගුණ තත්ත්වයක් තමයි තිබුණේ. නමුත් අද උදෑසන විට ඉතාමත් යහපත් කාලගුණ තත්ත්වයක් තිබුණා. ඉතින් අපි මේ දුරුවන දවසේදී අකුරස්ස ගොඩබිගේ ජාතික පාසල ඉදිරිපිට මාර්ගයට කැඳවාගෙන ගිහිල්ලා මාර්ගනතුරු සම්දර්ශනය පැවැත්වුවා. ඉන් අනතුරුව දැන් අපි ඊයේ දුරුවන අද මේ විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන ආව රථවාහන දේශනය මේ වෙලාවේ සිදු කරමින් පවතින්නේ. ඉතින් මේ වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුර දසුන් මාත් එක්ක එකතු වෙලා ඉන්නවා අකුරස්ස කලාපයේ එතුමිය තමයි මේ වැඩසටහන සංවිධානය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් අධ්‍යාපන කාර්යාලය වෙනුවෙන් අපිත් එක්ක එකතු වෙලා මේ කලාපය වෙනුවෙන් වැඩ කටයුතු කළා. ඉතින් එතුමියව මම සම්බන්ධ කරගෙන සූදානම් මේ වෙලාවේ අකුරස්ස කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ධම්මිකා ප්‍රියදර්ශිනී මහත්මිය තමයි මාත් එක්ක මේ වෙලාවට එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ අකුරස්ස කලාපයේ මේ ආදරණීය දූදරුවන්ට මේ වගේ වැඩසටහනක් කිරීම සම්බන්ධයෙන් මොන වගේ අදහසක් ඔබතුමියට තියෙන්නේ?
12: ඉතාම කාලීන වැඩසටහන, විශේෂයෙන් අකුරැස්සේ දරුවන්ට මෙවන් වූ ජාතික මට්ටමේ වැඩසටහන් එනවා අඩුයි. ඉතින් මේ වැඩසටහන අපි දරුවන් තුළ මග තොටේදී ආරක්ෂා වෙන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් දරුවන් තුළ ජීවන අත්දැකීම් ඇති කරන්න ඕන. ඉතින් අද දවසේ මේ පැවැත්වපු වැඩසටහනෙන් දරුවන් ලබා ගනිපු ප්‍රායෝගික අත්දැකීම්, ඒ වගේම දරුවන් ලබා ගනිපු න්‍යායාත්මක අත්දැකීම් මම හිතන්නේ ඒ සඳහා රුකුලක් වෙයි. විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රීම් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයටත් ස්වාධීන රූපවාහිනී සේවයටත් මිස් මාධ්‍ය මෙහෙවර සිදු කරන ලක්හඬ ගුවන් විදුලිය ස්වාධීන රූපවාහිනී සේවය ඒ සියලු ආයතන වලට මම කෘතවේදී ස්තුතිය පිරිනමනවා. අපිට අවශ්‍යයි විනයගරුක නීතිගරුක රටක්. එවන් රටක් නිර්මාණය කරන්න නම් අනාගතයේ සමාජයට බිහි වෙන දරුවා පුරවැසියා අපි නීතිගරුක විනයගරුක පුරවැසියෙක් බවට පත් කරන්න ඕනේ. පාසල් පද්ධතියේ අපේ වගකීමේක. ඉතින් දරුවන්ගේ දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කරන ගමන් අනාගතයට ඔබින දරුවෙක් නිර්මාණය කිරීම වැඩිහිටියන් විදිහට අපි සියලු දෙනාගේම වගකීම. ඉතින් ඒ සඳහා දායකත්වය දැක්වූ ඒ සඳහා මාධ්‍ය මෙහෙවර කරපු ස්වාධීන රූපවාහිනී ආයතනයට ලක්හඳ ගුවන් විදුලි සේවයට මගේ ස්තුතිය පිරිනමනවා.
0: ඔබ ඇතුළු කණ්ඩායම ආයෙන්න හරි එහෙනම් බොහොම ස්තුතිය. අපිට මතක් කරන්න තියෙන කාරණා අතරේ
1: මොකද්ද
0: දැන් ගියානේ මග අනතුරු ගැන මතක් කරන්න මේලාත් ඒකිය වැඩසටහන සිද්ධ වෙනවා.
1: ඔව්
0: ඒ ගැන උන දැනුවත් කළා.
1: හරි
0: අනිත් පැත්තෙන් වැඩ ටිකක් කරගෙන යනකොට මහන්සියලා වැඩ කරනකොට කාන්සිය නිවා ගන්න ලක්කඩ අහනවා වගේම මහන්සිය කොහෙ ගියාද නෑ අලුත් චවයකින් ඔබට වැඩ ටික පටන් ගන්න අන්න හොඳ ෆිට් එකක් ආවා කියලා කියන්න
1: හොඳ
0: තේ එකක් බොන්න මේ වෙලාවේ.
1: ඔයා දන්නවනේ මේ පොයි වැස්සත් එක්ක පොඩක් රීෆ්‍රෙෂ් වෙන්න පොඩක් අර උණුසුම් වෙන්න රස කිරි තේ එකක් තිබ්බොත් හොඳයි මේ වෙලාවේ. ඉතින් ඔයාලට පුළුවන් කිරි තේ එකක් බොනවා නම් පැලවත් කිරි පිටි එකක්ම පාවිච්චි කරන්න. ඉතින් කිරි පිටි විතරක් නෙමෙයි යෝගට් බටර් අයිස්ක්‍රීම් මේ හැම දෙයක්ම තියෙනවා පැලවත් නිෂ්පාදනත් එක්ක. ඉතින් ඕ මෙලදී ගන්නකොට පැලවත් කිරි නමින්ම මෙලදී ගන්න අමතක කරන්න එපා.
0: අපි අර කිව්වනේ පපුව ටිකක් දනවනවා නම් මඩ ටිකක් දනවනවා නම් මේක ගෑස්ට්‍රයිටිස් නෙවෙයි වෙන්න පුළුවන් කියලා.
1: ඔව් මොකද එන කිනොද
0: දැන් මම මේ කල්පනා කරේ දැන් ගොඩක් වෙලා අපි කතා කරානේ.
1: එහොනේ
0: නේද අපි
1: සින්දුහලෙමු
0: සින්දුහලෙමු
1: හරි

0: 11 විනාඩි 21යි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: 18 වංගුව.
1: දසම විද්‍යාෂෝ. දසම විද්‍යාෂෝ.
3: යෝ මාසරා. අල්ලා.
4: බල්සරා ගැන නෙමෙයි කියන්න ලැස්සි
0: වෙන්නේ. බල්ම හෙල්ලලා නැද්ද?
4: හරිද? මේ කියන්න සූදානම් වෙන්නේ මල්සරා විදින්න කලින් සමහර වෙලාවට මේ ගැන දැනුවත් වෙලා නොහිටියොත්.
0: ඔව්, පස්සේ කරදර වෙන්න පුළුවන්.
4: ඔබට ලොකු කරදරයක වැටෙන්න වෙනවා.
0: අනිවාර්යයෙන්ම.
4: හරිද? සමහර වෙලාවට අපි වැඩ කරගෙන යනකොට ගොඩක් වෙලාවට උදේ වගේ හරිද? ටිකක් කන්න පරක් වුණාම අපිට සාමාන්‍යයෙන් බඩේ දැවිල්ලක් වගේ එනවා.
0: ඔව් ඔව් යනවා.
4: ඒක සමහරවිට ගෑස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්.
0: එහෙම කියලා මේ හිතනවා නේද?
4: එහෙම කියලා හිතනවා. එහෙම වෙන්න පුළුවන්.
0: වෙන්න පුළුවන්. ගෑස්ට්‍රයිටිස් තියෙනවා මටත් තියෙනවා.
4: එහෙම වෙන්න පුළුවන්.
0: හරිද?
4: ඒකටත් තියෙනවා බෙහෙත්.
0: ඔව්.
4: ඒකට ඔය ආයුර්වේද බෙහෙතුත් තියෙනවා. ඒ වගේම තමයි බටහිර වෛද්‍ය විද්‍යාවෙත්
0: බෙහෙත් තියෙනවා.
4: ඔව්. ඒක සමහර වෙලාවට ඔබ දන්නවා නිට්ටාවටම මේක හොඳ කරගන්න උත්සාහ කරා ටිකක් try කරනවා. නමුත් බෑ. හැබැයි ඔබ හොඳාකාරම දන්නවා මේ ගෑස්ට්‍රයිටිස්.
0: ඔව්.
4: හැබැයි එහෙම නැති අය සමහර වෙලාවට ඔය හිටපු ගමන් හරිද සාමාන්‍යයෙන් පපුව මැද දන්න පටන් ගන්නවා.
0: ඔය
4: දෙවිල්ලක් එනවා.
0: ඔව්.
4: ඒ වගේම තමයි ඒක එන්න එන්න වැඩි වෙන්න පුළුවන්.
0: ඔව් ඔව්. අර පපුවට ගලක් තිබ්බ වගේ අපිට දැනෙනවා ටිකක් ලොකුවට දැන් මහන්සියක් වගේ
4: බරක් වගේ. ඔව්.
0: හරිද?
4: දැන් අර මං ඉස්සෙල්ලා කිව්වේ දැන් සාමාන්‍යයෙන් එහෙම දෙවිල්ලක් වගේ එනවා නම් ඔබ මේක ගෑස්ට්‍රයිටිස් කියලා එතෙන්න ඕක තල්ලු කරලා නිකන් ඉන්න එපා.
0: අනිවාර්යයෙන්ම.
4: හරිද? ඒ කියන්නේ කාලාන්තරයක් ඔබට ගෑස්ට්‍රයිටිස් තිබුණේ නැහැ. හැබැයි දැන් මේ දෙවිල්ලක් කෙනා දවස් දෙක තුනක ඉඳන් නැත්තම් මේ වෙලාවේ මේක ගෑස්ට්‍රයිටිස් වෙන්නේ නැති කියලා ඔබ
0: හිතනවා නේද? ඔව්.
4: එහෙම හිතන්න එපා.
0: හරිද?
4: එහෙම දෙවිල්ලකුත් ඇවිල්ලා.
0: හරි.
4: නිකන් පපුව මැද ගලක් තියලා තියෙනවා වගේ දැනෙනවා නෝ.
0: ඔව්.
4: වම් මතේ යටේ නම් හිසේ කන පැත්තට යනකන් ලොකු දෙවිල්ලක් නැත්නම් මේ වේදනාවක්
0: තියෙනවා.
4: ගැන අර වේදනාවක් දුවනවා වගේ.
0: හුස්ම හිරවීම වගේ දැනෙනවා නම්.
4: හුස්ම ගන්න අමාරු ටික අපහසුයක් වගේ දැනෙනවා නම්.
0: දැන් දහඩිය වැඩිපුර වර දානවා නම් දහඩිය ගලනවා වගේ තියෙනවා නම් ඒ වගේම වමනිය එහෙම නැත්නම් ඔක්කාරය කරකැවිල්ල. ඉතින් ඒ වගේම තමයි දසුන් දැන් ඇවිදින විට වේදනාවක් වගේ වැඩ කරනකොට වේදනාවක් වගේ වට දැනෙනවා නම් ඒ වගේම පපුව මැද දැවිල්ලක් වගේම තියෙන නිසා දැන් ගෑස්ට්‍රයිටිස් කියලා වරදලා වටහා ගන්න එපා නේද? ඔව්.
4: දැන් ඔය කියපු රෝග ලක්ෂණ ටික තියෙනවා නම් ඇත්තටම ඔක ගෑස්ට්‍රයිටිස් නෙවෙයි.
0: ඔව්.
4: එතනින් එහාට කියපු ලොකු භයානක රෝගයක්.
0: ඔව්.
4: ඕක තමයි heart attack වල මුල.
0: ඔව්.
4: හරිද? දැන් ඇත්තටම සාමාන්‍යයෙන් ඔබට හෘදයාබාධයක් ඇති වෙන්න කොහොමද? ඔය ධමනී ඇතුලේ මේ රුධිරය හෙට මෙහෙට යන නාල තැම්පත් වෙනවා. කොලෙස්ටරෝල් නාලවල තැම්පත් වෙනවා.
0: කිරීටක ධමනී වල
4: තැම්පත් වෙනවා. තැම්පත් වුණාට පස්සේ ඔතෙන් ලේ ගමනාගමනය නැවතුලා
0: නාල ටික අවහිර වෙනවා.
4: අවහිර වෙනවා.
0: හරිද?
4: ඊට පස්සේ පැත්ත ටිකක් ශෛල මැරෙන්න
0: පටන්
4: ගන්නවා. වැටෙන්න උත්සාහ කරනවා. නැත්තම් සමහර වෙලාවට ඔබට ටිකක් කලන්තේ වගේ නෝ දාඩිය දානවා. හිටගෙනවත් ඉන්න බැරි වෙනවා. මෙන්න මේක තමයි හෘදයාබාධයක මූලික ලක්ෂණ ටික. ඔබ ඒ වෙලාවේ මොකද්ද කරන්න ඕනේ?
0: අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ. ඔය
4: දැනගෙන ඉන්න ඕනේ. ඔබ එහෙම තත්ත්වයක් තියෙනවා නම් ආයේ මේ අර අපි කියන ගොඩ වෙනකම් කර කර ඉන්න එපා. මූලික දැනුවත් වීම ඇතුලේ විනාඩි 10ක්වත් යන්න කලින්
0: වෛද්‍යවරයෙක්ව හම්බ වෙන්න
4: ළඟම තියෙන වෛද්‍යවරයා ළඟට යන්න. හරිද? එහෙම නැත්නම් සමහර වෙලාවට ඔබ විනාඩියක් තප්පර 30ක් ප්‍රමාද වුණොත්
0: ජීවිතේම අහිමි වෙන්න පුළුවන්.
4: අහිමි වෙන්න පුළුවන්. සමහර වෙලාවට ওই තත්ත්වේ වර්ධනේ වුණොත් හරිද? ජීවිතේ අහිමි වෙනවා. ඉතින් මෙපිට ඔබ නැවතුනොත් සමහර වෙලාවට ඔබට ලොකු දුකකින් තමයි ජීවිත ඉතුරු ටික ගත කරන්න වෙන්නේ.
0: අනිවාර්යයෙන්ම.
4: හරිද? එනිසා ඔබට ටිකක් දැනුවත් වෙන්න.
0: කල්පනාකාරී වෙන්න.
4: ඒ වෙලාව ඔය වගේ තත්ත්වයක් ඇති වෙනවා නම් ඔබ ඊට ක්‍රියාත්මක වෙන්න. හරිද? දැන් සාමාන්‍යයෙන් හෘදයාබාධය නැති වෙන්න හේතුව මොකද්ද? මේ heart attack ඇති වෙන්න හේතුව මොකද්ද? ඔබ වැඩ කරන තැන එක විදිහකටම ඉන්නවා මේ අපි වගේ.
0: ඔව් ඒක.
4: ව්‍යායාම කරන්නේ.
0: ව්‍යායාම කරන්නේ නැති කිදෝ මූලිකව මම හිතන ප්‍රධානම විදිහට මතක් කරන්න ඕනේ දේ.
4: ඔව්. ඒ වගේම තමයි සමහරලාට මානසික ආතතිය.
0: ඔව්.
4: ඔබට
0: බලපාන්න පුළුවන් නේද?
4: බලපාන්න පුළුවන්.
0: අර
4: ප්‍රශ්නෙක ජීවත් වෙන්න එපා.
0: ඔව්.
4: ජීවිතේ තියෙන්නේ ප්‍රශ්න විසඳන්නම නෙවෙයි.
0: අහහ.
4: ජීවත් වෙන්න.
0: ඔව්.
4: හරිද? ඉන්සත් මෙන්න මේ වගේ සින්දුවක් අහලා
0: ඉඳහසෙ ඉන්න.

0: අපිට මෙසේජ් කරන්න කිව්වනේ. යාළුවෝ බොහෝ දෙනෙක් වැඩ කරන අතරතුර අපිට මෙසේජ් කරලා තියෙනවා. හරිද? අපි නම් ටික කියමුද?
1: කියමුනේ. අපි දෙන වහගෙන ඉන්නවා ජානකියව හරි බාදරයෙන් එකතු කරගන්නවා. ප්‍රියන්ත බිනෙල්කා හරුවේ ඉන්නවා කියෝ සතු මීටානියා. මේ හැමෝම ඉන්නේ ජපානේ ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. මොනිකා ශානි කව දෙන්නවත් එකතු කරගන්නවා හරි බාදරේ. මාතලේ දෙලි නිවාවත් එකතු කරගන්න ඕනි. අපේ ඔෆිෂියල් Facebook page එක පැත්තේ message එකක් දාලා තිබ්බා. ඉතින් ඒ වගේම තව ඉන්න වාසුබෝ දැසනක සරචන ඩයිසෝවත් එකතු කරගන්නවා. ලස්සන සින්දුවක් අහන්න. ගුඩ් මෝර්නින් ඩබල කියලා තිනවා. ඊට පස්සේ පැය 48ක් නිවාඩුවක් ගිහිලා ආව නේද කියලා අහලා තිනා. ඔන්න ඉතින් අපි ආව ලස්සන සින්දු ටිකක් අහගෙන අරගෙන ඔයාට අහන්න දෙන්න. ඉතින් ওই විදිහට මෙන්නේ දවල් එක වෙනකන් අපි ඉන්නවා. හෙලෝ ගුඩ් මෝර්නින් දසුන් යෂ් කියලා තිනෝ. මැලේසියාවල ඉඳලා තමයි අපි දෙන්න වහගෙන ඉන්නේ. 18 වන්වේ රූමක් යන අපිත් ඇවිල්ලා ඉන්නවා කියලා තිනෝ. ඔයාලා දෙන්න රහට වැඩසටහන කරනවා කියලා තිනවා. බොහොම ස්තුතියි. නිෂූ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ආයුබෝවන් මඩපත ලක්ෂ්මන් සුබෝධි වැඩිහිටි සමිතිය ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. ආනන්ද හේමපාල කරුණාදාස ඉන්නවා, සෝමදාස ඉන්නවා, රංජිත් ඉලෙප්පිරුම ඉන්නවා, එවැගේම නන්දලාල් සිරිකුමාර ජයතිස්ස. මේ හැමෝම අපි එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට.
0: වලට වෙන ගමන් නම් ඉන්නේ ඔබ.
1: හා
0: කැම්පිල රහ කරගන්න පැලලත් බටර් ටිකක් ගිතෙල් ටිකක් යූස් කරන්න මොද කරන්න එපා. පැලලත් කියලා කියන අපේ රටේ අපේ දෙයක් සුවඳයි, ගුණයයි, රසයයි, අපේකමයි මේ සියල්ල එක තමයි පැලලත් නිෂ්පාදන ඔබ අතට පත් වෙන්නේ.
1: ඔයා දන්නවනේ. ඉතින් ඊට පස්සේ අපිට මතක් කරන්න දෙයක් තියෙනවා. දන්න නිධානය ගැන ජීවිතයේ සෙහිනේට වාසනාව ආශිර්වාදය අරගෙන ඉන ජාතික ලතරේ මණ්ඩලයේ සෞදානම් වෙලා ඉන්න ඔබ කෝටිපතියෙක් 20 ලක්ෂ උපතියෙක් කරන්න ඉතින් ඔබරක් වෙන්නේ නැතුව ඔයා ලඟම තියෙන රුපියල් 40 අරගෙන ගිහිල්ලා දන්න නිධානය ලතරයි අරගෙන බලන්න.

0: ආචාර්ය වික්‍රත්නායක සමගින් ඉන්ද්‍රාණි පෙරේරා ගීත ගායනා කළේ 11:36 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: රේදුරු මහතාගේ වේගය වැඩිද කතා කරන්න පසුව කතා කිරීමට අවස්ථාවක් නොමැත.

0: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම. 18 වංගුව.
1: දසම විද්‍යාශෝ. හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව.
3: මොකද්ද?
2: කතාවක් තියෙනා නේද?
3: මොකද්ද?
2: ගමනක් යන්න එළියට බැස්සහම.
3: හරි.
2: ඉස්සරහට මුලිච්ච වෙන එක්කෙනාව.
3: ඔව්.
2: 90. ඒ ගමනේ සාර්ථකත්වයේ තියෙනවද නැද්ද කියලා තේරෙනවා කියලා.
3: ඔව් මං අහලා තියෙනවා.
2: ඔව්. මට ටිකක් අද තේරුණා ඒක.
3: මට කවුද උදේම හම්බ වුනේ? මාවනේ මී හම්බුනේ මම ඒක දන්නේ.
2: නැත්තේ මොකෝ?
3: නෑ මාව හම්බුන්නේ නෑ.
2: කතාවක් තියෙනවා. ගමනක් යනකොට ඉස්සෙල්ලම තනියෙන් ඉන්න දෙමිලිච්චෙක් මුලිච්ච වුණොත් අර දෙමිලිච්චනේ පොල්කිච්චි තනියෙන් ඉන්න පොල්කිච්චෙක් මුලිච්ච වුණොත්
3: හරි
2: වැඩේ චකබ්ලාස්
3: හහා කළු පූසෙක් හම්බෙන්න හොඳත් නැහැ කියලා මං අහන තේරෝ
2: ඒ වගේ නෝ හුණ චුච්චුක් ගෑවුල් ඒකත් අවුල් කියලා කියනවා
3: හුණ චුච්චුක් ගන්නද වෙන මොකද්ද කියන්නේ මට ඒක කියන්න
2: හරිද ඊට පස්සේ තව තියනා නේද ඔය වගේවා.
3: ඔව් තියෙනවා ඒකේ ගැන. හුණේ කර වැටුනොත් එහෙමත් කියනවා සමහරක් වෙලාවට.
2: ඒ වගේම තමයි ඉතින් ගමේ ඉන්න නිල නොලත් ග්‍රාමසේවක හම්බෙන එකත් පොඩි අවුලක් කියලා කියනවා
3: නේද? එහෙමද?
2: නිල නොලත්
3: ග්‍රාමසේවක.
2: හා. හරි එහෙම තියෙනවා.
3: ඔව් ඔව්.
2: මිනිස්සුගේ විශ්වාස.
3: විශ්වාසයක තමයි ජීවත් වෙන්නේ නේ ගොඩක් වෙලාවට මිනිස්සු.
2: ඔව්. ඔබ ගමනක් යනකොට හුණ චුච්චුක් ගන්න දුවර කිව්වා වගේ හුණ කියන්න දෙදී
3: ඒක තමයි
2: එයා කතා කරන්නේ
3: පරිස්සමට ගිහින් එන්න කියලා කියමු කියන්න කියලා හුණට කියමු අපි
2: නැත්නම් සමහරවිට හුණ කෑ ගන්න එයාගේ කාර්ය හරි වෙන්න
3: පුළුවන් ඔව් එයා සහකාරී
2: ඔව් පොල් කිච්ච තනියෙන් යන්නේ අනෙක් කට්ටිය ඌව දාලා ගිහිල්ලා වෙන්න පුළුවන්
3: පුළුවන් ඉතින් නේද ඔව්
2: හරිද ඒ වගේම තමයි කළු පූසේ ඉස්සරහට මුණ ගැහෙන ඉතින් සුදු පූසෙක් ඒ වෙලාවේ පාරට බැස්ස නැතිඳ වෙන පුළුවන්
3: වෙන්න පුළුවන්
2: ඔය මොකක් වුණත් කවන්නෑ නේ ඔයා යන වැඩේට වැඩේ හරියනවා කියන විශ්වාසයෙන් යන්න
3: විශ්වාසය තමයි ඕන කිසි දෙයක් බාහිර දෙවල් අපිට වැදගත් නෑ
2: ඔයාගේ
3: හිතේ විශ්වාසය එක ඔයා ගමන ඉස්සරහට ගියොත් අනිවාර්යෙන් හරියනවා
2: ඔය කවුරු කොහොම මොන විදිහට මුණ ගැහුණත්
3: අනිවාර්යෙන්
2: ඔබේ හිතේ
3: විශ්වාසය
2: තියෙනවා නම් අනුන්ට කරදරයක් නොකර ජීවත් වෙන මිනිස්සෙක් නම්
3: සාධාරණව ඉන්න කෙනෙක් නම්
2: කාටවත් අංචි ඇදලා නැත්තම්
3: ඔව් කකුලින් ඇදලා නැත්තම්
2: අනිවාර්යෙන්ම ඔයාට යන ගමන

0: දහට වංගු ඉන්නේ
1: යන තැනක යමුද?
0: යන තැනක යන්න කලින්
1: ඔයාව එකතු කරගන්නත් තියෙනවා අපිට.
0: ඒ වගේම තමයි.
1: හරි.
0: යන තැනක යන්න කලින් ඉස්සල්ලාම ඇස් දෙක පේනවද කියලා බලා ගන්න
1: ඕන. අනිවාර්යෙන්ම.
0: ඇස් දෙකේ අවුලක් තියෙනවා නම් යන තැනක හරියට යන්නත් බෑ, ගියපු තැනක හරියට ඉන්නත් බෑ. හරිද?
1: එහෙම දෙයක් තියෙනවා නේද?
0: ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබ ඇස් දෙක පරීක්ෂා කරගන්න. නිකන් දුර පේන්නේ නැහැ, ළඟ පේන්නේ නැහැ, බොඳ වෙලා වගේ තියෙනවා නම්, දැලක් බැඳලා වගේ තියෙනවා
1: නම්,
0: නිකන් කකියනවා වගේ දැනෙනවා නම්,
1: හරි ඇස් සුදැවිලා තියෙනවා නම්
0: තියෙනවා නම්, ඔය යන්න ඕනේ මෙන්න මෙතෙන්ද?
1: ඔය යන්න ඕනේ රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බතුරු මුල්ල ලෙන්ස් ටෙක්කේ අයි හොස්පිටල් එක තියෙන තැනට. මං ඔයාට ෆෝන් නම්බර් එක මතක් කරන්නම්. 0770 64 78 478, 0112 78 58 58. මේ කියන ෆෝන් නම්බර්ස් වලට කෝල් කරලා හොඩ් වෙලාවක් වෙන් කරගන්න පුළුවන්. ඉතින් හරිම පහසු විදිහට සෝදශීලී කාර්ය මණ්ඩලයක් ඉන්න රජයේ ලියාපදිංචි ආයතන. ඉතින් ඔයාට බය නැතුව විශ්වාසයෙන් යන්න පුළුවන් ලෙන්ස් ටෙක්කේ අයි හොස්පිටල් එකට.
0: අපිට මෙසේජ් කරපු යාළුවෝ කීප දෙනෙක් ඉන්නවා, අපි ඉක්මනට මතක් කරමු. යෂ්,
1: අපි දෙන්නම වහගෙන ඉන්නවා මේ වෙලාවේ. ලස්සන සින්දුකට එකතු කර ගන්න කියලා පුතාලා දෙන්න ඉන්නවා, මහත්තයා ඉන්නවා, මම කවුද ගොඩකර වෙල දමයන්ති තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. දමයන්ති හරි ආදරයෙන් එකතු කර ගන්නවා. සුබම සුබ උදෑසනක් කියලා තියෙනවා වෙල දෙන්නට. දසුන් මහත්තයා වොයිස් එකට මං හරි ආසයි කියලා තියෙනවා. අනේ මටත් මගේ නම දාලා නැහැ, ඒක වෙනසක්, මං තරහයි, මම දන්නේ නැහැ. හැබැයි ඒ හරිම ලස්සන කරනවා කියලා තියෙනවා. මම ස්තුතියි පොල් හැමෝම එකතු කර ගන්න කියලා තියෙනවා. ඊට පස්සේ රේණුකව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ගීතයකට අපිවත් එකතු කර ගන්න කාර්යබහුල නිසා උදේම මැසේජ් එකක් ගන්න බැරි වෙලා තියෙන කමක් නැහැ. හැමදාම අපි වහනවා කියලා තියෙන වතාත්තයිනවා, චොමිල අම්මා, නිල් මිනි, ලොකු දුවයි මහයා, චූටි පුතා අනුසරයිනවා. මට මැසේජ් එක දැම් මේ චොමිල් හෙටි සේවා. ඔයාව හරිම ආදරෙන් එකතු කර ගන්නවා. ගුඩ් මෝර්නින් ඔයාලට, කොහොමද කියලා අහලා තියෙන. අපි ගොඩාක් හඳින් ඉන්නවා. පින්නවල චන්දි හරිම ආදරෙන් එකතු කර ගන්නවා. ලස්සන ගීතයක් දෙන්න කියලා තමයි තියෙන්නේ. පුතා ඉන්නවා, සිතූ නැතූ ගෙදර හැමෝම ආදරෙන් එකතු කර ගන්න කියලා තියෙනවා. අපි හමු නේද මේ සින්දුව?
0: අපි හමු. යෂ්, ඔබට ගහක් වෙන්න බැරි නම්,
1: හරි,
0: ඔබ වැලක් නා,
1: ඔව්,
0: මොකද කරන්න ඕනේ?
1: ගහ දිගේ තියෙති යනවනේ.
0: ඒ එතන ගහත්,
1: ඔව්,
0: වැටෙන්නේ නැති, දිරන්නේ නැති ගහක් වෙන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම
0: ඔබට පුළුවන් ගහක් වෙන්න. හයියෙන් වැවෙන්න,
1: ඔව්,
0: ශක්තිමත්ව වැඩෙන්න.
1: අනිවාර්යෙන්
0: ඔබට ගහක් වෙන්න බැර නම් ඔබ වැලක් වෙන්න. හැබැයි
1: ශක්තිමත් ගහක එතෙන්න.
0: එතෙන්න. එහෙම නොවුනොත් වැලක් බිම.
1: ගහක් බිම.
0: ගහක් බිම. මං කිව්වේ සමහර වෙලාවට අපි ස්වාධීන වෙන්න ඕන කාලයක් තියෙනවානේ.
1: අනිවාර්යෙන්.
0: අම්මගෙන් තාත්තගෙන් යැපිලා මාර්ගය අහගෙන පාර අහගෙන අපි ජීවත් වෙච්ච කාලයක් තියෙනවා.
1: ඔව්.
0: එතනින් පස්සේ ඔබ ස්වාධීන වෙන්න ඕන. අම්මගෙන් තාත්තගෙන් කීයක් හරි හම්බ කරා නම් නැ, අම්මේ තාත්තේ මෙන්න මේකෙන් අත ගෙදර බඩු ටික ගන්න කියලා අතේ තියෙන දෙයක් දෙන්න පුළුවන් බෙද.
1: ඔව්.
0: ඔබ ශක්තිමත් වෙන්න.
1: අනිවාර්යෙන් අම්ම තාත්තව බලා ගන්න ඕනේ නේද? චූටි කාලේ ආව බලා ගත්තනේ.
0: ඒ වගේ බලා ගන්න ශක්තිමත් වෙන්න ඕනේ.
1: අනිවාර්යෙන්ම.
0: ඔබට පුළුවන්. ටිකක් හිතන්න. දැන් ඇති අපි වෙනස් වෙමු කියලා. ඔබට පුළුවන්. රයිට්. එහෙම හිතලා ශක්තිමත්

0: 11යි විනාඩි 45යි දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සම්මාර්ථන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් 110යි 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ

0: 11:53 දැන්.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ඔබ හිතන්න. 10ට පටන් ගත්තාවි 12 වෙනකන් ඔබ ළඟ හිටියා.
2: ඔයා ළඟම හිටියා නේද?
0: පැය දෙකක් ගියා සමහරලාට දැනුනේවත් නැහෙනේ.
2: ඔව්.
0: හරිද? කියන්නේ වෙලාවේ ඒ තරම් ඉක්මනින්
2: ගෙවිලා යනවා.
0: ගෙවිලා යනවා.
2: අපි දන්නේ
0: නැහැ. පැය දෙකට.
2: ඔව්.
0: සෑහෙන වැස්සා.
2: ඔව්.
0: හරිද? දැන් ගංගාවල ජල මට්ටම් ඉහළ යමින් තියෙනවා.
2: ඔව්.
0: පරිස්සම් වෙන්න.
2: අනිවාර්යයෙන්.
0: ඔය පැය දෙකට අද දවසේ ටාගට් එකෙන් ඔබ භාගයක් කවර් කරා. හරිද? ඔය පැය දෙකට.
2: ඔව්.
0: කේලං කියා කිව්වද?
2: ඒකත් ගණන් කරලා තියා. ඒක ටාගට් එකක්ද කියලා හිතලා බලන්න නේද?
0: ඔය පැය දෙකට ඕප කීයක් නම් කිව්වද?
2: ඔය පැය දෙකට කාගේ හරි හිත රිදෙන දේවල් කීයක් කිව්වද?
0: කිව්වා. ඔය පැය දෙක ඇතුළේ ඔබේ ජීවිතේට වටිනාකම් කොච්චරක් එකතු කරගත්තද?
2: හිතලා බලන්න. කොයි පැත්තද ඉන්නේ කියලා ඔයා.
0: ඔව්. මං කියන්නේ අනුන්ගේ දේවල් වැඩන්නේ.
2: ඔව්.
0: හැම තප්පරයක්ම ඉතිහාසෙට යන හින්දා වටිනා කියන දෙයක් ඔබේ ජීවිතයට එකතු කරගන්න හැම තප්පරයක්ම ගෙවෙනකොට තව තප්පරයක් ඔබ ළඟට එන හින්දා අනාගතයට ඔබ වටිනාකමක්
2: එකතු කරගන්න.
0: එකතු කරගන්න. හැමදාම ওই විදිහට ඉන්න බෑනේ.
2: අනිවාර්යයි.
0: අපිට එහෙම ඉන්න බෑ කියලා. අනිත් අයත් එකතු කරගෙන සින්දුවක් අහන්න ඕන කියලා මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා.
2: ඔව්.
0: අපි කියමු.
2: අපි මතක් කරමු අපි දෙන වහගෙන ඉන්නවා මේ වෙලාවේ. ජානකියෝව හරිම ආදරෙන් එකතු කරගන්නවා. බිනෙල්ක අරුයි කියෝ සටොමි මේ හැමෝම එකතු කරගන්න කියලා දෙනවා සින්දුවක් අහන්න. ලකන රේඩියෝ අපි තාගෙන ඉන්නවා කියලා තියෙනවා. හලවත පැට්‍රික් කර්ණෝපාල, ඇන්, සහන්, ෂනල්, රශ්මි ඉන්නවා. ලිලි මොනිස්ටර් ඉන්නවා මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. අක්ක යාල දෙන්න ලස්සනම ප්‍රෝග්‍රෑම් එක කරන අය තරිම ලස්සනට කරනවා කියලා තියෙන අපිට නම් වැස්ස. වැස්සේ ලස්සන සින්දුවක් දෙන්නකෝ කියලා තියෙනවා සීතල යන්නත් එක්කම. ඔන්න අපි දෙන්න වහගෙන ඉන්න එහෙනම්. අම්මා ඉන්නවා, නිලුක, ආච්චි, රුක්මණී ඉන්නවා, නුවර ඉන්න බන්නාර අයියා. එයාගේ පවුල හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවක් අහන්න. ඌරාගස් මන්හන්දීන් ඉඳලා තමයි දේශාණි මැසේජ් එකක් දාලා තියෙන්නේ අපි දෙන්න වහගෙන ඉන්නවා කියලා. හෙලෝ, ගුඩ් මෝර්නින්. දසුන්ගේ වගේම වොයිස් එකට ඇක්ෂන් එක දාන ගර්ල්ගේ ලස්සනයි කියලා තියෙනවා. ප්‍රසංගවත් හරි හරි දේවල් තමයි කියන ඉතුරු ටික මං කියන්න ඇතුව ඉන්න. අපේ ගවර්මන්ට් එකේ වැඩ කරන ගමන් ඉන්න කියලා තියෙනවා. ශිරෝමි නැන්දා, නන්දනී ඇන්ටි, ෆ්‍රෙඩා, ඒ වගේම ජයන්ති, දේවිකා, මේ හැමෝම එකතු කරගෙන අපි හැමෝම මේ ලස්සන සින්න.
0: රයිට්. දවල් කෑම පැය එළියට යන්න චාන්ස් එකක් ලැබුණොත්, පොඩි විවේකයක් ගන්න චාන්ස් එකක් ලැබුණොත් රුපියල් 40ක් දීලා ගන්න ධනදාන ටිකට් පතක් අනිවාර්යයෙන්ම ඔබ කෝටිපති සිහිනේ ළඟ නවතිවි.
2: ඔබට පුළුවන් ජීවිතේ හිණ හැබෑ කරගන්න හොඳම තැන නතර වෙන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයාව කෝටිපතියෙක්, 20 ලක්ෂපතියෙක් වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්දේ බෝනස් වාසනාවට හිමිකම් කියන අවස්ථාව හදලා දෙන. ඉතින් ළඟම තියෙන පුංචි රුපියල් 40න් ධන නිධානය ලොතරැයි අරගෙන බලන්න.
0: Right, එහෙනම් අපි මේ සින්දුවෙන් පස්සේ දහවල් 12 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය හමු.
2: හරි, ඔහොම ඉන්න.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: එල්පි හදහන ලංකාවේ වැඩිම තෑගිදෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය එල්පි හඳහන ඔබත් අදම එල්පි හඳහන බලාගන්න.
1: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: ප්‍රවෘත්ති සිරස්තල
5: පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න ජනපති අනුරට ජනවරම ලැබී වසර දෙකයි. ජනතාව ආණ්ඩුවේ වැඩපිළිවෙල සමග ශක්තිමත් එක්කමින් රට ගොඩනගන්න දායක වන බව ජනපති කියයි. අකාරුණික කාලගුණය ජීවිත දෙකක් බිලිගනී. තද වැසි දිගටම පාසල් 38ක් වැසි. දක්ෂිණ අධිවේගී වාහන අටක් එකිනෙක ගැටේ 17කට තුවාල. නොවැම්බරේදී රටට තවත් අධිවේග දෙකක් ඇමති බිමල් හෙළි කරයි. ඉරානයට දැඩි ආර්ථික පීඩන ට්‍රම්ප්ගෙන් තර්ජන. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම්. ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියනාරච්චි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගා රටට සුබ කරන්නට මෙරටේ ජනතාවගේ බලයෙන් අනුරකුමාර් දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තෝරාගෙන අදට වසර දෙකක් සපිරෙනවා. මේ ඒ වෙනුවෙන් තැබූ සටහනක්.
6: එක්තරා පැලැන්තියක් පමණක් පාලනය කළ රාජ්‍ය පාලනය 2024 මේ රටේ මහජනතාව එක්ව තීරණාත්මක ලෙස පරාජයට පත් කරනු ලැබුවා. ඒ අනුව පීඩිත පන්තියට රාජ්‍ය පාලන බලය හිමිබුණා. ඒ අනුව පළමු වතාවට මේ රටේ එතෙක් පැවති දේශපාලන සංස්කෘතිය මුළු මනින්ම පාහේ වෙනස්කමකට ලක් වුණා. එතෙක් රට තුළ ස්ථාපනය වී තිබූ පියපුතු දේශපාලන තන්ත්‍රය වෙනුවට මේ රටේ සමාජයේ සාමාන්‍ය පොදු මිනිසුන්ට රටේ පාලන බලය හිමිබුණා. සාමාන්‍ය ජනතාවගෙන්ම පැමිණි නායකයෙකු රාජ්‍ය නායකයා බවට පත්වුණා. ජනාධිපතිවරයාගේ සිට සියලුම පාලකයන් සතුව තිබූ සියලුම ආකාරයේ වරදාන වරප්‍රසාද මුළු බලින්ම පාහේ අහෝසි කරනු ලැබුවා. සන්නද්ධ ආරක්ෂකයන් පිරිවරාගෙන කටයුතු කළ ප්‍රභූ දේශපාලනඥයන් වෙනුවට සාමාන්‍ය පාරේ බස් එකේ දුම්රී ගමන් කරන සාමාන්‍ය මිනිස්සුන්ගෙන් සමන්විත දේශපාලන තන්ත්‍රයක් ගොඩනගනු ලැබුවා. එතෙක් පැවතුණු සමස්ත දේශපාලන සංස්කෘතියම මුළු බණින්ම පාහේ වෙනස්කම් වලට ලක්ුණා. එය මේ රටේ සුවිශේෂී සංදිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. පාලකයා වගේම සාමාන්‍ය ජනතාවත් එකසේ නීතියට අනුගත වීම මෙම ප්‍රතිසංස්කරණ මගින් සිදුවුණා. එය මේ රටේ මහජනතාවගේ ප්‍රධානතම ප්‍රාර්ථනාවක්. එය ඉෂ්ට සිද්ධ කිරීමට වත්මන් පාලනාධිකාරියට හැකිමුණා. රට පුරාම පිළිලියක්සේ පැතිරි තිබුණු වංචා දූෂණ අක්‍රමිකතා මුළු මනින්ම පාහේ අවසන් කිරීමට වත්මන් පාලනයට හැකිවුණා. විශේෂින් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් එතෙක් පැවැති ප්‍රභූ තන්ත්‍රයේ වංචා දූෂණ අක්‍රමිකතා මුළු මනින්ම පාහේ ඇන හිටි අතර ඒ අපේ රටේ පොදු ජනතාවගේ ප්‍රධානතම බලාපොරොත්තු බවට පත්වුණා. එමෙන්ම එතෙක් රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය දේපල මංකොල්ලකෑ සොරකම් කළ වංචනිකයන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා. හේතුව පහුගේ පාලන තන්ත්‍රයන් තුළ බොහෝ දෙනා විසින් සිදුකරන ලද වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව දැවැන්ත පර්යේෂණ ක්‍රියාදාමයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. මෙවන විට ඊට සම්බන්ධ බොහෝ දෙනෙකුට නීත්‍යානුකූලව අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ඇතැමුන් මෙවන විටත් ඊට අවශ්‍ය දඬුවම් ලබමින් පසුවනවා. එය මේ රටේ පොදු මහජනතාව ප්‍රාර්ථනා කළ ප්‍රධානතම කාරණයක්. 2022 වසර යනු මේ රටේ ආර්ථිකය මුළු මනින්ම බිඳවට්ටපු වසරක්. එය මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ම තීරණය කර තිබෙන්නක්. එමෙන්ම ඊට සම්බන්ධ පුත්කලින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීත්‍යානුකූලව හෙළි කෙරුණා. මුළු මනින්ම විනාශ වුණු ආර්ථිකය ක්‍රමානුකූලව බේවන විට ගොඩ නැගෙමින් පවතිනවා. ආර්ථිකය මුළුමනින්ම බිඳවැටී තිබූ අතර ඍණ ආර්ථික වර්ධනයක්ද වාර්තා කර තිබුණා. නමුත් අද තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා. 5%ක පමණ වූ වාර්ෂික ආර්ථික වෘද්ධියක් මේ වන විට අපේ රටේ වාර්තා කරමින් පවතිනවා. එමෙන්ම වාර්ෂිකව ලෝකයට වීති බූන් ණය මේ වන විට ගෙවමින් තිබෙනවා. ආර්ථිකයේ උද්ධමනය තනි අගයක පවත්වාගෙන යාමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා. එය අගය කළ යුත්තක්. මේ රටේ ජනතාව මුහුණ දුන් 2022 අර්බුදය අවස්ථාවේදී රටේ ආර්ථිකය ඩොලර් බිලියන 64 දක්වා පහළ වැටුණු අතර ඒ පසුගිය වසරේදී ඩොලර් බිලියන 100 ඉක්මවන ලද ආර්ථිකයක් බවට පත් වුණා. ඒ මේ රටේ සුවිශේෂී සම්දිස්ථානයක් ලෙසයි සනිටුහන් වන්නේ. වසර දෙකක කාලය තුල දක්නට ලැබුණු සුවිශේෂී කාරණයක් වූයේ විදේශ ප්‍රතිපත්තියයි. සැබෑ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වසර දෙකක් තුල ආණ්ඩුව විසින් පවත්වාගෙන යමින් සිටිනවා. ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය යන රටවල් ඇතුළු ලෝකයේ සියලුම රටවල් සමග නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණා. මීට පෙර පැවති ආන්තිකකරණය වෙනුවට විදේශ සම්බන්ධතා වඩාත් ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මෙහෙවන ආණ්ඩුවේ දක්නට ලැබුණු සුවිශේෂී තත්ත්වයක්. ආණ්ඩුව බලයට පත්වන විට මේ රටේ කළු ආර්ථිකයක්, කළු රාජ්‍යපාලන පද්ධතියක් ක්‍රියාත්මක වී තිබුණා. ත්‍රස්තවාදයටත් වඩා විශාල ලෙස බලපෑම් සහගත වූ පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය ජාවාරම් මුලිනුපුටා දැමීම සඳහා මේ වන විට දැවැන්ත මෙහෙයුමක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙනවා. ඊට නායකත්වය ලබා දෙන්නේ වත්මන් ජනාධිපතිවරයායි. මෙරටින් පලාගොස් සැඟවී සිටින සියලු සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටින අතර මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමත් එක ලෙස ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ සුවිශේෂී වැඩසටහන් රැසක් මේ වන විට රට පුරා ක්‍රියාත්මකයි. විශේෂයෙන් තරුණ පරපුර මේ සාපරාධී මත්ද්‍රව්‍ය චාවාරමින් මුදා ගැනීම සඳහා වූ දැවැන්ත ක්‍රියාවලියක් රට තුල ක්‍රියාත්මක වෙනවා. මත්ද්‍රව්‍ය වලින් සහ පාතාලයෙන් තොර රටක් ජනතාවගේ ප්‍රධාන ප්‍රාර්ථනාවක් වුණා. මේ වන විටත් ඒ ගොඩනැගෙමින් තිබෙනවා. එයද වත්මන් ආණ්ඩුවේ සුවිශේෂී තත්ත්වයක්.
7: පසුගිය කාලය තුළ බලයේ සිටි දේශපාලඥින්ව මාධ්‍ය විසින් චරිත බවට පත්කරමින් ජනතාව ඉදිරියට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනතාව සෑම විටම ජාතික ජනබලවේගයේ වැඩපිළිවෙල සමග එකට එක්වෙමින් ශක්තිමත්ව රට ගොඩනැගීමට එක්ව සිටින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි ජනරැලි මාලාවේ අකුරැස්ස සහ වැලිගම ජනරැලි විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැතුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.
8: මේ ජාතික ජනබලවේගය හුදු උඩාදපු මතවාදකේ විතරක් ජයග්‍රහණ කරපු එකක් නෙවෙයි. මේ ව්‍යාපාරය ජයග්‍රහණ කරේ මාධ්‍ය විසින්. කාලයක් ආණ්ඩු හදනවා ඒ නායකයන් එම ව්‍යාපාර මාධ්‍ය විසින් අධිදිශ්‍ය කරලා පෙන්නනවා. මාධ්‍ය විසින් කියනවා දුටුගැමු, මාධ්‍ය විසින් කියනවා වලගම්බා. මතකද? ඒකනේ හදනව ප්‍රතිරූප. හදලා මොකද කරන්නේ? ආ දුටුගැමුන්නේ ඡන්ද දෙන්න කියලා පොළඹවනවා. එහෙම නැත්නම් මාධ්‍ය විසින් හදනවා ආශ්‍යාදේම බුද්ධිමතා. මොන තමයි මේ ලෝකේ මේ පහළ වෙච්චි නේද? එයා නැති වුණොත් අපේ රට නිකන් ආයෙ මුල නැහැ. මාධ්‍ය විසින් හදන්නේ. හදලා කියන මහා මොලයක් තියෙන කෙනෙක් එයා බලයට ගින්නවා. එහෙම නැත්නම් හදනවා ඇගේ પરම්පරා ඉතිහාසය හදනවා. තාත්තා අගමැති වෙලා හිටිය, අම්මා අගමැති වෙලා හිටිය, අම්මා ලෝකේ පළමුණි අගමැති බවට පත් වුණා. ඒ දෙමව්පිය රැකවරණයට හැදිච්ච කෙනා දැන් අපි ගේන්න ඕන. එහෙම නැත්නම් පියා ජනාධිපති වෙලා හිටිය ගේන්න ඕන. සිය වක්කඩෙන් අත හේදුවා ගේන්න ඕන. තේරුණාද? මේවා මීඩියා මාධ්‍ය විසින් බබල් එකක් හදනවා. හදලා කියනවා ඒ නායකයන් ජනතාවට වඩා උඩින් ඉන්නේ කියලා. ඒතර ජනතාව හිතනවා අපිව පාලනය කරන්න ඕන අපි වගේ කෙනෙක් නෙමෙයි අපිට වඩා උඩින් ඉන්නේ කෙනෙක්. ඉතින් පොත් ලියනවා, චිත්‍රපටි හදනවා, ටීවී ප්‍රෝග්‍රෑම් හදනවා, පත්තරවල පිටුගණන් ලියනවා. ලියලා අදි උත්කර්ෂයට නංවලා කියනවා මේගොල්ලෝ තමයි රට බේරගන්න ඕන. ඒකනේ මොකද්ද? මාධ්‍ය ජිමික්, මීඩියා ජිමික්. එහෙම ආණ්ඩුව හදපු ඉතිහාසයක් තියෙනවා අපේ රටේ. ඡන්ද කාලයට ඇවිල්ලා විශාලස මුදල් බෙදන්න පටන් ගන්නවා. හිටපු ඇටි උඩින් පාත් වෙනවා කෙනෙක්. අංගර අකුරැස්සෙත් එහෙම කෙනෙක් පාත් වුණා. සර්ට් විකුණ නේද? පාත්ලා මොකද කරන්නේ? මුදල් බෙදන්න පටන් ගන්නවා. ඒතරින් තමයි මොකද? ආ, යාගව මුදල් තියෙනවා. ඡන්ද ගන්න මෙහෙම සල්ලි දෙනවා. ඡන්ද අරන් කොහමද එයිද කියලා හිතනවා. සරම් බෙදුවත් එහෙම නේද? මංගනේ ඒකනේ මොකද්ද? තමන් ගාව තියෙන ධනය පාවිච්චි කරනවා බලය ගන්න. ජාතික ජනබලවේගයේ බලය ගත්තේ කොහොමද? පුද්ගලිකව මම ගත්තොත් ජනතාවට උඩින් ඉන්න කෙනෙක් නෙවෙයි ජනතාව සමග ඉන්න කෙනෙක්. සමාන කෙනෙක් නැද්ද? අපේ પરම්පරාවලින් අපි කවුරුවත් අපේ પરම්පරාවලින් ඔසවා තැබුවේ නැහැ. කවුරුවත් අපිව අපි ගාව තියෙන ධනයකින් අපි ඔසවා තැබුවේ නැහැ. කවුරුවත් අපිව මාධ්‍ය විසින් විශාල බුබුලක් අපි දිහා හැදුවේ නැහැ. ආණ්ඩුව හදනකොට තිබුණු ජනප්‍රියතාවයට වඩා ආණ්ඩුව හදනකොට තිබුණු ජනතාවගේ කැමැත්තට වඩා වැඩි කැමැත්තක් ආණ්ඩු කරන දේ දිනාගත් ආණ්ඩුව මේක. මේක එහෙම ආණ්ඩුවක්. හැමදාම ආණ්ඩුවක් හදාගෙන කෙටි කාලෙකදී ජනතාවට එපා වෙනවා. මොකද හිතෙන්නේ? ආණ්ඩුවක් හදාගන්න කතරේ ගහනවා. ටික දවසක හිතෙනවා අපරාධ ගැහුවේ. එහෙම නැත්නම් ආණ්ඩුවක් ගන්න කතරේ එනවා. කතරේ දීලා මාස 7-8ක් යනකොට අපි නෙමෙයි දුන්නේ වගේ ඉන්නෝ. වෙන කවුරු හරි දුන්නේ මන්නම් දුන්නේ. හැබැයි මතක තියාගන්න. පහුගේ ජනාධිපති ඡන්දේ මහා ඡන්දේ මාලිමාවට කතර ගහපු හැම දිනාටම අදත් එළියට බහලා කියන්න පුළුවන් අපි ගැහුවේ මාලිමාවට කියලා. කියන්න බැරිද? කියන්න බැරිද? ඇයියේ? ආණ්ඩු විශ්වාසය දාගන්න එහෙමයි.
5: අකුරස් ජනරැලියට එක්වෙමින් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැලිගම ජනරැලියටද එක් වුණා.
9: ජනතාවට තිබුණා මේ දේශපාලකයන් සහ ඒ හා සමාන එකතු වුණු කණ්ඩායම් විසින් මහජනයාගේ දේපොළ හොරකම් කරනට විරෝධයක් තිබුණා. ඒ විරෝධය කොච්චරද කියනවා නම් වේදිකාවේ කියනවා අපි හැම ගහනවා නේද? ජනතාව වෙනසක් හිතුවා. හැබැයි සිද්ධ වෙන්නේ නැහැ. ඊට පස්සේ ලංකාවේ වැඩිම වංචා දූෂණ ගැන කතා කරපු අවස්ථාව තමයි 2015. එයාපෝට් වහනවා කිව්වා. මතකද? එයාපෝට් වහලා පැනලෑන්ඩ් දෙන්න නැතුව අල්ලනවා. හැබැයි අල්ලගත්තේ නැහැ. වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ගාණක් නැහැ යනවා. හැබැයි ඉස්සර දේශපාලන වේදිකාවේ මේක කතන්දරයක් විතරයි. හොරු අල්ලනවා, හොරු අල්ලනවා. වෙනසක් අලුත් ආණ්ඩුව. මොකද කරන්නේ? හොරු අල්ලනවා කියන කතන්දරේට දැන් මොකද වෙලා තියෙන්නේ? පණ එනවා, පණ. හොරු අල්ලනවා කියන කතන්දරේට දැන් පණ ඇවිල්ලා තියෙනවා. දැන් අල්ලනවා. අල්ලනකොට අන්න පරණ අය දැන් නැගිටිනවා. නැගිටලා කියන මොකද්ද? හොරු අල්ලන එකේ සීමාවක් තියෙන්න ඕන. දැපතිවරෙක් මන්තක කියනවා බොරු අල්ලන එකේ සීමාවක් තියෙන්න ඕනේ. සීමාවක් තියෙනවද? සීමාවක් නැහැ. මේ අවුරුදු තුනේමත් අල්ලනවා, ඊළඟ වාරවලත් අල්ලනවා. ඒ තරම් තියෙනවා. ඊතර මොකද කරන්නේ? අන්නර පරණ අය නැගිටිනවා. නැගිටලා කියනවා මොකද්ද?
8: බෑ.
9: මේගොල්ලන්ට එහෙම යන්න දෙන්න බෑ. වෙනදා බොරු අල්ලනවා කියන එක කතන්දරයක් විතරයි. දැන් ඒ කතන්දරේට පණ එනවා. පණ එනකොට ඔන්න නැගිටිනවා. නෑ දැන් හරියන්නේ නෑ. මේ නයි මුගටි පොළොංගු එකතු වෙලා හරි මුන් ඉලවන්න ඕන. අලුත් පරිවර්තන ඇති කරනකොට පරණ ආණ්ඩු වලින් පරණ සමාජයේ වරදාන භුක්ති විඳපු අය කලබල වෙනවා. ස්වභාවිකයි.
5: අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ජනතාව පීඩාවට පත්ව සිටිනවා. පවුල් 1138කට අයත් පුද්ගලින් 5674 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර තවමත් ජලාශවල ජලධාරිතාවන් ඉහළ යාමක් වාර්තා නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පළාතට පසුගිය දින කිහිපයේ මැදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල පාසල් 38ක් වසා තැබීමට මධ්‍යම පළාත ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී තිබෙනවා. දෙවයිනේ ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩුපීඩන කලාපයේ ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දෙවේනේ නිරතදිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඒ හේතුවෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත් වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වෙටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වැසි සමග ඇති විය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැනුවත් කරනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිකම සහ දොඩංගොඩ හෝමාරු අතර ප්‍රදේශයේදී අද උදෑසන රියානතුරක් සිදු වුණා. මෝටර රථ 6ක්, බස් රථයක් සහ සුඛෝපභෝගී කුඩා ප්‍රමාණයේ බස් රථයක් එකිනෙක ගැටීමෙන් වූ අනතුරු සිදුව තිබෙන්නේ. එක් බස් රථයක් මතුගම සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි අතර එහි සිටි පාසල් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් 6 දෙනෙකුද නාගොඩ සහ බණ්ඩාරගම යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර පවතින වැසි සමය තුල අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී නියමිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා රියදුරන්ට අවධාරණය කළා.
10: පවතින වැසි තත්ත්වයත් එක්කලා අධිවේගී මාර්ගවල වාහන අනතුරු වැඩි වෙලා තියෙනවා. අධිවේගී මාර්ගවල තිබිය යුතු වේග සීමාවන් පොවල වාහන ධාවනය, වාහන දෙකක් අතර පරතරය නිසි පරිදි තියාගෙන නැති එක මන්තිරු නීතිය බොහෝ දුරට වෙලා තියෙනවා. අපි ඒක දැකලා තියෙනවා. ඒකත් මේකට හේතුවක්. ඒකම අපි දකිනවා ආහන රියදුරන්ගේ විනය කියන එක බොහෝ දුරට අඩු වෙලා කියන එක පේනවා. ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන ඇතුළු කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මොකද මේ කියන වේගයෙන් යන්න පුළුවන් වාහන තමයි තියෙන්නේ. නමුත් ඊට සුදුසු නැති වාහන ඇතුළු වෙන අවස්ථාවල් අපිට දැකලා තියෙනවා. කොටම වඩා අපි විශ්වාස කරනවා දැන් මේ ෂීට් බෙල්ට් දාන හින්දා හානි අවම වෙලා තියෙනවා කියලා. අදත් සිද්ධ වෙච්ච විශාල අනතුරේදීත් අපි දැකපු දේ තමයි ඒ පාසල් දරුවන් නිසි පරිදි සීට් බෙල්ට් පැලඳ හිටියා. ඒක හින්දා ඔය මට්ටමින් ඔය අනතුර නිසා වෙච්ච හානිය සීමා කරන්න පුළුවන්.
5: දිත්ව සුලිකුණාටුවෙන් විනාශ වූ ලග්ගල මුරගහකන්ද පාලමේ ප්‍රසංස්කරණ කටයුතු ඊයේ ආරම්භ කෙරුණා. ඉන්දියා ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙනවා. ප්‍රතිසංස්කරණ අවසන් කිරීමෙන් පසු 2028 වසර වන විට ඒ යළි විවෘත කිරීමයි සැලසුම. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවේ දිත්වාවෙන් විනාශ වූ පාලම් 13 ප්‍රසංස්කරණය කිරීම සඳහා ඉන්දියා ආධාර ලැබී ඇති බවයි.
11: මේක තමයි පළවෙනි විශාලතම වෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියානු ආණ්ඩුවේ ආධාරත් සමග සමහරවන් අය මත පදනම් වෙලා අපේ රටේ දුම්රිය මාර්ග පද්ධතියත් ඒ වගේම මහා මාර්ග පද්ධතියේ විශේෂයෙන් පාලා ඉදිරියේදී ගොඩනගා ගන්න. අද වගේ දවසක කියලා කියන්නේ මේ රටේ ජනතාව තමගේ හිතේ තිබෙන බලාපොරොත්තු දෙහි කරන් පුල පුලා බලා හිටපු දවස 2024 සැප්තැම්බර් 20 මැතිවරණයේ සැප්තැම්බර් 21. මේ ඔක්කොම අපිට කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඔබතුමාලා 2024 සැප්තැම්බර් 21 අනුර කුමාර දිසානායක සහෝදරයා මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත් කරපු නිසා. ඒ පත් කිරීමද ඔබතුමාට මතකන අපිට විවිධාකාර බරපතල චෝදනා අපේ ඡන්ද ව්‍යාපාරදී කළා. ඔබතුමාලට බය හිතෙන දේවල් කරා. ප්‍රධානම චෝදනා මොකක්ද තිබුණේ? අපේ ජාත්‍යන්තර සම්බන්ධතා නැති වෙයි කියලා. අද ඔබතුමාලට පේනවා අද අපිට ඉන්දියානු ආණ්ඩුව එන ලෝකෙ හැම රටක්ම අපි හැම රටක් එක්කම සාධාරණ සෛරීත්වය ලබාගෙන ස්වාධීන අපිට කටයුතු කරන්න පුළුවන් වෙලා තිබෙනවා. අපි පෙන්නුම් කළා තිබෙනවා ජනතා වශයෙන් ඔබතුමාලා ගත තීන්දුව හරි. ඒ නිසා අද අවුරුදු දෙකක් පුරන දවස අපි ජාත්‍යන්තර වශයෙන් විශාල සම්බන්ධතා ඇති කරගෙන තිබෙනවා. රටේ අති විශාල සංවර්ධන ව්‍යාපෘති රාශිය පටන් අර ගන්නවා. ඉන්දියන් ආධාර මත පමණක් නෙමෙයි ලංකා මුදල් වලින් අධිවේගී මාර්ග දෙකක් මේ වසර තුල අපි නොවැම්බරේදී පටන් ගන්නවා. ඒ වගේම අපිට ජනාධිපතිතුමා උපදෙස් දෙන අලුත් අධිවේගී මාර්ගයක් කටුනායක ඉඳලා හලාවතට අපි තවත් අධ්‍යනයක් කරන බලාපොරොත්තු වෙනවා. අනුරාධපුරයේ කේන්ද්‍ර කරගත්තු අධිවේගී මාර්ග පද්ධතියක් ගැන අපි ඒවා කරන්නේ ලංකාවේ රටේ ජනතාවගේ සල්ලි. ඒ නිසා අපි ආණ්ඩුවක් පිළිහිටවල දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් සියලු ප්‍රශ්න විසඳලා නැති වුණාට අපිට අභියෝග තිබෙනවා. හැබැයි අර්බුදයක්
5: තලව කැලේ තරුණ සමුළුව නියෝජ්‍ය අමාත්‍ය රංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. වතුකරේ නියෝජනය කරමින් තරුණ තරුණියන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා. ඔවුන්ගේ සංස්කෘතිය විදහා දැක්වෙන නර්තන ඇතුළු විශේෂාංග කිහිපයක්ද මෙහිදී ඉදිරිපත් කෙරුණා. මේ අතර කොටගල තරුණ සමුළුවද පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සූරවීර ආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ සඳහා තරුණ තරුණියන් බොහෝ පිරිසක් එක්ව සිටියා. සාම්ප්‍රදායික දේශපාලනයේ වෙනස් කිරීම සඳහා වතුකරේ ජනතාවද තීරණාත්මක තීන්දුවක් ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේ. යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහනට සමගාමීව තවත් නිවසක් ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ බුදුසසුනට දරුවන් දෙදෙනෙකු පූජා කළ දෙමව්පියන් යුවලක් වෙනුවෙන්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ යතිවර මාපිය නිවහන ජාතික වැඩසටහනට සමගාමීව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති යටතේ රුපියල් 115 වියදමින් නිදිවන තවත් නිවසක් සඳහා මුල්ගල තැබීම නිවාස සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ වුණා. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ උණගල විහෙර ගම්මානයේ එම්.එම්. ලීලාරත්න මහතාගේ නිවහන පිළිසකර කිරීම ආරම්භ වුණා. ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ මාස දෙකක් තුළ ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. එම පවුලේ භික්ෂුන් වහන්සේලා දෙනමක් බුදුසසුනේ චිරස්ථිතිය උදෙසා ලබා දී තිබෙනවා. අසිත හිමි සහ අමිත හිමි ලෙස බුදුසසුනට එකතු වී සිටින හිමිවරුන්ගේ දෙමව්පියන් සඳහා මෙම නව යතිවර මාපිය නිවහන ඉදිවනවා. මේ අවස්ථාවට උතුරුනැගෙනහිර තමන් කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගිරිතලේ ඥානීස්සර නායක හිමිපාණන් ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා විශාල පිරිසක් සහ මහජන නියෝජිතයන් මෙන්ම ගම්වාසීන් රැසක්ද එක්ව සිටියා. ලෝක බෞද්ධ චිකිත්සක දිනය වෙනුවෙන් වැඩසටහනක් රිජ්ජී ආරයා ළමාරෝහලේදී පැවැත්ුණා. එය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා පුනරුත්ථාපන උපකරණ පරිත්‍යාග කිරීමද මෙහිදී සිදු කෙරුණා. ඒ පෞද්ගලික ආයතනයක අනුග්‍රහකත්වයෙන් උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ පසුගිය කාලයේ මේ නොව දැන් සොරකම් කළ දේශපාලඥයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
7: අදාළ ආයතන අපක්ෂපාතිවේ සිදු කරන බවත් රජය සිදු කරන්නේ ඊට පහසුකම් සැලසීම බවත් අමාත්‍යරයා අවධාරණය කළා.
12: මයිදර ගොඩක් කියව අප්‍රාපක්ෂ දෙපාර්තමේන්තුවෙන් ඊළඟට අල්ලස් කොමිසම විමර්ශන කටයුතු කරගෙන යනවා. ඒ අයට පහසුකම් සැපීම තමයි ආයතනට අපි කරන්නේ. නැත්නම් ආණ්ඩුවෙන් මොකක්වත් අර අය කරන්න මෙයාර කරන්න කියලා කියන්නේ. පහසුකම් සැපයනවා විමර්ශන කරන ආයතන ස්වාධීනව කටයුතු කළා අධිකරණයට නඩු කටයුතු පාර දෙයි.
7: තමන් සමග එකඟතාවයකට නොපැමිණිය හොත් ඉරානය දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දෙනු ඇති බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. හූති සටන්කාමින් සෞදි අරාබියට එල්ල කළ නව ප්‍රහාර හමුවේ ඇමරිකාව මෙලෙස තර්ජනය කර තිබෙනවා. ඊට පිළිතුරු දක්වමින් ඉරාන හමුදා මූලස්ථානය පවසා ඇත්තේ ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කළොත් ඇමරිකානු හමුදා කඳ උරුසා ඇමරිකා අවශ්‍යතාවට අඛණ්ඩව දැඩි ප්‍රහාර එල්ල කරන බවයි. ඇමරිකාව සමග සන්ධානගතව සිටින කලාපී රටවල්ද ගැටුමේ පාර්ශවකරුවන් ලෙස සලකන බවට ඉරාන හමුදාව අනතුරු අඟවා තිබෙනවා. මේ අතර ඉරානය සහ ඇමරිකාව අතර පවතින ගැටුමත් සමග ගෝලීය බලශක්ති අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතිනවා. ඊට අමතරව ඉරානයේ සහාය ලැබෙන හූති සටන්කාමීන් සෞදි අරාබියේ රියාද් දගනුවර වෙත මිසයිල් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම සමග කලාපීය ගැටුම තවදුරටත් පුළුල්ව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. හූති ප්‍රහාර හේතුවෙන් මැද පෙරදිග ගුවන් ගමන්වලටද බලපෑම් එල්ල විය හැකි බවට ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ආරක්ෂිත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසිවාරය සඳහා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙස්කියන් නිව්යෝක් වෙත පැමිණීමට නියමිතයි. ඔහු සමග සාකච්ඡා කිරීමට තමන් විවෘතව සිටින බවද ජනාධිපති ට්‍රම්ප් පවසා තිබෙනවා. ජපානයේ නිෂින් හිදී පැති ආසියානු ක්‍රීඩා උල්ලේ කාන්තා ක්‍රිකට් රන් පදක්කම් වෙනුවෙන් අවසන් තරගයේ සුසුකම් ලබා ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ලකුණු 114කින් පරාජයට ලක් කර මෙම අවස්ථාව උදා කර ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වුණේ. පළමෙන් පන්දුවර පහර දුන්න ඉන්දිය කාන්තා කණ්ඩායම පන්දුවර 20 අවසානයේ කඩලු 4ක් දැවී ලකුණු 195ක් රැස් කළා. ලකුණු 196 කිලක්යක් කඹා යාමට පැමිණි බංග්ලාදේශ කණ්ඩායමට පන්දු අර 15යි කඩු 4කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 81ක් පමණයි. මෙම ජය සමග අවසන් මහා තරගයේදී සුසුකම් ලැබූ ඉන්දිය කණ්ඩායම හෙට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව රන් පදක්කම වෙනුවෙන් වූ තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.
13: පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න ජනපති අනුරට ජනවරම ලැබී වසර දෙකයි.
7: ජනතාව ආණ්ඩුවේ වැඩපිළිවෙළ සමග ශක්තිමත්ව එක්වමින් රට ගොඩනගන්න දායක වන බව ජනපති කියයි. අකාරුණික කාලගුණය ජීවිත දෙකක් බිලිගනී තද වැසි දිගටම පාසල් 38ක් වැසි. දක්ෂිණ අධිවේගී වාහන අටක් එකිනෙක ගැටේ 17කට තුවාල. නොවැම්බරයේදී රටට තවත් අධිවේග දෙකක් ඇමති බිමල් හෙළි කරයි. ඉරානයට දැඩි ආර්ථික පීඩන ට්‍රම්ප්ගෙන් තර්ජන. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්සරු එකට බලාපොරොත්තු වන්න.
14: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
7: දැන් සංචාරයේ විශේෂාංගය.

0: නැවතුණු තැන. සංචාරේ බස්නාහිර පළාතේ තවත් සුන්දර පාරිසරික සංචාරක කලාපයකට ඔබව එක්කන් යන්නයි අද අපි සංචාරෙන් සූදානම් වෙන්නේ. මේ සංචාරක පරිසර පද්ධතිය පිහිටලා තියෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, කැස්බෑව, මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සහ කලුතර දිස්ත්‍රික්කයේ පානදුර, බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ තුලයි. පානදුර මොයකටේ ඉඳලා වේරස් ගඟේ දකුණු කෙළවර දක්වා හෙක්ටයාර 1245ක පමණ භූමි ප්‍රදේශයක් පුරා මේ සංචාරක පාරිසරික කලාපය පැතිරලා තියෙනවා. මේ තමයි බොල්ගොඩ පාරිසරික ආරක්ෂණ සංචාරක කලාපය. වේරස්ගඟ, බොල්ගොඩ උතුරු වැව, බොල්ගොඩ ගඟ, බොල්ගොඩ දකුණු වැව සහ පානදුර ගඟ යන ජල පද්ධති පහෙන් බොල්ගොඩ පාරිසරික සංචාරක කලාපය සමන්විත වනවා. මේ ජල ප්‍රදේශය තුළ පිහිටලා තියෙන දූපත් සංඛ්‍යාව 13ක්. රස්කින් දූව, කඳුරු දූව, මදුරු දූව, කොද්දූව සහ කාකදූව ඉන් ප්‍රධානයි. ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත තෙත්බිම් පාරිසරික පද්ධතියක් වන බොල්ගොඩ අතිශය මනස්කාන්ත සංචාරක පාරාදීසයක්. ලන්දේසි සමයේ කෝට්ටේ සිට රත්නපුර දක්වා බොල්ගොඩ ජලාශය හරහා ප්‍රවාහන කටයුතු සිදුනා කියලයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. බොල්ගොඩ උතුරු වැවේ පිහිටලා තියෙන අඟුලු එළිය දේවාලය නිසා මේ පරිසර පද්ධතියට සංස්කෘතික වටිනාකමකුත් ලැබිලා තියෙනවා. බොල්ගොඩ ජල පරිසර පද්ධතියේ සිටින මත්ස්‍ය විශේෂ සංඛ්‍යාව 45, උභය ජීවීන් විශේෂ 13කුත් මේකේ ජීවත් වෙනවා. උරංග විශේෂ 40ක් මේ පරිසර පද්ධතියෙන් හඳුනාගෙන ඇති බවයි මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ. පක්ෂීන් විශේෂ 97කුත් මේ බොල්ගොඩ පාරිසරික පද්ධතියේ ජීවත් වෙනවා. ශීරපායින් විශේෂ ගණන 31ක්. මේක නිදහස විඳගෙන සංචාරය කරන්න වගේම ජෛව විවිධත්වය ගැන පාරිසරික අධ්‍යයනයක් කරන්නත් හොඳම තැනක්. මේ සංචාරක පාරිසරික පද්ධතිය නරඹන්න දෙස් විදෙස් සංචාරකින් විශාල පිරිසක් පැමිණෙනවා. මේක අපේ රටේ තවත් සුවිශේෂ පාරිසරික, සංස්කෘතික, සමාජීය සහ ආර්ථික වටිනාකමක් තියෙන සංචාරක පරිසර කලාපයක්. ඒක මතු පරම්පරාවටත් ආරක්ෂා කිරීම අපි හැමෝගේම වගකීමක්. හිත නැවතුණු තැන සංචාරේ. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න. විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර 5ට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් යොදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131, 011-286-1111. ශනිගමතුම් 19:16.
2: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice. අපි සොයන්නේ නුඹේ හඬයි. සෑම සඳුදා, බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ Golden Voice.
1: ඔබ දන්නවාද, වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල, වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
2: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
3: තවල් 12:30.

0: සමහර වෙලාවට එහෙම වෙන්න පුළුවන් නේ.
1: ඒක තමයි නේද?
0: පෘතුගීසි කාරය ආවේ නැත්තම් තාම කියන්නේ පැල් කවි. හරිද? ඉංග්‍රීසි රට අල්ලගත්තේ නැත්තම් තාම අපි දන්නේ නැහැ කඳුළු රට මොකද වෙන්නේ කියලා.
1: ඒක තමයි නේ.
0: එහෙම කියනවනේ.
1: ඒක තමයි.
0: ඔව්. සුද්දා අර ගලවිද්දේ නැත්තම්
1: ඔව් උණුවරට යන්න විදිහකුත් නැහැ.
0: නෑ. එහෙම කියලා කියනවා. හැබැයි කාලෙත් එක ගොඩක් දේවල් වෙනස් වෙනවා.
1: ඔව්.
0: හරිද?
1: හරි.
0: සමහරවල්ලා අපි නොහිතුවාට හෙට මේක වෙනස් වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම. හරි.
0: ඔක තමයි තත්ති. මේ ප්‍රවෘත්ති විකාශය අනාතරතුරම පොළේ එළියට ගියානේ.
1: ඔව්.
0: වහිනවා කියන්නේ වැස්ස. හරිද?
1: හරි.
0: හුදටම වහිනවා.
1: ඔව්.
0: පරිස්සම් වෙන්න මේ වැස්ස බොහෝ ප්‍රදේශ වලට ඒ විදිහටම පවතිනවා.
1: ඔව් ඔව්.
0: ඔබේ ප්‍රදේශයට වහිනවා වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම.
0: වික්‍රම සිංගපුරට නම් වහිනවා. හොඳටම වහිනවා. හරිද? සමහර තැන්වලට මේ වැස්ස ඇදහැරෙනකොට පහළ තියෙන ගංගාධාර ප්‍රදේශවල ගංවතුරු තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම මෙතන පරිස්සමට ඉන්න. ඉතින් අර ජීවිතය බේරගන්නක තමයි අපිට වටිනම දේ.
0: ඔව් අනිවාර්යයෙන්ම අර අවදානම් නිවේදන වලට ඔබ අවධානය යොමු කරන්න. ඉවත් වෙන්න කිව්වොත් ඉවත් වෙන්නේ නෑ මේ මාත්‍යාවේ දිට්ට එනකොටත් අපි මෙතන
1: ඉතියි.
0: හරිද?
1: අපි තමයි හිටියේ.
0: ඔක යන්නේ මාත්‍යා රෑපැත්තේ අර දින්න අන්නර ගල ළඟින් තව ඔහොම ගලාගෙන යන මෙහෙ ඉන්නේ නෑ මාත්‍යා කියලා එහෙම කියනවනේ.
1: එහෙම කියලා ඉන්න එපා නේ අවධානම් කලාපෙ ඉන්න ඕන අනිවාර්යයෙන්ම ආරක්ෂිත තැනකට යන්න.
0: යන්න. ඊට පස්සේ කියන්න එපා. අපි හිතුවේ නෑ මාත්‍යා එයි කියලා. බලන්න මාත්‍යා ගියේ හැටි ඔක්කොම ගියා.
1: ඔක්කොම ගියා හිතන්නේ ඉතුරු.
0: ජීවිත ගොඩනගන්න බෑ. විනාශ වෙන හැම දේම ගොඩනගන්න පුළුවන්.

0: ගීත ගැන කළ හෙන්රි කල්දේරා 12:40 දැන්.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජකරවන

0: ஈரோஷ்மிக்கு பண்டார்வெளின் இஷாரா மாறுசிங்கம் மகனுவரில் கபீஷ யசோஹர குருநேகலின் புத்திக நுவன் கொடிகவின் நிபுன் பெரேரா கொலொன்னாவின் தருதுலா தீமந்தி பானதுரின் சதுரை நீலாட்சிகா கடவதி இஷானி மதுஷிகா காலின் உப்புலி ரத்னசிறி ரோன் வெல்லின் கிட்னி நிமாஷா பொலொன்னருவின் அஞ்சுலா ஸ்ரீமாதி கொட்டாவின் அது சமசு எக்கட லக்கண்ட கோல்டன் வாய்ஸ் வேதிக்காவட்ட லக்கண்ட கோல்டன் வாய்ஸ்
1: திஸ் வசரக அபிமானே அபி
2: லக்கண்டே
1: ගෝල්ඩන් වොයිස් එක හොයාගෙන ගිහින් දැන් අපි මග නැවතිලා ඉන්නේ.
2: අනිවාර්යෙන්.
1: අද තව දිගහැරුමක් තියෙනවා එකෙන් පස්සේ ඔබට අහන්න පුළුවන් චාමිත් එක්ක.
2: හරි.
1: රයිට් අපිට මෙසේජ් කරපු කීප දෙනෙක් ඉන්නවා මේ ගීතය අහන්න කලින් අපි කියමු.
2: අපි දෙන්න වහගෙන ඉන්නවා මේ වෙලාවේ යමි ප්‍රොඩක්ට් එකේ පුතු පිටි ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. සමන්තා ඉන්නවා අවරි මාතරින් එකතු කරගන්නවා සමන්තා. සුබ දවසක් කියලා තිනවා සද්දිට වහගෙන ඉන්නේ. උපුල් කිරිබත්ගොඩ ඉඳලා තමයි අහන් ඉන්නවා අවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ඉන්නවා හෙලෝ ගුඩ් මෝර්නින් යෂන් දසුන්. මැලේසියා වල ඉඳලා තමයි අපි වහගෙන ඉන්නේ. 18 වංගුයි රෝමක් කියන අපිත් ආව කියලා තිනවා. බොහොම ස්තුතියි. ඔයාලා දින රහට වැඩසටහන කරනවා කියලා තිනවා. ඔය විදිහට වහගෙන ඉන්නවා. අද මගේ අම්මගේ බර්ත්ඩේ එක. මාලනී රංචාගොඩ යාගේ අම්මගේ නම. ඉතින් සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා යාගේ ආදරණීය අම්මට. ඒ වගේම ලොකු දුව හේනේගමින් පූර්ණී ඉන්නවා. යාගේ මහත්තයා චේන්තක ඉන්නවා. මොණිපුරාලා දෙන්නවත් එකතු කරගන්න කියලා දිනවා. මේ සින්දුව අහන්න

0: දොළයි හතලිස් පහයි ඔබ ලක්කඩ හගෙන ඉන්නේ දහට වංගුව. මම ඊළඟට තෝරගත්තා මේ හෙම්ස්ගේ සින්දුවක්.
1: හරිද?
0: කාලෙකට පස්සේ අපිට මේ වගේ තැනක නවතින්න පුළුවන් වෙන්නේ. හරිද? දැන් පහුගිය දවස්වල දවස් 3-4 ට්‍රිප් තිබුණා. කියන්නේ විවේකයක් තිබුණා ඉන්න ට්‍රිප් ගියා.
1: හරිද?
0: මේ දවස්වලත් යන්න උත්සාහයක් ගන්නවා වෙන්න පුළුවන්.
1: අනිවාර්යයෙන්ම.
0: යනවා නම් පරිස්සමෙන් යන්න. ඔබ දන්නවද? පහුගිය දවස් ටිකේ.
1: යව්.
0: එහෙම ගිහින් නැතුව සමහරලාට ළඟපාතක ගිහිල්ලා පොඩ නාන්න ඕන කියලා හොයට බහැපු.
1: යව්.
0: ඇලට බහැපු, දොලට බහැපු, වැවට බහැපු.
1: යව්.
0: මේ විතරක් නෙවෙයි මුහුදටත් බහැපු බොහෝ දෙනෙක්ට ජීවිතයයි මොකද.
1: ඔව් ඔව් මම දැක්කා.
0: ඒ නිසා පරිස්සමෙන් යන තැනක යන්න. හරිද?
1: අර එපා කියලා තියෙනවනේ දසුන් අර වැවකට බහින්න එහෙම එතන අනතුරුදායකයි කියලා එහෙම ඒ වගේ තැන්වලට යනවා නම් ඉතින් බහින්න එපා නේද කියලා තියෙන එකනේ.
0: ඔව් ඒ වගේම තමයි මේ දවස්වල වහින හින්දා.
1: ඔව්.
0: සාමාන්‍යයෙන් වතුරක් බොර වෙලා ඉන්නවා ගැඹුරක් පේන්නේ නැහැ.
1: ඔව් ඔව්.
0: ඒ නිසා ඔබ පරිස්සමෙන් වතුරකට අඩිය තියලා පොත. හරි?
1: හ්ම්.

0: නුවරලයන්න ඕන්න ඒ විදිහටම දැන්
1: අපිට දැනෙන ඕනේද?
0: අපිට දැනෙන.
1: ඔව් නුවරලිය වගේ ඉන්නේ දැන්.
0: ඔව් ඒ තරමටම වැස්ස.
1: ඔව්
0: මේ ඔබ දන්නවද? සාමාන්‍යයෙන් යම් ආකාරයක පවතින දෙයකට නීතියක් ගෙනාවුවාම
1: හරි
0: ඒක සමාජයට හුරු වෙන පොඩි කාලයක් ගන්නවා.
1: අනිවාර්යෙන්.
0: හරිද? ඒක නීති බලාත්මක කරන අයත් දන්නවා.
1: ඔව්.
0: දැන් ඔබට මතකද අර ඔබේ ගෙදර තිබුණා රවුම් ප්ලග්?
1: ඔව්.
0: ඒවට තහනමක් ආවා. කොටු ප්ලග් එක. ඒවට අනුගත වෙන්න කාලයක් දුන්නා.
1: ඔව්.
0: හරිද? ඒ වගේ දැන් ඔය ෂීට් බෙල්ට් එක.
1: ඔව්.
0: ෂීට් බෙල්ට් එකේ නීතිය ගෙනල්ලා දැන් ගොඩක් කල්.
1: කව්.
0: හැබැයි වාහනේ බෙල්ට් එක නැත්තම් ඒක හදාගන්න
1: කාලයක් දුන්නා.
0: අවුරුද්දක් විතර දුන්නා.
1: ඔව්.
0: තාමත් ඉතින් බෙල්ට් එක නැත්තම් නීතියේ වැරද්දක් නෙවෙයි ඔබේ වැරද්ද.
1: ඔව්.
0: හරිද? ඒ වගේම තමයි ලන්ච් ෂීට් පිළිබඳ නීතිය. ෂොපින් බෑග් පිළිබඳ නීතිය.
1: කලින් ගෙනාවා එහෙම
0: දෙයක්. මේක දැන් ගෙනෙලා ගොඩාක් කල් අවුරුදු දෙක තුනක් වෙනවා.
1: ඔව්.
0: හැබැයි ඒක තදින්ම ක්‍රියාත්මක වීම වෙනුවෙන් දැන් උන ක්‍රියාත්මක වෙලා තියෙනවා. හරිද? බැටලීම් ආරම්භ කරලා තියෙනවා. විශ්වාස කරන්න 104 දෙනෙකුට ස්ථාන 104කට ඉරිව ඔන්න ඊයම නීතිමය ප්‍රියවර ආරම්භ තියෙනවා. ෂොපින් බෑග් පිළිබඳව තියෙන්නේත් ඊයම නීතියක් තමයි. හරිද? දැන් මේකේ ෂොපින් බෑග් එකේ ලන්ච් ෂීට් එකේ ඝනකම පිළිබඳව සහ භාවිතාව පිළිබඳව නීතියක් තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයට තමයි තියෙන්න ඕන. ඒ වගේම තමයි මේවා දිරා යන දේවල් වලින් කියන්නේ දිරාපත් වෙන්න ඕන. එහෙම නැත්නම් කලින් ලංෂිත ඔබට මතක ඇති කියලා පාවිච්චි කරලා දාපුවම ඒක
1: ඒ විදිහටම දිනනවා නේද?
0: අවුරුදු ගාණක් තියෙනවා. පරිසරය විනාශ වෙනවා.
1: ජල
0: මාර්ග හිර වෙනවා.
1: ඔව් සතු ආහාරයට ගන්න ඒව.
0: ඔව්. ඒ නිසා මේකට ආපු නීතිය අනුව
1: හරි
0: ඒ ලංෂිත ෂොපින් බෑග් පාවිච්චි කරනකොට ඒ අදාළ ප්‍රමිතියන් අනුව නිර්මාණය කරන්න ඕන. ඒ වගේම තමයි එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඔබට හිරිව නීතිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි දැන් ෂොපින් බෑග් නිකන් දෙන්නත් බෑ කිව්වනේ.
1: ඔව් ඉතින් සල්ලි ගන්න ගත්තා නේද?
0: සල්ලි ගන්න ගත්තා.
1: මේක දැන් normal වෙලා තියෙනවද?
0: නෑ. සමහර වෙලාවට තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕන. සහ අනෙක් පැත්තේ ඔබ ෂොපින් බෑග් වලට මිලක් අය කරනවා නම් හරිද?
1: හරි.
0: ඒ මිල ඔබ අනිවාර්යයෙන්ම ඔබේ කඩේ ප්‍රදර්ශනය කරන්නත් ඕන. ඔබ බිල්පතක් දෙනකොට ඒ බිල්පතේ මිල සඳහන් වෙලා තියෙනත් ඕන කියලා
1: කියනවා. ෂොපින් බෑග් එකට වෙනම ගාන නේද?
0: ඔව්. ඕකේ දෙපැත්තක් තියෙනවා.
1: හා.
0: බඩු ටිකක් කඩේට ගන්න ගිහුවම අනේ ඕකටත් ෂොපින් බෑග් එකක් දෙන්න බැරිද කියලා මුදලාලිගෙන්
1: අහනවා.
0: ගේම ඉල්ලනවා පාරිභෝගිකයා. හරිද? එතකොට මුදලාලිත් හිතනවා මේ මගේ කඩේ ෂොපින් බෑග් එකක් දුන්නේ නැතුව මෙයා තරහ වෙලා වෙන කඩේකට යයි
1: කියලා. යයි කියලා නේද?
0: බිස්නස් කරක ගන්නත් ඕන, නීතියට අවනත වෙන්නත් ඕන.
1: හරි.
0: හරිද? අනික් පැත්තෙන් ඔබ බඩු ගන්න යනකොට පොඩි පොඩි දේවල් නැරයි යන්නේ. ඔව් මේ බෑග් එක කරයි යන
1: කෙනා. නෑ නෑ ගෙදර ඇති ඕනතරම් බෑග් නේද?
0: ඔව් මේ නීතිය ගෙනලා තියෙන ඇත්තට මේක තනකින් පරිසර දූෂණය කරගන්න වගේ මේ ෂොපින් බෑග් පිළිබඳ නීතිය ඇතුළේ තියෙනවා. ඔබ ෂොපින් බෑග් නිකන් දෙනවා නම් 100ක් වුණත් අරයි යනවනේ.
1: නිකන් දෙනවා නම් ඕන දෙයක් ගන්නවා නේද?
0: ඕන දෙයක් ගන්නවා. අරගෙන ගිහම ඔබ උදාහරින්නේ පරිසරය.
1: ඔව්.
0: ඒතකොට පරිසරය දූෂණය වෙනවා. ඒ භාවිතාව අධෛර්යමත් කරන්න තමයි මේ අය කිරීම කරන්නේ.
1: ඔව්.
0: ඒ නිසා කඩේ මුදලාලි නිකම්ම දීලා ධෛර්යමත් කරන්න එපා. හරිද? ඒ නිසා ඔබ ඒකට අවනත වෙන්න ෂොපින් බෑග් ඕනේ නැහැනේ. ඔබ පුළුවන් තරම් ඉතින් ගෙදරින් බෑග් එකක් අරගෙන යන්න.
1: ඔව් ඒක ආපහු ගෙනල්ලා ඒක වෙන දවසක පාවිච්චි කරන්න පුළුවන් අපිට.
0: ඔව්. ඒ නිසා මේකට ක්‍රියාත්මක මේ නීති ක්‍රියාත්මක කරන එකට අවනත නොවුනොත් අනිවාර්යයෙන්ම දඩ කන්න වෙනවා. දඩ කනවද?
1: ෂොපින් බෑග් එක කරන් යනවද නේද?
0: ෂොපින් බෑග්
1: එකක් නැතුව අපිට පුළුවන් නම් අර මේ පරිසර හිතකාමී බෑග් ගන්න නේද?
0: ඔව් ෂොපින් බෑග් එකක් අරන් යනවද නෙමෙයි ෂොපින් බෑග් එකක් අරගෙන නැතුව ඉන්නවද කියලා තමයි අහන්නේ.
1: ඔව්
0: මුදලාලි දෙනවා නම් සල්ලි අය කරනවා.
1: ඔව්
0: හරි අය කරන්න. සල්ලි දීලා ෂොපින් අරන් යන්න ඕනේ නැහැ කියලා හිතනවා නම් ගෙදරින් බෑග් එකක් අරන් යන්න. 12:53

0: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහඩ වංගුව
2: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ
0: දසන් විත් යෂෝ
1: දහඩ වංගුව
0: සතියේ දිනවල උදේ 10ට
1: දහඩ වංගුව සම අනුග්‍රහය
3: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ එන්එල්වි දනඩ තහනේ ලොතරයින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
4: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.

0: দশম পাহা অনুতনায় দশম হাতা লাখান্ড রেডিও ITN সেভে শ্রীলঙ্কা হান্ড
1: পাসরে খাই বিনাড়ি খাই විලාව ඔබ වෙත ගෙන ආවේ
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: ලකඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යෝසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියනාරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: කූට ලේඛන සකස් කළ සැකකරුවෙකු අත්තරංගොඩ ගත් බව පොලිසිය පවසනවා. යක්කල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරු මත නිවස පරීක්ෂා කිරීමේදී අදාළ සැකකරු අත්තරංගොඩගෙන තිබෙන්නේ. ඔහු සන්තකයේ තිබී ව්‍යාජ සහතික පත්‍ර 35ක් විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන විවිධ ආයතනවල ප්‍රධානීන්ගේ නෙල මුද්‍රා 52ක් ජංගම දුරකථන 2ක් ලැප්ටොප් 2ක් සහ මුද්‍රණ යන්ත්‍රය පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු 27 වැනිදා තංගල්ල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිද්ධිය පිළිබඳ යක්කල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. පාකිස්තානයේ හිටපු අමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සහෝදරිය වන අලිමා ඛාන් අත්තරංගොඩගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ලබන සතියේ දැවැන්ත විරෝධතාවය පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. ලාහෝරී නියෝජ්‍ය කොමසාරිස්වරයාගේ නියෝගයකට අනුවයි එය අත්තරංගොඩගෙන ඇත්තේ. දින 30ක කාලයක් සඳහා ලාහෝරී කෝට් ලක්පට් බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. සමාජ මාධ්‍ය සහ ජනහමුවලින් ජනතාව මෙහෙවමින් රජයට එරෙහිව මහජනතාව කුපිත කරන බවට ඇයට චෝදනා එල්ලව තිබෙනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු දෙකට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලාම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රට වග කියන රේඩිය
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරැකිමු මගතුට.
2: ඔබ ලිස්සන සුළු මාර්ගයක ගමන් කරනවා නම් නිරන්තරයෙන් ඔබේ වාහනයේ ටයර් පිළිබඳව සහ තිරිංග පද්ධතිය පිළිබඳව අවධානය යොමු කරන්න.
1: සුබ ගමනක්. පරිස්සමින් ගිහින්න.
3: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

0: තාල පද මවන තාම හිත අහන ලකන මෙවලාව FM 93.5 හරි 93.7 හරි ඔබ සසර කරගෙන මේ කන දෙකෙන් ඉන්නේ
1: ලකන Golden Voice ලකන Golden Voice විනිසුරු මඩුල්ල අපි දැන් හඳුනාගනිමු සංගීත නිපුන් රෙසිල් වනිගසේකර සංගීත විශාරද දිලීප ලීනගේ
2: මේ ලක්හඬ ගෝල්ඩන් වොයිස්
0: ශ්‍රී ලංකේය සරදීශකී දශක තුනක අභිමානය ලක්හඬ ගෝල්ඩන් වොයිස් තව දවසක සාඩම්බරණීය දෙගහැරුම අපි ඔබට ගෙනෙන්න සූදානම් සුරේ මේ ගායනා කරන්න ලෑස්තියෙන් මෙතන වේදිකාවේ ඉන්නේ තරඟ අංක 35561 අයිබෝවන් නම මොකද්ද
3: මම චතුරි නිලක්ෂිකා
4: චතුරි
0: නිලක්ෂිකා
4: නිලක්ෂිකා වැඩි ඈතක නෙමෙයි රාජකාරී කරන්නේ නම් නේද චතුරි මට කිව්ව විදිහට
0: කොහෙද
3: ඔව් මම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ තමයි රාජකාරී කරන්නේ
4: සෙස්සිරිපායේ 8 මහලේ සංස්කෘතික අමාත්‍යංශි හරි එතකොට මේ ගීතය සහ ඔය මම අහලා තියෙනවා ඔක ඇතුලේ දැන් අපි ඩිපාර්ට්මන්ට් එක ගත්තත් සංස්කෘති පාර්තමේන්තුව ගත්තත් මේ කලාවට හිතේති පිරිසක් ඉන්නේ ඒතර අමාත්‍යංශිත් එහෙමද
3: අනිවාර්යෙන් කලාවත් එක්ක බද්ධ වෙලා අපි කලාව සම්බන්ධ ලංකාවේ දේශීය කලාව විදේශයට ගෙනියන්න සහ ඒ හැම රාජතාන්ත්‍රික වශයෙන් සිදු කරන සියලු කටයුතු සිද්ධ වෙන්නේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශය.
4: අමාත්‍යංශය දැන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව කිව්වොත් එතන සංස්කෘතිය පිළිබඳ දැඩි වක්කීමක් තියෙනවා. හැබැයි අමාත්‍යංශය කිව්වම එතන තියෙන වක්කීම් වැඩි. තව ඒකට සම්බන්ධ වෙච්ච ආයතන තියෙනවා.
3: අනිවාර්යෙන් අපි දෙපාර්තමේන්තු තුනක් සහ ආයතන හයක් පිළිබඳව අමාත්‍යංශයේ යටතේ පවතින ආයතන විදිහට තියෙනවා.
4: සංකීර්ණ වැඩපිළිවෙල.
3: සංකීර්ණයි.
4: ඔව්. ඒ කියන්නේ අතින් වියදම් කරගෙන රටේ සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් නේ පැහැදිලිවම මොකද ඒ සුභසාධනය නැත්තම් ඒ සංස්කෘතිය රැකීමක් නැත්තම් එතන ඒ දේ හරියට වෙන්නේ නැහැ හරි දැන් මොකක් තෝරගත්තේ ගීතේ
3: හෙමින් සැරේ පියා විදා
4: සුමුදු සයනේ සිනිදු හැතිරිලි ඔක සුනිල් ආපේසේකර තමයි ගායනා කළේ මුල්ලටවට මේ ධර්මශ්‍රී බණ්ඩාරනායක සූරීන් මට මතක් වෙනවා එතුමා තරම ගාසනීප තත්වයෙන් ඉන්නේ ඉතින් එයාටත් අපි ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරමු හංස විලක් චිත්‍රපටයේ නේද එතකොට ස්වර්ණ මල්ලවආරච්චිගේ රංගපෑම මේ සේරමත් එක්ක හරි රසාලිප්ත ගීතයක් කේමදාසයන්ගේ සංගීතය
0: දැන් බලමු ඒ ගීතයට මොනතරම් සාධාරණයක් කරන්න මේ තරංකාරණීය සූදානම්ද කියලා මට කියන්න ලක්කන ගෝල්ඩන් වොයිස් අපි මේ තරඟය ගැන කොහොමද දැනගන්නේ
3: මම ඇත්තටම අර මම කියවනේ වැඩට ගිහිල්ලා යන ගෙදර යන ගමන් මම රේඩියෝ චැනල් එක අහහා තමයි යන්නේ අපි එතකොට මට ඇහුණා මෙහෙම නිවුස් එකක් මම ඒ වෙලාවේ මම රෙකෝඩ් කරලා තිබ්බ වොයිස් ක්ලිප් එකක් අප්ලෝඩ් කරා
0: ප්‍රමාදුනේ නෑ ඒ වෙලේ සනින්
4: ඔබ කොහොමද ලක්හඬ ඒවිනියුන් ඩ්‍රයිව් සහ මෝර්නින් ඩ්‍රයිව් මේ ඩ්‍රයිව් ටයිම් එකට මොකද දෙන්නේ
3: ඇත්තටම දැන් රේඩියෝ චැනල් ගත්තොත් අපි චැනල් එකක් මාධ්‍යයක් කියන්නේ ලංකාවේ ගොඩක් අපේ සමාජ විවරණයක් කරන්න පුළුවන් තැනක් සමාජ ශෝධනයක් කොටින්ම කිව්ව. එතකොට ඒක මේ ලක්හඬ හරහා සිද්ධ වෙනවා. බොහෝ රේඩියෝ චැනල් ගත්තොත් අපි ලක්හඬ කියන්න පුළුවන් බොහොම සම්භාව්‍ය විදිහට දේවල් සිද්ධ කරන රේඩියෝ චැනල් එකක් කියලා මට දැනিলা තියෙන එකයි අපි අහන්නේ. අපිටත් මොන හරි විදක්ද දෙයක් දැනගන්න ඕන අපි ලක්හඬ තමයි
4: අහන්නේ. මතක විදිහට ওই ගීතය රචනා කළ තිබ්බේ ධර්මසේන පතිරාජ. ඒක හරිනම් එතකොට ඒ ගුණය අයිති වෙන්න ඕනේ ඔබ ගයන්න.
3: බොහොම ස්තුතියි.
0: අපි මේ අවස්ථාව ලබා දෙන්නේ තරඟ අංක 35561 තරඟ වදින්න චතුරි නිලක්ෂිකාට.

0: දැන් මං කියන්නේ එක්කෝ අපි වැන්දුවා නැත්තම් නොකියපු කොටසක් තිබුණා.
1: චතුරේ චතුර විදිහට ගීතය ගායනා කරන ඇහුණා. මොකද හිතෙන්නේ?
2: මම ඇත්තටම දැන් මම එක ශානරයක තමයි සිං කරන්නේ. ඔපෙරාවල මම ෂේක්ස්පියර් ඩ්‍රාමාවල සිං කරනවා. නමුත් දැන් මම මෙහෙම සින්දු කියනවා කියන එක මාව දන්නේ නැහැ කවුරු. මට ඉන්වයිට් හම්බෙන්නේ හැම තැනදීම එල්ෆින්ස්ටන් එකේ හරි ස්ටේජ් ප්ලේ වල තමයි මාව දන්නේ. ඉතින් මට ඕනු නම් මට සිං කරන්නත් පුළුවන් කියලා
0: පොඩ්ඩක් රටර කියන්න.
2: පොඩ්ඩක් කියන්න.
0: හොඳ අවස්ථාවක්. ඔන්න විනිශ්චයමල්ලේ අවස්ථාව තියෙනවා ඔබේ තීරණය දෙන්න.
1: විශාද දෙවියන් පිළිනෙකට අපි අවස්ථාව දීලා බලමු.
3: ඔය චතුරි ඇත්තටම මේ සින්දුවට අලුත් බලයක් පණක් දුන්නා කියලා මට හිතෙනවා.
2: Thank you.
3: ඉතාමත් හොඳට ගායනා කරා. මේ versatile voice එකක් ඇත්තටම ඔයාගේ තියෙන්නේ. ඒ කියන්නේ operatic විදියට යන්නත් පුළුවන් වාට සියුම් වෙන්නත් පුළුවන්. මං හිතනවා තව පොඩ්ඩක් සියුම් වෙන්න ගත්තනම් හොඳයි කියලා female part එකට එද්දි. එතකොට හොඳට මේ වෙනස තේරෙනවා. දැන් මෙතන challenge එක තියෙන්නේ ඊළඟට තෝරගන්න සින්දුවත් එක්ක කොහොමද ඔයා මොකද්ද කරන්න කියන එක. මම හිතනවා සහ මම ප්‍රාර්ථනා කරනවා ඔයා හොඳට වැඩේ බාර අරගනී කියලා මේ challenge එක. බලමු ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. කොළ ලයිට් එකක් අපේ පැත්තෙන් අනිවාර්යෙන් තියෙනවා.
4: ඒකට ගියොත් එමය අපි කොහොමරි ටීඑම් ජනරත්න මහත්තයා ගෙනල්ලා මේ සින්දුව යුග ගීතයක් බවට පත් කරමු.
3: ඒක කරන්න පුළුවන් නම් ලොකු
4: දෙයක් බලයි. සංගීත නිපුන් වෙසිල් වණිකසේකර.
5: චතුරි අමාරු සින්දුවක් ඇත්තම අලංකාර ගායනා කරා. ඉතා විශිෂ්ටයි. මට පොඩි දෙයක් කියන්න කැමතියි. මම අර වා හයි පිච් යන කොන්ෆිඩන්ස් එකම ලෝ නෝට්ස් වලත් තියාගත්තා නම් හොඳයි කියලා හිතනවා. සුභපතන. එතරම් දක්ෂ
2: ගානයි.
4: නමස්තේ. එන මාට ජයම වේවා. ඊළඟ වතේ නොවරදීම හම්බෙමු.
2: අනිවාර්යයෙන්.
4: ලක්කඬ ගෝල්ඩන් වොයිස් සමගින් ඒකතු වුණේ අංක 35562 තරංකාරිය
1: චතුරේ නිලක්ෂිකා.
4: හඳුනාගනිමු ඊළඟ තරංගකරුවෝ මේ පිරාමීන් පසු.

0: 93.5 FM 93.7 Lakhanda Radio ITN
1: Atarinna bævageda Næ obata puluwan Visamaten medenna jeevithaye kodayanna Iwath wenu
2: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වසරේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:16
3: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
4: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
5: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
6: 1:19
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
8: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 105,000, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.
9: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණීය කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 September 25 සිට 30 දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
10: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
11: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ දහනය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
12: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල, බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478
4: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: name, Lakhandar Golden Voice.
1: ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වෙලා ඉන්න මේ සුන්දර වෙලාවේ මේ මද්දානේ නේද ඔබ අපි වහගෙන ඉන්නවා කියලා අපි උතරම දන්නෝ තරංකරුවන් දවසින් දවස අලුත් වෙනවා මේ තරංකරුවා අංක 8228 දරන තරංකරුවා
2: නම කියමුකෝ
3: මම අකිල මදුෂාන්
2: අකිල මදුෂාන් කොහෙන්ද
3: මම ආවේ නුගේගොඩ ඉඳලා
2: කොහොමද මේ තරංග කියන විස්තර දැනගත්තේ
3: මගේ යාළුවෙක් හරහා තමයි දැනගත්තේ විස්තර
2: ලක්කඩ අහනවද
3: සමහර වෙලාවට අහනවා
2: වෙලාව ලැබෙන විදිහට
1: කඩිමුඩිය අහපව දුවන්න බලාගෙන ආපු චරිතයක් නපු සෑහෙන වෙලාවක් ඉදින් තරගෙට එනකන් පොඩි රස්ති අතුවක් ගැව්වා කොහොම වුණත් අම්මා සඳගේ ගීතේ තමයි අකිල තෝරාගෙන තියෙන්නේ මේ ගීතේ විශේෂත්වයක් තියෙනවා ඇයි ඔබ තෝරාගත්තේ මේ ගීතේ
3: ඒ ගීතේ පොඩි කාලේ ඉඳන් මම කියන්න ආසයි ඒ නිසා තමයි
1: පියෙකුගේ සෙනෙහස පිළිබඳ බිරිඳකට දැනුණු හැටි පිළිබඳව හරි ලස්සනට ලියවිච්ච ගීයක් ඉතින් වක් කාලවට පිය සෙනෙහසට කවු වීලිය වුණාමදේ කියලා ලියවලා තිබුණාට ඉතින් මේ බිරිඳක් තමන්ගේ ස්වාමියා දිහා බලාගෙන ඒ ඔස්සේ ගොඩ නැගිච්ච සංකල්ප හරි අපූර්වට ගොනු වෙලා තිබෙන අවස්ථාව මාලි ජයරත්නමයි ඔය ගීතේ ලියුවේ නේද TM ගේ ආදරණීය බිරිඳ ඒ සෙනෙහසත් මෙතෙන්ම එකතු කරගෙන ගීතේ ගායනා කරමු
2: මේ තරඟ අංක 8228 තරඟ වදින අකිල මදුෂාන්

0: අකිලක ගීතය අහගෙන ඉන්නකොට තක්සේරු කරන පිරිසක් ඉන්නවා. දැන් අපි මේක අහගෙන ඉන්නවා තමයි. ඉතින් මෙයා මේ වැඩසටහනෙන් ඉස්සෙල්ලා එළිය කෑ ගහලා මේ සින්දුව කියනකොටත් අපි අහගෙන හිටියා. ඒ වුණාට ඉතින් දැන් මේක ලක්කණෙන් විකාශය වෙලා ලක්කණ ගෝල්ඩන් වොයිස් අහන් ඉන්න අපේ ශ්‍රාවකයෝ ටිකක් ඉන්නෝනේ. ඒගොල්ලොත් මේව අහගෙන ඉන්නේ. සරහට ඉතින් SMS ගහලා එහෙම උඩට යන්න ඉතින් ඒගොල්ලන්ගේ උදව් නැතුවත් බෑ.
1: ඒගොල්ලන්ගේ ෆිනිෂ් එකක් තියෙනවා.
0: අනිවාර්යෙන්. මොකද ඉතින් කීදේ?
2: සද්දටයි.
0: අතර කිව්ව කියලා විශ්වාසද?
2: ඔව්.
0: හොඳට විශ්වාසද?
2: ඔව්. හොඳට කිව්ව කියලා.
0: ඔන්න ෆිනිෂ් මාර්ලේ දෙන අදහස.
1: විශාර්ද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: අකිල ඇත්තටම හොඳට ගායනා කරා. වෝකල් පිචින් ගොඩක් හොඳ තත්ත්වෙන් තිබ්බා ඔයාගෙන්. මට හිතෙනවා තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගත්ත නම් හරි ඔයාගේ වෝකල් බොඩි එක. ඒ කියන්නේ මේ සින්දුවේ තව පොඩ්ඩක් මේ සින්දුවේ විතරක් නෙමෙයි ඉදිරි සින්දු වලට ඔයාගේ වොයිස් එක ඇත්තටම හොඳ රෙකෝඩින් වොයිස් එකක් තියෙනවා. ලයිව් එකට එනකොට තව පොඩ්ඩක් පොඩි මේ ගැම්මක් එකතු කරන්න පුළුවන් නම් වොයිස් එකට හොඳයි කියලා මට හිතෙනවා. විශේෂම දේ මොකද්ද?
2: මතක තියාගන්න.
3: දැන් අපිට 4-5 දිනක් හිටියා ඔය වගේ. එතකොට අපිට ඩිසිෂන්ස් ගන්නකොට ඔක තේරෙනවනේ. ඒකෙන්ද ඉදිරියට යද්දි ඔය ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙමු.
0: මතකයන් අමතක නොකර හැම ගීතයක්ම පාඩම් කරගෙන දෙයනේ කියලා ඊළඟ වටෙත් සුසුකම් ලබලා මේ ගමනේ යන්න කියලා වොන් අපි ප්‍රාර්ථනා කරනවා.
1: ඒ තරඟ අංක 8228 න් තරඟ වදින අකිල මදුෂා.
4: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
5: ගව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

මේ ඔසයිරිස්ගේ සතුරා ඔසයිරිස්ව කෑලි කිහිපයකට කපලා ඔසයිරිස් මරනවා. මරලා ඊජිප්තුවේ තැන තැන ඔසයිරිස්ගේ කොටස් වලදාන. ඔසයිරිස්ගේ එක කොටසක් නයිල් ගඟ පතුලේ තමයි හංගන්නේ. හොයා ගන්නම බැරියෙන් අයිසිස් කරන්න මුළු ඊජිප්තුව පුරාම පීරමින් මේ මුළු කාන්තාර භූමිය පුරාම ඇවිදිමින් ඔසයිරිස්ගේ කොටස් එකතු කරනවා. මොකද ඇයට වුවමනයි සසර ගනුදෙනු ඉවර වෙනකම්ම ඔසයිරිස්ව විතරක් පතන්න. හැබැයි අවාසනාවකට වගේ මොනිකා නයිල් ගඟ පතුලේ එක කොටසක් තිබෙන බව අයිසිස්ට මග හැරෙනවා. අදටත් අයිසිස් මුළු ඊජිප්තුව පුරාම ඇවිදිමින් ඔසයිරිස්ව හොයනවා.

0: ශිෂ්ටාචාරයේ සංකප කිය කතා යලි සොයා යමු.
1: සඳ දිය දහර
0: ලේකක නොවන් ඉෂාර මහකමකේ සමක අත

0: මේ දශක තුනක අභිමානී නවතම රේඩියෝ රියැලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: පද මවන තාමහිත අහන FM 93.5 FM 93.7 ඔබ ආතර දිනාගත්ත ලක්හඬ මෙවනකොට ඔබේ ජනප්‍රියතම වැඩසටහන බවට පත් වෙලා තියෙන ලක්හඬ ගෝල්ඩන් වොයිස්. අද මේ වෙලාවේ අපි තවත් තරණකාරණයකට අවස්ථාව ලබා දෙන්න සූදානම් තමන්ගේ ගීත ගායනා හැකියාව ලෝකෙට මහන් ඉදිරිපත් කරන්න. අයිබෝන්
2: අයිබෝන්
3: අංක 35560 දරණ අංකයෙන් තරඟ වදින උපුලි රත්නසිරි. රචනා කරපු මාධ්‍යවේදී
2: ගීතය විශ්වවිද්‍යාලය සම්බන්ධ ගීතයක්. මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ උපාධියක් අරගෙන ඉන්නේ මේ වෙනකොට.
3: උපාධියක් අතේ තියාගෙන මොකද අපේ කරන්නේ
2: මේ වෙනකොට? මම පෞද්ගලික පාසලක ගුරුවරියක් විදිහට සේවය කරනවා.
3: එතකොට දැන් උපාධිය පරිස්සම් කරගන්න ඕනේ, ටීචින් ජොබ් එක පරිස්සම් කරගන්න ඕනේ නේද? විශ්වවිද්‍යාලය ගැන ගායනා කරන ගීත දැන් සනාතන සුසුම් පෙරදිනියෙත්නේ ගෝචර වෙලා තියෙන්නේ. ඒත් මේ ගීතේ තියෙන රහ මේ ඔක්කොම අතු කරන්න ඕනේ. වගකීම් ගොඩක් එක්ක තරඟයට ඇවිල්ලා ඉන්නේ. කොහොමද මේ දැනගත්තේ තරඟ?
2: අපේ ගෙදර නිතරම ලක්කඳ තමයි අහන්නේ. අපේ අම්මා තමයි මේක ගැන අහලා මට මේ ගීතයක් කියලා මේ එවන්න කියලා කිව්වේ.
3: අම්මා වැටිපුරම ලක්කඳ අහන්නේ කොයි වෙලාවෙද කොයි වෙලාවට?
2: ඇත්තටම ගොත් අපේ ගෙදර උදේ ඉඳන් රෑ වෙනකම් දාලා තියෙන ලක්කඳ තමයි.
3: කොච්චර වටිනවද නේද? ඉතින් ඔයගොල්ලෝ ඒ වගේ ගෙදරකින් ඇවිල්ලා අදට ගම් පෞලි සමාජිකයෝ වගේ නේද? හරි. එහෙනම් සින්දු කියමු.
2: හරි.
3: බලාගෙන ඉන්නවා.
1: අපි මීළඟ අවස්ථාව ලබා දෙන්නේ අංක 35560 තරඟ වදින රුවන්වැල්ලේ සිට පැමිණි උපුලි රත්නසිරිට.

0: හන්තානු හේ ගැලුවා කියලා ලස්සට බිහිරියනින් ගානා කරන
1: ඇහුණා. ඒ කවුද කියලා තමයි මට අහන්න ඉදිරි. නේද? දැන් සාමාන්‍යයෙන් පිරිමි කටහඬකින් ගැයෙන ගීතයක් ගැහණියක විසින් ගායනා කරනකොට ස්වර පරාසයන් අතරෙම තියෙන ලොකු අභියෝගයක්. ඒක මට හිතෙනවා ඒ අභියෝගයට හොඳට මුහුණ දුන්නා කියලා.
0: දැනදැනම
1: මමත් අදහස් කීපයක් එකතු කළා. ඒක වෙන බලපෑමක් නෙමෙයි. අපි බලමු මේක හොඳටම ඇනලයිස් කරලා කොයි විදියටද මේ පිරිමි කටහඬකින් අපිට ඇහිච්ච ගීතයකට කාන්තා කටහඬකින් දීපු කලර් එක නේද? අපේ විශාරද දිලිප ලියන ගේසිරිනෝ දිලිප මම කැමතියි වහ මේ ගැන ටිකක් කතා කරන්න.
2: සුරේ කිව්වාගේ ඇත්තරම මේ ඒ චැලෙන්ජ් එක හොඳටම බාරගත්තා උපුලි. මට කියන්න ලොකු අඩුපාඩු ටිකක් නැහැ. හැබැයි පටන් ගන්නකොට මම හිතන පොඩි වොයිස් එක පොඩි ග්ලිච් එකක් ආවා. ඒක ඇරෙන්න මම හිතන ඕවරෝල් ඔයාගේම වේරියේෂන්ස් ඒවා හොඳටම පාවිච්චි කරා. වොලියුම් කන්ට්‍රෝල්ස් හොඳටම තිබ්බා. පොඩි ටිප් එකක් දෙන්න කැමති ලෝ නෝට්ස් වලට එද්දී තව පොඩ්ඩක් ලෝ නෝට් එකත් එක්කම ප්‍රොනන්සේෂන් එක පොඩ්ඩක් අපිට ඕපන් කරගන්න පුළුවන් නම් අර මේ යට අපි

0: පුලි මටත් අඩුපාඩුවක් කියන්න නැති තරම්. මටත් තියුණේ ස්ටාර්ට් පොයින්ට් එකේදී වගේ ස්ටාර්ට් කරනකොටම පොඩ්ඩක් ස්ලයිඩ්ලි අවුට් ගියා. ඒ ඇරි ඇත්තනම හොඳ ගායනයක්. බලමු අපි ඉස්සරහට.
1: ප්‍රතිචාර නම් හොඳයි.
2: අඩුපාඩුවක් කියන්න නැති තරම් කියලා කිව්වා.
3: එහෙම කිව්වා. ඒ වුණාට මේක පුදුම ආකාර තරගයක් තියෙනවා පුලි. ඈ හරිම දක්ෂ ළමයි එනවා. ඔයගොල්ලන්ගේ විශ්වවිද්‍යාලෙින්ම මම හිතන්නේ දැන් 10ක් විතර සහභාගී වුණා. එතකොට ඒගොල්ලෝ අතරත් තරගයක් තියෙනවා. එන බාහිරව සංගීතය ඉගෙනගත්ත සහජයෙන් පිටා තිබෙන උදවිය මේ හැම කෙනෙක් වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ආදරද ප්‍රතිපලේ බලා ගන්න පුළුවන්.
2: අපි දැන් සම්දා සහ බදාදා දිනවල ඔයගොල්ලන්ගේ ඉදිරිපත් කිරීම අහන්න අවස්ථාවක් ලබා දෙනවා. ඒ සතියේම සිකුරාදාට තමයි අපි අවසාන විනිශ්චය ලබා දෙන්නේ.
1: උපුලගේ හිතර දැනිච්ච දේ කියාගෙන සමු ගන්න පුළුවන්.
4: ඇත්තටම ගොඩක් සතුටුයි මේ තරඟයට සහභාගී වෙන්න ලැබීම ගැන. ලක්කණ්ඩ ආයතනයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විනිශ්චය මණ්ඩලයට ඔබ දෙපළටත් බොහොමස්ම ස්තුතිය. කාර්ය මණ්ඩලයට.
1: එහෙනම් මට කියන්න තරඟේ පොඩි කොළෙලියක් තිබ්බ කියලා.
4: හරි.
1: එයානේ ලක්කණ්ඩ නේද? හැම ගෙදරකම බලන්න ගෘහ මූලික කාන්තාව. නේද? අර අවුරුද්දර කිරිබත පිසනවා වගේ චාරිත්‍රයට ලක්කණ්ඩ දාලා තියෙනවා.
2: අපේ සමු දෙනවා තරග අංක 35560 තරග වැදුණු උපුලි රත්නසිරිත.
5: ජයග්‍රහණී සිහින්ද සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යළි හමුවෙමු.

0: එකයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
0: නිරිතදිග ප්‍රදේශවලට මේ දිනවල ඇදහැලන කඩින් කඩ වැසි හේතුවෙන් නැවතත් ඩෙංගු අවදානම ඉහළ යමින් පවතිනවා. එම නිසා ඔබ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබා ගැනීමට වග බලා ගන්න. අවදානමට පෙර සූදානමින් සිටින්න.
1: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. FM 93.5, FM 93.7, ලකන. Radio ITN.

0: സ്വർണമയ ഹാണ് നവതമ റേഡിയോ റിയാലിറ്റിയായി ലക്കണ്ട് ഗോൾഡൻ വോയിസ്.
1: ලක්කඩ FM 93.5 93.7 මේ වෙලාවේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් ඔබ අහගෙන ඉන්නේ. තවත් තරඟකරුවෙක්ට අපි ඉක්මනටම අවස්ථාව ලබා දෙන සූදානම් ඉන්නේ. මොකද තවත් තරඟකරුවන් රසක් බලාගෙන ඉන්නවා තමන්ගේ අවස්ථාව ලැබෙනකන්. මේ තරඟ අංක 35004 35000ත් ඉක්මවා ගිහිල්ලා ලැබිච්ච අංකයකට අද අවස්ථාව ලැබිලා තිනවා අපිත් එක්ක තමන්ගේ ගීත ගායනා හැකියාව පෙන්වන්න. අයවන් නම මොකක්ද?

0: 가비시 야쇼하르.
1: 가비시 야쇼하르. 응? 야쇼라야께그니. 오다이. 가비시 고마다메 베리 토르가티. 나타 메헴 라칸데 골든 보이스 야 티나오 키라 한두르가티 고모데. 고엔데 바니디 함부니.
0: 고네딜리 야노 아힐라 타마이 마타 야루에 키웨.
1: 아하.
0: 테니 바스 타마이 애플라이
1: 게. 에가니 야루아 오야테 헴 키웨.
2: Siento que no puedo angre algo de angre.
0: No, clase que ya le.
1: ¿Clase que ya le?
0: Escole.
1: ¿Escole que ya le? ¿Cuál es?
0: Kurunegala vayamba rajakeeya vidyalaya.
1: Kurunegala vayamba rajakeeya vidyalaya thama escole yana kollidda me edukodu.
0: Ne dan angile ivarai.
1: Ah dan gihilla ivarai. Edukodu dan munada karan.
0: Dan yele.
1: Yele vela. Aha. Edukodu yele vela munada karan.
0: Maths.
1: Maths. Maths. Issarahata mokakda balapuruttu?
0: සරහට ඉංජිනේරින් පැත්තෙන් ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ඔව්. ඉංජිනේරින් ෆැකල්ටි එකට යන්න.
0: ඔව්.
1: කුරුණෑගල ගොල්ලෝ හුඟක් කියලාට පේරාදෙනේ නැත යනවා. ඉඳලා ඉట్లా මොරටුවට එනවා.
0: නෑ.
1: ඈ ඔය දෙකෙන් කෝක තෝරගන්න කල්පනා කරගෙන ඉන්න.
0: බලනවා එන සාර්ට් එක ගන්න try කරනවා.
1: එන විදියට හොයියා. එහෙමද? හරි. මේ දැන් තෝරගත්ත ගීතේ
0: සුමනෝ.
1: සුමනෝ. සුමනෝ කියන ගීතේ ඇත්තටම දැන් ඕගොල්ලන්ගේ ජෙනරේෂන් එක කියනවනේ ජේන් සී කියනවා ඉතින් කියනවා කේකේව තියෙනවනේ මේ සුමනෝ අපිට අයිති ගීතයක් ඈ අපි මම රංජන් පුෂ්ප කුමාරලා අපි ඒ කාලේ 1980 දශකේ අපිට කැසට් පටි වලින් පෙරලා දීපු ගුණදාස කපුගේ ගීතයක් තමයි සුමනෝ ඈ හැබැයි මේ ගීත ඊට පස්සේ කැසට් එකම නිය ගිහිල්ලා තිබුණා මට මතකයි ඒ නෑසන ගී කියලා සංගීත රැටියක් ආවා ඒ වාස්සෙත් තිබුණා නමුත් ගුවන්විදුලි මාධ්‍යෙන්වත් එහෙම එලියට ආපු ගීතයක් නෙමෙයි හැබැයි දැන් YouTube එකේ සින්දුව තියෙනවා නේ හ්ම් මේ ගීතය මේ අපේ දවසක් පැල නැති හේනේ ගීතය රචනා කළ අදිනීතිච්ච රම්බණ්ඩා සේනරත්න තමයි රචනා කළේ. ඔක තියෙනවා මැද්දේ ටිකක් ලස්සන ඇදිල්ල. නේ? ඔව් සුමනෝට නිකන් නෙමෙයි කියන්නේ නේ. ඒක හයි පිච් එකේ සුමනෝ ඇයි නුඹ නැත්තේ කියලා යම් විප්ලවීයෝගයක කතාන්තරයක්
0: තියෙනවා.
1: හරි. දැන් ඒක නිසා මේ සංකීර්ණ ගීතය ඔබ හොඳින් ගායනා කරයි කියලා විශ්වාස කරනවා විනිශ්චය මණ්ඩලයේ බලාගෙන ඉන්නවා අපි ආසයි ලක්කඳ ගෝල්ඩන් වොයිස් ඇතුලේ සුමනෝ ගීතේ ගායනා කරපු ඔබ වගේ කෙනෙක් ජයග්‍රහණය කරා ටික ටික යනවන හැබැයි කොඩුම ඉස්සලා සින්දු අහලා ඉන්න ඕන ඔබ ගායන
2: මේ තරඟ අංක 35004න් තංග කරන කවීෂ යශෝහර
3: ලක්කඳ ගෝල්ඩන් වොයිස්

0: Golden Voice.
1: කවිෂ ගීතය ගැන මොකද හිතන්නේ? සාධාරණයක් ගන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවද?
2: ඔව් මම හිතනවා.
1: අපේ බලමු විනිශ්චය මණ්ඩලයේ තීරණය නේ සුරේ.
3: ඔව් විනිශ්චය මණ්ඩලයේ තීරණයක් අපිට ලබා දෙයි. මම නම් පෞද්ගලිකව කැමති ඒ වගේ ගීතයක් මේ වගේ තරගයකට එකතු වෙන එක ගැන. මොකද ඒ වගේ ගීත අපිට අහන්නවත් නෑ දැන්.
1: ඒක
3: අලුත් පරපුරක් එහෙම ඉන්නවා කියන එකත් හරි වාසනාවක්.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: මේ වගේ ගීත ඇත්තටම අලුත් පරපුරෙන් ඇහෙන එකම අපිට වාසනාවක්. මට පොඩි දෙයක් තියෙනවා කියන්නේ, ඔයා හැමතිස්සෙම සිං කරන්න ගන්නකොට අඩුවෙන් පටන් අරන් වැඩියට එනවා. ඒ කියන්නේ සුමනෝ පොඩි එකක් එනවා. ඒ කියන්නේ ඒක පොඩ්ඩ හදා ගන්න පුළුවන් නම් ඒකට අපි කියන වොලියුම් කන්ට්‍රෝල් කියලා. පිච් කන්ට්‍රෝල්, බ්‍රීතින් කන්ට්‍රෝල්, වොලියුම් කන්ට්‍රෝල්. අපිට ওই ටික පොඩ්ඩක් එකට හදා ගන්න පුළුවන් නම් ඔයාගේ බ්‍රීත් එකත් එක්ක, මම හිතනවා ඔයා එක්ක බයක් ඇති, ඔයාට මේ බ්‍රීත් එක මේක අල්ලගෙන ඉවර කරගන්න පුළුවන් වේවිද කියලා. එහෙම එකක්ද දන්නෙත් නැහැ. මොකක් හරි හේතුවක් හින්දා ඔයා පුරුදු වෙච්ච විදිහක් වෙන්නත් පුළුවන්. අඩුවෙන් පටන් අරන් ආයෙ එනවා වැඩකදී. ආයෙන්ඩ එකට යනකොට ආයෙත් එනවා. ඒක පොඩ්ඩක් අපිට එක මට්ටමක තියාගෙන පොඩ්ඩක් රේන්ජ් එක හදාගන්න පුළුවන් වුණා නම් තව හොඳට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා. මොකද වේරියේෂන්ස් හොඳයි.
5: Thank you sir.
3: අපි විශ්වාස කරනවා මේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යයි කියලා. එහෙනම් අපි සුබපැතුම් අරගෙන අදට ගෙදර යන්න. සිකුරාදට රේඩියෝ එකට කන තියාගෙන ඉන්න. මොකද උනේ කියලා දැනගන්න.
5: Thank you.
1: ඒ තරඟ අංක 35004 වෙනි තරඟ වැදුනේ කවිෂ ජෂෝහර.
0: Lakhanda Golden Voice.
6: හඳුනා ගනිමු මීළඟ තරඟකරුව. මේ විරාමයෙන් පසු මේ Lakhanda Golden Voice.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැලඳ ගන්න ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
4: ටේක්යා සුරකිමු මගතොට.
5: ටේක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
6: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවි ක්‍රම ජාතික පාසල බොරවක
7: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
8: පූර්ණ මාධ්‍ය මිතිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට
9: දෙයියන්ගේ මගෙවි හිතයි
10: පෙරහැර දවසේ මං අයියව හම්බෙන්නනකොට ඒකි දේවාලය තුලට ආවා. එතකොට දේවාලය ඉතුරු වෙලා හිටියේ තවුසේ ආවදේවයි වාසනයි විතරයි. කියපන්. පීහුට මොකද උනේ?
11: අනේ රත්තරනි. ඔයා කියාට පස්සේ මමත් ලෑස්ති වෙලා පෙරහැර ගියානි. ආවදේව විතරයි මේ හිටියේ.
7: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
12: අපි හැමෝගෙම ජීවිතවල මිස් අපි කාටම හරි ආදරය කරනවා. ඒක සාමාන්‍යයි නේ මිස්. මන් දන්නවා මිස් මං ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියලා. ඒ වුණත් මිස් අපි දින්න ඇත්තම ගැලපෙන්නේ නැහනේ. ඇත්ත කතාව ඒකනේ. මිස් සිටුවරෙක් ගෙදුවේ. එතකොට මම නිකම්ම නිකන් දුප්පත් ගොවියෙක් පුතෙක් විතරයි මිස්.
13: ඇලන් නාය කියන්නේ අම්මෙක් තාත්තෙක් නැතුව පාරේ හැදිච්ච එකෙක්. ඔයා කැමතිද මං එයාට අයිති වෙනවට?
7: දෙයියන්ගෙම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
14: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
15: ලක්හඬ Golden Voice.
16: අපි සොයන්නේ නුඹේ හඬයි.
14: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1:00 සිට 4 දක්වා
15: ලක්හඬ Golden Voice.

ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් ගුවනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: ගොකරැල්ල පොලිස් වසමේ කුරුණෑගල දඹුල්ල මාර්ගයේ කරව්වැල ප්‍රදේශයේදී සිදු රියානතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දඹුල්ල දෙස සිට ධාවනයෝ ලොරි රථයක මාර්ගයේ වම්පසින් ගමන් කරමින් සිටේ පදික කාන්තාවක් ගැටීමෙනුයි අනතුර සිදු වුණේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව ගොකරැල් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිටි බවයි පොලිසිය පවසන්නේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 65 වූ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය විමර්ශන සිදු කරනවා. ජපානයට බලපෑ ඇති ප්‍රබල ටයිෆූන් සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් මිලිමීටර් 300කට අධික වර්ෂාපතනයක් ඇති විය හැකි බව රට කාලගුණාංශ අනතුරු අංගවනවා. ඒ හේතුවෙන් දුම්රිය සහ ගුවන් තොරතුරුවල කටයුතුද සීමා කිරීමටයි පියවර ගත්තේ. ජපාන කාලගුණ බලධාරීන් අනාවැකි පළ කරන්නේ රට ප්‍රදේශ කිහිපයක වාර්තාගත වර්ෂාපතනයක් ඉදිරි දින කිහිපයේදී අපේක්ෂා කළ හැකි බවයි. ඒ අනුව ටෝකියෝ කලාපයට මිලිමීටර් 350ක පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. මේ හේතුවෙන් පහත්බිම් ප්‍රදේශවලට දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවද රට කාලගුණාංශ පවසනවා. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පස්වරු තුනට
5: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: एक वेदिकावा सीन कोन्ना जयग्राही मावता लखंड गोल्डन वॉइस
1: ශ්‍රීලංකේ සරාබී ශේඛේ දශක තුනක අභිමානය ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපි හවස එකේ ඉඳලා හතර වෙනකන් අහන්න ඔබට අවස්ථාව ලබා දෙලා තියෙන්නේ මේ වෙලාවේ තරඟ අංක 35550 අපි කතා කරනකම් බලන් ඉන්නේ අයිබවන්
2: අයිබවන්
1: සර්
3: දකුණු ලකේ අගනගරේ ගාලුපුරේ සිරිගිවරු ගාල්ලි ඉඳලා වෙල තියෙන්නේ
1: නම මොකද්ද
2: මගේ නම හිෂානි මදුෂික
3: දැන් ඇත්තටම හිෂානි ගාල්ලි කිව්වට ගාල්ලි කොහෙද
2: ගාල්ල මාපලගම
1: මට කියන්න එතකොට කොහොමද ලක්කන ගෝල්ඩන් වොයිස් අපේ තරඟ ගැන විස්තරවා දැනගන්නේ
2: මම FB එක හරහා පෝස්ට් එකක් ෂෙයා වෙනවා දැක්කා ඒකෙන් WhatsApp එකට මම මෙසේජ් එකක් දැම්මා ඒකෙන් තමයි මම අද මෙතනට ආවේ
3: දැන් සංගීතයයි ගායනයයි මේ දෙකත් එක්ක වාගේ තියෙන සම්බන්ධතාවය කොහොමද අපිට කියන්නේ
2: මම සංගීතය තාම කියන්නේ හදාරනවා තාම මම දැනට ටීචින් කරන්නේ මම ප්‍රී ස්කූල් ටීචර් කෙනෙක් දැනට මම සංගීතය කියන්නේ සාමාන්‍ය මට්ටමට හදාරමින් තියෙනවා
3: ඒ කියන්නේ අයන්න කියන්න ලොවටම හැෙන්න කියලා කියන්න පුළුවන්
2: පුළුවන්
3: හරි දැන් අද තෝරගන්නේ
2: අද මම තෝරගන්නේ ලතාවල්පල මහත්මියගේ රොන් සොයා පියඹන සමනලියකසේ කියන සින්දුව
3: ඉතින් යාම අපිට සාක්ෂි දෙනවනේ සංගීතය හැදෑරිය යුතු විෂයක්ද නැත්නම් ඒකට ජානමය බලපෑමක් අපි කියන්නේ අපිට තියෙනවා නේද ප්‍රතිභානේ කියලා එකක් අරගෙන ඉන්නේ දෙයක් තියෙනවා ඉතින් සබ්බෑසයක් තියෙනවනේ ඔය සේනමත් එක්ක අපිට තියෙනවා කෘතපුණ්‍ය වාසනා ගුණය කියලා එකක් ඒක අමරදේවගේ වචනේ අමරදේව සූරින්ගේ වචනේ ඒ කියන්නේ පෙර ආත්ම භවයේ සිට අරගෙන එන වාසනා ගුණය ඉගෙන ගත්තත් නැතත් ඔක මේ ආත්මෙදී දිනු කරගන්න පුළුවන් වෙනවා ගිය ආත්මෙ පින මේ ආත්මෙට අරගෙන ඇවිල්ලා තිබුණොත් එහෙම තමයි යෝග ඔය ඔය පිරිස කතා වෙන්නේ ඔය කාරණාව ගැන
1: මේ තරඟ වදින්නේ තරඟ අංක 35550 න් ගාල්ලේ සිට පැමිණි හිෂානි මදුෂිකා

0: ඉතින් අද මේ තරංගය පිළිබඳ වටපිටාව එක බැලුවොත් එහෙම මට මොකද හිතෙන්නේ මේ ගීත ගායනා කිරීම පිළිබඳ?
1: ගොඩක් දක්ෂයෝ ඉන්නවා. මම දැන් ඇත්තටම ගොඩාක්ම දක්ෂයෝ ඉන්නවා. ලොකු තරගයක් තියෙනවා. ඇත්තටම ලක්හඬ ආයතනයෙන් කරන මේ වැඩසටහන ගොඩක්ම හොඳයි. අපේ සැඟවුණු දක්ෂතා එළියට ගන්න අපි දුර පළාත්වලින් ඉන්නේ. ඇත්තටම අපේ බිසි ෂෙඩියුල් එකත් එක්ක අපිට හරි අමාරුයි. මේ කියන්නේ අපිට මේ වගේ තරගයකට එන්න රියලිටි තරගයකට මගේ පළවෙනි අත්දැකීම මේ. මට ඇත්තටම සතුටුයි.
0: ආන කොච්චර දේවල් තිබ්බද කියලා ප්‍රශ්නෙට උත්තර දෙන්නකොට නේද? හරි. මිනිච්ච මණ්ඩලේ මොකද කියන්නේ?
2: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
3: දැන් ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. කෝයා වොයිස් එක සිං කරද්දි ඔය තිබ්බ ජවය. දැන් අපි මෙතන මොනවා සෙටින්ග්ස් වෙනස් කරෙත් නැහැ. දැන් ඔයා කතා කරනකොටම ඔයාගේ තිබ්බේ වටම තේරුණා නේද? ඒ තිබ්බ ජවය සහ ඒ වොයිස් එකේ තිබ්බ ඔන්න ඔය ඩයිනමික් එක තමයි අපිට සින්දු එක යද්දිත් ඕන වෙන්නේ. සින්දුව කියනවා කියන්නේ ඔයා පුළුවන් තරම් සොෆ්ට් එකේ පිච් එක රීච් කරන්න යන එක නෙමෙයි. ඔයා ලතාගේ මේ ලතාවල්පුල මහත්මියගේ සින්දුව අහනකොට ඔයාට තේරෙයි මේ ලතාවල්පුල මහත්මිය විතරක් නෙවෙයි. දැන් ඔය රේන්ජ් එකේ සිං කරන ගොඩක් කට්ටිය ඉන්නවනේ. සුජාත අත්තනායක මහත්මිය. ඒ වගේ අර හයි වොයිස් රේන්ජ් එක පිච් කරන විදිහ ඇවිල්ලා කට අරින්න ඕනේ. දැන් ඔයා කතා කරද්දි මේ දැන් අහපු ප්‍රශ්නෙට උත්තර දෙනකොට හරියටම එක් කරා. අන්නේ ඒක තිබ්බනම් මේ සින්දුව ඇතුලේ මං හිතනවා රීච් කරන්න සමහරලාට බැරි වෙච්ච අර සෙකන්ඩ් වර්ස් එකේ ලා ලා ලා උඩ නෝට් එක රීච් කරන කෑල්ලට කට හරින් නැතුව රීච් කරන්න අමාරුයි. ඔය ජවයේ තිබ්බනම් ඒ ටිකත් රීච් කරලා හොඳම තැනකට යන්න පුළුවන් කියලා අපි බලමු. සුබපතන මං යන්න.
0: ඔව් වෙසිල්ගේ අදහසත් අපි බලමු.
4: මොහිෂානි නෑ ඔයා කිව්වා ඔයාගේ ෆස්ට් ටයිම් කියලා මේනේ. අපි බලමු ආට තවදුරටත් ඉස්සරහට යද්දී වාගේ තව පොඩ්ඩක් ඔගේ කොන්ෆිඩන්ස් තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න. සහ අර දිලීප එහුණත් දන්නේ පාවෙලා කියන තැන, ඒ කියන්නේ හැමතැනම පාවෙලා කියන තැන කියදී නෝට් එක ඩෙසිබල් ගානක් වගේ අවුට් යනවා. ඒ කියන්නේ ඕවර් පිච් වෙනවා. ඒක පොඩ්ඩක් හදාගන්න. සහ එච්චරයි මාත් සුබපතන.
0: එහෙනම් ඒ සුබපතන් වලට අපේ සුබපතනුත් එකතු කරනවා අංක 35550න්.
2: හිෂානි මදුෂිකා අපි බලමු සිකුරාදට කියන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා.
0: කාලු දුවන්නයි මම කොළඹ දුවන්නයි වෙයි. ලක්හඬ ගෝල්ඩන් වොයිස් ඇතුළේ ඊළඟ තරග වලට තීරණා තිබුණා.
5: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
0: හොඳයි එහෙනම් අපි දැනට මේ ශිල්පිනියට සමගින් සටහන් කරමු. ඊළඟ තරගකරු හෝ තරගකාරී හඳුනා ගැනීමේ බලාපොරොත්තුෙන් අපි වැඳ සිටිමු.

0: Luck Hunter Radio ITN Ratata Wagakiana Radio
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: දෙකයි විනාඩි 15යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
4: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසෙ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉබන් වෙන
4: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
5: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
4: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
6: කලාවක් කලාවක් සොයාගත් තමන් දුරු වෙන්න ඕනේ නම්
5: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: හැම වංගුවකම අලුත් කතාවක්
4: 18 වංගුව
5: දසුන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව 18 වංගුව
1: සම අනුග්‍රහය
7: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ එන්එල්බී දනඩ තහනිය නුතරයි ප්‍රති සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
8: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
9: ලෝකයේ වටා දිවෙන ක්‍රීඩා උණුසුම එකම තැනකින් ක්‍රීඩාවේ චෞර්ය උද්‍යෝගය සහ සැබෑ වෙනස අත්විඳින්න ක්‍රීඩා මිටිය.
10: That is the first ever hat trick of the DP World Women's T20 Asia Cup 2026 and Shomaria Dabatu
11: Well, there was just something in the air. The moment Hatorage released that javelin, you could just tell it was monstrous. The world champion in 91-meter territory. What a year it's been for the Sri Lankan.
9: Krida Midaya. Ekutu inna, api Krida Pitiya samagin. Krida ve hadagasma. Krida Pitiya.
12: සෑම සෙනසුරාදාවකම සවස 4:30ට ලක්හලි
9: ක්‍රීඩා මිටිය
13: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්
14: කෙල්ලට දේවාලදී මොකක් හරි කරදරයක් වෙලා ඇලන් බොස් කියන්නනවා කියවලු තාත්ත කෙනෙක් විදිහට මට ඒක බලන් ඉන්න බෑ බං
15: මටත් හැබැයි කලින් ලොකු සැකයක් තිබ්බා සිත්මල් පූජා භාණ්ඩ ගෙනින ඔය ලොරිවල ඔය ට්‍රාන්ස්පෝර්ට්වල ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝර්ට් වෙනවා කියලා. හැබැයි කිසිම එවිඩන්ස් එකක් නැති හින්දා ඒක නිකම්ම නිකක් සැකයක් විතරක් වුණා.
16: සාක්ෂි තියෙනවා සර්. සාක්ෂි හොයාගන්න මම පාර හොයාගෙන තියෙනවා.
13: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN

0: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
1: ඩෙංගු මාරාන්තිකයි. ලකන්ඩ රේඩියෝ ITN.

0: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
3: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද

0: අපේ රස රහස
1: අපේ රසය රටේ සැමට
2: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: දශක තුනක අභිමානය හඬ දහස් ගණනක් අතරින් හෙට දින ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන ස්වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
1: හොඳයි, මේ තාලපද මවන වෙලාව. මම එහෙම කියන්නේ ලක්හඬ ගෝල්ඩන් වොයිස් සමගින් එකතුලා ඉන්න තරංකරුවන් හඳුන්වා දෙමින් අපි මේ සිටින්නේ.
2: අපේ තවත් තරඟකරුවෙක්ව වේදිකාවට කැඳවන්නට සූදානම් සුරේ, තරඟ අංක 2821 ලස්සන නමක් තියෙන කෙනෙක්, දේදුණු ගී රශ්මික. එන්න වේදිකාවට.
1: ගී රශ්මික,
2: එන්න එන්න
1: එන්න එන්න එන්න එන්න. දැන් ගී රශ්මි කියලා වැඩසටහනක් ලක්කන්නේ තියෙන බව දන්නවනේ. ඈ, ඉතින් සංගීත කණ්ඩායම් බෑන්ඩ්ස් වල තියෙන සින්දු අපි ඒවා සජීවී පරිගත කරලා මේ ඉල්ල ප්‍රචාරය කරනවා. දැන් දේදුණු ගී රශ්මික කවුද මේ නම තිබුනේ?
3: ලස්සන
1: නමක් ඇතරම. මට දැන් කියන්නකෝ, ඔයා දැන් මේ තරඟයට සහභාගී වෙන්න කොහොමද වටපිටාව හදාගත්තේ? කොහොමද මෙතෙන් ආවේ? කොහෙන්ද මේක දැනගත්තේ?
3: මම මේක දැනගත්තේ Facebook එකෙන්. Facebook එකෙන් දැකලා තමයි ඒ ක්‍රියාවලිය ඔසේ ආවේ.
2: ඒක ලක්කන අහන
3: අනිවාර්යයෙන්.
2: එතකොට දැන් අද තෝරාගත්ත ගීතය චන්දන ලීලාරච්චි ගීතයක්.
3: චන්දන ලීලාරච්චි සර් ගීතය.
1: මොකද ගීතේ?
3: ප්‍රේමයේ ලොව හැමතැනම ඇති.
1: එන මොදු?
3: හමු වෙ
2: නැති. හමු වෙච්ච කෙනෙක් නැහැ.
1: ඔව්, යමුනා මාලනී පෙරරාලි වහරි ලස්සන ගීතයක්. එහෙනම් ඉතින් මේ වැඩි කතා මොකටද? නේ? දක්ෂතාවය තමයි වෙන්නන්න ඕනේ. හරි.
2: මේ තරඟ අංක 2821 තරඟ කරන දේදුණුගේ රශ්මිකා.

0: ప్రేమికి అని అరుగుదమ మాత్రం కావాలి. ఎత్తన హంబునాథ్ ప్రేమి
1: హంబునా
0: ఏకమది
1: గియా
0: గియా
2: హరి మసాలు ఇంకేవనే
0: విసరగలను బాయ్ గని
2: ఎన్నా ముద్దు ప్రేమే కిమై కియా కిలా ఎక్కడ గియాను
0: ఎక్కడ గియాను
2: అదునాగత్ కిసి కెనకు నాతి విశార్ద దిలీప లీనకే లభాదన ప్రతిచార కోమ వేదికలు అపి బలము
3: మొదట గివ్వా వేరియేషన్స్ మొదటమ గియా ముఖద్ దౌలు
1: లిరిక్స్ మొత్తం
3: దాన్ ఒక బలపాన్ని ఇస్రహాటే అనకుంటే ముఖద దాన్ హొందమ కట్టియక్తమే పెరి పెరి ఎన్ని ఎతకుంటే వాకరణ చూటి వెరద్ద తప్పి అల్లని బలంగింది ఒకదా ఎత్తమ కథ అరిదే కింద సాంగ్ ప్రిపరేషన్ අපි කියන බයි හාට් දැනගන්න ඕනේ කියලා. ඒ බයි හාට් දැනගන්න ඉන්නේ එකේ ලොකුම දේ තමයි දැන් ඔයා ඔතෙන්ට ගියාන් පස්සේ අතේ හරි ගොය හරි ලියන් තියෙන එකට තමයි ඔයාගේ ඇටෙන්ෂන් තියෙන්නේ. එතකොට අර වේරියේෂන්ස් යන්න තියෙන තවත් තැන් ඔයාට මතකේ තියෙනවට වඩා ඔයා ඉන්නේ මං කොයි වෙලාවෙද මේක බලන්නේ ඊළඟ වර්ස් එක මොකද්ද කියන එකේ. අපි පුළුවන් තරම් ට්‍රයි කරන්න ඕනේ හොඳටම මතක ශක්තිය තියාගෙන මේ වැඩේ කරගෙන යන්න. ඉතින් මම ප්‍රාර්ථනා කරන ඊළඟ සින්දුවේදී ඊළඟ වටේදී යනවා නම් හොඳට මේක ඔළුවේ තියාගෙන හොඳ ප්‍රිපරේෂන් එකකින් එයි කියලා. මොකද ඇත්තරම වේරියේෂන්ස් ටික ඔයාගේ ඕන් වේරියේෂන්ස් ටික. මොකද චන්දලේනච්චි හරිම සියුම් තැන් හරිම විදිහට ගන්න කෙනෙක්. ඒකට චැලෙන්ජ් කරන්න හරි අමාරුයි. ඉතින් මම හිතනවා හොඳ සාධාරණීකරණයක් කරන්න ඔයා ට්‍රයි එකක් දුන්නා. අරක තමයි අවුල.
1: Thank you sir.
2: බලමු ලැබෙන කමෙන්ට්ස් කයි වගේද කියලා රසිල් මහත්මයා.
4: හින්දුස්තානි සංගීතයේ කියන අර මූර්කි ගමක් කියනවා අපි හොඳටම දකිනවා චන්දන ලියරච්ච මහත්තයාගේ භවිෂ්‍යගේ ඒක අත්‍තරම යම්ටක් දුරකට කරා අර ප්‍රිපරේෂන් එක මාධ්‍යක තමයි අපි අත්‍තරම දැක්කේ තව හොඳට ප්‍රිපෙයර් වෙලා ආවනම් හොඳ ගමනක් තියෙනවා
0: එහෙම ගමනක් යන්න වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරමු
1: ඈ Thank you
0: ජය වේවා
2: ඒ තරඟ අංක 2821 න් තරඟ වැදුනේ දේදුණු ගී රශ්මික
5: Lakhana Golden Voice.
6: Now we're Radio Reality. Lakhana Golden Voice samagin. Vibhiramin pasu yali hamu.

0: ඇවට ගිනා වෙවි සිින්දු අහන්න ඒවි රයි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
0: සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: The channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.

0: May,락하는 골든 보이스.
1: 락하는 골든 보이스 සමගින් ඔබ එකතු වෙ සිටින්න ඉතින් රටවටේ තරංකරුවන් තරංකාරියන් ජයට ගීත ගායනා කරන වෙලාවේ මේ වටේ ඉතාම රසාලිප්ත සහ දක්ෂතාවෙන් පිරු උගහක් දෙනෙක් මේ තරංග වලට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන විශේෂත්වය තමයි ලක්කන හැමතැනටම ඇහෙනවා කියන එකත් චාමි ඔප්පු වෙනවා. මොකද දැන් පොළොන්නරුවෙන් ඉන්නවා, අනුරාධපුරෙන් ඉන්නවා, අම්බාරෙන් ඉන්නවා, කොළඹෙන් ඉන්නවා, දකුණෙන් ඉන්නවා, කන්ද උඩ රටෙන් ඉන්නවා, කොහෙද නැත්තේ නේද?
2: ඒක ඇත්ත. අපි දැනුත් යන්න හදන්නේ සූර්ය පොළොන්නරුව පැත්තට. අයිබෝවන්.
3: අයිබෝවන්.
1: තරංග අංක 35563.
2: නම මොකද්ද?
3: මගේ නම කෙත්මි නිමාෂා.
1: කෙත්මි
3: නිමාෂා.
1: නිමාෂා. කෙත්මි පොළොන්නරුවේ.
3: ඔව් මම පොළොන්නරුවේ.
1: ආ කෙත්මි මොනවද දැන් කරන්නේ?
3: මම මේ සැරේ ලෙවල් ලියලා ඉන්නවා.
1: ඉන්නවා. ප්‍රතිඵලාවේ නැහැ නේ තාම
3: නේ? නැහැ තාම
1: නැහැ. කෙත්මි කොහෙද ඉගෙන ගත්තේ?
3: මම මින්නේරිය තමයි අන්තිම විට ඉගෙන ගත්තේ. ඊට කලින් රොයල් පොළොන්නරුව රොයල් එකේ ඉගෙනගෙන ඕ ලෙවල් වලට මින්නේරියට ආවා.
1: ඒ ලෙවල් වලට මින්නේරියට ආවා.
3: ඕ ලෙවල් මැදදී තමයි ආවේ. ඒ ලෙවල් කරෙත් මින්නේරිය.
1: පොළොන්නරුව රාජකීය ඉඳලා මින්නේරිය සෙන්ටර්. හ්ම්.
3: ඔව්.
1: ඇයි මේ ළඟ ළඟ තැන් දෙකක් මාරුනේ?
3: අපේ මගේ තාත්තා ටීචර් කෙනෙක්. ට්‍රාන්ස්ෆර් දෙනවා ඉස්කෝලේට.
1: එහෙම තමයි. ඉතින් ගුරු උරුම දරුණාම නේද? යන යන දැනට යන්න වෙනවා. චාමිටත් ඔය අද්දකින් තියෙනවනේ. ඈ? එතකොට දැන් මේ මින්නේරිය වැව මේ දවස්වල හිඳිලා කියලා යනවනේ අපේ එක එක ප්‍රවෘත්ති.
3: ඔව් ටිකක් හිඳිලා.
1: වැව් තාවුලට අලි එනවලු 250 300ක් විතර බලන්න කියනද?
3: තාම නැහැ.
1: ඉක්මනට වතුර පිරෙන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ. ඒකට අලි හරි කැමතිලු ඇත්තටම. හරි. දැන් සංගීතය වායි අතර තියෙන සම්බන්ධය.
3: මට සින්දු කියන්න පුළුවන් කියලා අම්මා තමයි දැනගත්තේ. මේ ඊට පස්සේ මම ඇකඩමියකට ගියා සර් කෙනෙක්ගේ. ඒත් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ වෙස්ටර්න් සංගීතංශයේ ඉන්න සර් ඇකඩමියට ගියේ. එතනින් තමයි සංගීත ගමන ආරම්භ
1: වෙන්නේ. ඔව් දැන් අද තෝරගන්න ගීතේ?
3: මගේ සිහින මැදුරේ.
1: මගේ සිහින මැදුරේ. සමනල සඳහණිය ෆිල්ම් එකත් එක්ක සම්බන්ධ වෙච්ච ගීයක් නේද? හරි ලස්සන මතක සටහන. ඔය ෆිල්ම් එක බලලා තියෙනවද?
3: ඔව් බලලා තියෙනවා.

පුහුණුවීම් කරා කියලා ඒක අපිට පේනවා. මට පොඩි දෙයක් කියන්න තියෙන ඇත්තනම අර සමහරලාට ඔපරටික් වොයිස් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒක මම හිතන්නේ හොඳ කෑල්ලක්. ඒකෙදි චුට්ටක් ප්‍රනන්සේෂන් එක තව පොඩ්ඩක් වැඩි කරලා පොඩ්ඩක් එළියට දෙන්න පුළුවන් වුණා නම් සහ ඕවර්

0: කියන්න හිටිය ඒටිකම තමයි. සහ මට තව පොඩි දෙයක් කියන්න ඕන. ලෝ පිච් සිං කරලා තව පොඩ්ඩක් වොලියුම් එක වැඩි කරලා කිව්වනම් හොඳයි. තව ඊට අමතරව වර්ස් එකේ හයි පිච් ගිහිල්ලා ලොක් ටේව් එකට එන තැන නෝට්ස් ගැන තව පොඩ්ඩක් ටෙන්ෂන් එක දුන්නනම් තව හොඳයි කියලා හිතනවා. අතරම අමාරු ගීතයක් හොඳ ගායනා කළා. සුබතම.
1: Thank you sir.
2: විනිශ්චය මාත් ලියුවේ දෙ වැටුණා නේද? හරි. දැන් මොකද බලාපොරොත්තු ඉස්සරහට?
1: තේරුණොත් ඉස්සරහට යනවා. නැත්නම් ඒත් සතුටයි.
2: ලක්කඬ ගෙදර නිතරම අහනවද?
1: ඔව් අපේ අම්මා රේඩියෝ අහනවා.
2: අම්මා රේඩියෝ අහනවා. ඔගොල්ලෝ අහන්නේ
1: නැහැ. නෑ අහනවා. අම්මා තමයි දාන්නේ විශේෂ.
2: අම්මා තමයි දාන්නේ. අම්මා තේ තමයි ස්විච් එක තියෙන්නේ.
3: ඔව්. එහෙමනම් අපි බලමු. කෙත්මිට ලැබෙන විනිශ්චය කොයි වගේද කියලා මේ සතිය සිකුරාද අපි හරියටම කියනෝ. FM 93.5 93.7 දෙකටම ලක්කඬ අහගෙන ඉන්න ඕනේ.
1: හරි.
2: එහෙනම් ඔයාලට ජයම වේවා.
1: Thank you.

0: FM 93.5, FM 93.7, Lakhana. Radio ITN.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, enterprise මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: දෙකයි වෙනාඩි 45යි.
3: විලාම ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙතින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
2: දෙයියන්ගෙම පිහිටයි ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
4: කෙල්ලට දේවාලෙදි මොකක් හරි කරදරයක් වෙලා ඇලන් බොස්. කියන්නදෝ කියවලු තාත්ත කෙනෙක් විදිහට මට ඒක බලන් ඉන්න බෑ බං. ඒක මොන වුණත් මගේ තාත්තා.
2: දෙයියන්ගේ මගේ පිහිටයි.
5: මටත් හැබැයි කලින් ලොකු සැකයක් තිබ්බා සිත්මල් පූජා භාණ්ඩ ගෙනින ඔය ලොරි වල, ඔය ට්‍රාන්ස්පෝර්ට් වල ඩ්‍රග්ස් ට්‍රාන්ස්පෝර්ට් වෙනවා කියලා. හැබැයි කිසිම එවිඩන්ස් එකක් නැති හින්දා ඒක නිකම්ම නිකන් සැකයක් විතරක් වුණා.
6: සාක්ෂි තියෙනවා සර්. සාක්ෂි හොයාගන්න මම පාර හොයාගෙන තියෙනවා.
2: දෙයියන්ගෙම පිහිටයි සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN.

0: විරාමයෙන් පසු නැවතත් ලක්කඩ ගෝල්ඩන් වොයිස් ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් ඔබ අපි එකතු වෙලා ඉන්නේ මං හිතනවා මේ තරඟය පිළිබඳ තරඟයකටත් එහා ගියනේ තරඟයකටත් එහා ගිය දක්ෂතා කුසලතා නේද මනුෂ්‍යතා හැඟීම් ආදරය කරුණාව මේවත් බෙදෙනවා මේ ගැඟුලේ ඒ අසරේ සංගීත පාඩමක් වගේ අපේ විනිශ්චය මණ්ඩලය ලබා දෙන සමහර දත්ත ඒවා හරියටම හොයලා අධ්‍යයනය කළ බැලුවොත් මම මෙතන දැන් මේ සමහර ඇහෙන වචන මම ගිහලා net එකට ගිහලා සර්ච් කරලා බැලුවා
1: මොකද කිව්වේ මොකද හදාගන්න තියෙන්නේ
0: රිසර්ච් තියෙනවා වෙනම රිසර්ච් තියෙනවා ඉතින් PDF ගොඩක් තියෙනවා එකක් දෙකක් බාලා හරි ගිහලා බලන්න ඕනේ ඒවා ඇතුලේ මොනවද තියෙන්නේ කියලා හරි ඊළඟ තරංග කාර්ය අංක 796
1: ඉෂාරා මානසිංහ අයබවන් කොහේ දරදාවි
2: මනෝරේ නෑ
1: විස්තර දැනගත්තක මොකොමද අපි මේ තරඟාවලිය ගැන
2: අපේ අම්මා ලක්කඩ අහනවා
0: උයන වෙලාවට
2: අම්මා හැම වෙලෙම රේඩියෝ එක අහනවා අම්ම තමයි කිව්වේ දාන්න කියලා
0: ඉෂාරා මානසිංහ මං ඒත් බැලුවා මේ මේ මේ මේ අපේ මේ ලක්කඩ මැදිරි සංකීර්ණයේ ඇතුලේ කොහේ කොහේ හරි වලට නිකන් වෙන වෙන නිකන් ඇහෙනවා තැන් තැන් වලින් සින්දු හයියෙන් කියනවා
1: ආ මටත් ඇහුණා
0: ආපල්ලනවා ඔයලා බලපුවාම හීන්දරි ගැහණු ළමේ සද්දෙට සින්දු කියනවා
1: මා බැලුව කොහෙන්ද ඔය ඉස්ස ගැහන්නේ
0: කියලා ජර උදේනම් පුරුදු වුණා නේ දැන් මොකද පුරුදු වෙන්නේ
2: දුටුමුත් මා නැතින්
0: උරේෂා රවිහානිගේ ගීතයක් උරේෂා ඊටාම ඉහළ හයි පිච් එකක් තියෙන ගායිකාවක් ඉතින් මේ උරේෂා ගැන රෙකමන්ඩ් කරපු ශිල්පිනිය තමයි ආචාර්ය සුජාතා
1: අත්තනායකගේ
0: සුජාතා මිස්කින් උරේෂා ඉගෙනගෙන තියෙනවා ඊළඟට ඔස්ටි මුණසිංහ ඔස්ටි මුණසිංහ තමයි උරේෂාට මේ රිද්ම රටාවන් එක්ක සැරිසරන්න අවශ්‍ය කරන ඥාණය ලබා දුන්නේ ඒ දෙන්නගෙම තියෙන හැකියාවන් එක්ක තමයි උරේෂා ගමනක් ගියේ ඒ ගීතයක් අල්ලනවා කියන්නේ ලේසි නෑ ඔයාට සංගීතයේ තියෙන සම්බන්ධය මොකද්ද
2: මං චූටි ගාලිකෙන් ආසයි සර් සංගීතයට චිත්‍රත් කරලා දෙනවා ඩාන්සිනුත් මං කැමතියි නිවේදනයත් කරලා තියෙනවා
1: හැම එකෙම පොඩ පොඩ දන්න
0: කලාකෙතක්
1: නැකෙතක්
0: එතකොට දැන් මොනවද කරන්නේ
2: දැන් සර් මේ වෙලාවේ නම් ට්‍රැවල් ඒජන්සි එකක වැඩ මම කොහොමත් මේ වෙබ්සයිට් එකට කැමතියි ඒ නිසා තමයි ඇප්ලයි
0: එහෙනම්
1: අපි සුදුනම් වෙන්නේ මේ තරඟ කාරණියට තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න මේ තරඟ අංක 796 තරඟ වදින ඉෂාරා මානසිංහ

0: ඇතරනම් හඬ ඇහුණා.
1: ලස්සන ලස්සනද කිව්වා.
2: ඒකනේ කියන්නේ.
1: ශාරාස්සව පැතුම්.
2: ශාරා ශාහෙන්ද ඕක ප්‍රැක්ටිස් කළානේ.
1: ඔව් සර්.
2: සාර්ථකද?
3: ඔබට ලොකු හයි පිච් හැකියාවක් තියෙනවා. ඒ දින කොන්ෆිඩන්ස් එක ලෝ පිච් එකට තියාගන්න. ලෝ නොට්ස් මට වුණ ගොඩක් අවුට් ගියා. ඒ ටික හදාගන්න.
4: ඔව් මං හිතන්නේ ඒකට හේතුව හයි පිච් එකට හොඳට කන්සන්ට්‍රේට් කරලා ලෝ එකට මැදි එද්දි අතනයි යට කැලලේ මැද තැනක පොඩ්ඩක් දෝලණේ වුණා. ඒක පොඩ්ඩක් හදාගන්න පුළුවන් නම් හොඳයි ඉදිරියට යද්දි. මට හිතෙනවා පොඩ්ඩක් වෝකල් ට්‍රේනින් කරා නම් හොඳයි කියලා මේ ගුරුවරයෙක් යටතේ. හොඳ තැනකට යන්න පුළුවන් කියලා මං හිතනවා. මොකද වෝකල් ටෝන් එක හොඳයි.
1: Thank you sir.
0: එහෙනම් මේ වැඩේ කරන්න ඕනේ ඈ. ඔය කාමරය ඇස්සේ තනියම දොරවල් වහගෙන බාත්รูම් වල අම්මට ඇහෙන්න සින්දු කියන වගේම මේක ප්‍රොෆෙෂනල් ගතිය එකතු කර ගන්න ඕනේ. හරි.
5: ඒ තරඟ අංක 796 න් තරඟ කළ පෙරාදනයේ සිට පැමිණි ඉෂාරා මාරසිංහ.
0: එන ඉෂාරා ඔන්න අපේ සුබපැතුම් වලට එකතු කරනවා. ආයෙත් දවසක පෙරාදනයේ ඉඳලා මේ තරඟට එන්න ලැබියවා කියලා අපේ බලාපොරොත්තු. එදාට තහන්න ටිකක් ඉතුරු කරගන්න බෑ. ඒකින්ද තව ඉතුරු කොටස එදාට.
6: ලක්කඩ ගෝල්ඩන් වොයිස්.
7: ජයග්‍රහණී සීන සැබෑ කරන නව්‍ය රේඩියෝ රියැලිටිය. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමු.

0: 7 Lakhana Radio ITN
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
4: ලක්හඬ Golden Voice.
5: අපි සොයන්නේ නුඹේ හඬයි.
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
4: ලක්හඬ Golden Voice.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දැයින් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් උඩුගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ගුණ සැමට දැන්දීමයි ඉවත් වෙන.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනිපුර ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: නුවරලිය ප්‍රදේශයේ වතුයායක වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමග තේවත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩුවක් එක්වරම ඇවිස්සී වැඩ කරමින් සිටි කම්කරුවන්ට පහර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලිදුල ඕල්ට්‍රිම් වතුයායේ ලෙන් තෝමස් කොටසේ පදිංචිව සිටි 77 වැනි තිදාරූපියෙක්. තුවාලකරුවන් ඇතුළත් කර තිබෙන්නේ ලිදුල ප්‍රාදේශීය රෝහලට. යුක්‍රේනයේ ක්‍යූබ් කලාපයට රුසියාව එල්ල කළ බව කියන ඩ්‍රෝන ප්‍රහාරයකින් දරුවන් 3 දෙනෙකු සහ කාන්තාවක් මියගොස් තිබෙනවා. ප්‍රහාරයෙන් ක්‍යූබ් කලාපයේ ස්ථාන 31කට හානි සිදු ඇති බවයි යුක්‍රේන බලධාරීන් පවසන්නේ. ක්‍යූ නගරයට පිටතින් පිහිටි ප්‍රදේශයක සිදු ඩ්‍රෝන ප්‍රහාරයකින් නිවසකට හානි සිදුව තිබෙනවා. ඒ සිටි මවක් සහ 3 වැනි දරුවන් 3 දෙනෙකු මියගොස් ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. තවත් ප්‍රදේශයකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් තුවාල ලැබූ දැරියක් රෝහල්ගත කිරීමකින් පසුව මිය ගිය බව ක්‍යූ කලාප ආණ්ඩුකාරවරයා පවසනවා. මේළඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු 4ට.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ව මතක් කිරීම සුරකිමු මගතුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුපකමලක් පරිස්සමින් කිහිලෙන්න
0: Lakhanda Radio ITN

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: මොන වැඩ තිබුණත් හවසකේ දන් හතර වෙනකන් FM 93.5 93.7 ඔබ ලක්කන ගෝල්ඩන් වොයිස් සහගෙන ඉන්නේ කියන එක දැන් අපි හොඳ අකාරම දන්නවා. අපි රට පුරා ඉන්න දක්ෂ ගීත ගන්න පුළුවන්කම තියෙන තරණකරුවන් තරණකරණියන් රසක් එකතු කරගෙන හොඳම හඬ ස්වර්ණමය ස්වරය හොයාගෙන යන ගමනේදී තවත් එක් හඬකට අවස්ථාවක් ලබා දෙන්න සූදානමින් මේ වෙලාවේ ඉන්නේ තරඟ අංක 35562 සුරේ මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නේ.
2: 35562. හරි. තරඟකාරියා. කොහෙන්ද ආවේ?
3: මම කොට්ටාවේ ඉඳලා ආවේ.
2: වැඩි ඈතක නෙමෙයි. හරි. එතකොට නම කියන්නකෝ.
3: මම අංජුලා ශ්‍රීමාදි.
2: මම අංජුලා ශ්‍රීමාදි. ආ. පොඩි නේද? උච්චාරණය පොඩි ඒ විදිහට තියෙන්න ඕනේ. දැන් කොයි කොයි කොටසද නමේ වැඩි කැමති? අංජුලා කියනවටද කොහොමද?
3: අංජු කියලා තමයි කියන්නේ.
2: අංජු. හරි. අංජු දැන් මොනවද කරන්නේ?
3: මම අයිය සංගීත ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා.
2: ආ සංගීත ගුරුවරයෙක්. වා විශ්වාස කරන්න මේ තරංගාවලියට සංගීත ගුරුවරියම අවදුසිමක් විතර. එතකොට මේ දුසිම අතරේ තියෙනවා තරංගයක්. වාටත් ඒකේ අවස්ථාව තියෙනවා. එතකොට දැන් මේ සංගීත ගුරුවරයෙක් විදිහට රතු තරගයට මොකද තෝරගන්න ගියේ?
3: මම අභිමාන් චිත්‍රපටියේ අබතෝ හේ තුම්සේ කියන ගීතය තමයි ගායනා කරන්නේ.
2: හින්දි ගීතයක්.
1: හින්දි භාෂාව දන්නවද කියන ප්‍රශ්නේ අපිට නිකම්ම එනවා.
3: තේරෙනවා. පොඩ පොඩ.
2: ඔන්නම් ගොන්නම් කියන්න පුළුවන්. හරි. අභිමාන් චිත්‍රපටය මේ හරිම මේ ලංකාවේ 70 දශකයේ හොඳටම දුවපු ෆිල්ම් එකක්. අභිමාන් චිත්‍රපටය මට මතකයි ඒ කාලේ නිර්මාණය කළ තිබුණා ඔකට මේ පූර්ව නිවේදන. බණ්ඩාරගේ විජේතුංග මහත්තයා තමයි ඒව නිර්මාණය කළ තිබුණේ. ආ තමයි මේ චිත්‍රපටයේ පූර්විකා රචනා කළේ සිංහලෙන්. මට මතකයි ඔවුන් දෙදෙනා එක්කලෙත් ආදරයයි. නැත්නම් ඔවුන් දෙදෙනා එක්කලෙත් ගීතයයි ඔන්නෝම ඔවුන් දෙදෙනා වෙන් කළෙත් ආදරයයි. නැත්නම් ගීතයයි ඔය වගේ ලස්සන වචන ටිකක් තිබුණා. ඒ ෆිල්ම් එක ඇත්තටම තනිකරම සංගීතය මත. අවුරුදු දෙකක් ලංකාවේ එම්පයර් සිනමා ශාලාවේ දැන් එතන කෑලිත් නැහැ. නමුත් ෆිල්ම් හෝල් එකේ ඒක දුවලා තියෙනවා. 76-70 දශකේ මැද මට වර්ෂ මතක නැහැ. දැන් මේ ෆිල්ම් එක ඇතුළෙම තියෙනවනේ. ෆිල්ම් එක ඇතුළේ නිසා ආදරයක් ඇති වෙනවා. ඒක ඇතුළේ ගීතේ මතු වෙනවා. ගීතේ නිසාම විරසකයක් ඇති වෙනවා. මුංචි ඉරිසියාවකුත් වෙනවා. ඊට පස්සේ ආයේ එකතු වීමකුත් ඔක ඇතුළේ තියෙනවා. දැන් මේ ගීතය ඇයි තියෙන්නේ කොතනද? ෆිල්ම් එක බලවද?
3: ඔව් බලලා තියෙනවා. ඒකේ ඒ ගායිකාව හඳුන්වලා දෙන පළවෙනි ගීතය තමයි ඒක. යාව ප්‍රේක්ෂකයට
2: හඳුන්වලා දෙන්නේ. ස්ටුඩියෝ එක ඇතුළේ ඒ ගීතය ගායනා කරනවා. මෙයා පැත්තේ අමිතාබ් බච්චන් මහගෙන ඉන්නවා. ඈ ලතා මංගේෂ්කාගේ හනින් ඇහෙනවා. ඒකට අපේ මංගේෂ්කා තමයි මේ ඉන්නේ.
1: අපි අවස්ථාව දෙලා බලමු. අංජු කියන්න ලක්කන ගෝල්ඩන් වොයිස් අපි මේ තරඟය ගැන කොහොමද ඔයා දැනගන්නේ?
3: සර් කෙනෙක්ගේ මාර්ගෙන් තමයි දැනගත්තේ. ඒ වගේ තමයි ඇප්ලයි කරේ ඊට පස්සේ.
2: එහෙනම් දැන් මේක වාගේ වෙලාව
1: අපි අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 35562 තරඟ කරන්න කොට්ටාවේ සිට පැමිණි අංජුලා ශ්‍රීමාදිට.
4: ලක්කන ගෝල්ඩන් වොයිස්

0: ඔබියගේ ඉස්සරහ තියෙන වීදුරුවෙන් එහා පැත්තේ ඉඳලා කන්ට්‍රෝල් රූම් එකේ ඉඳලා අමිතාබ් බච්චන් බලන් හිටියනේ. බලන් ඉඳලා ඔය හඳුන්වා දීමේදී වශී වෙලා අහන් හිටියේ.
1: ඈ මම දැක්ක ඒ වගේම දර්ශනයක්.
0: ඔව් මමත් එහෙම අහන් හිටියේ. මම අහක බලාගත්ත අමිතාබ්ට වෙච්ච දේ මට වෙන්න උනොත් එමෙ ඉඳ ප්‍රශ්නේ නේ. ඒකයි.
1: ලස්සනට කිව්වා අංජුලා.
2: Thank you.
0: කෙනෙක් මේ වගේ අර ගීතයේ තියෙන හැඟීමයි ඒකට සිංහල වචනාර්ථයි ඔය ඔක්කොම එකතු වුනහම මෙයාගේ ගායනයයි ලොටියක් පොඩි වෙන එකක් දැනෙනවා නේ? වාඩි මොකද තුනේ?
2: මමත් ඒක වින්දා.
0: මට
2: දැනෙන්න මම ගායනා කරා කියලා මං හිතනවා.
0: තමන්ට දැනෙන්න තමන් ගායනා කරනවා කියන්නේ වෙන තැනක ඉන්නවා කියන එක නේ?
1: ඒක තමන් ගැන තමන් දිහා ගැට්ස් කොහොමද?
0: ඒකනේ.
1: නියම.
0: සංගීත ගුරුවරියක් මේ ආ ආචාර්යවරියක් මතක තියාගන්න. ඒක නිසා එහෙම සෙල්ලම් කරන්න බෑ. හරි. සංගීත නිපුන් රසෙල් වණිකසේකර.
3: අංජලා පොඩි ඉල්ලීමක් තියෙනවා මට. පුළුවන් නම් අපි කෝඩ් එක දුන්නම මට වර්ස් එක පොඩ්ඩක් කියලා පෙන්නන්න පුළුවන්ද?

0: විශේෂ පොළඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්කර පහට අඩු පොළඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයි ප්‍රදා වසුල් කිරීම සඳහා අක්කරයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1031 11-286-1011 ශනිගමතුම් 19:16
1: තුනයි විනාඩි 17යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
3: දැසනක උදා ගිරක අරුණ කිරණ අපි කඩාරලන දිය දහරක පිපෙන කුකුළු අපි
4: මනසින් සවිමත් දරුවන් පොහසත් 2026 ලෝක ළමා දිනය
0: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය
4: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
5: ළමුන් සඳහා ඇතුළු වීම නොමිලේ. සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය.
6: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: ත්‍යාග සඳහා අනුග්‍රහය. ජාත්‍යන්තර සිංහ සමාජය 206D2 සිංහ දිස්ත්‍රික්කය.
7: මේ ඔසයිරිස්ගේ සතුරා ඔසයිරිස්ව කෑලි කිහිපයකට කපලා ඔසයිරිස්ව මරලා ඊජිප්තුවේ තැන තැන ඔසයිරිස්ගේ කොටස් වලදාන. ඔසයිරිස්ගේ එක කොටසක් නයිල් ගඟ පතුලේ තමයි හංගන්නේ. හොයා ගන්නම බැරියෙන් අයිසිස් කරන්න මුළු ඊජිප්තුව පුරාම පීරමින් මේ මුළු කාන්තාර භූමිය පුරාම ඇවිදිමින් ඔසයිරිස්ගේ කොටස් එකතු කරනවා. මොකද ඇයට වුවමනයි සසර ගනුදෙනු ඉවර වෙනකම්ම ඔසයිරිස්ව විතරක් පතන්න. හැබැයි අවාසනාවකට වගේ මොනිකා නයිල් ගඟ පතුලේ එක කොටසක් තිබෙන බව අයිසිස්ට මග හැරෙනවා. අදටත් අයිසිස් මුළු ඊජිප්තුව පුරාම ඇවිදිමින් ඔසයිරිස්ව හොයනවා.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: NLP Hadhana, Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadhana, Obat Adama NLP Hadhana Balaganna.
2: Dekya, Sureke Mumakatota. Clean Sri Lanka Vedasatahana Yatate Kriyatmaka Vana. ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල බොරවක
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්‍යා සුරේකි මුමගතොට

0: වර්ණමය හඬ සොයා යන නවතම රේඩියෝ රියලිටියයි ලක්හඬ ගෝල්ඩන් වොයිස්. ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් රටවටෙම අපේ තරංකරුවන් එකතු වෙනවා. අපි දැන් යන්න සූදානම් වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාවට. කොළොන්නාවෙන් නිපුන් පෙරේරා තරගයට සහභාගී වෙන්න සූදානමින් ඉන්නේ. අංක 3 තමයි එයාගේ තරඟ අංක නියෝජනය. ඈ කොහොමද මේකට අයිති මතක් කියමු කලින්?
1: පෝස්ට් එකක් දැක්කා එයාගේ. ඒක තමයි දැම්මේ.
2: ඒ කියන්නේ ලක්කඩ Facebook page එකෙන්.
1: ඔව් page එකෙන්.
0: දැන් මේ මොන වගේ ගීතයක්ද තෝරගත්තේ?
1: සුනිල් ලෙදරසිංහ මහත්මයාගේ සදාකාලික නෝ.
0: සුනිල් ලෙදරසිංහ මහත්මයාගේ සදාකාලික නෝ ලෝකේ සදාකාලික ප්‍රේමය.
2: සයානික ගම් දනවදුර.
0: ආනන්ද අමරසිරි රචනා කළේ, රෝහණ වීරසිංහ සංගීතය. එතකොට මේ වගේ ටිකක් බර ගීතයක් තෝරගන්නකොට වාගේ ඇඟ ඇතුලේ සංගීතය පිළිබඳ යම් ඥානයක් තියෙන්න ඕන කියලා මම විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම අන්නාරි. එතකොට කොහොමද
1: සංගීතය කියන්නේ හදාරනවා කියන්නේ? يعني اسكولين قال لي ده حضرنا اي حضرنا يعني ما كان سيندو يبي ادن කරලා දිනවා
0: වාඩිම කියලා සිනු
1: මගේ දිනවා ඒක නිසා පොඩ්ඩක් අර මේ වගේ ගීතයක් තෝරගත්තා මේකේ හොඳ තරගයක් දෙන්න පුළුවන් මගේ ගීතයක් නිසා මේක අර හැංගීම් ගායනක් වගේ දෙන්න පුළුවන්
0: හැංගීම් ගයන්න මේකට හැඩ වැඩ එකතු කරන්න පුළුවන් හරි ප්‍රාගාශ්‍රිත වෙනු හොඳ නිර්මාණයක් එහෙනම්
2: අපි අවස්ථාව ලබා දෙනවා තරඟ අංක 3 න් මේ තරඟ වදින්නේ කොළොන්නාවේ සිට පැමිණි නිපුන් පෙරේරා.

0: අපි බලමු නිපුන් පෙරේරාගේ ගායනය කොයි වගේද කියන කාරණාව. මිනිස් මල්ලේ බොහොම අවධානයෙන් හිටිය, අපිත් අවධානයෙන් හිටිය.
1: නිපුන්ට මොකද හිතෙන්නේ කියලා අහලා බලමුද.
2: පොඩ්ඩක් මෙයාද පොඩ්ඩක් අනාසනීම ගතියක් තියෙනවා. එතන පොඩ්ඩක් මෙහෙම වෙන්නද කියලා මට හිතෙනවා.
0: ওই දේ උග කොමත් ඉතින් ඕන කෙනකින් ආවම චුට්ටක් තියෙනවා කියලා කියනෝනේ. ඒව හැටි මිනිස් මල්ලේ මොකද කියන්නේ?
1: සංගීත නිපුන් රෙසිල් වණිගසේකර ලබා දෙන මිනිස් කොයි වගේද කියලා අපි බලමු නිපුන්.
3: නිපුන් ගානේ හොඳයි. මට පෞද්ගලික විශ්වාසයක් තියෙනවා මේ ඔයට ඔයාට ඌට වැඩිය හොඳට කියන්න පුළුවන්. ඔයා කිව්වා මේ අසීමිත තත්ත්වයක් තියෙනවා කියලා. ඒත් හොඳට ගානේ කළා. සුභපතන ඉස්සරහට.
0: එතකොට අපේ දිලීප මාත්‍යා මොකද කියන්නේ?
4: මට කියන්න තියෙන ඇත්තටම මේ හොඳටම ගායනා කර අපිට වැරද්දක් පෙන්වන්න නැති තරම් ඇත්තටම පොඩි දේවල් දෙකක් තියෙනවා. අර ෆස්ට් වර්ස් එකයි සෙකන්ඩ් වර්ස් එකයි කියලා ආයි එනකොට බ්‍රීදින් පොඩ්ඩක් අඩු, ඒ කියන්නේ මේ මං හිතන අසනීපකත් හින්ද වෙන්නේ නැති කියලා. මේ අපි ඒක හදාගෙන යමු. මොකද මේ වාට හොඳ වොයිස් එකක් තියෙනවා. මං ප්‍රාර්ථනා කරනවා ජය ලබන්න ඕන
0: කියලා. හොඳ ප්‍රාර්ථනාවක්. ඒ ප්‍රාර්ථනාවට අපි ප්‍රාර්ථනාවනොත් එකතු කරමු. ලක්කඬ ගෝල්ඩන් වොයිස් එක නේද? ඉදිරියට ඉදිරියට ඉදිරියට යන්න ඕනේ.
1: මට කැතුව මේ සතිය සිකුරාද අහන්න. එතකොට ලැබෙන මිනිස්සු කොයි වගේද කියලා අපි බාර ගන්න බලමුනේ. හොඳක් වෙයි.
0: එහෙනම්
1: අපි ඒ සමුදෙන්නේ තරඟ අංක 3න් තරඟ වැදුණු කොළොන්නාවේ සිට පැමිණි නිපුන් පෙරේරාට.
5: ලක්කඬ ගෝල්ඩන් වොයිස්.
0: නව් ෆේ රේඩියෝ රියැලිටි ලක්කඬ ගෝල්ඩන් වොයිස් සමගින් විරාමයෙන් පසු යලි හමුවෙමු.

0: සුබදවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා ඔහොම කෙනාවත් අල්ලනවා විකුණන ලොල්ලු සැමට දැනුම් දීමයි ඉවත් වෙන
4: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
5: මේෂා අධ්‍යක්ෂණය නිමන්ත ප්‍රසාර
6: අනිත් හැපින්න මේ දුල්මිය ළමෙතන ගහමරා ගත්තට මට උඹල ඔක්කොම එකයි හොඳද ඇයි හොරෙන් බලන් අම්ම ගියාම පාලුයිනේ මෙහෙන්න කෙල්ලෙ
7: මේ ලෝකෙ මට පව් කියලා තියෙන දෙන්නයි
8: ඒ කවුද
7: එක්කෙනෙක් මගේ නංගි මල්මි
8: අනේ ඔයා නංගිට ගොඩක් ආදරෙයි නේද
7: මම පුංචි කාලේ මගෙන් කවුරු හෙව්වොත් එම් මගේ පණ කවුද කියලා මං කියන මගේ නංගි කියලා
5: සතියේ සෑම දිනකම රාත්‍රී 9:00ට ITN බලන්න

0: ජයග්‍රහණයේ සිහින සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: හවස එකෙන් පස්සේ හතර වෙනකන් ලක්කන ගෝල්ඩන් වොයිස් ඔබ අහගෙන ඉන්නේ. මේ වෙනකොට තරඟ අංක 35764 අපිට කින්නසුරේ අපිට කතා කරන්න බලාගෙන, ඒ වගේම අර කියන ලෑසලාපු සින්දුව කොයි වෙලේද කියන්නේ කියලා බලාගෙන ඉන්නේ.
2: මොකද්ද නම?
3: තරින්දුලා දීමන්ති.
2: තරින්දුලා දීමන්ති. ආ, ලස්සන නම නේද? තරින්දුලා කොහෙන්ද ආවේ?
3: මම පානතරින් ඉඳන් ආවේ. මීට පෙරවට ඒක මගේ අක්කත් මේ තරඟයට සහභාගී වෙලා තියෙනවා.
2: මොකද අක්කගේ නම?
3: අනුත්තරා චතුමිනි.
2: මොකද එදා කිව්වේ?
3: එයා එදා කිව්වේ අහස් ගැවේ.
1: හරි. හරි.
2: හරි හරි හරි හරි. එතකොට දැන් අද ඔයා ගායනා කරන්නේ?
3: මම සීගිරි ගීයක් ගීතේ තමයි ගායනා කරන්නේ.
2: ඒතර ඔයාගේ මොනවාද වෘතිය?
3: මම වෘතියෙන් ගිනුම් කරන විධායක නිලධාරිනිය. හා
2: හා.
3: දැනට ඒ විදිහ තමයි කටයුතු කරගෙන
2: යන්නේ. කටයුතු කරගෙන යන්නේ. සීගිරි ගීයක් ගීතේ ගායනා කරන්න ලෑස්ති කරගෙන තියෙන්නේ. නිරෝෂා විරාජිනීගේ.
3: ඔව්.
2: අස්සර ගීයක්. හරි. මේ සීගිරි ගීයක්
1: ඔබේ හදවතේ ලියන්න දෙනවාද?
2: මම කියන්නේ ඔබ සුල්ලාරද්ද මහත්තයා කොටන්න දෙනවාද කියලා ලියලා තිබුණා. ඒ ලස්සනයි.
1: සීගිරි නිසා.
2: සීගිරි නිසා. අර කැටපත් පවුරේ. ඕ කොට කොටා තමයි ලිව්වේ. ඈ අපි ගීතය අහමු. රසවිඳි. නේද? නිරෝෂ වගේම ලස්සනට ගායනා කරන්න ඕනේ.
1: මේ අංක 35764 න් තරග වදින්නේ පානදුර සිට පැමිණි තරින්දුලා දීමන්ති.

0: ඔබේ කතාන්දර ගොඩක් කියවනේ. ඔය දැන් ඔය දැන් හුඟා ගීත තෝරා ගන්නකොට හිතේ තියෙන අදහසක් පිළිමිමු කරන්න සුදුසු ගීත තමයි තෝරාගන්නේ. දැන් මේ ගීත ඇතුලේ තියෙනවනේ ලස්සන වචන ටික. නේද? අන්තිමට ප්‍රේමය බලපම් ප්‍රේමය තමයි මේ ඉල්ලලා තියෙන වෙන විදියකට. ඕක ගෙලින් ඉල්ලන්න බැරි වෙනකොට අපි ඔක මොමුණ මොමුණ යනවා නේද? නැත්නම් රේඩියෝ එකේ සද්දෙට දානවා. කැරෝක එකක් විදියට ගායනා කරන කවුරු හරි අහන් ඉන්නවා. එහෙමද වෙන්නේ?
1: සින්දුව කියලා ඉවරයි. මොකද හිතන්නේ?
2: සතුටුයි ටිකක් වැරදුනා සින්දුව. හැබැයි සතුටුයි මොකද මම මියුසික් කරපු නැති කෙනෙක්. හැබැයි අම්මගේ

0: ආයේ මෙහෙමයි මෙහෙමයි කියලා. කොහොම වුණත් ඕවා කවුරු කිව්වා අපේ විනිශ්චයමල්ලේ කියන දේවල් වල තමයි මේකේ බලාත්මක භාවය තියෙන්නේ. දැන් අපේ සංගීත විශාරද දිලීප ලියනගේ දිලීප හරි අංශු මාත්‍රිය ඕවා අහනවා. හොඳ කණක් තියෙන්නේ.
1: තරින්දල ඇත්තටම මේ ඔයා ඔයාගේ කටින්ම කියුණා දැන් ඔයා සංගීතය හදාරලා නැහැ කියලා. මම හිතන එකින්ද සාධාරණයක් ඔයා ඉෂ්ට කරා ඇත්තටම සින්දුවට. හැබැයි මේ සින්දුව හරිම ස්ට්‍රොං සොංග් එකක්. මේ නිරෝෂගේ වොයිස් එක එහෙම එහෙම්මෙන් යන වොයිස් එකක් නෙමෙයි. එයා සින්දුවට බැහැලා හැම සින්දුවක්ම වගේ මම හිතන නිරෝෂගේ බැහැලා සිං කරන්නේ සින්දුවට. ඉතින් මම හිතනවා ඔයාට හොඳ එක්ස්පීරියන්ස් එකක් මේක. තව ඉදිරියට යන්න ඔයා කැමැත්තෙන් ඉන්නවනම් මියුසික් පැත්තෙන් මම හිතනවා මේක හොඳ ඔයාට තෝතැන්නක් කියලා මේ පළවෙනි එක්ස්පීරියන්ස් එක. මේකින් ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ටෙම්පෝ ගැන පොඩි අවධානයක් යොමු කරන්න ඕනි. මුල් ටිකේ බය වෙලා හිටියයි කියලා පොඩ්ඩක් තේනවා. දැන් මේක නැහැයි කියලාත් තේනවා. ඉතින් ඒකින්ද අපි ඒ ටික පොඩ්ඩක් හදාගෙන යන්න ඉස්සරහට.
2: Thank you.
0: අපේ සංගීත නිපුන් රෙසිල් වණිකසේකර.
3: තව පොඩ්ඩක් ප්‍රිපෙයා වෙලා වනම් හොඳයි කියලා හිතනවා. සහ මෙහෙමයි. ඔබ ශ්‍රුතියර සින්දු කිව්වා. ඒක හරි. ඒ දැන් ජීවිතේ නව සුවඳ සදා දෙන සමදා. ඒකට දෙන්න ඕන ඉෆෙක්ට් එක පොඩ්ඩක්

0: ඒ ෆීලිං එක දෙන්න ඕන තව දුරටත් කියලා මට හිතෙනවා. බලමු අපි සුවපතන.
1: මං කියන්නේ ගිනුම් කරණේ විතරක්වත් නෙමෙයි, ඉඳලා නිකන් වෝකල් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තැනකට ගියොත් ආයෙත් මේ තරගේ දින කාලෙක ඉන්න පුළුවන්. එනවාට අපි සුබ වැතුම්.
2: Thank you. ඒ තරඟ අංක 35764 තරඟ වැතුනේ පානදුරු සිට පැමිණි තරිඳුලා දීමන්ති. බලමු ඉස්සරහ මොකද වෙන්නේ කියලා සිකුරාත මතක ඇතුව ලකන්න හදුවේ.
3: Lakhanda Golden Voice.
4: Now we're Radio Reality. Lakhanda Golden Voice සමගින් විරාමයෙන් පසු යලි

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 9 විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපේ රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මොටර් සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවේ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මොටර් සයිකලේ ඔබ වෙනුවෙන්මයි.
1: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: ජයග්‍රහණයේ සිහින්ව සැබෑ කරන නව්‍ය රේඩියෝ රියලිටිය ලක්කන ගෝල්ඩන් වොයිස්.
1: තාල පද මවන තාමහිත අහන ලක්කඩ FM 93.5 හරි 93.7 හරි ඔබ අහගෙන ඉන්න වෙලාව. මේ වෙලාවේ ලක්කඩ ගෝල්ඩන් වොයිස් අපේ තරංගාවලියට අපේ තරංකරුවෙක්ට තව අවස්ථාවක් ලබා දෙන්න සූදානමින් ඉන්නේ. මේ තරංග අංක 13349 අපි වේදිකාවට කැඳවගෙන ඉන්නේ. අයිබෝන්, නම මොකද්ද?
2: මම එච්චේ බුද්ධික නුවන් හෙට්ටිආරච්චි.
1: දැන් මේ සුරේ මට හැල නිකන් අර නිවේදන කරන කතාවක්.
3: මම නෙවුවා මේ නිවේදකය බඳවාගන්නේ නැද්ද කියලා. ඉස්සලා සින්දු කියලා ඉන්නකෝ. ඊට පස්සේ බලමු.
1: ආපහු වැඩේ කරලා ඉන්නකෝ.
3: වැඩේ කරලා ඉන්නකෝ. ඊට පස්සේ නිවේදකයේ විදියට බලමු අපි ආයුධම් පතක් යමු කරලා නේ. හරි, යොත් දෙකම තමයි.
4: ඔව්.
3: ඈ ඒකනේ. එතකොට ගොඩිගමුව තියෙන්නේ කොහෙද?
2: ගොඩිගමුව තියෙන්නේ ගොඩිගමුව තුනක් තියෙනවනේ. මම ඉන්නේ මීගමුවේ තියෙන ගොඩිගමුවේ. මීගමුවේ ඉඳන් කිලෝමීටර් 17ක් මීරිගම පැත්තට.
3: මීරිගම පැත්තට. හරි. එතකොට මල්ලි මොනවද ජීවිතේ මේ දවස්වල කරන්නේ?
2: මම මේ ටිකේ නම් ලොකෝටම කියලා දෙයක් නැහැ. මම ඒ ලෙවල් ඉවර වෙලා ඊට පස්සේ දිගටම කරේ නිවේදන කරපු එක තමයි.
3: තව ඒක නිවේදන පිළිබඳ පුහුණු වෙලා තියෙනවා.
2: වෙනම ලොකුට පුහුණුනේ නැහැ. හැබැයි ඒක නිකන් අර පෙරාත්මක ඉඳන් ආපු දෙයක් වගේ නිකන් බැඳිලා තිබ්බා. නිකමට ඊට පස්සේ මම කරන්න පටන් ගත්තා. ඒත් එක්කම මට හම්බුණා ඒ නිවේදන වලට ගියාම ජීවන පහන්තිරණ කියලා සර් කෙනෙක්. එයා තමයි ඊට පස්සේ මට අත දුන්නේ.
3: හරි, ජීවන පහන්තිරණත් මෙහෙ වැඩ කරලා තියෙනවා ටික කාලයක්. හරි, දැන් මම ඔයාලට කිව්වොත් එහෙම ලක්කන ගෝල්ඩන් වොයිස් වෙනුවෙන් නිවේදනයක් ඉදිරිපත් කරන්න කියලා කොහොමද ඒක කරන්නේ?
2: ඉතින් හිතවතුනි හිතවතිනි, අපි අද සූදානම්ව සිටිනවා නව තරගකරුවෙක් එක්වන්න. ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් තමයි ඔහු අද අපත් සමගින් එකතුව සිටින්නේ. ඉතින් ආරාධනා කරනවා ඇසෙන තෙක් මාණයේ පේන තෙක් මාණයේ සිටින ඔබ සියලුම දෙනාට අපත් සමගින් එකතු වී තරඟ වැදි ඔබ නව සමාජයට නව තරුවක් වෙන ලෙස ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිනවා.
3: ඊළඟ තරඟකරුවා බිහිවන්නේ ගොඩිගමුවෙන්. එයාට ඇනවුස්මන්ට් එකක් දෙන්න.
2: ඉතින් ගොඩිගමුවේ සිට පැමිණි එච්චේ බුද්ධික නුවන් හෙටි ආරච්චිට තමයි මේ වේදිකාවට අපි මේ අවස්ථාවේදී ආරාධනා කරනු ලබන්නේ.
3: ගොඩිගමුවේ ඉඳලා ආපු හෙටි ආරච්චි ගායනා කරන්නේ MS ප්‍රනාන්දුගේ ලස්සන ගීතයක්. මොකද්ද මේ ගීතේ?
2: රන්වන් වත බබලන්නේ.

0: ಬುದ್ಧಿಗನುವನ್ ಹಿಟ್ಟಿಯಾರಚ್ಚಿ ಎಂ ಎಸ್ ಪ್ರಣಾಂದು ಗಾಯನ ಕಲೆ ಅತಿಶಯ ಜನಪ್ರಿಯ ಗೀತೆ ಆಗ್ತಮಯ ಒನ್ನಾಪವು ಗಾಯನ ಕಲಿ ಇದು ಅಂಕ 11 ಸ್ತೂಸಿ 43 ತರಂಗ ವಂದಿನ ಬುದ್ಧಿಗ
1: ಮೊಕದ ಹೆತೆನೆ
2: ಅತ್ತೆಮ ಮೇ ತರಂಗೆ ನಂಗ ಇತಾಮ ಹೊಂದೈ ಮೊಕದ ಮೇ මේ අපේ ඉන්න කාර්යමණ්ඩලය කියන්නේ ලක්හඬ ඉන්න කාර්යමණ්ඩලය ඉතාම සුහදශීලී. මං කෝල් එක මට කෝල් එකක් ආවහම මම සර්ගෙන් ඇහුවා. සර් මං කොහොමද එන්න ඕනේ? මේ ඒ කියන්නේ ලොකේෂන් එකේ ඉඳන් අහපුවම ඉතාම සුහදශීලීව ඒ ඔක්කොමත් කියලා දීලා අද දවසේ එනවද කියලා ඒ කියන්නේ එන මගත් හරියට හොයලා බලලා ඒ ආකාරයෙන් සියලුම කටයුතු ටික මේ සූදානම් කරා. ඉතින් මං ඒකට අපේ ලක්හඬේ ඉන්න සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා.
1: ඉදිරිපත් කිරීම ගැන ඔන්න මොකද දෙන්නේ?
2: ඉදිරිපත් කිරීම මං කරා. ඉතින් අපේ විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් තමයි අපිට දැනගන්න වෙන්නේ ඉදිරිපත් කිරීම පිළිබඳව.
0: ඔව්. ඔබේ ගීතේ ගුණාත්මක භාවය තමයි විනිශ්චය මණ්ඩලයේ අද ප්‍රකාශ කරන්නේ.
2: ඔව්.
0: තීරණය දෙන්නේ සිකුරාදාට. හරි. අපේ සංගීත නිපුණ රසල් වණිගසේකර.
3: බුද්ධිගාට ලස්සන බැරිටෝන් වොයිස් එකක් තියෙනවා. කැමී අනවුන්ස් කරනකොට එහෙම නිවේදන කටයුතු කරද්දී ලස්සන ඩීප් වොයිස් එකක්. හැබැයි ගායනයේදී ඒ තිබ්බ එනර්ජි එක වගේ يعني වේදනේදී කියන තියෙන එනර්ජි එක ගායනයේදී පොඩ්ඩක් මගේ වෙනවාද කියලා හිතනවා. දැන් එම් එස් ප්‍රනාන්දු මහත්මයාගේ ගීත අපි ගොඩක් එම් එස් ප්‍රනාන්දු මහත්මයා ඒ උද්‍යෝගයෙන් ගායනා කරන කෙනෙක්. ඒ උද්‍යෝගේ මං කියන්නේ එම් එස් ප්‍රනාන්දු මහත්මයාව එමුලේට් කරන්න ඕන කියලා. ඒත් ඒ උද්‍යෝගයේ පොඩ්ඩක් ගිලිහුණාදෝ කියලා හිතනවා. ඒත් ඕවරෝල් හොඳයි. ඔයාගේ වොයිස් එක ලස්සනයි. සුබපතන ඉස්සරහට.
2: ඔස මම කලින් තරඟ වලට සහභාගී වෙලා නැහැ. අද තමයි මේ ආව පළවෙනි තරඟේ.
3: ඔව්. අපි බලමු සුපර්.
1: විශාරද දිලීප ලියනගේ ලබා දෙන ප්‍රතිචාරය කොහොම වේද කියලා අපි බලමු.
4: බුද්ධික මං හිතනවා මේ වාගේ හොඳ අපි කියන ආටිකියුලේෂන් කියලා. ඒ කියන්නේ හොඳ පැහැදිලි උච්චාරණයක් සහිත වොයිස් එකක් තියෙනවා ඔයාලට. ඉතින් මං හිතනවා ගීත ගායනට වගේම නිවේදනයටත් ඒක සෑහෙන බලපානවා කියලා. හොඳ දෙයක් ඒක. රෙසිල් කිව්වා වගේ ඇත්තටම පිච් එකේ ඉන්න එක පිළිබඳ චූටි ප්‍රශ්නයක් අපිට තිබ්බා. සමහර තැන්වල යනවා එනවා. සහ එම් එස් ප්‍රනාන්දු මහත්මයාගේ තියෙන දෙයක් තමයි රෙසිල් කිව්වා වගේ එනර්ජි එක තියෙනවා. එයාගේ තියෙන පොඩි ලෝ වොයිස් එක. එයා ලොකුවට ඉහළ කීපයක් කෙනෙක් නෙමෙයි. හැබැයි එයා ඒ ලෝ වොයිස් එක හරියට පාවිච්චි කරා ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් එක්ක මේ හරි එනර්ජි එක බිල්ඩ් අප් කරන්න සින්දුවේ ඇතුළ. අපි කියනවා සින්දුවේ පර්සනලිටි එකක් බිල්ඩ් කරා කියලා. අර ඔයා පටන් ගන්නකොටම කලිම රන් වන් කියලා පටන් ගත්තේදී හරියටම හරි. හැබැයි අන්තිම වර්ස් එකේ ඔයා අහුවත් එහෙම රෙකෝඩින් එකේ ලාස්ට් කෝරස් එකේ රන් වන් කියද්දී ඔයා නෝමල් මං හිතන්නේ වොලියුම් එකක් පොඩ්ඩක් අඩු කරගෙන පොඩ්ඩක් එන්න පොඩි අඩු වුණා කියලා එනර්ජි එක. ඒක පොඩ්ඩක් කන්ටිනියුස්ලි තියාගන්න පුළුවන් නම් මං හිතනවා හොඳයි.
0: කොමුණත් ඒ වගේ ගීතයක් තෝරා ගැනීම පිළිබඳ අපේ සතුට සහ ප්‍රසාදය ඔබට පිරිනමනවා. ඔබට මේ තරගයේ ඉදිරියට යන්න ලැබේවා කියලා තමයි අපේ ප්‍රාර්ථනාව. ලක්කන ගෝල්ඩන් වොයිස් සමගින් එකතු වුණේ අංක 13349 නියෝජනය කරන මීගමුව ගොඩිගමුවේ ඉඳලා පැමිණි
1: බොද්දකනවා.
2: ඔව් සියලුම දෙනාටත් මම එසේම මාත් එක්ක තරඟ වැදුණු තරඟකරුවන්ටත් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම නැවත වරක් අපේ මේ ලක්හඬ කාර්ය මණ්ඩලයට මගේ හෘදයාංගම ස්තුතිය මේ අවස්ථාවේදී පුද කර
5: සිටිනවා.
0: ලක්කඩ ගෝල්ඩන් වොයිස් සමගින් අද දවසේ එකතු වුණු තරංකරුවන් රසක් ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කරපු ආකාරයයි අපි මේ දුටුවේ. ඉතින් අද සඳුන් දවසේ නේද හවස එකට පටන් ගත්ත මේ වැඩේ ඉදින් මෙච්චර වෙලා ඇදී ගියා. අපිට ලැබෙන ප්‍රතිඵල ඒ වගේම අපිට ලැබෙන ප්‍රතිචාර කමෙන්ට්ස් නේද අපේ ෆේස්බුක් සහ ඩිජිටල් මීඩියාවල තියෙන කාරණා මේවා දිහා අපහැරලා බලුවාම වැඩේ සුපුරුදු වෙලාවට කියන්නේ හරියටම හවස එකට අපි ඔබව හමුවන්නට එන්න බලාපොරොත්තු වෙනවා ලක්හඬ ගෝල්ඩන් වොයිස් සම්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
1: අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට නිකුත් කර ඇති නායා මනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. කළුතර වලල්ලා විට මහනුවර පස්බාගේ කෝරළය කෑගල්ල දෙහිෝ විට අරණායක දැරණියගල මාවනැල්ල යටියන්තොට නුවරෙළිය කොත්මලේ බටහිර කොත්මලේ දැගෙනහිර අබන්ගමුව නෝඩ් සහ රත්නපුර සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලින් ජනතාව වහාම ඉවත්විය යුතු බවයි එම සංවිධානය දැනුම්
5: දෙන්නේ.
0: චීන ජනාධිපති ෂී ජින්පින් ඇමරිකාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව චීන විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා. මෙම සංචාරය සිදුවන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරන ලද විශේෂ ආරාධනයකට අනුවයි. දින තුනක් පුරා පැවැත්වෙන මෙම රාජ්‍ය සංචාරයේදී දෙරටේ රාජනායකින් අතර ද්විපාක්ෂික සාකච්ඡා පැවැත්වෙන බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 4 විනාඩි 3යි.
2: Evening drive with Chamit and Charu.
3: සම අනුග්‍රහය
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Even in Raya with Chamit and Charu.
1: So, සන්ධ්‍යාවක් හවස හතර පහ වෙලා තියෙන්නේ. ඔන්න අදත් ඊවනින් ඩ්‍රයිව් අපි පටන් ගන්න හදන්නේ. අද නම් අපි ටිකක් වෙනදට වැඩිය වෙනදටත් අපි හැපි මූඩ් එකේ තමයි. හැබැයි වෙනදටත් වැඩිය හැපි මූඩ් එකක අද ප්‍රෝග්‍රෑම් එක අපි පටන් ගන්න හදන්නේ. මොකද අපිට අද හවස යන්න තියෙනවා ලොකු වැඩකට.
2: ඔව්. දැන් මේ වෙනකොට හැමෝම මේක දන්නවා. ඉතින් අපි ඒ නිසා ඒ සතුටත් එක්ක තමයි අද ඊවනින් ඩ්‍රයිව් ප්‍රෝග්‍රෑම් එක ඔයාලට අරගෙන එන්නේ.
1: අපි මොකද්ද කියන එක දන්නව හැමෝම. විශේෂයෙන්ම අද තමයි තියෙන්නේ කැලින් පොපියුලර් අවෝඩ්ස් සම්මාන රාත්‍රිය. ඉතින් අද රාත්‍රියේ මේ දැවැන්ත සම්මාන උළෙල පැවැත්වෙනවා මොනාක් ඉම්පීරියල් පරිශ්‍රයේ තලවතු ගොඩ. ඉතින් අපිත් ඒකට යනවා. ඉතින් ඔයාලා පහුගිය දවස්වල අපිට වෝට් කරා. ඒකත් එක්ක අපිට මොනවා වෙලා තියෙනවද කියලා අද රෑට තමයි බලාගන්න වෙන්නේ.
2: අපිට බලාගන්න වෙන්නේ අද රෑ තමයි මොනාදේ ප්‍රතිඵලත් එක්ක වෙලා තියෙන්නේ කියලා.
1: එවනම් ඉතින් ඒ ප්‍රතිඵලෙත් අරගෙන අපිට එන්න වෙනවා හෙට දවසේ.
2: අපි
1: හෙට කියන්නම් මොකද වෙලා තිබුණේ, මොකද උනේ කියන එක.
2: අපි හැබැයි මෙහෙමයි, අපි කට්ටියම අමතක කරේ නෑ නේද? ඒකම වටිනවනේ.
1: අන්න ඒකයි. රයිට්. එවනම් ඉතින් අද තව සහයම ආර වෙනකන් ලස්සන සින්දු ගොඩක් ඒක ඉවිනින් ඩ්‍රයිව් එක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. අපිට මැසේජ් කරන්න අදත් පුළුවන්කම තියෙනවා.
2: අර පුළුවන්කම තියෙනවා. එහෙනම් අදත් අපිට WhatsApp එකට මැසේජ් එකක් දාලා මේ පැත්තට කටි එකතු කරගන්න වෙනද වගේම 0703 93 5 93 7 0703 93 5 93 7 අඩ පුළුවන්කම තියෙනවා මේ පැත්තට WhatsApp මැසේජ් එකක් එවන්න.
3: Waiting for you, the one who loves you more than you'll ever know.

0: ஜாகான ரேடியோ ITN
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: වාර්තාපිට වාර්තා කබනේ කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: විශේෂ පොළේඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොළේඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසන් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිකිරීම සඳහා අක්කරයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථනාංක 011-286-1031, 011-286-1011, ෂණික ඇමතුම් 19,600.

0: රටට වග කියන රේඩියෝ.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
9: SLT Mobitel සහ Digital ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට.

0: කතාවක් තියෙනවා. තනකොළ ගහකින් ඇහුවොතින් කවුද වඩාම හොඳ කියලා.
1: ඕකේ.
0: තනකොළ ගහ කියනවා සිංහයා තමයි හොඳම.
1: සිංහයා?
0: මෝව තමයි රාක්ෂෝ කියලා. තනකොළ ගහ කන්නේ
1: මෝ.
0: සිංහයා තනකොළ කන්නේ
1: නැහැ.
0: ඒ නිසා තනකොළ ගහට හොඳම කෙනා තමයි
1: සිංහයා
0: කියලා කියන්නේ. ඒ වගේ තමයි නේද? සමාජය ඇතුලේ අපි නිර්ණායක දෙද්දී මිනිස්සුන්ට, එතකොට අපි ඉස්සරහා ඉන්න මිනිස්සුන්ට,
1: හරි,
0: අපිව එක්ක ඉන්න අනිත් කෙනාට අපි ඒ කෙනා දිහා බලන්නේ, ඒ කෙනාට අපේ විනිශ්චය දෙන්නේ අපිට ලැබෙන දේ එක්ක. අපිට ලැබෙන දේ එක්ක, අපිට ලැබෙන ප්‍රතිචාර එක්ක තමයි අපි ඒ පුද්ගලයාට ඒ නිර්ණායක දෙන්නේ. සමාජය ඇතුලේ ඉන්න හැම කෙනාටම තව කෙනෙක් හොඳ වෙනකොට
1: තව කෙනෙක් නරක වෙන්න පුළුවන්.
0: නරක වෙන්න පුළුවන්.
1: රයිට්.
0: ඒ හැම සමාජයක තමයි
1: අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.
0: අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. රයිට්. එවනම් අපි මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන කිව්වට පස්සේ දැන් ලංකාවේ අපිට රසට කැම වෙලා හදා ගන්න, ගුණය පෝෂණය මේ හැම දෙයක් ගැනම හිතලා කැම ටික හදා ගන්නවා නම් විජේ නිෂ්පාදන කැම වෙලට එකතු කර ගන්න ඕන. රසවත්ම නිෂ්පාදන පෙරක් විදියට ඔයාලට දැන් ළඟම වෙළඳසැල ඉඳලා සුපිරි වෙළඳසැල දක්වා ඕනම තැනකින් ගන්න පුළුවන්කම තියෙනවා.
1: ඉතින් 30 වසරක පරිභෝගික විශ්වාසය දිනාගෙන තියෙන විජේ නිෂ්පාදන වදන්නෝ තත්වයෙන් වගේම ගුණාත්මක බවෙන් උසස්. ඒ නිසා තමයි දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් අරගෙන යන විජේ නිෂ්පාදන වලට හැකියාව ලැබිලා තියෙන නිසා ගෙදර අයට වෙන්න පුළුවන් ඕනම කෙනෙක්ට හොඳ කැම වේලක් දෙන්න හිතන ඔයා වෙනුවෙන් තමයි ඔන්න විජේ නිෂ්පාදන ඔයාට ලැබෙන අර පුළුවන්කම තියෙන කිව් විදිහට මලගම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: ඒ වගේම ඩීප් ටෙක් සෝලා පද්ධතියක් ඔයාගේ නිවසට, වැඩබිමට, ඒ වගේම කර්මාන්ත ශාලාවට මේ ඕනම තැනකට දැන් සවි කර ගන්න පුළුවන්කම තියෙනවා. හොඳ ඉතිරියක් ඔයාගේ විදුලි බිලට ලබා ගන්න පුළුවන්. විදුලි බිලට යන සම්පූර්ණ වියදම ඉතුරු කර ගන්න පුළුවන් ඔයාගේ පොකට් එකේ. ඉතින් එහෙම නොතින් ඒක ඔයාගේ ආර්ථිකයට ලොකු වාසියක් වේ. විශේෂම විදුලි බිලට තිත තියනවට අමතරව විශේෂම ඔයාගේ අතිරික්ත විදුලිය අලෙවි කරලා ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඩීප් ටෙක් සෝලා පද්ධතියක් සමි කර ගන්න දැන් ඔවුන් සම්බන්ධ කර ගන්න ඔයාට පුළුවන්කම තියෙනවා.
1: ඒ වගේම ගොවි මහතුන්ට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කර ගන්න, පිරවේ අඩු කර ගන්න. ඩීප් ටෙක් සෝලා කියලා කියන්නේ සුවිශේෂී මිල අඩු කිරීම එක්ක ඔබට අවශ්‍ය දේ දෙන හොඳම තරග. ඉතින් ඒ නිසාම ඩීප් ටෙක් ආයතන ගොවි මහතුන් ගැනම සිතලා ඔන්න ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක සුවිශේෂ මිල අඩු කිරීම එක්ක දෙන සුදනමින් ඉන්න. ඒ නිසා අස්වැන්න සරු කර ගන්න, පිරවේ අඩු කර ගන්න. ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එකක් ගන්නවා නම් ඒ විදිහට ඩීප් ටෙක් සෝලා එකක් සවි කර ගන්නවා නම් ඒ විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කර ගන්න. 0711711111 කෝල් එකක් ගන්න.
0: රයිට්. අපි සින්දුවක් අහලා ආයෙමත් කතා කරමු.
1: හවස 4:31.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, දියසැල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: Sri Lanka ve Ankur ke roofing sa ceiling sheet.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු.
1: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ටේක්යා සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල බොරවක
4: සම්ධානය. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
5: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටේක්යා සුරකිමු මගතොට.
6: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද?
7: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද?
6: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
8: කලාවක් කලාවක් සොයාගත් තමන් දුණු වෙන්න ඕනේ නම්
7: සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
7: හැම වංගුවකම අලුත් කතාවක්.
6: 18 වංගුව
7: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
6: 18 වංගුව
3: සම අනුග්‍රහය.
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 4 විනාඩි 40යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අපි රටේ පාරවල් වියදම් ගැන දන්න ලෝකෙටම මෝටර්සයිකල් 3 wheel ටයර් හදන TVS ලංකාවෙ තින් අඩුම වියදම් සහිත TVS XL 100 මෝටර්සයිකලේ ඔබ වෙනුවෙන්මයි.

0: රයිටවනි ්‍රයි වහගෙන ඉන්න අතරේ අපිව හගෙන ඉන්නවා කියල මැසේච් කරන්න අයත් අපික්මට වතක් කරන්න ඕනේ වගේම අපිට විශ්කල්ලත් ගොඩක් දෙනෙක් මැසේච් කල තියෙනවා අද සමාන්‍ය ලැබෙන්න කියල ගොඩක් විශ්කල අපට මැසේච් කල තියෙනවා අපික්මට වතක් කරමුද කවදින්න කියලා
1: මම යනවා මතුගම පැත්තට පසන් සදකලු මැසේජ් එකක් දාලා තියෙනවා අද කට්ටියක් එකතු කරගන්නවා කෙසේ වෙතත් අපිට විශ් කරලා තියෙනවා ඔයාලට තමයි අනිවාර්යෙන්ම වර්ඩ් එක හම්බෙන්නේ කියලා ඉතින් ආ ගොඩක් ආදරෙන් එකතු කරගන්න ස්තුතියි කමෙන්ට් එකට ඒ වගේම දෙවිනි භාග්‍යය ඉන්නවා මේ වෙලාවේ රුවන් ඉන්නවා වැඩකට තන හැමෝම සද්දට ලක්කඩ ඉවිනි ඩ්‍රයිව් වහගෙන ඉන්න අතරමගදී අපි එකතු කරගන්න කියලා තියෙනවා. අපි දැනට සුබ පතලා තියෙනවා. ඒ වගේම හෝමගමින් චාමිකා ඉන්න මේ වෙලාවේ ගෙදර හැමෝම එකතු කරගෙන මහත්තයා පුතා අම්මා තාත්තා මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනකොට සමීර් ඉන්නවා මේ වෙලාවේ බස් එක යන ගමන් අපි වහගෙන ඉන්නවා කියලා තමයි සමීර්ගේ මැසේජ් එකේ තියෙන්නේ. ඊට පස්සේ ගීත්මා ප්‍රභාෂී සම්පත් උරේෂා මෙතුළු කටිය එකතු කරගන්න කියලා එරන්දි මැසේජ් එකක් දාලා තිනවා අටළු ගම ඉඳලා.
0: ඒ වගේම චනක සුරාජ් ඒ වගේම නිල්මිනි ඇතුළු කට්ටිය මේක කරගන්න කියලා අනුරාධපුරින් මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. දිල්කී ආවත් එකතු කරගන්නවා හොරණින් මැසේජ් කළා තියෙනවා මේ වෙලාවේ අපි වහගෙන යත් වැඩ කරන ගමන් ඉන්නේ කියලා. අපි නම් මේක මතක් කරමු
1: 0703 93 5 93 7 0703 93 5 93 7 ට තවමත් ඊවිනින් ඩ්‍රයිව් වහගෙන එනකොට මැසේජ් එකක් දැම්ම නැත්නම් ඔයා ගෙදර හිටියත් ඔයා වැඩ කරන හිටියත් ආර පුලංකම තියෙනවා මේ පැතර කටියක් එකතු කරගෙන මැවෙලා මැසේජ් එකක් දාලා තියන්න.

0: හතලිහෙන් රටට වැඩක් වෙනවා කියන එක අමතක කරන්න එපා. ඒ නිසා 40ක් වැයදම් කළා, 40ක් වැය කළා, රුපියල් 40ක් වැය කළා ගන්න ටිකට් එකෙන් ගොඩක් වෙලාවට වාසනාවන්තයෙක් වෙනවා.
1: ඔව්.
0: වා හදිසියවත් වාසනාව අද දවසේ නැති වුණොත්
1: අනේ
0: අපරාධේ රුපියල් 40 කියලා.
1: රුපියල් 40 තියාගත්තනම් ඉවරයි කියලා.
0: දුක් වෙන්න ඕන නැහැ.
1: ඕකේ.
0: මේක රටේ සංවර්ධනයේට යොදාගෙන නේ රුපියල් 40ක්.
1: එහෙම කියන්නේ දැන් ඔයගේ පුංචි රුපියල් 40 රණවීර සමාජ සේවා ක්‍රීඩා ශිස්ත්‍රයට වගේම දැය සංවර්ධනයට දායකත්වයක් ලබා දෙනවා. ඉතින් ඒ රුපියල් 40න් ආට පුළංකම තිනවා. ඔයාගේ වාසනාව ඔයාගෙම කරගන්න වගේම මේ දේවල් වලට සහයෝගය ලබා දෙන නිසා අපි ඔයාලට කියන්නේ හදහන ලොතරැය වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා.
0: ඒ වගේම තමයි විජේ නිෂ්පාදන ඔයාගේ කැම වේල රස ගන්වන්න අරගන්න. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන දැන් කැම වේල රසේ විතරක් නෙමෙයි පෝෂණයේ ගුණයේ මේ හැම දෙයක් ගැනම හිතලා තමයි විජේ නිෂ්පාදන සමාගම මේ නිෂ්පාදන පෙළ වෙළඳ පොළට අරගෙන ඉන්නේ. ඉතින් කැම වේල රස ගන්වන නිෂ්පාදන පෙළට අමතරව වෙනස් විදිහට කැම ටිකක් හදාගන්න කැමති අයට නූඩල්ස්, ඉන්දියාප පිටි මේ කියන දේවල්, කුරක්කම් පිටි, තෝසි මිශ්‍රණේ, එතකොට මේ කියන හැම දෙයක්ම දැන් වෙළඳ පොළෙන් ගන්නවට පුළුවන්කම තියෙනවා විජේ නමත් එක්ක.
1: ඉතින් විජය කියලා කිව්වහම මේ කාලේ අපේ අම්මා තාත්තා අච්චි සීයාගේ ඉඳන් හැමෝම දන්න නිෂ්පාදන පෙළක් තමයි විජය නමින් අපිට ලැබෙන්නේ. ඉතින් ඒ දක්වායි පරම්පරා ගණනාවක් රසයෙන් ගුණෙන් පෝෂණය කරපු විජය නිෂ්පාදන වාරත් පුළංකම තියෙනවා ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් මිලදී ගන්න.
0: ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න කට්ටිය කවුද කියලා අපි බලන්න ඕන. කවුද මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරනා ඉන්නේ.
1: නෝර පැත්තෙන් සද්දටම අපි වහගෙන ඉන්නවා. මැසේජ් එක දාලා තියෙන ෂෙහාරා ජේජේ ෆැෂන් එකේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ඉවිනින් ඩ්‍රයිව් එක. ලසන සින්දුකට එකතු කරගන්න කියලා මලිත් මැසේජ් එකක් දාලා තිනු අලුත් ගම ඉඳන්. ඊට පස්සේ යනවා නිසල් ෆෝන් ෂොප් එකේ හැමෝම මේ වෙලාවට වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනු මාපල ගම ඉඳන්. මේ වෙලාවේ අපි ෂොප් එකට හැමෝම මාත් එකතු කරගෙන ලස්සන සින්දුවක් මේ පැත්තට එවන්න කියලා තියෙනවා. රශ්මි ආවත් එකතු කරගන්න ලෝගම් පහ ඉඳන් අම්මා තාත්තා නංගී මේ හැමෝම එකතු කරගන්න ගම අපි දෙන්නවත් එකතු කරගන්නවා කියලා කියනවා. ඒ වගේම අපිට විශ්කල දිනු ගොඩක් ස්තුතියි. ඔයාලත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. නිෂී සුදේෂ් සමෝදී සෙව්මි නැමේ අතුළු කටිව එකතු කරගන්න කියලා නේතු මැසේජ් එකක් දාලා තිනවා.
0: ඒ වගේම නිරෝෂා කුමාරි හංවැලින් මැසේජ් කරන සිදුව කහන එකතු කරගන්න කියලා සංජලා මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම ෂේර්, ඒ වගේම සුවිනි ඉද්දමල් ගොඩ ඇතුළු කට්ටිය මේකතු කරගන්න කියලා රත්නපුරෙන් මැසේජ් කරලා තියෙනවා. තිලින් දිනේෂිකා ඔයාවත් එකතු කරගන්නවා. විස්සාබෙල්ලෙන් මැසේජ් කරන්නේ මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නවා කියලා. කුලයා පිටි නන්දන, ඒ වගේම කෞශල්‍ය ඇතුළු කට්ටියමත් ගොඩක් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා තමයි මැසේජ් කරලා තියෙන්නේ.
1: ඕකේ.
0: අපි සිඳුවක් අහලා ආයිමත් කතා කරමු.

ඉවිලි ඩ්‍රයිවර් හගෙන ඉන්න අතර අපි හදහන් ලොතරැයි මතක් කරන්න ඕන. විශේෂම ජාතික ලොතරැයි මණ්ඩලය හඳුන්වා දෙන හදහන් ලොතරැයි එනබ වාසනාවන්තෙක් උනත් නැතත් ඔබ වැයකෙන් රුපියල්

0: FM 93.7 Lakhana Radio ITN.
1: We love so super high.

0: සරු පවගේ දවසල මේ ෂෝක් කතාවක් මං ඇහුවා.
1: හරි
0: මේ වයිෆ් ඇවිල්ල කියනවලු හස්බන්ට මේ මට ගොඩක් ස්ට්‍රෙස් තියෙනවා. ඒක නිසා මේ මට වැඩ කරන තැන හරි අමාරුයි, වැඩ කරගෙන යන්න ස්ට්‍රෙස් හරියට වැඩ වැඩි.
1: හැම
0: දාම් බොස්ගෙන් බැනුම් අහන්න වෙනවා.
1: වර්ක්
0: ප්‍රෙෂර් එක වැඩි. මේවත් එක්ක මන් දන්නේ නැහැ මට දැන් මොනවා වෙද්දී දන්නේ නැහැ එහෙම කියලා කිව්වා.
1: හරිද?
0: ඊට පස්සේ ඉතින් මේ හස්බන්ඩ් කිව්වලු මේ අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙමු ඉක්මනට.
1: මේකට
0: මොකක් හරි සොලියුෂන් එකක් තියෙනවද? ස්ට්‍රෙස් වුණා ඊට පස්සේ මේක වාඩ වර්ක් කරන්නත් බැරි වෙනවා, ඊළඟට ගෙදරත් ප්‍රශ්න.
1: ඔව්වත් ලෙඩ වෙනවා.
0: ලෙඩ වෙනවා. ඒ නිසා මේකට අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙමු කියලා.
1: හරි.
0: ඊට පස්සේ දැන් මේ වයිෆ් කිව්වලු මේ හරි හරි මම ඒක බලන්නම් ඔයා කලබල වෙන්න ඕනේ
1: නැහැ. මම මැනේජ් කරගන්නම්
0: මම ඩොක්ටර් කෙනෙක් මේ චැනල් කරන්න.
1: හරි හරි.
0: ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න ඕනේ එහෙම කියලා
1: මම
0: කිව්වලු. ඊට පස්සේ මේ දැන් එක දවසක් දැන් මෙයා ඩොක්ටර් හම්බෙන්න ගිහිල්ලා.
1: හරිද?
0: ඩොක්ටර් හම්බෙන්න ගිහිල්ලා ගෙදර
1: ඇවිල්ලා.
0: හස්බන්ඩ්ට කියනවා හස්බන්ඩ් ඇහුවා
1: වා
0: ඩොක්ටර් හම්බුණාද කියලා. ඔව් ඩොක්ටර් හම්බුණා මේ බබි මම ගිහිල්ලා මේ ඩොක්ටර් හම්බෙලා මේ මොකද කිව්වේ ඩොක්ටර්?
1: ඩොක්ටර් එක කතා කරාද?
0: ඩොක්ටර් එක කතා කරාද? ඩොක්ටර් මොකද කිව්වාද? මේ ස්ට්‍රෙස් එක මොකද්ද? මේක දිගට පාවිච්චි කරන්න කිව්වද?
1: එහෙම
0: කියලා ඇහුවා. ඒකට පස්සේ දැන් වයිෆ් කියනවා ඔව්වනේ මේ ඩොක්ටර් කිව්වා මට ස්ට්‍රෙස් රිලීස් කරගන්න මේක බෙහෙත් වලින් විතරක් කරන්න බෑ. ඒ නිසා සිංගප්පූර්, ජපාන්, ඕස්ට්‍රේලියා, න්‍යූසීලන්ඩ් වගේ
1: මේ
0: රටවල් වලට
1: ට්‍රැවල් කරන්න යන්න කියලා.
0: ඔව් ට්‍රැවල් කරන්න යන්න.
1: ඊළඟට
0: හොඳ මොනවාද රෙස්ටුරන්ට් වලින්
1: කන්න,
0: ඒවට එතකොට ඩිනර් අවුට් වලට යන්න. ඊළඟට අන්ලිමිටඩ් බුෆේ වලට යන්න.
1: ඒ
0: වගේ මේ පුළුවන් තරම් එන්ජොයි කරන දේවල් වලට මේ කරන්න මේ දේවල් කියලා කිව්වලු. ඒක තමයි කිව්වේ. දැන් එකෙන් මම බැලුවේ මේ ඔක්කොම දේවල් කරන්න බෑනේ බබි.
1: මං
0: ඒ නිසා බැලුවේ අර දැන් ඕස්ට්‍රේලියා, න්‍යූසීලන්ඩ්, ජපාන් ඔය වගේ කන්ට්‍රීස් තියෙනවා.
1: ඒ
0: වෙයි මොන එකටද අපි යන්නේ කියන එක මං කල්පනා කරේ. අපි මොන එකටද අපි යන්නේ
1: කියන එකට ගියොත් හොඳයිද?
0: මොකෙකට ගියොත්ද ඔයාගේ අදහස හොඳ කියලා හුවා.
1: ඔව්.
0: ඇස්සේ මේ හස්බන්ඩ් ටිකක්
1: කන්ෆියුස්ඩ් ද
0: නෑ. යා ටිකක් මොලේ තියෙන මිනිස්සේ.
1: රයිට් රයිට්.
0: ඇස්සෙ මෙයා කියනවා ඒක තමයි අපි මේ
1: මොකද මුලින්ම කරන්න ඕනේ?
0: ඒක තමයි මොකද කරන්නේ? අපි ඩොක්ටර් මාරු කරමුද?
1: ඇත්තටම මොලේ දින්?
0: වයිෆෝ ජපාන් ද ඕස්ට්‍රේලියාද න්‍යූසීලන්ඩ් ආදී යන්නේ මොකද කරන්නේ? මොකද කරන්නේ?
1: ඕකේ
0: අපි ඩොක්ටර් මාරු කරමුද?
1: එහෙම කරොත් මං හිතන්නේ ලෙඩේ සනීප වෙයි කියලා හිතන්නේ නැතිය.
0: එහෙම එහෙම තමයි අන්ත වැඩේ කරලා දාගත්තේ.

0: Radio ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැය මොහොම මතක කිරීම සුරේකි මුමගතුට
2: වාහනයකින් බැස යාමේදී මාර්ගයේ දෙසට ඇති දොර විවෘත නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න.
3: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
5: ඒකේර බලන්න ඉටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න කොහෙන්ද තමන්ට මේ තරම් සල්ලි
6: ඈ දන්නේ නැද්ද සර් දැන් හැමදාම වාසිනී
5: වාසි කොහෙන්ද කියලා තමයි මිනිහ මාතන්නේ
6: වාසිනා මිනිහ කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න
5: ඈ
7: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: සවස 5 විනාඩි 15යි.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
7: සංවර්ධන ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.

0: රටට වග කියන රේඩියෝ
1: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
4: ලකන මොනින් දෙසල්.
5: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
6: Cool drive, Vikvita.
5: Lakana.

0: ඒකයි වහගෙන ඉන්න අතරේ ඔයාගේ වාසනාව ගැන මතක් කරන්න ඕන. වාසනාව මතක් කරනවා විතරක් නෙවෙයි, අපි කියන්නේ වාසනාව ගෙදර අරන් යන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා හදාන ලොතරැයියක් අරගෙන ඔයාගේ වාසනාව ගලප ගන්න අද දවසේ. විශේෂයෙන්ම මේ වෙනකොට ලක්ෂපතියන් කෝටිපතියන් විශාල පිරිසක් බිහි කරමින් ජාතික ලොතරැයි මණ්ඩලය මේ වාර්තා පිට වාර්තා දීමින් තමයි හදාන ලොතරැයිය අලෙවි කරමින් ඉන්නේ. නිසා ඔයාගේ වාසනාව තුරගා බලන්න හදාන ලොතරැයියක් අදම ගන්න කියනක තමයි අපිට කියන්න ඕන.
1: දැන් හඳහන ලොතරැයි 12 සුපිරි ත්‍යාගලාභියා 1609 වන දිනුම් වාරයේ රුපියල් 136කට වඩා වැඩි මුදලක් දිනා ගැනීම වලපනේ ප්‍රදේශයේ ලී ජෝලා අලෙවි නියෝජිත මහතාගේ ටිකට් පතතලින් බිහි වෙලා තියෙනවා. ඒ වගේම ආට කියන්න ඕනේ එනෙද්දි හඳහන ලොතරැයි 10,170,000කට වැඩි පිරිසක් මේ වෙනකොටත් බිහි කරලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ආරත් පුලංකම තියෙන ඔයාගේ වාසනාව කොයි වෙලේ ඔයාලඟට එයිද දන්න. ඒ නිසා අද දැන් දැන් ළඟම තියෙන ලොතරැයි කූඩුවෙන් ගන්න හඳහන ලොතරැයි ඒ පුංචි රුපියල් 40ට වටිනාකමක් එකතු කරලා රටේ සංවර්ධනය, රණවිරු සමාජ සේවා, ක්‍රීඩා ශාස්ත්‍රයට වගේම මේ හැම දෙයකටම දායකත්වයක් උරදෙන්නෙක් වෙන්න ඔයාටත් හැකියාව තියෙනවා.

0: ඔයා මේ උයන්නේ නැතුනාට
1: මමද?
0: ඔව් ඔයා උයන්නේ නැහැ කියලා මම දන්නවා. ඒක ගැන තර්කයක් නැහැ මට.
1: හරි.
0: ඔයා උයන්නේ නැති වුණාට
1: ඕකේ.
0: ඔයා අඩු ගානේ කුස්සියට යනවනේ.
1: කන්නේ
0: යනවනේ. එතකොට දැන් ඔය මේ ගෙදරට එළවලු ගෙනාපු වෙලාවට
1: මම
0: කියන්නේ මේ එළවලු ටික අහුරලා දාන්න. එළවලු දාන තැනින් ෆ්‍රිජ් එකට දානවා. ෆ්‍රිජ් එකේ ඔය එළවලු දාන කූඩේට මේ ටික අහුරන්න.
1: ඔව් පිළිවෙලට අහුලන්න. අහුලන්නලු.
0: අහුරා අහුරන්න. අහුලන්න නෙමෙයි. වැටිලා නැහැනේ අහුරන්න.
1: ඒකවත් පුරුදු නෑ ඒ කියන්නේ.
0: අහුරනවා කියන වචනේවත් පුරුදු නෑ. කවර කතාවද දෙයියනේ.
1: හරි ඕකේ.
0: දැන් එහෙම කිව්වට පස්සේ දැන් ඔයා ගෙදරට ගෙනල්ලා තියෙනවා වැටකොළු.
1: අහහ.
0: වැටකොළු ගෙනල්ලා තියෙනවා.
1: ඕකේ.
0: කෑමක්නේ.
1: ඔව්.
0: කිරට හදලා ගත්තට පස්සේ
1: රස කෑමක්.
0: මා.
1: කන්න පුළුවන්.
0: මා රහයි.
1: දැන් මේ වෙලාවේ කඳ බෑ. දැන් කියන්නකෝ.
0: හරිද? ඔයා කොයි වෙලාවකවත් ඕකේ මේ අර ධාර තියෙනවනේ වැටකොළු කරලා ගත්තට පස්සේ ධාර තියෙනවනේ.
1: ඔව්.
0: ඕකේ ධාර කීයක් තියෙනවද කියලා කොයි වෙලාවත් චෙක් කරලා තියෙනවද?
1: නෑ
0: නෑ නෑ නෑ.
1: කන්න උයලා දෙන එක කන්න තමයි.
0: සක්කා. කවුරුත් මං ඉදන්නේ ඔක බලන්නේ නැහැ වැඩි.
1: බලන්නේ නැ නේ
0: නේ. කවුරුත් එම් බලන්නේ නැහැ. මමත් මේ දන්නේ නැහැ. මමත් බලලා.
1: එයාත් නිකන් දන්නවා වගේ කියන්නේ මෙතන අම්මෝ.
0: දන්නේ නැහැ. මම මේ මේ වුණාට මම මේ දැක්කා. ඒක කතාවක්. ඒකයි මම කියන්නේ හිතුවේ. ওই වැටකොළු කෙටි තියෙන්නේ ධාර 10යි.
1: අහ්.
0: පටේට ධාර 10ක් තියෙන අර කට්ට කට්ට කට්ට කට්ට විදිහට තියෙන. ධාර 10ක් තියෙන වැටකොළු කරලා ගත්තට පස්සේ.
1: ඕකේ.
0: වැරදිලාවත් මේ වැටකොළු කරලක ධාර 11ක් තිබුණොත් එහෙම කරල් තියනවලු.
1: හරි.
0: ඒ 11ක් තියෙන කරල 30යි කියලා.
1: 30යි?
0: ඔව්. වැටකොළු කරලේ ධාර 10යි තියෙන්නේ. 10ට වැඩියෙන් තිබුණොත් ඒ කරල 30යි කියලා.
1: ඕකේ.
0: 11ක් තිබුණොත් 30යි.
1: අහහ.
0: ඉතින්
1: හරි එහෙනම්.
0: අද කඩේට එළවලු කඩේට ගියාට පස්සේ
1: ධාර ටික ගණන් කරන්න තමයි වෙන්නේ මුලින්ම. මොනවාද මත්තේ ඔය කරන්නේ? හොඳ ඒවා කිව්වොත්
0: නෑ අපි මේ මෝරලද බලන්න ඕන කියලා.
1: ඔව් ධාර ටික ෂේප් එකේ ගණන් කරලා.
0: ෂේප් එකේ ගණන් කරලා බලන්න මේක පොඩ්ඩක් ටෙස්ට් කරන්න.
1: ඕකේ.
0: 11ක් තියෙන එකකුයි 10ක් තියෙන එකකුයි දෙකක් අරන් ගිහිල්ලා බලන්න
1: ඕන. ඔව් කොහොමද වෙනස තිත්තයිද කොහොමද හරි විදිහට තියනවද කියලා.
0: ට්‍රයි කරලා බලන්න මේකේ මේ ඇත්තක් තියනවද?
1: ඕකේ.
0: මෙහෙම මේ මේකේ ඇත්තම තිත්තද කියන එක බලා ගන්න පුළුවන්. හැබැයි මේ එකේ ඇත්තක් තියෙනවා කියලා තමයි කියන්නේ.
1: රයිට්.
0: ඇත්තටම 30යි කියලා.
1: ඔය ඉතින් අපි දන්න වෙන්නේ ගිහින් අර කිලෝ එක හරි 250 හරි.
0: ඇත්ත 30යි ඉන්න සමහරුන්ට.
1: ඒක කොහොමද මෙතෙන්ට ආවේ?
0: ඇත්තටම 30යි කියලා කියනවා. වැඩකළු කරලේ ධාර 10යි වැඩි තියනවා.
1: ඕකේ.
0: බලන්න ඉතින් මේ දැනුම. මේ ඥාණය.
1: මං අහන්නේ මේක සමිත්ගෙන් නැතුව කාගෙන්ද ලැබෙන්නේ?
0: මේ ඥාණය. සල්ලි වලට ගන්න පුළුවන්.
1: පුළුවන්ද මේ නිකන් දෙන ඥානය?
0: හොයාගෙන එනවා කියන්නේ ලේසි පහසු වැඩක්.
1: ලේසි පහසු වැඩක් නෙවෙයි හොද.
0: හරි දැන් දැන් වැටකොළු කරලා ඔහම බලලා ගෙදර ගෙනහිල්ලා. හදලා කන්න එපා. කනකොට ඔය රසට හදා ගන්න ඕනේ. එකට තුන
1: පහක්. අපි එක මාර රසයි කිව්වට එක රසට හදා ගන්න
0: එපා. ගන්න එපා. තිත්තන ඕන කරලා කරන් ගිහිල්ලා.
1: ඕකේ.
0: රසට හදා ගන්න තුන පහට එක ලුණු ටික මේ කියන දේවල් ටික පොල් කිරි ටිකක් එහෙම දාලා.
1: ඔව්.
0: රසට හදා ගන්න හදා ගන්නකොට මේකට එකතු කරන ගන්න දේවල් වලට විජය නිෂ්පාදන එකතු කරගන්න.
1: ඉතින් අර පුළංගම තියෙනවා කැමරික රසට ගුණට ප්‍රමිතියට හදා ගන්න. ඒකට කරද්ද තියෙන්නේ විජය කුළුබඩු ටික එකතු කරගන්න. තත්වි වගේම ගුණාත්මක බව වෙනසස් නියම රසට නියම ප්‍රමිතියට කුළුබඩු ටික ඉදා ගන්න. නිෂ්පාදන සියලම පිට ලැබෙන්නේ විචය කියන නමින්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 2706 478 478
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ජනපති අනුරට ජනවරම ලැබී වසර දෙකයි 22 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක අතට 24 දිනකටරේ පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව හෙට ජුවාන් ජපානයට වද දෙන ලකුණු
2: ලක්කඩ ප්‍රවෘත්ති සවස 6:30ට බලාපොරොත්තු වන්න

0: Hari ini Friday bahagian ini nanti api Vijay Nishpadan dengan Atma Dakkaran Nona Evakim api bahagian ini naik dengan Atma Dakkaran Nona kau dah message kalau tiada kita api baru mudik mentor.
1: Morotu ya Shenaya ina mevila wajib tu kerja ni kita tiada sendu ya kerja kita pasi pansi tu message kita dah latihan alat gawai na kaya show pakai hamum sabda tu hari ini Friday bahagian ini api dah sendu aku dengan kita tu message kita tiada. Amma dah ada nangi bawa tekad tu kerja ni langsung sendu aku kawan na kiri image message kita dah latihan wah kevin na bawa tekad tu kerja na dah hiat takkan dia. Itu pasi Ramesh ina mevila indang kawin do ya bawa tekad tu kerja na wah Evakim. Sami tu mevila message jekak dalat ye ni dehi atakan dia dange awat tekutu keragan neva mevila we.
0: Eba kima sampat message kena sindu akahan tekutu keragan inno akue miri gama ya ki communication ni ke program ni kahagin inno akila. Matrin wasana awat tekutu keragan wa salon ni ke beda kene gama ngapi wahagin inno akila tamai message kala tiye ni. Vijay Nishpadan keyword pas abida tu napa hatika me kiena dewa tika damater we. Vijay te Vijay kopi kiena kah damater keran we. Mukade rasat kahat rasat teh kah කාරියට හදාගෙන බොනවා නම් විජේ තේ ගෙදර තියෙනම වෙනවා. ඒ වගේම කෝපි රස දැනෙන විදියට කෝපි එකක් හදාගෙන හොඳට සැපට තේ එකක් කෝපි එකක් බොනවා නම් විජේ නමත් එක්ක මේ දේවල් අරගන්න.
1: විශ්වාසනික පරිභෝගික විශ්වාසයත් එක්ක වාරි පොලෑංකම තියෙන අපේ රසේ රටේ සම්පත බෙදෙන විජේ නිෂ්පාදන මිලදී ගන්න. එහෙම මිලදී ගන්නකොට දැන් වෙළඳ පොලේ අනුකරණ නිෂ්පාදන රසක් තියෙන ඔය අතරින් ආ හොඳම නිෂ්පාදනිය තෝරගන්න ඕනේ විජේ තෝරගන්න ඕනේ අපි එතකොට කියන්නේ වාට අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තිනවද කියලා බලලම විජේ නිෂ්පාදන මිලදී ගන්න කියලා.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා තමන කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
0: ටේක්කියා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කියා මීළඟ වැඩසටහන
3: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල බොරවක
4: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
5: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්කියා සුරකිමු මගතොට FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.

මේ ඔසයිරිස්ගේ සතුරා ඔසයිරිස්ව කෑලි කිහිපයකට කපලා ඔසයිරිස් මරනවා. මරලා ඊජිප්තුවේ තැන තැන ඔසයිරිස්ගේ කොටස් වලදාන. ඔසයිරිස්ගේ එක කොටසක් නයිල් ගඟ පතුලේ තමයි හංගන්නේ. හොයා ගන්නම බැරිය. අයිසිස් කරන්න මුළු ඊජිප්තුව පුරාම පීරමින් මේ මුළු කාන්තාර භූමිය පුරාම ඇවිදිමින් ඔසයිරිස්ගේ කොටස් එකතු කරනවා. මොකද ඇයට වුවමනයි සසර ගනුදෙනු ඉවර වෙනකම්ම ඔසයිරිස්ව විතරක් පතන්න. හැබැයි අවාසනාවකට වගේ මොනිකා නයිල් ගඟ පතුලේ එක කොටසක් තිබෙන බව අයිසිස්ට මග හැරෙනවා. අදටත් අයිසිස් මුළු ඊජිප්තුව පුරාම ඇවිදිමින් ඔසයිරිස්ව හොයනවා.

0: ශිෂ්ටාචාරය සංකප කිය කතා යලි සොයා යමු.
1: සඳ දිය දහර
0: ලේකක නොවන් ඉෂාර මහකමකේ සමක

0: Lakhanda Radio ITN.
1: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අපි අසකින්. ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්න කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112 381 381.
2: ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: යටට වග කියන රේඩියෝ
1: කෝල් ඩ්‍රයිව් එකට
0: ලක්කඩ ඊවෙනින් ඩ්‍රයිව්.
2: හැබැයින්න හදන්නේ ආයිමත් හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක මුණ ගැහෙන බලාපොරොත්තුෙන් ගිහින් එන්නම්. සුබ දවසක් ඔබට. මම චමිත්.
1: ගිහින් එන්නම් ඔබට සුබ දවසක්. මම චාරු.

0: අතහරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න, ඉවත් වෙන්න.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන, ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: විශේෂ පොලිඩම් පුනරුත්ථාපන සහන ආධාරය 2026 වර්ෂයේ අක්‍ර පහට අඩු පොලිඩම් සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් ක්‍රියාත්මකයි. පළතරණ පොල් වගාවට පොහොර ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 44,000ක්. පළතරණ පොල් වගාවට හා අවුරුදු 3ක පොල් පැලවලට ඩොලමයිට් ප්‍රදා වසුල් කිරීම සඳහා අක්‍රයකට රුපියල් 12,800ක්. ජල සම්පාදන පද්ධති ඉදිරි කිරීම සඳහා අක්‍රයකට රුපියල් 50,000ක් ඇතුළු සහන ආධාර රැසක්. දුරකථන අංක 011-286-1131 011-286-1111 ශනිගමතුම් 19:06
3: FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න ජනපති අනුරට ජනවරම ලැබී වසර දෙකයි. 22 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක අතට. අකාරුණික කාලගුණය ජීවිත දෙකක් බිලිගනී. තද වැසි දිගටම පාසල් 38ක් වැසි. වෙට්ටිකරුවන් 24 දෙනෙකුට රේ පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව හෙට. දක්ෂිණ අධිවේගයේ වාහන 11ක එකිනෙක ගැටේ 17කට තුවාල. ඩොජුවාන් ජපානයට වද දෙන ලකුණු.
6: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
5: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දෙලංක ලියනාරච්චි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගා රටට සුබ කරන්නට මෙරටේ ජනතාවගේ බලයෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තෝරාගෙන අදට වසර දෙකක් සපිරෙනවා. මේ වෙනුවෙන් තැබූ සටහනක්.
7: එක්තරා පැලැන්තියක් පමණක් පාලනය කළ රාජ්‍ය පාලනය 2024 මේ රටේ මහජනතාව එක්ව තීරණාත්මක ලෙස පරාජයට පත් කරනු ලැබුවා. ඒ අනුව පීඩිත පන්තියට රාජ්‍ය පාලන බලය හිමිබුණා. එයනෝ පළමු වතාවට මේ රටේ ඉතික් පැවති දේශපාලන සංස්කෘතිය මුළු මනින්ම පාහේ වෙනස්කමකට ලක් වුණා. ඉතික් රට තුළ ස්ථාපනය වී තිබූ පියපුතු දේශපාලන තන්ත්‍රය වෙනුවට මේ රටේ සමාජයේ සාමාන්‍ය පොදු මිනිසුන්ට රටේ පාලන බලය හිමිබුණා. සාමාන්‍ය ජනතාවගෙන්ම පැමිණි නායකයෙකු රාජ්‍ය නායකයා බවට පත් වුණා. ජනාධිපතිවරයාගේ සිට සියලුම පාලකයන් සතුව තිබූ සියලුම ආකාරයේ වරදාන වරප්‍රසාද මුළු බඩින්ම පාහේ අහෝසි කරනු ලැබුවා. සන්නද්ධ ආරක්ෂකයන් පිරිපරාගෙන කටයුතු කළ ප්‍රභූ දේශපාලනඥයන් වෙනුවට සාමාන්‍ය පාරේ බස් එකේ දුම්රී ගමන් කරන සාමාන්‍ය මිනිස්සුන්ගෙන් සමන්විත දේශපාලන තන්ත්‍රයක් ගොඩනගනු ලැබුවා. ඉතික් පැවතුණු සමස්ත දේශපාලන සංස්කෘතියම මුළු බඩින්ම පාහේ වෙනස්කම් වලට ලක් වුණා. එය මේ රටේ සුවිශේෂී සංදිස්ථානයක් ලෙසයි සැලකෙන්නේ. පාලකයා වගේම සාමාන්‍ය ජනතාවත් එකසේ නීතියට අනුගත වීම මෙම ප්‍රතිසංස්කරණ මගින් සිදු වුණා. එය මේ රටේ මහජනතාවගේ ප්‍රධානතම ප්‍රාර්ථනාවක්. එය ඉෂ්ට සිද්ධ කිරීමට වත්මන් පාලනාධිකාරියට හැකිමුණා. රට පුරාම පිළිලියක්සේ පැතිරි තිබුණු වංචා දූෂණ අක්‍රමිකතා මුළු මනින්ම පාහේ අවසන් කිරීමට වත්මන් පාලනයට හැකිමුණා. විශේෂින් ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩු විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් එතෙක් පැවැති ප්‍රභූ තන්ත්‍රයේ වංචා දූෂණ අක්‍රමිකතා මුළු මනින්ම පාහේ ඇන හිටි අතර ඒ අපේ රටේ පොදු ජනතාවගේ ප්‍රධානතම බලාපොරොත්තු බවට පත්වුණා. එමෙන්ම එතෙක් රාජ්‍ය සම්පත් සහ රාජ්‍ය දේපල මංකොල්ලකෑ සොරකම් කළ වංචනිකයන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබෙනවා. හේතුව පහුගේ පාලන තන්ත්‍රයන් තුළ බොහෝ දෙනා විසින් සිදුකරන ලද වංචා දූෂණ අක්‍රමිකතාවලට එරෙහිව දැවැන්ත පර්යේෂණ ක්‍රියාදාමයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. මෙවන විට ඊට සම්බන්ධ බොහෝ දෙනෙකුට නීත්‍යනුකූලව අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ඇතැමුන් මෙවන විටත් ඊට අවශ්‍ය දඬුවම් ලබමින් පසුවනවා. එය මේ රටේ පොදු මහජනතාව ප්‍රාර්ථනා කළ ප්‍රධානතම කාරණයක්. 2022 වසර යනු මේ රටේ ආර්ථිකය මුළු මනින්ම බිඳවට්ටපු වසරක්. එය මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින්ම තීරණය කර තිබෙන්නක්. එමෙන්ම ඊට සම්බන්ධ පුත්කලින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේදී නීත්‍යානුකූලව හෙළි කෙරුණා. මුළු මනින්ම විනාශ වුණු ආර්ථිකය ක්‍රමානුකූලව මේවන විට ගොඩ නැගෙමින් පවතිනවා. ආර්ථිකය මුළු මනින්ම බිඳවැටි තිබූ අතර ඍණ ආර්ථික වර්ධනයක්ද වාර්තා කර තිබුණා. නමුත් අද තත්ත්වේ සම්පූර්ණයෙන් වෙනස් වී තිබෙනවා. 5%ක පමණ වූ වාර්ෂික ආර්ථික වෘද්ධියක් මේ වන විට අපේ රටේ වාර්තා කරමින් පවතිනවා. එමෙන්ම වාර්ෂිකව ලෝකයට වීති බූන් ණය මේ වන විට ගෙවමින් තිබෙනවා. ආර්ථිකයේ උද්දමනය තනි අගයක පවත්වාගෙන යාමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබී තිබෙනවා. එය අගය කළ යුත්තක්. මේ රටේ ජනතාව මුහුණ දුන් 2022 අර්බුදය අවස්ථාවේදී රටේ ආර්ථිකය ඩොලර් බිලියන 64 දක්වා පහළ වැටුණු අතර ඒ පසුගිය වසරේදී ඩොලර් බිලියන 100 ඉක්මවන ලද ආර්ථිකයක් බවට පත් වුණා. ඒ මේ රටේ සුවිශේෂී සම්දිස්ථානයක් ලෙසයි සනිටුහන් වන්නේ. වසර දෙකක කාලය තුල දක්නට ලැබුණු සුවිශේෂී කාරණයක් වූයේ විදේශ ප්‍රතිපත්තියයි. සැබෑ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වසර දෙකක් තුල ආණ්ඩුව විසින් පවත්වාගෙන යමින් සිටිනවා. ඉන්දියාව, චීනය, ජපානය, ඇමරිකාව, බ්‍රිතාන්‍ය යන රටවල් ඇතුළු ලෝකයේ සියලුම රටවල් සමග නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව ලැබුණා. මීට පෙර පැවති ආන්තිකකරණය වෙනුවට විදේශ සම්බන්ධතා වඩාත් ප්‍රශස්ත ලෙස පවත්වාගෙන යාමට වත්මන් ආණ්ඩුව පියවර ගැනීම ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මෙහෙවන ආණ්ඩුවේ දක්නට ලැබුණු සුවිශේෂී තත්ත්වයක්. ආණ්ඩුව බලයට පත්වන විට මේ රටේ කළු ආර්ථිකයක්, කළු රාජ්‍යපාලන පද්ධතියක් ක්‍රියාත්මක වී තිබුණා. ත්‍රස්තවාදයටත් වඩා විශාල ලෙස බලපෑම් සහගත වූ පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය ජාවාරම් මුලිනුපුටා දැමීම සඳහා මේ වන විට දැවැන්ත මෙහෙයුමක් වත්මන් ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වෙනවා. ඊට නායකත්වය ලබා දෙන්නේ වත්මන් ජනාධිපතිවරයායි. මෙරටින් පලාගොස් සැඟවී සිටින සියලු සැකකරුවන් අත්අඩංගුවට ගනිමින් සිටින අතර මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමත් එක ලෙස ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සඳහා වූ සුවිශේෂී වැඩසටහන් රැසක් මේ වන විට රට පුරා ක්‍රියාත්මකයි. විශේෂයෙන් තරුණ පරපුර මේ සාපරාධී මත්ද්‍රව්‍ය චාවාරමින් මුදා ගැනීම සඳහා වූ දැවැන්ත ක්‍රියාවලියක් රට තුල ක්‍රියාත්මක වෙනවා. මත්ද්‍රව්‍ය වලින් සහ පාතාලයෙන් තොර රටක් ජනතාවගේ ප්‍රධාන ප්‍රාර්ථනාවක් වුණා. මේ වන විටත් ඒ ගොඩනැගෙමින් තිබෙනවා. එයද වත්මන් ආණ්ඩුවේ සුවිශේෂී තත්ත්වයක්.
0: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතටෙහි පෙට්සම් විභාගයේ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කර තිබෙනවා. රජ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙට්සම් 67ක් ගොනු කර තිබුණා. ඉන් පෙට්සම් 41ක් ගොනු කර තිබුණේ මාර්ගගත ක්‍රමයටයි. මෙම පෙට්සම් විභාග කිරීම සඳහා අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතා විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබුණා. අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම විනිසුරු මඩුල්ලේ සෙසු විනිසුරුවරුන් ලෙස අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරු කටයුතු කළා. මෙම පෙට්සම් සම්බන්ධයෙන් පෙට්සම් කරුවන්ගේ නීතිඥවරු මෙන්ම නීතිපතිවරයාද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කරුණු දැක්වුවා. පෙට්සම් විභාගයේ අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ එහි රහසිගත තීන්දුව කතානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේ පසුගිය දෙවනදා. ඒ අනුව අදාළ රහසිගත තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ මගින් කතානායකවරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ. අධික වර්ෂාව හමුවේ මතු ඇති ආපදා හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා වී තිබෙනවා. දිස්ත්‍රික් 16ක ජනතාව පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. පවුල් 1138කට අයත් පුද්ගලයන් 5674 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. මේ අතර තවමත් ජලාශවල ජලධාරිතාවන් නිහල යාමක් වාර්තා නොවන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් මහතා පවසනවා.
8: මේ වන විට දිවයිනේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශවල ගබඩාවිය ඇති ජල ප්‍රමාණය 39.7% ආසන්න අගයක් ගන්නවා. නිර්තදිග කොටසේ වර්ෂයම් වර්ෂාපතනයක් වාර්තා වුණත් මේ වන විට වාරි ජලාශවලට ලැබෙන ජල ප්‍රමාණය වර්ධන වීමක් නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඒ අනුව තාමත් මෙම ජලාශවල පවතින ජල ප්‍රමාණය 39.7% ආසන්න අගයක් ගන්නවා. විශේෂයෙන් ඉදිරියේදී එම ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබුණොත් එම ජලාශවලටද ජලාශවල ජල මට්ටම් ඉහළ යෑමක් අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් මේ වන විට ඉහළ ජල මට්ටම් පවතින ජලාශ ලෙස දුරුව ජලාශය, රාජංගනී ජලාශය නම් කරන්න පුළුවන්. මේට අමතර බදුලු දිස්ත්‍රික්කයේ නාගදීප මොරාණ ජලාශ, අම්බන්තොට දිස්ත්‍රික්කයේ මුර්තේල ජලාශය සහ මඩකළු දිස්ත්‍රික්කයේ නවකිරි ජලාශවල අවම ජල මට්ටමක් පවතිනවා.
0: මධ්‍යම පළාතට පසුගිය දින කීපෙම ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවල පාසල් 38ක් වසා තැබීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් ලබා දී තිබෙනවා. ජල ගැලීම හේතුවෙන් අවතැන්ව සිටින පිරිස් මුදා ගැනීම සඳහා සහන මෙහෙයුම් වෙනුවෙන් නාවික හමුදා කණ්ඩායම 171ක් සූදානම්ව සිටිනවා. මේ වන විටත් හිනිදුම, මාපලගම, නාවලපිටියේ යටියන්තොට, රත්නපුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට සහන කණ්ඩායම් යොමු කර තිබෙනවා. අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 10කට නිකුත් කර ඇති නායාම අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. කළුතර වලල්ලා විට මහනුවර පස්භාගේ කෝරළිය කෑගල්ල දෙහියෝ විට අරණායක දැරණියගල මාවනැල්ල යටියන්තුට නුවරඑළිය කොත්මලේ බටහිර කොත්මලේ නැගෙනහිර කොත්මලේ අඹන්ගමුව නෝවුඩ් සහ රත්නපුර සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවලින් ජනතාව වහාම ඉවත් වූ බවයි එම සංවිධානය දැනුම් දෙන්නේ. දෙවැනි ඊසාන දෙසින් බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩුපීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළදී තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළන් ප්‍රවාහය හේතුවෙන් දෙවයිනේ නිරිත දිග ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. හේතුවෙන් අද දිනේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාතුලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වෙටින් විට වැසියෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැනුවත් කරනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලණිගම සහ දොඩන්ගොඩ හෝමාරු අතර ප්‍රදේශයේදී අද උදාසන රියානතුරක් සිදු වුණා. මෝටර රථ 6ක් බස් රථයක් සහ සුඛෝපභෝගී කුඩා ප්‍රමාණයේ බස් රථයක් එකිනෙක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ. එක් බස් රථයක් මතුගම සිට කොළඹ දක්වා ගමන් කරමින් සිට ඇති අතර එහි සිටි පාසල් සිසුන් 11 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණා. මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් 6 දෙනෙකුද නාගොඩ සහ බණ්ඩාරගම යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා. මේ අතර පවතින වැසි සමය තුළ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී නියමිත ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධ හෙට්ටිආරච්චි මහතා රියදුරන්ත අවධාරණය කළා.
9: පවතින වැසි තත්ත්වයත් එක්කලා අධිවේගී මාර්ගවල වාහන අනතුරු වැඩි වෙලා තියෙනවා. අධිවේගී මාර්ගවල තිබිය යුතු වේග සීමාවන් පොවල වාහන ධාවනය වාහන දෙකක් අතර පරතරය නිසි පරිදි තියාගන්න නැති එක මන්තිරු නීතිය බොහෝ දුරට අඩු වෙලා තියෙනවා. අපි ඒක දැකලා තියෙනවා. ඒකත් මේකට හේතුවක්. ඒකම අපි දකිනවා වාහන රියදුරන්ගේ විනය කියන එක බොහෝ දුරට අඩු වෙලා කියන එක පේනවා. ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන ඇතුල් කරන අවස්ථාවල් අපි දැකලා තියෙනවා. මොකද මේ කියන වේගයෙන් යන්න පුළුවන් වාහන තමයි තියෙන්න ඕන. නමුත් ඊට සුදුසු නැති වාහන ඇතුල් වෙන අවස්ථාවල් අපිට දැකලා තියෙනවා. කොටම වඩා අපි විශ්වාස කරනවා දැන් මේ සීට් බෙල්ට් දාන හින්දා හානි අවම වෙලා තියෙනවා කියලා. අදත් සිද්ධ වෙච්ච විශාල අනතුරේදීත් අපි දැකපු දේ තමයි ඒ පාසල් දරුවන් නිසි පරිදි සීට් බෙල්ට් පැලඳ හිටියා. ඒක හින්දා ඔය මට්ටමින් ඔය අනතුර නිසා වෙච්ච හානිය සීමා කරන්න පුළුවන් වුණා.
0: ආපදා තත්ත්වයන් කළමනාකරණය සහ ශක්තිමත් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මෙගා ෆෝන් 3300ක් බෙදා හැරුණා. ආපදා අවස්ථාවකදී කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ සෙවීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම ශක්තිමත් කිරීමයි මෙහි අරමුණ. දේශගුණික බලපෑම අවම කිරීමේ අදියරක් ලෙස ලෝක බැංකු ආධාර මත මෙම මෙගාෆෝන් බෙදා දීම කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරුණා. කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ව්‍යාපෘතියක්. ඒ වෙනුවෙන් මෙම මෙගාෆෝන් බෙදා දීම අමාත්‍ය KD ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කුටුවේගුඩ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඒදීනියෝචමාත්‍ය අරවින්ද සෙනරත් මහතා අදහස් පළ කළා.
10: බැලුබැල්මට මේක ඉතාම සරල මෙවලමක් වුණාට මේක තොරතුරු සන්නිවේදනයේදී කඩිනම් සහ කාර්යක්ෂමව සමහර අවස්ථාවල යොදා ගැනීමේ හැකියාව තියෙනවා. අපි සමහර තාක්ෂණික කඩාවැටීම් වැටෙන මොහොතක ක්ෂණිකව අපට ගන්න පුළුවන් එක් ක්‍රියාමාර්ගයක් විදිහට තමයි මේ මෙගාෆෝන් හරහා තොරතුරු සන්නිවේදනය අපිට කරගන්න තියෙන්නේ. ඒත් මේ ව්‍යාපෘතිය ගත්තට පස්සේ ලොකු ගැඹුරක් රටේ ජනතාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන වැඩසටහනක්. මේ ආයතනයේ විදියට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව රටට කරන සේවාව පිළිබඳ අපට තියෙන මහත් වූ ගෞරවයක්. රටේ පුරවැසියන්ටත් එහෙමයි. සිද්ධියක් වෙච්ච

0: වුණාට පස්සේ දැන් අපටත් වගකීමක් තියෙන දේශපාලන අධිකාරියට අපි ආණ්ඩුවේ තීන්දුව తీරන ගන්න ප්‍රතිපත්ති සම්පාදනය කරන කණ්ඩායම විදිහට ඔබත් එක්ක එකතු වෙලා මේ ආපදා තත්ත්වයන් අවම කරගන්න අවශ්‍ය කරන සියලුම සහයෝගයන් ලබා දෙන එක ආණ්ඩුවක වගකීම.
1: හෙට සහ අනිද්දා දිනවල පාර්ලිමේන්තු සැසියන්නේ වෙනසක් සිදු ඇති බව පාර්ලිමේන්තු මහලේකම්වරිය පවසනවා. අද රැසූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබෙන්නේ. හෙට දිනේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ අපනයන කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම අනිද්දා දිනේදී සිදු කිරීමට තීරණය කර තිබෙනවා. අනිද්දා දිනේදී විවාදයට ගැනීමට නියමිතව තිබූ වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බවයි ලේකම්වරිය පවසන්නේ. අනිද්දා එනම් 23 වනදා විදුලි බිල්පත් සම්බන්ධයෙන් මහජනයා වෙත සහන ලබාදීම සඳහා රුපියල් මිලියන 17213ක මූල්‍යමය සහනාධාරයක් ලබාදීම සඳහා වූ පරිපූරක ඇස්තමේන්තුව අනුමත කිරීමට නියමිතයි. මේ හෙට දිනේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා ප්‍රතිපාදන වෙන් කෙරෙන්නේ 2026 වසර සඳහා අමාත්‍යාංශවලට වෙන් කර ඇති නමුත් වසර අවසානය දක්වා භාවිතයට ගෙන නොමැති ප්‍රතිපාදන මගින්. මෙම ප්‍රතිපාදන මාරු කිරීම 2025 අංක 23 දරන විසර්ජන පනත මගින් අනුමත කරන ලද සමස්ත වියදම් සීමාවට හෝ රජයේ උපරිම ණය ගැනීමේ සීමාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි. මේ අතර සැප්තැම්බර් 24 සහ 25 යන දිනවලට අදාළව තිබූ පාර්ලිමේන්තු කටයුතු වල වෙනසක් සිදු නොවන බවද පාර්ලිමේන්තු මහලේකම්වරිය සඳහන් කරනවා. කොළොන්නාව තෙල් පිරිපාදු පරිශ්‍රයේ ඉදිකිරීම ආරම්භ කළ නව තෙල් ටැංකියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සඳහා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉන්ධන මිල සඳහා සහනාධාරයක් ලබා දීමට රජය අපේක්ෂා කරන බවයි.
2: අපිට දැනගන්න ලැබුණු විදිහට 40%-50%කට ආසන්න ප්‍රමාණයක් භෞතික ප්‍රගතිය වාර්තා වෙලා තියෙනවා. මේ ප්‍රගතියත් එක්ක අපිට පේනවා ලබන අවුරුදු සැප්තැම්බර් මාසයේ වෙනකොට ටැංකි භාවිතා කරන්න පුළුවන් වෙන ආකාරයෙන් මේ ඉදිකිරීම කටයුතු කරගෙන යනවා. ඩීසල්, පෙට්‍රල් වගේම ගුවන් යාන ඉන්ධන ගබඩා කිරීම සඳහා අවශ්‍ය වන ධාරිතාව මෙතනදී අපිට වැඩි කරගන්න පුළුවන්. මේ වෙලාවෙත් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. නමුත් මිල වැඩිවීම ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවම වශයෙන් මිල වැඩි නොකර ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒක පියවා ගැනීම සඳහා රජය සහනාධාරයක් ලබා දෙන කටයුතු.
1: ඩොජුවාන් සුලිකුරාටුව ජපානයේ නැගෙනීර පැසිෆික් වෙල්ලට ළඟාවීමත් සමග රට ප්‍රදේශ රැසකට දැඩි වර්ෂාපතනයක් සහ තද සුළං නැතිවීමේ අවධානමක් මතුව තිබෙනවා. සුලිකුරාටුව අද ටෝකියෝ නගරයට ආසන්නෙන් ගමන් කිරීමට නියමිත බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පවසනවා. ඒ හේතුවෙන් කන්ටෝ කලාපයට සහ නැගෙනීර ජපානයේ අනෙකුත් ප්‍රදේශවලට දැඩි වර්ෂාවක් සහ තද සුළං නැතිවී හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මෙවන් විටත් ඉසු දූපත් සහ විභා ප්‍රාන්තය ඇතුළු ප්‍රදේශවල මිලිමීටර 300කට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගම් වතුර සහ නායා මැතිවීමේ අවධානමක් පවතින බවත් ජනතාවට අවධානයෙන් සිටින ලෙස බලධාරීන් දැනුම් දී තිබෙනවා. මේ අතර කුණාටුව හේතුවෙන් ගුවන් සහ දුම්රිය ගමනාගමනයටද බලපෑම් එල්ලව තිබෙනවා. ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති අතර ඇතැම් දුම්රිය සේවා දාතිතුවා තිබෙනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අශ්වාරෝහක තරඟ සෞද හෙට දක්වා කල් දමා ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුව දේශීය ක්‍රිකට් තරඟ ව්‍යුහයේ ප්‍රතිසංවිධානය කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි වසර දෙකක කාලය තුළ ටිය ඒ කණ්ඩායම ක්‍රීඩා සමාජ සංඛ්‍යාව 14 සිට 10 දක්වා අඩු කිරීමටයි නියමිත. දනත පැවැත්වෙන දින 3 තරඟ දින 4 තරඟ බවට පත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට් සඳහා ක්‍රීඩකයින් වඩාත් හොඳින් සූදානම් කිරීම මෙම වෙනස්කම් වල ප්‍රධාන අරමුණක්. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්න ජනපති අනුරට ජනවරම ලැබී වසර 2යි. 22 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක අතට. අකාරුණික කාලගුණය ජීවිත දෙකක් බිලිගනී තද වැසි දිගටම පාසල් 38ක් වැසි. වෙත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහි පාස්කු ප්‍රහාරයේ නඩු තීන්දුව හෙට. දක්ෂිණ අධිවේගී වාහන 11ක් එකිනෙක ගැටේ 17කට තුවාල. ඩොජුවාන් ජපානයට බද දෙන ලකුණු. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතකොට සුවදායි.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ විලා රුපියල් ලක්ෂය 3000 1000 60 20 ත්‍යාගි ඩබල් විලා කෝටි 11 ධන නිදානයේ රුපියල් 40ක් හොදටම ඇති
2: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579
3: ක්ලියෝපැට්‍රා භාෂා අංශයට ඇතුළුණා. එයාට දැනුණා පැපයස් කොළවල සුවඳ, සීතල පොළව, භාෂා තුනකින් කැටයම් කර තිබුණු වෙසල් ආරුක්කුව පාමුල එයා නැවතුණා.
4: අහා, මෙන්න ඉන්නවා අපේ පාරාවෝගේ දූ කුමරිය.
3: ක්ලියෝපැට්‍රා පොඩි කාලේ ඉඳන්ම අකමැති වුණා. එයාට පාරාවෝගේ දුව එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගේ දුව කියලා කියනවට. එයා කැමති වුණේ එයාට ක්ලියෝපැට්‍රා කියලා කියනවට. නුවන් ඉෂාරා මහගමකේ ලිව්ව ක්ලියෝපැට්‍රා, එයා තමයි රජින පොතේ පිටුවක එක පුංචි කොටසක්. ගොඩක් දේවල් කියවගෙන යන්න හිතන භාෂා ශෛලියක්, එත් එක්කම අපි හැමෝම අහලා තියෙන චරිතයක අපිට සමහර විට හිතුණු සමහර විට නොහිතුණු පැති ගොඩක්. කෙවන්න ඉඩ ලැබෙන මේ සාහිත්‍ය මාසයේදී අපි හිතුවා ඒ අපූරු ලේඛනමය මැවීම් කෙරුව ලේඛකයව මුණ ගැහෙන්න.
5: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර.
3: සුබ සන්ධ්‍යාවක් අයිබෝවන්. ජීවිතයට ආදරය දැනෙන ආදරණීය දවසක අදත් අපේ මේ සුන්දර ආදරණීය හමුවීම රාත්‍රී 9 වෙනකල් පැය දෙකක කාලයක් තියෙනවා අපිට අදත් කතා කරන්න. හැබැයි මට ආරම්භයේදීම කියන්න තියෙන්නේ මේ පැය දෙක අදට පමණක් සීමා වෙන කතා බහක් තමයි. මොකද දිගු කාලයක් තිස්සේ ඔහු ලියන දේ කියවන්න උත්සාහ කරන කෙනෙක් විදිහට, ඉතාම කැමැතින් කියවන කෙනෙක් විදිහට, සහ ඔහු මේ වන විටත් තෝරාගෙන තිබෙන විෂය ධාරාවන්, එතකොට ඒ තුළ ඔහුගේ හැසිරීම්, ඔහුගේ ක්‍රියාකාරකම්, මේ දේවල් එක්ක මට හිතෙනවා මේ එක වැඩසටහනක් නෙවෙයි, මට ප්‍රමාණාත්මකව කියන්න බැරි තරම් වැඩසටහන් ගණනාවක් කරන්නට කරුණු තියෙන, කතා බහ කරන්නට බොහෝ දේ තියෙන සොඳුරු තරුණෙක් අපි අද හමු වෙනවා. නමින් මේ වන විට බොහෝ දෙනෙක් විශේෂයෙන්ම වර්තමානයේදී මේ ලේඛනයට ප්‍රිය කරන ඉතිහාසයට, අපරාධ විද්‍යාව සම්බන්ධයෙන්, ලෝකයේ දාම ඝාතන සම්බන්ධයෙන්, ලංකාවේ නඩු වාර්තාද, ලෝකේ නඩු වාර්තාද, ඉතින් මේ සියලු දේවල්, මානව ශිෂ්ටාචාරයේ විවිධ තැන්වල අපිට වැරදුණු තැන් ගැන, අපිට හරි ගිය තැන් ගැන, ඒ කාලේනම් මේ කාලේ දක්වා ජන කොටස්වල විවිධ හැසිරීම්, ඊ තරම් දේවල් අපිට කතා කරන්න තියෙනවා. මේ සියලු දේවල් ඔහුගේ ලේඛනයට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් බොහෝම ආදරෙන් අපි ආරාධනා කළා, මං හිතන්නේ අපි මේ කතා බහ කරමු කියලා හිතුවේ මීට වසර 5කට විතර ගියා කාලයක. හැබැයි අපිට අද තමයි වෙලාව හම්බ වුණේ. ලේඛක නුවන් ඉෂාරා මහගමගේ හඳුනා ගනිමු. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට.
6: අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් මොනිකා.
3: ඔබ ගැන, ඔබේ ගමනේ ආරම්භය ගැන, ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්නේ. සියලුම දේවල් අපි කතා කරමු ටිකෙන් ටික අවසර ලැබෙන විදිහට. හැබැයි සිනහව අතරින් කොහොමද කඳුලක් කපන්නේ, ඒ බව නොදැනම කොහොමද සිනහවක්ම පෑවේ කියලා අහලා.
6: ඔව්, සාමාන්‍යයෙන් අපි ප්‍රේමය විප්‍රයෝගය කියන දේ කලාවත් එක්ක අත්වල් බැඳගත්ත නියුන් සහෝදරයෙක් වගේනේ. ලෝකේ ශිෂ්ටාචාරවල වුණත් අපි විශ්වාස කරන දෙයක් තමයි මිනිස්සු තමන්ගේ ජන සමාජයෙන් ශිෂ්ටාචාරගත වෙනකොට විවිධ හැසිරීම් පෙන්නුම් කරනවා. ප්‍රධාන හැසිරීමක් තමයි තමන්ගේ විරුද්ධ ලිංගිකයාව තේරුම් ගැනීම, ඔහුගේ හෝ ඇගේ ශරීරයේ තේරුම් ගැනීම, අනුරාගය, ප්‍රේමය වගේ හැඟීම් උපදවා ගැනීම. එතනින් පස්සේ තමයි මිනිස්සු ශිෂ්ටාචාරය ඇතුලේ මිනිස්සෙකු බවට පත් වෙන්න අවශ්‍ය අභ්‍යන්තර කරුණු කාරණා එකතු කරගන්නේ. ඉතින් ওই විප්‍රයෝගයේ ප්‍රේමය, වියෝගය, විරහව කියන දේ මානව ශිෂ්ටාචාරයේ මුලේ ඉඳලම විවිධ ස්වරූප වලින් තිබුණා. ඉතින් කලාවට කවදාවත් ඒක මගහැර යන්න බෑ.
3: එනිසාම අපි මෙතන මල්ලවාරච්චි ගානා කරන මේ ගීතයෙන් අද මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ආරම්භ කරනවා.

0: ප්‍රීතිය තහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
0: අනුග්‍රහක දායකත්වය අපට ලබා දෙනවා චුවේතය සිහිනයට වාසනාව ආශිර්වාදය රැගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලය. ජාතික ලොතරැයි මණ්ඩලය 2026 වසරේ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන රාත්‍රියේදී රිදී සම්මානයකින් පෙදම් ලැබුවා. 800 වසරකට වඩා වැඩි කාලයක් රටටම වාසනාව ඛ්‍යාතුන් ලොතරැයියේ ප්‍රමුඛයා වගේම ලොතරැයි ලොව රාජ්‍ය කිරුළ මහජන සම්පත ලොතරැයිය විශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය විසින් රාජ්‍ය සේවා අංශය සඳහා වන රීතිය සම්මානය දෙනා කරනු ලැබුවා. මේ සම්මාන උළෙල තුළදී ජාතික ලොතරැයි මණ්ඩලය සම්මානිත වුණු පළවෙනි අවස්ථාව මේ නෙවෙයි. 2016 2025 වසර තුළදීත් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික ලොතරැයි මණ්ඩලය රාජ්‍ය අංශය සඳහා අනුශූරතා ද්විත්වයක් දිනා ගන්න ලැබුවා. ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් අපිට එක්කෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්. ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැන මේ කියන්නේ ශ්‍රී ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණයක අලෙවි වාර්තා තිබූ නවීන තාක්ෂණයෙන් සවිබල ගන්නවා ඇති ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය. පැයට වී කිලෝ 1000ත් 1200ත් අතර ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. වී මිටියකට වැයවෙන කාලය විනාඩි 5යි. ගල් වැලි වී පොතු ඉවත් කිරීමත් සිදු කරනවා. සහල් පොලිෂ් කිරීමත් සිදු කරනවා. ඒ විතරක් නෙවෙයි අවම වෙදුලි පරිභෝජනයක්. ව්‍යාජ අනුකරණ වලට නොරැවටි වාසි වැඩි නඩත්තු අඩු ඩොමා එලිවේටර් කණු දෙකේ ස්වයංක්‍රීය වීකිතීමේ යන්ත්‍රයක් ඔබත් දැන්ම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා කතා කරන්න 011 677 579 දුරකථන අංකයට.
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සන්

0: ලෙක්ක නුවන් ඉශාර මහගමගේ අද අපි එක කතා කරන්නේ. අපි ඊළඟට රිද්ම වීරවර්ධන දිනපකෝදාගොඩ ගායනා කරන ගීතයක් තමයි අහන්නේ. අපි දකිනවා ඉතාමත්ම මැද තැනකින්නම් කුවෙනිව කියවා ගත්ත ආකාරයක් මේ ගීතය ඇතුළේ දකින. මොකද අපි ගොඩාක් තැන්වල අපිට ආගමික මතවාදෙ පිට අපේ ඉතිහාසය තුළ අපි දැකලා තියෙන කුවේණිගේ සාපය තමයි ගොඩක් කලාවට මතු වෙන්නේ. මොකක් හරි රටේ ස්වාභාවික විපතක් වුණාම ලාකුණත් මේක මේ කුවේණිගේ සාපේ වැදිච්ච රටක් කියලා කියන තැනට තමයි යන්නේ. කුවේණිය කියන බලයක් ඒ මොහොතේ තිබිච්ච නායිකාවක් වුණු කාන්තාව අන්තිමේදී තමන්ගේ ජීවිතයේ කොතනින්ද ඛේදවාචකයක් බවට පත් වෙලා දිය කරලා හරින්නේ කියන කාරණාව සහ ඒකට හේතුභූත වුණු කරුණු කාරණා පුද්ගලයින් මේ දේවල් ගැන කතා කරනවාද? හැබැයි ඒ සියල්ලටම මේ ගීතය ඇතුළත් හොඳ උත්තරයක් දීලා තියෙනවා. ඒ වගේම තමයි ඔබේ හැදෑරීම ඇතුළේ ඔබ ඉතිහාස කරුණු සෑහෙන ප්‍රමාණයක් එක්ක විවිධ ලේඛන ජනගත කරන ලේඛකයෙක් විදිහටත් මේ කුවේණිය ඔබට දැනෙන ආකාරය මං කැමති අහන්න. මොකද ඒක සහකම්පණයෙන් පිරුණු රටක් තමයි අපිට කවදාරි අවශ්‍ය වෙන්නේ. අනුකම්පාවක් නෙවෙයි සහකම්පණයේ තියෙන රටක්. එසකට ඒකට පිරිමියෙක් තවත් ගැහැණියෙක්ව කියවා ගන්න ආකාරය හරි වැදගත්. ඒ නිසා මං කැමති නුවන්විශාර මහගමගේ කියන ලේඛකයා කුවේණිය දකින විදිහ ගැන කියවන්න.
1: ඔ මොනිකා, ඇත්තටම සහකම්පණය කියන එක ඇතුළේ තමයි ලෝකෙ මිනිස්සුන්ට තියෙන මනුෂ්‍යත්වයේ තියෙන අනිත් සියලුම ගුණාංග, ප්‍රේමය වෙන්න පුළුවන්, අනුකම්පාව, දයාව, ඒ හැමදේම ගැබ් වෙලා තියෙන තනි ගුණාංගය තමයි සහකම්පණය කියන්නේ. අපි දැන් කුවේණිය සම්බන්ධයෙන් අපි සාකච්ඡාවට ආවොත් එහෙම කුවේණිය සම්බන්ධ හරි අපූරු කතාවක් තියෙනවානේ ලංකාවේ වංශ කතාව ඇතුළේ. ඒ තමයි මහා වංශයේ ආරම්භක කොටස්වලදී ලාට රටින් එන කුමාරයෙක් පිළිබඳව, ලංකාවේ හිටපු කපු කටිමින් හිටපු කුවේණි නැමැති කාන්තාවක් පිළිබඳව, ඇයගේ යක්ෂ ජන වර්ගය පිළිබඳව ලස්සන ප්‍රවාදයක් තිබෙනවා. දැන් මේ ඉතිහාස කතාව මහා වංශය ඇතුලේ තියෙන ඉතිහාස කතාවට අපි ඒ විදිහටම පවතින්ට ඉඩ හරිනවා. මොකද ඒක තමයි අපේ වංශ කතාව. ඒ පවතින්ට ඉඩ හැරලා ඔතනින් අපිට හොයාගෙන යන්න පුළුවන් මේ වංශ කතාව ඇතුලේ තිබෙන ඉතිහාස කාරණා. කුවේණි කියන්නේ කවුද? එයාගේ ජන වර්ගය මොකක්ද? එයාගේ ජීවිතය මොන වගේද? මේ කියන දේවල් අපිට හොයාගෙන යන්න පුළුවන් අපේ අධ්‍යයන කලාපයන් ඇතුළේ. ඉතින් මේක එක තැනකදී අපිට අහුවෙනවා, ලෝකයේ වංශ කතා ලියන්න හේතුවක් තියෙනවනේ මොනවා හරි. සාමාන්‍යයෙන් ලංකාවට අපිට තියෙනවා මහා වංශය, දීප වංශය, තූප වංශය වගේ විවිධ වංශ කතා. ඉන්දියාවටත් තියෙනවා, අපරදිග ලෝකයටත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම වංශ කතාවල විවිධ ස්වරූප තියෙනවා. සමහර ඒවා ගද්ද කාව්‍යයන්, සමහර ඒවා පද්ද කාව්‍යයන්. දැන් ඉලියඩ්, ඔඩිසි වගේ දේවල් තමයි යුරෝපා ශිෂ්ටාචාරය ඇතුලේ මහා පද්ද කාව්‍යයන් බවට පත් වෙන්නේ. මේ හැම වංශ කතාවක්ම ලියන්න හේතුවක් තියෙනවා. ඒ වංශ කතාවටම උරුම වෙච්ච, එයටම අනන්‍ය වෙච්ච අරමුණක් තියෙනවා. ලංකාවේදී වංශ කතාව ලියන්නේ දැන් ක්‍රිස්තු පූර්ව 543 වගේ වර්ෂයකදී තමයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ. ඒ කාලයෙන් අවුරුදු 500කට විතර පස්සේ තමයි මහානාම හමුදුරුව මහා වංශය කියන වංශ කතාව ලියන්නේ. මේ මහා වංශය ආරම්භ කරනකොටම මහානාම හමුදුරුව හරි පැහැදිලිව තමන් මේ වංශ කතාව ලියන්නේ ඇයි කියන කාරණේ කියනවා. මහා වංශය කියන වංශ කතාව ලියන්නේ ලංකාවට බුදුන් වැඩිය බවත්, බුද්ධ දර්ශනයේ, බුද්ධ ධර්මයේ ලංකාව තුළ පවතින බවත්, ඒ අප පවත්වාගත යුතු බවත් තහවුරු කරමින් ඒක අනාගතයට ගෙන යෑම පිණිස. මහානාම හමුදුරුවන්ට එක්තරා වේලාවකදී බයක් හෝ යම් සැකයක් උපදිනවා යම් කාලයක බුද්ධ දර්ශනයේ, බුද්ධ ධර්මයේ, බෞද්ධ ශාසනය ලංකාවෙන් තුරන් වෙලා යයි කියන එක. අන්නේ කාල සීමාවට තමයි මේක දැනුම් දෙන්න මෙන්න මෙහෙම ඉතිහාසයක් අපිට බෞද්ධ ආගම සම්බන්ධයෙන් තිබුණා කියන්න තමයි මේ වංශ කතාව ලියන්නේ. ඔන්න ඔය වංශ කතාව මත පදනම් වෙලා අපි කරන එක වරදක් තියෙනවා. ඒක ඉතින් ඒක වරදක් කියන්නේ ඒක අපි හිතාමතා කරන දෙයක් නෙමෙයි, ලෝකේ හැම ශිෂ්ටාචාරයකටම ඕක වෙනවා. ඒ තමයි මේක හරහා අපේ සම්පූර්ණ ඉතිහාස කතාව අපිට කියවා ගන්න අපි උත්සාහ කරනවා. නමුත් මහා වංශයේ පැහැදිලිවම කියනවනේ මේ වංශ කතාව ලියන්නේ ඇයි කියලා. එතකොට සම්පූර්ණ ඉතිහාස කතාව ලියන්න නෙමෙයි මේ වංශ කතාව ලියන්නේ. එතකොට මහා වංශයට අනුව ඒකේ තියෙන ඉතිහාසය සාධාරණයි. එතනින් එහාට ගියාම අපිට කුවේණි සම්බන්ධයෙන් එන ප්‍රවාදය තමයි ඇය ජනමූල රැජිනම් ප්‍රකට සාහිත්‍ය දරේ සයිමන් නවගත්තේගම මහත්මයාගේ ස්වර්ණවන්නිය වල්ලියම්මලා කියන නවකතාව ඇතුලේ ඔහු හරි ලස්සනට අරගෙන එනවා මේ වර්තමානයේ අපි දකින ජන සමාජය ඇතුලේ ඉන්න ගාඩි ජන වර්ගය, ගාඩි රැහැ කියන එක. ගාඩි රැහේ මිනිස්සු මේ කුවේණි අම්මාගේ ලිංගේන්ද්‍රිය සම්බන්ධ සංකේතයක් එයාලගේ පූජනීය වස්තුවක් විදිහට අරගෙන තමයි ගමින් ගමට, තැනින් තැනට, කූඩාරමින් කූඩාරමට ඇවිදගෙන යන්නේ. එතකොට මේ මිනිස්සුන්ට කොහොමද මේ කුවේණි අම්මා සම්බන්ධව, එහෙම නැත්නම් එයාලා දැනට මාතෘ දෙවඟන විදිහට හඳුනා ගන්න කුවේණි සම්බන්ධ කතාව එන්නේ? ඒකෙන් ඔවුන් මහාවංශය කියවලා නෙවෙයි. ඒකෙන් ඔවුන් විල වෙන ලිඛිත සාක්ෂි කියවලා නෙවෙයි. ඒකෙන් පරම්පරාවෙන් පරම්පරාව. ඒකෙන් ජනමූල සාහිත්‍යයෙන්. එතකොට ඔවුන්ට එනවා කුවේණි සම්බන්ධයෙන් ජනමූල සාහිත්‍යය ඇතුලේ යම් ප්‍රවාදයක්. ඒ තමයි තමන්ගේ මව් දෙවඟන වෙන්නේ. තමන්ගේ ජනවර්ගයේ නායිකාව වෙන්නේ. තමන්ගේ රැහේ රජින වෙන්නේ කුවේණි. ඒ විතරක් නෙමෙයි මේ කුවේණිගෙන් පටන් ගන්න මාතෘමූලික සමාජය ඔවුන් දිගින් දිගටම නඩත්තු කරනවා. ඉතාම මෑතක් වෙනකනුත් ගාඩි රැහක ඉන්නේ නායිකාව. මේක හරිම පැහැදිලිව ලස්සනට ස්වර්ණවන්නී වල්ලියම් වල නව කතාව ඇතුළේදී සයිමන් නවගත් එක මෙන් කතා කරනවා. නමුත් අපි එතනින් මෙහාට කුවේණි කියන අපේ සාකච්ඡාවට අරගෙන ආවොත් එහෙම කතාවක් පවතින්නේ කොහොමද? එහෙම කතාවක් පවතින්න නම් මේ කුවේණි කියන ප්‍රබල චරිතය ඇය ජීවත් වෙලා මිය ගිහින් අවුරුදු 2500ක් ගියාට පස්සෙත් අපිට මේ මොහොතෙත් කතා කරන්නට තරම් ප්‍රබල චරිතයක් බවට පත් වෙන්නේ කොහොමද? ඒක හුදු ප්‍රබන්ධයක් බවට පත් වෙනවද? මේ කියන කාරණා හොයාගෙන ගියාම අපිට හම්බ වෙන එක තැනක් තමයි මහාවංශය මේ කුවේණි සම්බන්ධයෙන් විජය කුමාරයා කියන චරිතය සම්බන්ධයෙන් කතාව පටන් ගන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි ක්‍රිස්තු පූර්ව 543 ලංකාවේ මහාවංශය ඇතුලේ වංශ කතාව පටන් ගත්තට 544 ක්‍රිස්තු පූර්ව 545 ක්‍රිස්තු පූර්ව 1000 වගේ යුගයන් වලත් ලංකාව කියන රට පැවතුණා. මේ රට ඇතුලේ මිනිස්සු හිටියා. එතන මේ හැමදේම කියාගෙන අපස්සට යන්න බැහැ නේ වංශ කතාවකදී. එතන මහානාම හමුදුරන්ට සිද්ධ වෙන කොතනින් හෝ මේ කතාව මුලින් පටන් ගන්න. පළවෙනි වාක්‍ය ලියන්නේ. එයා ආරම්භය ගන්නකොට මහානාම හමුදුරුව හරි ලස්සන නූතන ප්‍රබන්ධකරුව ඉතාම හොඳින් පාවිච්චි කරන ප්‍රබන්ධ ශිල්ප ක්‍රමයක් පාවිච්චි කරන ඒ තමයි මේ කතාවට පාඨකයා හෝ ප්‍රේක්ෂකයා ඒ කාලේ හැටියට ශ්‍රාවකයා ඇදබැඳ තබා ගන්න ලස්සන ඉතිහාස කතාවක් නිර්මාණය කරනවා. ඊට කලින් තිබුණ සමස්ත ඉතිහාසයේම පත අට එකට හිඳවා කැටිකොට ඒ තමයි ඊට කලින් අවුරුදු 500ක් 600ක් 1000ක් කියන කාල සීමාව තිස්සේ ඉන්දියාව වෙන්න පුළුවන්, මලයාව වෙන්න පුළුවන්, වෙන මොනවා හරි දේශයන් වලින් ලංකාවට විවිධ ආක්‍රමණ ආවා. මුහුදු මාර්ගයෙන් ආක්‍රමණ ආවා, වෙලෙන්දු ආවා, ඒ සමහරු ම්ලේච්චයෝ, සමහරු රණශූරයෝ. මේ හැමෝම ආපු බව ලංකාවේ හුදී ජනයාගේ පහන් සංවේගයේ පිණිස ලියාතබන කතාවේදී විජය නැමැති තනි පුද්ගලයෙකු නිර්මාණය කරලා අර සියලු ගති ලක්ෂණ විජයට ලබා දුන්නා. ඒ ලබා දීලා ඉන්දියාවට අපේ තියෙන සබඳතාවය පෙන්වන්න සිංහේකු සම්බන්ධ ප්‍රවාදයක් ලබා දීලා ඔහුව අරගෙන ඇවිත් ඊළඟට කරන අපූර්ව දේ තමයි දැන් මේ කියන ප්‍රවාදය තහවුරු කරවන්න, මේක විශ්වාස කරවන්න නම් යම් ක්‍රමවේදයක් තියෙන්න එපා. ලේසිම දේ තමයි ඇත්තටම ජනමූල කතාවක්, ඇත්තටම ජනසම්මත කතාවකට මේක බද්ධ කිරීම. ඒ ජනසම්මත කතාව බවට පත් වෙන්නේ කුවේණි. මොකද කුවේණි කියන්නේ ලංකාවේ මිනිස්සු අදහපු ඇත්තට ජීවත් වෙච්ච, ඇයගේ ජනවර්ගයේ සම්බන්ධ, ඇයගේ සමාජයේ සම්බන්ධ, මේ මිනිස්සු මොන වගේද කියන එක හා සම්බන්ධව ජනමූල ඉතිහාසය ඇතුළේ සාක්ෂි සාධක තියෙන චරිතයක්. ඉතින් මහානාම හමුදුරුව කුවේණිගේ පෙම්වතා විදිහට විජය වර්ගෙන එනවා. එතකොට මේ හිටපු යක්ක කියන ජනවර්ගයේ කවුද? එයාලට නායකත්වය දෙන්න හිටපු කුවේණි කියන රජින කවුද? මේ රජින මං හිතන්නේ ලංකා ඉතිහාසයේ ඇතුලේ අනුලා බිසව සහ ප්‍රමිලා දේවිය කියන තුන්දෙනා එක්ක එකතු වෙලා, ඒ කියන්නේ කුවේණි, අනුලා සහ ප්‍රමිලා කියන චරිත තුන එකතු වෙලා ලංකාවේ ඉතිහාසය ඇතුලේ ඒ තරමට අවප්‍රාමාණික වෙච්ච වැරදි ලෙස කියවාගත්තු චරිතයක් තවත් නැහැ ලංකාව තුල. ඉතින් කුවේණිට සිද්ධ වෙන්නේ අර කියපු පුරුෂ මූලික සමාජයේ මහානාම හමුදුරුව ලියපු ඒ ඉතිහාසය ඇතුලේ වෙනත් ඉතිහාස උමනාවන් වෙනුවෙන් තමන්ගේ රැහැ පාවා දීපු, යක්ක රැහැ පාවා දීපු පාවාදීමේ රජිනක් බවට ඌණණය කරනවා. නමුත් මේ යක්ක රැහැ කියන කතාවත් අපි හරියට ලෙහලා ගත්තොත් එහෙම ලංකාවේ සාක්ෂි සාධක තියෙනවා ඔය කියන යුගය. ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 500 ගණන් වෙනකොට ලෝකේ නව ශිලා යුගයේ අවසාන, ඒ කියන්නේ ශිලා යුගයේ අවසාන වෙලා නව ශිලා යුගයේ ආරම්භ වෙලා එතනිනුත් පස්සේ යකඩ යුගයට ලෝකේ එළඹුණු කාලේ ලංකාවේ පැහැදිලිවම ඔය පැරණි සෝන් කොත් ඒ වගේ තැන්වල සාක්ෂි සාධක හමු වෙනවා අපිට වායු බලයෙන් ක්‍රියාත්මක වෙච්ච යකඩ උඳුන් තිබුණු බව. විශේෂයෙන්ම ලංකාවේ ඔය කඳුකරේ වයඹ දෙක බෑවුමේ. එතකොට මෙන්න මේ යකඩ කර්මයෙන් දිවිගවාපු යක්ඛයින් තමයි මේ ජනවර්ගය. તો අපිට හිතෙන අර දත් විලිස්සාගෙන ඉන්න අව පැහැවෙච්ච වෙන විශේෂ මිනිස්සු කොටාසියක් නෙමෙයි. මෙන්න මේ යකඩ කර්මයෙන් ජීවත් වෙච්ච ජන කණ්ඩායමක් වන යක්ඛයින්ට නායකත්වයේ දීපු ජනමූල රජින තමයි කුවේණි. එතන ඇය සම්බන්ධයෙන් තියෙන කපු කැටීමේ කතාව, විජය සම්බන්ධ ප්‍රේමයේ කතාව, ඇය තමන්ගේ ජාතිය පාවා දීමේ කතාව, ඒ ශාපය තමයි ලංකාවට බලපාලා තියෙන්නේ කියන කතාව, මේ සියල්ල ඇය සම්බන්ධයෙන් ඇයව අවප්‍රාමාණික කිරීම පිණිස නිර්මාණය වෙන හුදු ප්‍රබන්ධයක්. මේක ලෝකෙ හැමතැනම සිද්ධ වෙනවා. වෙන ශිෂ්ටාචාරවල ගත්තත් සිද්ධ වෙනවා. ක්ලියෝපැට්‍රා වගේ රජිනියන්ට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ වගේ කාන්තාවකට දෙන්න පුළුවන් උපරිම ගෞරවය බවට පත් වෙන්නේ අපි සැබෑ ඉතිහාසයේ. මං කියන්නේ අපේ ජනසම්මත මූල ඉතිහාසය, මහාවංශය වගේ වංශ කතාවල ඉතිහාසය බැහැර කිරීම නෙවෙයි. ඒ එසේම තිබියදී අපිට හොයාගෙන යන්න පුළුවන් මේ වැදුලේ තියෙන අහුමුණු. එතකොට අපිට හම්බ වෙන්නේ කුවේණි නැමැති ලතේ

0: සඳ දිය තහර
1: අපි දකින දේ අර පොඩි කාලේ නම් අහන කතාව තමයි කියන්න කැසේ කිව තසන්න සිහි බුද්දෙන් අසනවා නම් අපිට බොහෝ දේවල් හොයා ගන්න පුළුවන් කොවේනි කියලා කියන්නේ එතකොට කොයිතරම් සියවස් ගණනාවක් තිස්සේ සමහර විට ඒ තියෙන ලේඛකයාගේ තියෙන දක්ෂකම ඒ තුළ අර ඔබ සඳහන් කළා වගේ උන්වහන්සේ ඒක ලියන්න පෙළඹුණු කාරණාව මේ කියන දේවල් ඇතුලේ ගත්තාම තවත් එක ගැහණියක් ඒ සියල්ල වෙනුවෙන් පාවිච්චි වුණ කියලා තමයි අපිට කියන්නට වෙන්නේ. ඉතින් ඒ වගේ ඉතිහාස කතාවක් ඒ තරම් ඉතා පැහැදිලිව නිරවුල් කරලා දෙන්න ඔබේ දැනුම යොදා ගැනීම හරි වටිනවා. අනාගත සමාජයටත් මේ වගේ අවප්‍රමාණය වෙච්ච මිනිස්සු කොයිතරම් ඇද්ද විවිධ යුගවල. ඉගෙන කතා කරන්නටත් ඒ ගැන හොයන්නටත් ලියන්නටත් ශක්තිය ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද එතකොට අපි කවුරුද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන
2: නිසා. අපි අපේ ජීවිතය ඇතුලේ නිරන්තරයෙන්ම හොයමින් ඉන්න දෙයක් තියෙනවා. ඒ සෙවීම ඇතුලේ තමයි අපේ ගමන තියෙන්නේ. අපි ඉපදුන දවස් ඉඳලා අපි මැරෙනකම්ම අපි මොකක්දෝ යමක් පසුපස හඹාගෙන යනවා. කවුරු හරි එක වෙලාවක ඔයා කවුද කියලා ඇහුවොත් මං හිතන්නේ තප්පර කිහිපයක් නැවතිලා කල්පනා නොකරන කෙනෙක් නැහැ මේකට පිළිතුරක් දෙන්න. ඇත්තටම අපි කරන්නේ අපි කවුරුද කියලා හොයන එක. ඒ සෙවීම ඇතුළෙම තමයි තියෙන්නේ නැවත වරක් ජීවිතයේ අර්ථය. අපි ජීවත් වෙන්නේ ඇයි? අපි කවුද කියන එකේ තියෙන යටි අර්ථ තමයි අපි ජීවත් වෙන්නේ ඇයි මොකටද කියන එක. මේක හා සම්බන්ධයෙන් හරි ලස්සන කතාවක් තියෙනවා ඊජිප්තු ශිෂ්ටාචාරය ඇතුලේ. ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ හරි අපූර්ව ලස්සන ඉතිහාසයක් තියෙන හරි අපූර්ව ලස්සන කතාන්දර තියෙන ශිෂ්ටාචාරයක්. මෙයාලා ජීවිතය කියලා කියන්නේ සදාකාලික දෙයකට. එයාලට අනුව එයාලගේ දැක්ම එයාලගේ දර්ශනය එයාලගේ ශිෂ්ටාචාරයට අනුව මිසර ශිෂ්ටාචාරයට අනුව ජීවිතය කියලා කියන්නේ සදාකාලික දෙයක්. ඒකෙන් එක අර්ධයක් තමයි අපි මේ ජීවතුන් අතර ඉන්නකොට ගත කරන්නේ. එයි ඉතිරි අර්ධය ගත කරන්නේ මරණයෙන් පසු. ඒ මරණයෙන් පසුව ගත කරන අර්ධය හරි දීර්ඝ අර්ධයක්. එතකොට එයාලා ඒ ජීවිතයේ වැදගත්ම විශේෂම දීර්ඝම කොටසට සූදානම් වෙන්න තමයි මේ මහ පොළොව මත ඉන්න ජීවතුන් අතර ඉන්න මොහොත ගත කරන්නේ. ඒ නිසා එයාලගේ ශිෂ්ටාචාරය ඇතුලේ උගන්වන ඉගැන්වීම තමයි මේ ජීවිතය හරිම අර්ථවත් ලෙස ගත කරන්න ඕන මෙතනින් එහා ලෝකයට. මොකද තමන්ගේ ජීවිතයේ ඉතිරි අර්ධයට නිසි ආකාරයෙන් එළඹෙන්න අවශ්‍ය නිසා. එතකොට කොහොමද ශිෂ්ටාචාරයක් ඇතුළට එයාලා මේ සංකල්පය අරගෙන එන්නේ? ඒක අරගෙන එන්නේ එයාලගේ ජනමූල සාහිත්‍ය ඇතුළේ තියෙන හරි ලස්සන කතාවකින්. මේකට කියනවා මාට්ගේ පරීක්ෂණය කියලා. මේකෙදි වෙන්නේ මොනිකා, දැන් අපි ජීවත් වෙලා මිය යනවන එක මොහොතකදී ඊජිප්තු ඇතුළේදී කවුරු හරි පුද්ගලෙක් මරණාසන්න වුණාම ඒ මරණාසන්න වෙච්ච පුද්ගලයා මාට් නැමැති දෙවඟන ළඟට ඇවිදගෙන යනවා. මාට් කියන්නේ හරි ලස්සන පියාපත් යුගලක් තියෙන අලංකාර දෙවඟන. මාට් ගාවට ඇවිදගෙන යන මේ මරණාසන්න පුද්ගලයා එතෙන්ට ගිහිල්ලා මාට් ගාව නැවතුණාම මාට් කියන දෙවඟනගේ සහායකයෙක් මේ පුද්ගලයාගේ හදවත ගලවලා අතට අරගන්නවා. මාට්ගේ ඉදිරිපිට තියෙනවා තරාදියක්. මේ තරාදියේ එක පැත්තකට අර මරණාසන්න පුද්ගලයාගේ හදවත දානවා. ඊට පස්සේ මාට් කරන්නේ තමන්ගේ පියාපතකින් පුංචි පිහාට්ටක් ගලවලා අරගෙන අර තරාදිය අනිත් පැත්තෙන් තියනවා. දැන් මාට්ගේ පරීක්ෂණය තමයි යමෙක් මිය යන්න සූදානම් වෙන මොහොතේදී එයාගේ හදවත පිහාටුවකට වඩා නම් බර වැඩි වෙන්න බෑ. එහෙමනම් එයා ගත කරලා තියෙන්නේ හරිහමං නිවැරදි ජීවිතයක් නෙවෙයි, හෘදේ සාක්ෂියට එකඟ ජීවිතයක් නෙවෙයි, හැම වෙලාවෙම පිහාටුව බර වැඩි විය යුතුයි මිය යන පුද්ගලයාගේ හදවතට වඩා. එතකොට මෙන්න මේක ඇතුලේ තමයි අපිට සිද්ධ වෙන්නේ ඇත්තටම අපි මරණ දවස වෙනකොට අපේ හදවත පියාපතක් තරම් සැහැල්ලු හදවතක් බවට පත් කරගන්න අපි කවුරු බවට පත්විය යුතුද, අපි කොහොම ජීවිතයක් ගෙවන්න ඕනද? හැබැයි අපිට අවාසනාවකට වගේ බොහෝ වෙලාවට මැරෙන කම්මවත් අපි කවුරුද කියලා හොයාගන්න වෙන්නේ නැහැ. අපි කොහොමද ජීවත් වෙන්න ඕන කියලා හොයාගන්න වෙන්නේ නැහැ. ඒ හොයාගෙන යෑම තමයි අපේ ජීවිතේ බවට පත් වෙන්නේ. අද දවස වෙනකොට අපි අපේ එදිනෙදා වැඩත් එක්ක කාර්යබහුල වෙලා තියෙනදී වර්තමාන ලෝකය ගමන් කරන විදිහත් එක්ක අපේ ජීවිතවලට එකතු වෙලා තියෙන දේවල් මේවත් එක්ක ඇත්තටම අපිට අපි කවුරුද කියලා මරණ කන්ම හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මම ඉතින් විශ්වාස කරනවා අපි බොහෝ දෙනෙක් මාර්ගයේ පරීක්ෂණයේ අසමත් වෙලා අපේ හදවත බර වැඩි වෙයි කියලා. නමුත් ඒක එහෙම නොවිය යුතුයි කියන එක තමයි ශිෂ්ටාචාරය විසින් අපිට කියා දෙන හරි අපූරු පණිවිඩය. ඉතින් මේ පණිවිඩය එක්ක ගත්තාම මට මතක් වෙනවා අපි කවුරුද කියලා හොයාගෙන යෑම සම්බන්ධයෙන් මගේ පාපදණ්ඩන කෘතිය ඇතුලේ මම ලියන එක මටම මකින් මගේ ලිවීම ඇතුලේ මමම හරි ආසක්ත වෙච්ච වාක්‍ය ඛණ්ඩයක් තියෙනවා. අපි ජීවත් වෙනකොට අපි අතින් එක එක වැරදි අඩුපාඩු සිද්ධ වෙනවා. අපේ ජීවිතේ අපිට පර්ෆෙක්ට් කරගන්න බැරුව යනවා සමහර වෙලාවට. ඒ වෙලාවට අපිට හිතෙනවා හරි මේක අවරගනේ වචනයක්, හරි කලකන්ණි හැඟීමක් අපිට එනවා, කලකන්ණි ජීවිතයක් අපි ගත කරනවා කියන යෙදුම අපි පාවිච්චි කරනවා. මම එක වෙලාවක ලියන පාපදණ්ඩන නවකතාව ඇතුලේ කාලකන්ණිය කියයි, තමන් විසින්ම නිගමනයකට එළඹෙන තාක් ඔහු තම කාලකන්ණි සමයගත කරන්නේය. එනයින් මම තව දුරටත් කාලකන්ණියෙක් නොවීම කියලා. එතනදි මොනික වෙන්නේ, ඇත්තටම මේ ක්‍රමයේ ඇතුලේ අපි තරඟකාරීව අපිට රසවින්දනය අහිමි වෙලා, සහකම්පනය අහිමි වෙලා, අපි මේ ගීත අහමින් මේ ගෙවනවා වගේ හෝරාවන් අපිට අහිමි වෙලා ජීවත් වෙනකොට එක වෙලාවක අපි අපේ ජීවිතේ අපේ වෙලාව මේ ක්‍රමයේ ඇතුලේ අපි දන්නේම නැතුව විය කියලා යනවා. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි යම් කිසි පුද්ගලයෙක් එහෙම තමන් නොදැන කාලය විය කියනවා නෙමෙයි, තමන්ට ඕනෑ තරම් මේ ජීවිතය විඳ ගන්න අවස්ථාව තිබියදී ඒක මගහරිනවා නම් තමයි කාලකන්ණි සමයක් ආරම්භ වෙන්නේ. එහෙම නැතුව අපේ ජීවිත කාලකන්ණි බවට පත් වුණත්, කාලකන්ණි කමක් බවට පත් වෙනවා වුණත් අපිට කරන්න දෙයක් නැහැ. මේ හැමදේම ඇතුලේ අපි ආයෙත් කරන්නේ අපි කවුරුද කියලා හොයාගෙන ඉන්නේ.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: NLP Hadhana Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
2: Hema Sarthaka Business Ekakma Patan Ganne Adahasakin E Business Eke Diunuwata Galapena Partner Kenek Innama One Oyage Business Eka Startup SME Enterprise Me Mokak Unath Eke Diunuwata Galapena Taakshanika Visagum Denne SLT Mobitel Enterprise Business Nam SLT Mobitel Enterprise Katha Karanna 01112381381
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරේ මහ පොළවට මහ බලයක්
8: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 7374.
9: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19 27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: ඇසෙටි මොබිටෙල් සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය එක්වගෙන එන අනාගත AI තාක්ෂණයේ කේන්ද්‍රය ශ්‍රී ලංකා AI සතිය 2026 සැප්තැම්බර් 25 වනදා සිට 30 වනදා දක්වා පිවිසෙන්න AIExpo.lk AI සමග පෙරට
1: වාර්තාපිට වාර්තා තබන කෝටි යටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටෙක් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටෙක් අයිකියා රෝහල වත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලා ගන්න.
4: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN. මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මක වියමන
5: සංසන්දිය තහර මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක විහමන සඳතිය දහර අතරින් අහගෙනෙන්නේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝබිතක අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් 125 ජයග්‍රහකයන් 300කට අධික පිරිසක්, ඒ වගේම රුපියල් 110 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පිරිසක්. ඒ විතරක්ද යතුරු පැති, රන් කාසි, වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
4: සඳතිය දහර
5: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන ලකන සඳතිය දහර සමග ඔබ අද අපිත් එක්ක කතා කරන්නේ ලේඛක නුවන් ඉෂාර මහගමකේ. කොහොමද මේ ලේඛකෙක් දක්වා ආ ගමන කියලා පටන් ගත්තොත් අහන්න ඔබෙන් ඔබට කියන්න ලස්සන ලොකු කතාවක් තියෙනවා. හැබැයි මං ඒ තුළත් ඔබේ තියෙන ඔබ සියල්ලට, ඔබ ඉගෙන ගත්ත දෙයට, ඔබට උගන්වූ අයට තියෙන කෘතවේදීත්වය, ඒ ආදරණීය බව ඇතුළේ දකිනවා. අපිට ඇසුරු කරන්නට ලැබෙන ජීවිතයේ හොඳින් කියවා ගත්ත දැනුමැති මිනිසුන් නිසා අපේ ගමන් මඟ සැකසෙනවා කියන පරම සත්‍ය ඔබේ ජීවිතය ඇතුළෙත් ඔබ කියන දේ තුළ පිළිගන්නට පුළුවන්. මීට වසර 20කට පමණ එහා අතීතයේ දවසක නිල්වලා ගඟෙන් අම්මගේ අතින් දරුවෙක් වැටෙනවා, දරුවෙක් දමනවා කියන එකට වැඩිය මම කැමති හිම ඒ වචන පාවිච්චි කරන්න. ඒ වෙලාවේ ඔබ තුල අවදි වුණු ලේඛකයා අද දක්වා මේ එන ගමනට සහ මේ ගමන කෙටියෙන් අපි මතක් කරමු. අර පරාක්‍රම කොඩිතෝක කියන මහා කවියාගේ ඇසුරත් එක්ක ගොඩ නැගුණු ඔබේ ලේඛන කලාව පොඩි ප්‍රවේශයක් ගමු අප.
6: ඔව් මොනිකා, අර මතක් කරුවත් වගේම මේට දශක දෙකකට විතර කලින් ලංකාවේ අපි අත්දැකපු, අත්විඳපු, අපිට මාධ්‍ය මගින් අහන්නට ලැබුණු බොහොම සංවේගජනක පුවතක් තමයි මාතර නිල්වලා ගඟෙන් අම්මා කෙනෙක් දරුවෙක්ව ගඟට දැමීම. මොනිකා කිව්වා වගේම මේක ගඟට දැමීම කියනට වඩා ගඟට වැටීම කියන්න පුළුවන්. මොකද මේ වැටීම පිටුපස සමාජයක් විදිහට අපි හැමෝම හිටියා. මේ ඔය කාලේ වෙනකොට මම යෞවනේ. ඉතින් මට ඔය සිදුවීම මගේ මනස ඇතුලේ අම්මාකාරයකට ක්ෂතියක් බවට පත් වෙලා තිබුණා. මේ හා සම්බන්ධයෙන් මගේ හිත ඇතුලේ කැකෑරෙන අදහසක් තිබුණා. නමුත් එයා එක නිර්මාණයක් විදිහට එළියට ගේන එක හරි, ලේඛනයක් විදිහට එළියට දාන එක ගැන හරි මට එහෙම නිශ්චිත අදහසක් තිබුණේ නැහැ. නමුත් ඔය කාලේ හරි අපූර්ව සිදුවීමක් වෙනවා. ඒ තමයි මම මගේ උපන් ගම රත්නපුර. රත්නපුරේ මගේ ගමේ එක්තරා තැනක තමයි අපි දන්න ලංකාවේ ප්‍රකට සාහිත්‍යදරයා පරාක්‍රම කොඩිතෝක්කු මගේ ගුරුතුමා ජීවත් වෙන්නේ. ඉතින් අපි ওই කාලේ පුරුදු වෙලා හිටියා හැමදාම සතියේ ඉරිදා හවස අපි යහළුවෝ කීප දෙනෙක් එකතු වෙලා පරාක්‍රම කොඩිතෝක්කු අවියානන්ගේ ගෙදරට යනවා. හරි අපූරු තැනක්, කවියක් වගේ තැනක්. ඔතනට එකතු වෙලා අපි ඉතින් කතා බහ කරනවා. පරාක්‍රම කොඩිතෝක්කු කවියා පිට පොත්පත් පිළිබඳව, ලෝකය පිළිබඳව, ලිවීම් පිළිබඳව එයාගේ දැනුම අපිත් එක්ක බෙදා හදා ගන්නවා, ලේඛනයට අපි වාශක්ත කරගන්නවා. ඔය කාල සීමාවෙදි තමයි අපි ඔය කතා කරපු අර ඛේදජනක සිදුවීම උනේ. මම එක්තරා දවසක ඔතනදී අපිට ලේඛනය සම්බන්ධයෙන් ඔහු ලබා දෙන අනුබලයත් එක්ක මම කෙටි කතාවක් ලියාගෙන යනවා නිල්වලාගෙන් දරුවෙකු අතහැරෙන සිදුවීම පිළිබඳව. මේකත් එක්ක පරාක්‍රමගඩ දුවක්කු කවියා මට බොහොම ප්‍රශංසා මුඛයෙන් කතා කරනවා. එතනම කෙටි කතාව ඇතුලේ මම කෙටි කතා ලක්ෂණ කොයි තරම් දුරකට ප්‍රකට කරාද කියන කාරණේ නෙමෙයි. ඔහු ලේඛකයෙකු වෙන්නට මගේ ඇතුලේ තියෙන මොකක් හරි ආකාරයක ආශය, මගේ ඇතුලේ තියෙන ලේඛකයෙකු වීමේ ඒ අංකුරය ඔහු දැකලා මට දිගින් දිගටම ලිවීම හා සම්බන්ධයෙන් මාව පොළඹවනවා. ඒ පෙළඹවීම සහ ඒ පෙළඹුණු පරිසරය ඔහු අපිට නිර්දේශ කරන පොත්පත්, ඇත්තටම අපි එදාට එකතු වෙන්නේ හවසට අපිට සිංහල උගන්වන්න. නමුත් අපි සිංහල ව්‍යාකරණය ඒ කිසිම දෙයක් නෙමෙයි අපි ඉගෙන ගන්නෙ. සිංහල භාෂාව හරහා ලෝකෙට දීලා තිබුණ දැනුම ලෝකයේ ඇතුලේ කොයි විදිහකටද හුවමාරු වෙලා තියෙන්නේ කියන දේ. ලෝකේ විශාල පොත්පත් ප්‍රමාණයක් ඔහු අපිට තමන්ගේ ගෙදර රාක්කයෙන් අරගෙන ඇවිල්ලා, පොත් රාක්කයෙන් අරගෙන ඇවිල්ලා අපි ඉස්සරහා තියාගෙන අපිට කියවීම පොත්පත් අකුරු කියලා කියන්නේ මහ ලස්සන විශ්වයක් කියන දේ ඔහු අපිට මවලා දුන්නා. එතනින් තමයි මම හිතන්නේ මේ ලේඛනය කියන එකට මම මගේ ආත්මයෙන්ම ආශක්ත වෙන තැන.
5: ඒ ආශක්ත වීම ඇතුලේ අපි දැන් ගොඩක් කාලවලට මේ Facebook හරහා දකින්නවානේ මේ ලේඛනයේ දැන් ඉස්සර අපිට පොතක් කියවලා අදහස් දක්වන ටික කාලයක් යනවා. ඒක පෞද්ගලික අදහස් දක්වීමක් හෝ පුවත්පතකට විචාරයක් ලිවීම මේ වගේ දෙයක්. හැබැයි දැන් ඔබ කුමකෝ ලිපියක් පළ කරපු සැනින් මේකට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණය දැක්කහම ඒ වටා ඒ ආශක්ත වීමේ ප්‍රතිඵල කොයිතරම්ද කියලා පේනවා. ඉතින් දැන් මේ වෙනකොට තව ගොඩක් දේවල් කරලා තියෙනවා ඒ ලේඛකයා කියන ඒ භූමිකාව හරහා. ඔබ ඒ දේවල් ගැන අපි කතා කරමු.

0: ඉතිහාස ගැන කතා කරාම ඔබ වගේ මේ සියලු දේට කෘතවේදී වෙන පුතෙක් හදන්න ඒ සුවඳ දුන්නු අතීතය ඔබට ගොඩනගන්න වර්තමානයේ තුල මෙහෙම පයගහලා ජීවත් වෙන්න අම්මා කියන චරිතේ කොච්චර බලපෑමක් කරන්න ඇත්ත.
1: ඔව් පැහැදිලිවම මම හිතන්නේ මගේ ලේඛන ජීවිතයේ මූලාරම්භයට අදාළ පදනම දාන්නෙත් මගේ අම්මා. අය නමින් අහිරාංගනී කුසුමලතා වෘත්තියෙන් ගුරුවරියක් දැන් විශ්‍රාමිකයි. මට මතකයි මම ඉතාම කුඩා කාලයේදී මට හරි ආසාවක් ඇති වෙනවා මේ මට මතක නැහැ රූපවාහිනියෙන්ද ගුවන්විදුලියෙන්ද මම මේ පිළිබඳව දැනගත්තේ කියලා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පිළිබඳව මට ඉතින් ওই කණින් කණින් නැහැන්න ලැබෙනවා. ওই කාලෙදී මට අදහසක් නැහැ මොකක්ද මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයක් කියන්නේ කියලා. ඉතින් අම්මා මාව එක්කරගෙන යන ওই සම්බන්ධයෙන් අපේ ගියතොට මොන හරි විදිහක සාකච්ඡාවක් ඇති වෙන්න ඇති. ඒකත් එක්ක ඉතාම කුඩා කාලයේදී මං හිතනවා මට 6 7 8 වගේ වසරවල් වලදී වෙන්න ඇති මාව එක්කරගෙන යනවා කොළඹ රත්නපුරේ ඉඳලා බස් එකේ නැගලා අපි දෙන්නත් එක්ක කොළඹ ගිහිල්ලා පොත් අරගෙන ෂොපින් බෑග් වල පොත් පුරවගෙන ඊට පස්සේ අපි දෙන්නත් එක්ක කොහෙන් හරි මොන හරි කාලා තේ එකක් බීලා ආයි කොළඹින් නගිනවා රත්නපුරේ යන බස් එකට. ඒ බස් එකේ මම රත්නපුරේට යනකොට

0: සෞන්දර්යාත්මක වියමන
1: සන්තතිය තහර
2: ලේකකෙක් කියලා කියවට තම නොබෝ දෙනකින් නීතිශෝවරයෙක් විදිහට නීතිවේදියෙක් විදිහට අපිට දකින්න ලැබෙවි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවුරුදු 6ක් 7ක් කරක් ගහනවා. ඊට පස්සේ කතන සහ භාෂා චිකිත්සකවරයෙක් විදිහට වැඩ කරනවා. පුංචි දරුවන් උදෙසා ඔබේ හිත ඇස යොමු වෙනවා. ඒනොත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් කියන මේ සමහර විට විශේෂ අවශ්‍යතා සහිත දරුවෙක් අපේ ගෙදරක ඉන්නවා නම් අන්න අපේ ජීවිතය කියලා අපිට හිතන්න පුළුවන් මොහොතක් තියෙනවා නම් මම හිතන්නේ අර අනුකම්පාවකට එහා ගිහිල්ලා ඔවුන් වෙනුවෙන් රටක් සමාජයක් විදිහට අපිට ප්‍රතිපත්තිමය වශයෙන් වෙනස්කම් කරලා නීතිමය තත්වයන් මත පදනම් වෙලා ඊට පස්සේ ඉහළ දියුණු සෞඛ්‍ය සේවාවක් කරහා කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඔබ ඒ වෙනුවෙන් වැඩ කටයුතු කරන අතරතුරේදී ඔබට දැනෙනවා මේ වෙනුවෙන් නිතනුකූල මැදිහත්වීමක් කරන නම් ඒ සඳහා අවශ්‍ය කරන සුදුසුකම් ඔබ සතුව තියෙන්නට ඕනි කියලා. නුවන් දැන් ජීවිතේ අපිට දිගු කාලයක් ගත වෙන අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ ඇයි කියලා තේරුම් ගන්න. හැබැයි ඒකත් අපි තේරුම් ගන්නේ ගොඩක් වෙලාවට අපි ගැන හිතලා ආත්මార్థයෙන්. අපි මේ යන පාර හරි නෑ, හෝ මේ කරන රැකියාව හරි නෑ, අපි මේ හදාරන දේ හරි නෑ කියලා කෙනෙක් තීරණය කරන්නේ ගොඩක් වෙලාවට අපිට අපේ පවුලට අදාළ මාතෘකාව. හැබැයි ඔබ මේ පොදු මහා සමාජයේ හැම මොහොතකදීම තවත් කෙනෙකුගේ පිහිටක් අවශ්‍ය වෙන දරුවන් වෙනුවෙන් තමයි මේ තීරණය ගන්න. මේක අපි අත්පුඩි ගහලා ඔබට ප්‍රශංසා කළ යුතු තීරණයක්. ඉතින් ඊතරම් පෙළඹවීමක් ඇති කළ සිදුවීම් ඔබේ ජීවිතය ඇති ඒ සමයේදී.
3: ඔව් මොනිකා,

0: මම ඇත්තටම උසස් පෙළ අවසන් කරලා මම මුලින්ම වෘත්තීමය අරමුණක් සහිතව උසස් අධ්‍යාපනයට වෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කතනහා භාෂා චිකිත්සක උපාධිය ආබාධිතතා අධ්‍යනාංශය ඇතුළේ තියෙන එක. එතකොට එතනින් පස්සේ මම කතනහා භාෂා චිකිත්සකවරයෙක් විදිහට තමයි වෘත්තියට යොමු වෙන්නේ. මට ඉතින් ගනුදෙනු කරන්න හම්බ වෙන්නේ පුංචි දරුවෝ, විශේෂ අවශ්‍යතා තියෙන පුංචි දරුවෝ. ඊට අමතරව වැඩිහිටියොත් එක්කත් අපි ගනුදෙනු කරලා තියෙනවා. නමුත් මගේ ප්‍රියතම පරාසය බවට පත් වෙන්නේ පුංචි දරුවෝ. ඉතින් මම විශ්වවිද්‍යාලය ඇතුළේදී උපාධිය සම්බන්ධ ක්ලිනිකල් වැඩවලට, සායනික වැඩ කටයුතු වලටත් නිතර ඒ දරුවොත් එක්ක මුහු වෙලා තියෙනවා. ඊට පස්සේ වෘත්තීමේ වශයෙන්ුත් මම ඒ දරුවොත් එක්ක මුහු වෙලා තියෙනවා. ඔය කාල සීමාවේදී මට හරි අපූර්ව අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම සමහර ඒවා නීරස අත්දැකීම්. මම දැකපු පොදු කාරණාවන් කිහිපයක් තමයි විශේෂ අවශ්‍යතා තියෙන ළමයින්ට ලංකාවේ රැකවරණ මධ්‍යස්ථාන තුලදී, එහෙම නැත්නම් ඔවුන්ට යම් සේවාවන් සපයන ස්ථානවලදී, රෝහල් තුලදී අතිවිශාල දුෂ්කරතා ප්‍රමාණයකට, ගැටළු ප්‍රමාණයකට මුහුණ දෙන්න වෙනවා. එකක් තමයි ඔවුන්ගේ අයිතිවාසිකම් අමුවේ උල්ලංඝනය වෙන අවස්ථාවන් තියෙනවා. මේ ඉතාම මෑතකදී අපි දන්නවා යම් නීති ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ගැන හැල ආබාධිත ප්‍රජාවට ගමන් කරන්න පුළුවන් බස් රථ සේවාවක් හඳුන්වා දීම, ගොඩනැගිලිවල සැලසුම් අනුමත කරද්දී රෝද පුටුවකින් ඒවට ඇතුල් වෙන්න අවශ්‍ය අවකාශය ලබා දීම වගේ දේවල් ආවා. නමුත් එක්තරා කාලයක් තිබුණා මේ කියන දේවල් අතිවිශාල සමාජ ඛේදවාචකයක් බවට පත් වෙලා ඔවුන්ට සමාජය ඇතුලේ තමන්ගේ දිනදා අවශ්‍යතා ටික සපුරා ගන්න බැරුව ගිහින් අසරණ භාවයට පත් වෙච්ච. ඇත්තටම ආබාධිත ප්‍රජාව කියලා කියන්නේ අපි එහෙම අසරණ ප්‍රජාවක් කියලා උන් දිහා දැකලා උන්ට උදව් උපකාර කළ යුතු ප්‍රජාවක් නෙවෙයි.
1: එහෙම හිතන මොහොතේදීම අපි තමයි ආබාධිතින් බවට පත් වෙන සමාජයේ වගකීම් යුතු මිනිස්සු විදියට.
0: එතකොට උන් සමග අත්ල් බැඳගෙන අපි ගමන් කරන්න ඕන කොහොමද කියන ප්‍රශ්නේ මට ඔය රැකියාවේ නියැලෙන කාල සීමාව පුරාම තිබුණා. මට තව පොඩි අත්දැකීමකුත් තියෙනවා. මට මතක් වෙනවා අපි ඔය සායනික අත්දැකීමක් ගන්න ගිය වෙලාවේදී මගේ උපාධියේ අවශ්‍යතාවයන් වලට එක්තරා සායනික මධ්‍යස්ථානයක පුංචි දරුවෙක්, ඔටිසම් තත්ත්වයේ සහිත දරුවෙක් මට තිබුණේ. මේ මොහොතේදී ඒ දරුවත් එක්ක විනාඩි 40-45ක විතර කතනහා භාෂා චිකිත්සක සෙෂන් එකක් පවත්වන්න. ඒ පවත්වන වෙලාවේදී මේ කාල සීමාව පුරාවටම මේ දරුවා මට කතා කරේ ස්පයිඩර්මෑන් කියලා. ඉතින් ඒ දරුවාගේ ලෝකේ වීරයා තමයි ස්පයිඩර්මෑන්. එයා සාමාන්‍ය අපි දන්න ඔටිසම් තත්ත්වයේ සහිත දරුවෝගේ සමාජශීලී භාවය ඉතාම අඩුයි. එයාලා ඉතාම සීමිත තෝරාගත්තු පවුලේ අය අතර පවා තෝරාගත්තු කීප දෙනෙක් එක්ක විතරයි ගනුදෙනු කරන්නේ මුහු වෙන්නේ. මේ දරුවා ඉතාම ඉක්මනින් මාත් එක්ක මුහු වෙනවා, කතා බහ කරනවා, හිනා වෙනවා. ඉතින් එයාගේ තිබුණ ආබාධිතතා තත්ත්වයන් එක්ක මම මගේ අදාළ සායනික කටයුතු කරමින් යද්දී එයාට දිගින් දිගටම අවශ්‍ය වුණේ මට ස්පයිඩර්මෑන් කියමින් මාත් එක්ක ගනුදෙනු කරන්න. ඉතින් ගනුදෙනුව සාමාන්‍ය විදිහට ඉවර වෙනවා. මොකද මට ඒ වගේ දරුවෝ අතිවිශාල ප්‍රමාණයක් ඒ කාලේ හම්බෙලා තියෙන නිසා ඒ මොහොත වෙනකනොත් මට ලොකු විශේෂත්වයක් දැනුනේ නැහැ. නමුත් මම එන්න පිටත් වෙද්දි මේ දරුවෝ දුවගෙන ඇවිල්ලා මගේ කම්මලට ලොකු හාද්දක් දුන්නා. මට ඒ මොහොතේදී මට ඒ දරුවව එතන තියලා, ඒ සායනික මධ්‍යස්ථානයේ තියලා මගේ එදිනදා සාමාන්‍ය වැඩ රාජකාරී වලට මට නැවත විශ්වවිද්‍යාලයට එන්න ගමන මගේ මනස දැඩි ලෙස කලඹවපු ගමනක් බවට පත් වුණා. මන් දන්නේ ඒ වෙලාවේ මට ඇතිවෙච්ච හැඟීම් මොනවද කියලා. ඒ හැඟීම් ඇතුලේ තිබුණේ මේ දරුව වෙනුවෙන් මේ දරුවොත් එක්ක අත්වල් බඳගෙන යන්න මට තව කරන්න පුළුවන් දේ මොකක්ද? ඒ දරුවන්ගේ තියෙන ඒ නොකිලිටි ආත්මේ ඒ විදිහටම දැන් ඒ දරුවා බස් රථයක යනකොට, ඒ දරුවා සුපර් මාකට් එකකට යද්දී, ඒ දරුවා පාසලකට යද්දී, විශේෂයෙන්ම ලංකාවේ පාසල් වලදී එක්තරා කාල සීමාවක් තිබුණා ඒ දරුව කොන් වෙන. එතකොට ඒ වෙලාවට අසරණ භාවයට පත් වෙන දරුවෙක්ව මට මැවිලා පෙනුණා. අර මට ස්පයිඩර්මෑන් කියලා මාව ආදරෙන් වැළඳගත්ත දරුවගේ මුහුණත් එක්ක. එතකොට මට ඒක හරි ක්ෂතිමය අත්දැකීමක් බවට පත් වෙනවා. ඔය කාල සීමාවෙදීම මම සමහර යම් ආබාධිත ප්‍රජාව ඉන්න රැකවරණ මධ්‍යස්ථානවලදී මීට වඩා යාලට සිද්ධ වෙන කටයුතුකම් පිළිබඳවත් මම මගේ මට පෞද්ගලික අත්දැකීම් විශාල ප්‍රමාණයක් තියෙනවා. සමහර ඒවා ඉතාම පෞද්ගලිකයි. ඔය දේවල් එක්ක තමයි මම එක කාලයකදී තීරණය කරන්නේ මේ හා සම්බන්ධයෙන් මැදිහත් වීමක් කරන්නයි මට බැරි කියන්නේ. ඒකත් එක්ක තමයි මම තීරණය කරන්නේ හරි ඒක ඒ හා සම්බන්ධයෙන් නෛතික මැදිහත් වීමක් කරන්න මට පුළුවන් සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුලේ නියලීලා ඉන්න ගමන්, ආබාධිත ප්‍රජාවත් එක්ක වැඩ කරන ගමන්, විශේෂයෙන්ම ආබාධිත සහිත දරුවොත් එක්ක වැඩ කරන ගමන් නීතිමය පියවර ගන්න අදාළ ක්ෂේත්‍රයකට යොමු වෙන්නේ. ඒක නිසා තමයි මම නීති උපාධිය හදාරන්න යොමු වෙන්නේ. ඉතින් ඒක තමයි මාව මගේ ගමන හැඩගස්සන්නේ, මගේ වටේ එකතු වෙන ඔය කියන සමාජ ප්‍රජාව.
1: ඒකේ මේ විශේෂම කාරණාව තමයි ඉසියල් අවබෝධ කරගත්ත ආදරවන්තියක් බිරිඳක් හමුවීමත්. මොකද මේ කරමින් හිටිය ස්ථිර රැකියාවෙන් අයින් වෙලා ඉවත් වෙලා තමයි ඔබ මේ නීතිය හදාරන්න ප්‍රවේශ වෙන්නේ. එතකොට ගෙදරක ආර්ථික කටයුතු ඒ ප්‍රශ්න ඔක්කොම ඉසියල් ඈදරා ගන්නකොට ඔබට ඉඩ අවකාශ ලබා දෙනවා මේ දේවල් කරගෙන යන්න.
0: ඒකයි ඇය සම්බන්ධයෙන් උත් කතා කරන්න වචනයක් කියන්න ඕන. මගේ ලිවීමේ ඉඳලා වෘත්තීමේ කටයුතු වල ඉඳලා විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් මම ඉවත් දැන් මේ වගේ කාලයක සාමාන්‍යයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වගේ ක්ෂේත්‍රයක රැකියාවක් කරලා ඉවත් වෙනවා කියන එකම ආර්ථිකමය වශයෙන් ඒක යම් ආකාරයකට ගැටලුකාරී තත්ත්වයක්. ඒ සියල්ල පිළිබඳව ඉතාම හොඳින් අපි කතා බහ කරලා තීරණ අරගෙන ඊට අදාළ මං ගන්න තීරණ වලට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නේ මගේ බිරිඳ හංසිකා පතිරණ. එයත් මේ වෙද්දී කරාපිටිය ජාතික රෝහලේ කතරහ භාෂා චිකිත්සකවරියක් විදිහට දරුවොත් එක්ක වැඩ කරනවා. එතකොට ඇය සහ මම එක වපසරියක කටයුතු කරන්නේ. ඉතින් මේ සහයත් එක්ක තමයි මම ලේඛන කටයුතු වල ඉඳලම මම ලියන හැම ලිපියක් ගන්න ඉඳලම මම ලියන පොතක හැම පිටුවක් ගන්න ඉඳලම මුද්‍රණයට කලින් මේවා නැවත වරක් බැලීම කියවීම අදහස් ලබා දීමේ ඉඳලම අතිවිශාල ශක්තියක් ලබා දෙනවා මගේ ජීවිතයට. එහෙම කාන්තාව විශාල ප්‍රමාණයක් අතිශය සහයෝගීතාවයන් දක්වලා තියෙනවා මගේ අම්මා. ඒ වගේම මගේ ඉස්කෝලේ ගුරුතුමියක් ඉන්නවා ප්‍රියදර්ශනී නාපාවල කියලා මිස් කෙනෙක්. මට අතිවිශාල සහයක් ලබා දුන්නා මගේ පාසල් කාලයේදී ඇතිවෙච්ච මගේ ජීවිතයේ විවිධාකාර අධ්‍යයනයන් වලදී සියල්ල ජය ගන්න. දැන් මගේ බිරිඳ මං හිතනවා ඉතින් පුරුෂයෙක්ට කොහොමත් අනිවාර්යයෙන්ම තමන්ගේ ජීවිතේ අමතක කළ නොහැකි කතා නොකර සිටිය නොහැකි කාන්තාවන් ඉන්නවා. ඉතින් මටත් එහෙම තමයි.
1: ගස් ඉබේම පැලවෙන ගසත් තියෙනවා, සමහර ගස් තියෙනවා අපි හිතලා හදනවා අවශ්‍යතාවයන් මත හදනවා. එතකොට අපිට හිතෙනවා නම් ඒ ගස් පැලවලා තියෙන්නේ අපේ වතුර ටික නිසා, අපේ පොහොර ටික නිසා. දැන් මේ ගස්වල මල්පල හටගෙනුනාම ඒවත් අයිති අපිට විතරමයි කියලා එතනදීම අපි අසමත් පුද්ගලයන් බවට, සහ මේ ලෝකය යම් දවසක අපිව මෙතෙන්ට මේ ලෝකයට එවන්න තීරණය කරාද ඒ තීරණය ගත් අය පවා කලකිරීමට පත්වන දෙයක් වෙනවා. මොකද අපි සියල්ල විශ්වයට අයිති මිනිසුන්. අපි ලෝකයට ඇවිල්ලා ඉන්නේම යම් කිසි මෙහෙවරක් උදෙසා. අපිට ඒක අවබෝධ කරගන්න කල්ගත වෙයි තමයි සමහර විට තියෙන ඛේදවාචකේ බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි පොහොර වතුර පස්තික හොඳට සපේලා ගස් හදමු. ඊට පස්සේ ඒ ගස්වල ඒ ඵල මේ මුළු ලෝකෙට, මේ මල් වල සුවඳ මේ මුළු ලෝකෙටම ලබා දෙන්න පුළුවන්කම ලැබේ. ඉතින් එහෙම වෙන තැනට පරාර්ථකාමී සිතුවිලි වලින් අපිට පොහොසත් වෙන්න පුළුවන් නම් ඒක තමයි අපිට ලැබුණු මේ උතුම් මනුෂ්‍යත්වයට පෙරලා ලබා දෙන්නට පුළුවන් කෘතවේදීත්වය.

0: මානවී ප්‍රමය සෞන්දර්යාත්මක වියමන සඳතියට හර සමක අද අපේ සොඳුරු හමුවීම ලේඛක නුවන් ඉෂාර මහකමකේ. අපිට අර ඔබ කිව්වා මහානාම හාමුදුරුව මහාවංශය ලියන්නත් එක තැනක් තිබුණ ආරම්භක සටහන් කරන්න ගිය. දැන් අපිට කතා කරගෙන කතා කරගෙන යනකොට දැන් අපි දන්නවා අපි මානවයන් විදිහට අපි වානරයන්ගෙන් පැවතෙනවා කියලා කියනවා. එතකොට දැන් ඔය සැවැනා වානරයන් කියලා කියනවා, කඳුකර වානරයන් කියලා කියනවා. එතකොට එයින් අපිට දැන් මේ අවුරුදු මිලියන ගණනක් ආපස්සට ගිහිල්ලානේ අපිට කතා කරන්න තියෙන. හැබැයි අපිට ඒ දක්වාම හිටපු හැම මානවයෙක්ම අද අපි මේ භුක්ති විඳින මේ තාක්ෂණයේ දියුණුවට, කර්මාන්තයේ වල දියුණුවට එන්න මග හදලා තියෙනවා. ගින්දර ටික හොයාගත්ත එකත් මහා විස්කමක් ඒ කාලේ හැටියට. අල්ජමීරා ගුහාවල, ලෙසතෝ ගුහාවල අර චිත්‍රයක් ඇඳලා ඒ කරන්න හදපු සන්නිවේදනයත් අපි අද මේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් කරන සන්නිවේදනය දක්වා එන්න ලොකු බලපෑමක් වෙලා තියෙනවා. පාවී මේන්නේ අතීතයේ සිට එන සුවඳම තමයි.
1: ඔව්, ඇල්බෙයා කැමු කියන දාර්ශනිකයා, මං හරිම කැමති ලේඛකේ, ඔහු එක වෙලාවක කියනවා ලේඛකයාගේ අරමුණ කියන එක පිළිබඳව ඔහු හරි අපූර්ව ලස්සන අදහසක් ඉදිරිපත් කරනවා. ඒ තමයි මොනිකා, ලේඛකයාගේ අරමුණ වෙන්නේ ශිෂ්ටාචාරය විසින් තමන්වම විනාශ කර ගැනීම වැළැක්වීමයි කියලා. මේ කියමනට අර්ථ දෙකක් තියෙනවා. එකක් තමයි කැමු මෙහෙම කියන්නේ, ශිෂ්ටාචාරය තමන් විසින්ම විනාශ වීම වළක්වන්න තියෙන ප්‍රධාන කොටසක් තමයි ලේඛකයෙක්ට යුතුකමක් තියෙනවා ඒ ශිෂ්ටාචාරය පැවති අයුරින් ලියා තැබීම. ඒක තමයි එකක්. අනිත් එක තමයි ලියා තැබීම කියන කාරණේ පොඩ්ඩක් පසෙක තිබ්බහම දැන් අපි ජන සමාජයක් විදිහට මේ වෙලාවේ සමහර වැරදි තීරණ ගන්නවා. පොදුවේ මං කියන්නේ ජන සමාජයක් විදිහටම සමහරලාට අපේ සංස්කෘතිය ඇතුළට යම් ආකාරයකට නොගැලපෙන සංස්කෘතියේ ශිෂ්ටාචාරයේ පැවැත්මට බාධාකාරී වෙන සංකල්ප අදහස් අපි අරගෙන එනවා. මෙන්න මේ වෙලාවට ඒවට විරුද්ධව ලිවීමත් මේ කැමු කියන මේ අර්ථ දැක්වීමට අදාළයි. يعني ජන සමාජයේ නැවත ශිෂ්ටාචාරයේ નિවරදි දිශාවට යොමු කරවීම පිණිස ලිවීමත්, එය පැවතුනේ කොහොමද කියලා ලිවීමත් කියන දෙකම ලේඛකයාගේ කාර්යභාරයක් කියලා. මේක ශිෂ්ටාචාරයක් හා සම්බන්ධයෙන්, මිනිස්සු හා සම්බන්ධයෙන්, මානව සමාජය හා සම්බන්ධයෙන් හරිම වැදගත් ප්‍රකාශයක් බවට පත් වෙන්නේ එක හේතුවක් ඉදේ. තමයි ඔය හැම ශිෂ්ටාචාරයක්ම අද මේ මොහොතේ පවතින අපේ මේ 21 සීවසේ අපේ මානව ශිෂ්ටාචාරය පවා හිතාගෙන ඉන්නවා එක දෙයක්. ඒ තමයි අපි හරි අද්විතීයයි, අපි සදාකාලිකයි කියලා. ඒක එහෙම නැහැ කියලා අපිට බොහොම පහසුවෙන් තේරෙනවා අනුරාධපුරයේ පොළොන්නරුවට ගිහිල්ලා ඒ නටපුන් ටිකක් දිහා බලාගෙන ඉන්නකොට අපිට මැවෙන්න ගන්නවා අපේ ශිෂ්ටාචාරය තිබුණ හැටි. නමුත් ඒක දැන් පැලලියා විනාශ වෙලා ගිහින්. ඉතින් මේ සෑම ශිෂ්ටාචාරයක්ම, සෑම විශිෂ්ට ජන වර්ගයක්ම, සෑම ජන සමාජයක්ම අනිවාර්යෙන් අභාවයට යනවා. ඒ අභාවයට යනකන් අපි ජීවත් වුනේ කොහොමද කියන එක තමයි එතනින් එහාට ඉතිහාසයේ බවට පත් වෙන්නේ. පාවී මේ එන්නේ මොකක්ද? මේ පාවී එන්නේ හුළඟ. ඒ හුළඟ හමාගෙන එන්නේ ඇයි? මේ හුළඟ හමාගෙන එන්නේ ඔබගේ ශ්‍රමයෙන් රටක් හැදූ බව අනාගතයේ වෙත පවසන්නයි. දැන් ඔය ඊජිප්තුව වගේ රටවල් වල අපි මේ මිසර ශිෂ්ටාචාරය පිළිබඳව කලිනුත් කතා කරපු නිසා අපිට එතනින්ම කතා කරන්න කලේසි පිරමීඩ වගේ මහ දැවැන්ත නිර්මාණ තියෙනවා. ඉතාම මෑත කාලෙකදී අපි දකින එක ප්‍රවණතාවයක් තමයි මේවා පිටසක්වල ජීවීන් හැදුව අය වෙන විශේෂ බලවේගමකින් නිර්මාණය කරාය කියන කතාව. නමුත් ඒව හැදුවේ මිනිස්සු. ඒව හැදුවේ ඔය මිසරයේ අවුරුද්දකට සැරයක් නයිල් ගඟ, නයිල් නිම්නයේ පුරාම පිටාර ගලල යන. මේ පිටාර ගලා යෑම වුන් දැක්කේ හරි ආශිර්වාදයක් විදියට. මොකද ඊජිප්තුව කියලා කියන්නේ අතිවිශාල කාන්තාරයක් සහිත භූමියක්. එතකොට මේ නයිල් නිම්නයේ තියෙන පෝෂණය මුළු ඊජිප්තුව පුරාම අරගෙන යන්නේ මේ නයිල් ගඟ පිටාර ගැලීමෙන්. එතකොට මේ පිටාර ගැලීමට පෙම් බැඳපු මිනිස්සු ප්‍රමාණයක් තමයි ඊජිප්තුවේ හිටියේ. ඕන් මේ පිටාර ගැලීමෙන් මොකක්ද ගන්න පුළුවන් ප්‍රයෝජනෙ කියලා බැලුවාම තමයි යාළ දැනගත්තේ. ඒක වෙලාවකදී මහා අති විශාල ගල් කුට්ටි වුණත් දැවැන්ත පාරුවල පටවලා ඒ ගල් කුට්ටි තියෙන තැන්වලින් නයිල් ගඟේ බටහිර ඉවුරට ඔවුන්ට අරගෙන යන්න පුළුවන් බව. ඒ අරගෙන ගිහින් තමයි ඔවුන් බටහිර ඉවුරේ පිරමීඩ තනන්නේ. ඇයි බටහිර ඉවුරේ පිරමීඩ තනන්නේ? ඔවුන් හිතනවා සූර්ය දේවතාවා නයිල් ගඟ හරහා උදේ හවස ගඟ යටිනුත් ගඟට උඩිනුත් එහාට මෙහාට යන එන බව. ඉතින් එයා බෙදලා වෙන් කරගෙන තියෙනවා නයිල් ගඟේ බටහිර ඉවුර මල උන්ට. මෙන්න මේ හේතුව නිසා තමයි මේ මියගිය මිනිස්සු සිහි කිරීම පිණිස, මරණය සිහි කිරීම පිණිස, මොකද අපි කලින් කතා කරා මාර්ගයේ පරීක්ෂණයෙන් පස්සේ ඔවුන් මරණයට යන්නේ, ඔවුන් එහා ලෝකයට යන්නේ. නයිල් ගඟේ බටහිර ඉවුරට ඉහළට යන්න ඒ බටහිර යුර රැක ගැනීම පිණිස වුන් ශිෂ්ටාචාරය එතන ඉදිකරන පිරමීඩ. ඒ සාති විශාල ශ්‍රමයක් වගුරුපු මිනිස්සුන්ගේ දහඩිය කඳුල මහන්සිය අපිට පිටසක්වල ජීවීන් කියලා හෝ වෙනයම් බලවේගයක පිහිටෙන් නිර්මාණය කරා කියලා කියන්න බැහැ. එහෙමනම් අපි අපේ ශිෂ්ටාචාරයටම කරන නිග්‍රහයක්. ඉතින් මේ හුළඟ හමන්නේ ඔබගේ ශ්‍රමයෙන් රටක් හැදූ බව අනාගතයේ වෙත පවසන්න.

0: රටි සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදුමුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ටේක්යම් සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යම් මීළඟ වැඩසටහන
4: සැප්තැම්බර් 22 කීර්ති අභිහෙවික්‍රම ජාතික පාසල බොරවක.
5: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. තේරේකයා සුරේකිමු මගතොට.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
8: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න.
9: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: වාර්තා පිට වාර්තා තමන කෝටි යටේ NLV දන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
11: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
12: මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වේමන සඳදිය දහර සමග අද අපේ සොඳුරු හමුවීම ලේකක නුවන් නිෂාර මහගමගේ සමග කෘතවේදීත්වයත් එක්ක මේ ගමන යනකොට මේ ජාතියක් රටක් විතරක් නෙවෙයි මේ ලෝකයක් විදිහට වුණත් අපිට පැවැත්මක් තියෙනවා කියන දේ අමතක කළ යුතු නැහැ. මොකද එහෙම හැමදේම අමතක කරලා මේ සියල්ල අපේම දේවල් අපි තමයි කරගත්තේ, අපි තමයි ඔක්කොම දන්නේ වගේ තැනකින් අපිට මේ ගමන යන්න අමාරු නිසා. අභිවර්ධන බාලසූරිය ගානේ ගීතයක් අපි අහනවා ඊළඟට. දැන් අර අතීත මිනිසුන්ගේ ජීවිත කැප කරලා ගොඩනගපු දේවල් දකිමින් ඒ මඟ යන මිනිස්සු විදිහට අපි දැන් ඉස්සරහට මොනවද ඉතුරු කරන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. අපි විසින් කරලා තියෙන දේවල් මොනවද කියලා. අනුරාධපුරයේ ඔබයි සිරිසර 2000 වසරක් ඈත
13: අතීතයේ. දැන් අනුරාධපුරයේ කියලා කියන්නේ අපි හැමෝටම හරි කද්දයකට කියන අතීතකාමී හැඟීමක් හදන මහා දැවැන්ත නගරයක්නේ. මං හිතන්නේ අපි ලංකාවේ මොනිකට මට අපේ ශ්‍රාවක ප්‍රජාවට අපි හැමෝටම එක්ක අත්දැකීමක් තියෙනවා, නැත්නම් අත්දැකීමක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අනුරාධපුරයේ තියෙන මහා දැවැන්ත ස්තූපයක්, ප්‍රතිමාවක්, ගොඩනැගිල්ලක් ගාව පාන්දර 3-4 කළුවරක මද සිසිල විඳිමින් ඒ ශිෂ්ටාචාරය දිහා බලාගෙන අපේ ඉතිහාසය ගැන මෙනෙහි කිරීමේ ආශාවක් තියෙනවනේ. මම ඒක අත්දැකලා තියෙනවා, එහෙම කරලා තියෙනවා.
12: මමත් ඒ අත්දැකලා තියෙනවා. ඒ නිසා අපි හිනම්
13: වාසනාවන්තයි.
12: අනිත් සියල්ලටත් ඒ වාසනාව ලැබේවා
13: කියලා ප්‍රාර්ථනා කරනවා. නොලැබිලා තියෙනවා නම් මේ අපේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලන්න කැමති ඒක ජීවිතේ මිනිස්සෙක්ට ලැබෙන්න පුළුවන් මං හිතන්නේ අපූර්වම අත්දැකීමක්.
12: මෙතනදී අපි මේ කතා කරන්නේ දැන් අනුරාධපුරයේ කියලා කොහොම අපි ආගමික කේන්ද්‍රියව ගන්නට එපා. මොකද අපි ශ්‍රී ලංකේය ජාතිය කියන තැන ඉඳලා අපේ අතීතය ගැන කතා කළ යුතු නිසා.
13: මොකද ඒ ශිෂ්ටාචාරය තුළ තුළ අපිට ඉතුරු වෙලා තියෙන දේ තමයි අපිට ඉදිරියට අරගෙන යන්න තියෙන්නේ. ඉතින් ඒවා බොහෝ දුරට ආගමික ආකාරයේ ගොඩනැගිලි වෙන්න පුළුවන්, රාජපාලනයට සම්බන්ධ දේවල් වෙන්න පුළුවන්. නමුත් ඒ නටබුන් කියන එක ඇතුලේ තියෙනම අපේ ඉතිහාසය. ඇත්තටම අපේ ඉතිහාසය ඇතුලේ එක ජන වර්ගයක් එක ආගමක් විතරක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ඔය ක්‍රිස්තු පූර්ව 540 550 කියන කාල සීමාව වෙද්දිත් ලංකාවේ ඔය උතුරු තොටමුණ වගේ ප්‍රදේශයන්වල ද්‍රවිඩ ජනතාව ජීවත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රෝමය සහ මලයාව කියන ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථාන දෙක මැද තමයි ලංකාව කියන රට මේ මුහුදු මාර්ගය මැද තිබුණේ. අරාබිකරයින් මුස්ලිම් ජාතිකයෝ ඒ කාලේ ඉඳලත් ලංකාවට එන්නේ ඇති. ඒ සම්බන්ධයෙන් ඉතිහාසය ඇතුලේ ලිඛිත සාක්ෂියක් නැහැ. නමුත් අපි දන්න ලිඛිත සාක්ෂි ආරම්භ වෙන ඉතිහාසයේදී එහෙම ඇවිත් තියෙනවා. ඉතින් අපිට එහෙම මිශ්‍ර සංස්කෘතියක් තිබුණා. ඒ සංස්කෘතිය ඇතුලේ ඒ තිබුණු දාගැබ්, ඒ පිළිම, ඒ ගල්කණු, ඒ නගරවල තියෙන සැලැස්මවල් ඒවා අපි හැමෝගෙම, ඒවා අපේ ජාතියේ ලාංකේයත්වයේ, මෙන්න මේ ලාංකේයත්වයේ උරුමය දරාගත්තු අතිශය රමණීය නගරයක් තමයි අනුරාධපුරය කියලා කියන්නේ. හැබැයි අපි දන්න ඉතිහාස කතාව ඇතුලේ අනුරාධපුරයට දෙනවා අපි උත්පත්ති කතාවක්. හැම නගරයකටම දෙනවා උත්පත්ති කතාවක්. රෝමයට දෙනවා හරි ලස්සන උත්පත්ති කතාවක්. ඒ වගේම අනුරාධපුරයට තියෙන උත්පත්ති කතාව වෙන්නේ අනුරාධ මැති විසින්. දැන් අපි අපේ සාකච්ඡාව ආරම්භයේදීත් විජේ සම්බන්ධයෙන් අපි ගත්තානේ ප්‍රවාදයක්. ඒතර ඔකේ දිගුවක් තමයි මේ අනුරාධපුරයට අනුරාධ ඇමතිගේ පැමිණීම. අනුරාධ නැමැති ඇමති කෙනෙක් විසින් නගරයකට පැනලා නගරය සංරක්ෂණය කරන්න ඇති. නගරය වැඩි දියුණු කරන්න ඇති. නමුත් මේ නගරය මීට පෙර ඊට සියවස් ගණනාවකට කලින් මේ වගේම මහා නගරයක් විදිහට පවතිනත් ඇති. එතකොට අපි අද මේ දකුණ ශිෂ්ටාචාරයේ මත එතරම්ම පැරණි තවත් ශිෂ්ටාචාර පවතිනවත් ඇති. එතකොට මේ වගේ තැනක ඉඳගෙන මං අර කියපු වෙලාවට මොනිකත් මමත් අත්දැකලා තියෙන වෙලාවට අපිට මතක් වෙන්නේ ශිෂ්ටාචාරයක සුවඳ කිව්වහම අවුරුදු 2500ක සුවඳ නෙවෙයි, ඊටත් වඩා මහා බර කාලයක් ඈතට දිව යන අතීත ශිෂ්ටාචාරයක සුවඳ. ඒක තමයි අවුරුදු 2500ක් පුරාවටම අපිට නගරයක් විදිහට රැක බලාගෙන, රැකගෙන භෞතිකව අදටත් නැගී හිටින දෙවි

0: ಪ್ರೇಮೇ ಸೌಂದರ್ಯಾತ್ಮಕ ವಿಯಮನ
1: ಸಂತತಿಯ ದಹರ
2: ಅಪಿ ಸಂತತಿಯ ದಹರ ತೊಳಿನ ಅಹನ ವಿಂದಿನ ಈಲಂಕ ಗೀತಯ ಮಂಗಿತಾನ ಮೇಪಿ ಪ್ರೇಮ ವೃತಾಂತ ಗೆನ ಕಥಾ ಕರನು ಕೊಟ ಅಪಿ ಹರಿ ಕ್ಯಮತಿ ಮೇ ಮೆಹೆಮ ವೆಂಡ ಅತಿ ಮೆಹೆಮ ತಿಯೆಂಡ ಅತಿ ಕೇಲ ಹಿತಲ ದೇವಲ್ ಯಾಕೆ ನಿರ್ಮಾಣ ಕರುವನುತ್ ಎಹೆಮ ತಮೈ ಏಕ ಓನ್ಗೆ ಪರಿಕಲ್ಪನ ಹೆಕಿಯಾವ ಮೊಕದ ನಿರ್ಮಾಣಕರುವೆ ಕವಿಯೇ ಎಹೆಮ ಅಪಿ ಕಿಯನೋನೆ ಪ್ರತಿಭಾವಕ್ ತಿಯೆಂಡ ಓನೆ ಓಟ ಅನಿತ್ ಅಯ ದಕಿನವಟ ವಡಾ ವೆನಸ್ ಆಕಾರಕಿನ್ ದೇವಲ್ ದಕೀಮೇ ಹೆಕಿಯಾವಕ್ ತಿಯೋನೆ ಏಕ ನಿರ್ಮಾಣ ಸಾರ್ಥಕ ನಿರ್ಮಾಣಯ ಬಟ ಪತ್ತೆನ್ ನಿಂ ಎಹೆಮ ಸಾರ್ಥಕವ ನಿರ್ಮಾಣ ಬವಟ ಪತ್ತುನು ಸಮಹಾರ ಪರಿಕಲ್ಪನೀಯ ದೇವಲ್ ಅಪಿ ಮೇ ಅಪೇ ರಟೇ ಇತಿಹಾಸತುಲು ಮೆಹೆಮ ತಿಬುನಾ ಕೇಲ ಹಿತನ್ನ ಸಮಹಾರ ತೆಂಗವಲ್ದಿ ಹರಿ ಕೆಮತಿ ಓಕ ಮೇ ಮಾನವೇನ್ ವನ ಅಪೇ ಅತುಲೆ ಹೆಂಗಿಲಾ ತಿಯೆನ ಅಪಿ 100% ಏಕಿನ್ ಅಯಿನ್ ವೆನ್ನೆ ನೆಹ ಮಂ ಹಿತನ್ನ ಅಪೇ ಮರಣಾಸನ್ನ ಮೋತರ ದಕ್ಕಾವತ್ ಅಪಿ ಏಕಿನ್ ಮಿದೆನೆನ ಅಪಿ ಕೊಹಮತ್ ದೆಯಕ್ ಉನಹಮ ಏಕಟ ಹೇತು ಕಾರಣ ಅಪಿಟ ಅನನ್ಯ ಅಪೇ ಅದ್ದೆಕೀಂ ವಲ ಪರಿಮಾಣೇಟ ಅಪಿ ಹಿತನ ಅಪಿ ದಕಲ ತಿಯೆನ ಅಹಲ ತಿಯೆನ ದೇವಲ ಏಕ ಮೇಮ ವೆನ್ನೆ ಅತಿ ಎಹೆಮ ಬೆರಿ ನಂ ಅಪಿ ಕಿಯನ ಊ ಏಕ ಮೆಹೆಮ ಲು ಕಿಯಲ ಕಿಯನ ಪ್ರಮಿಳಾ ಬಿಸವ ಸಹ ದಸ್ಕೊನ್ಹ ಸಂಬಂಧ ಮೇ ಕಥಾವ ರತ್ನಶ್ರೀ ವಿಜಯ ಸಿಂಗ್ ಗೀತಕ್ಕ ಅಪಿ ಈ ಕಥಾವಟೆ
3: ಓ ಮೇಕ ಮಂಗಿತಾನೆ ಲಂಕಾವೇ ಮೇ ಸಿಂಹಲ ಗೀತಾವಳಿ ತಿನ ಹರಿ ಅಪೂರ್ವ ಪದಗಲಪುಮ ಪುದುಮ ಲಸನ ರಮಣೀಯ ಗೀತೆಯ ಮೇ ಗೀತೆಯ ಅತುಲೆ ಅಪಿ ಪ್ರೇಮಯ ಕಿಯನೆಕ ಅತುಲೆ ಪ್ರೇಮ ವಿಪ್ಪಯೋಗಯ ಕಿಯನೆಕ ಅತುಲೆ ಹರಿ ಲಸನ ಸಂಚಾರಯ ಕಪಿಟ ಹಿತ ಅತುಲೆ ಯನ್ನ ಪುಲುವನ್ ಗೀತೆಯ ನಮುತ್ ಮೇಕ ಅತುಲೆ ಅಪಿಟ ಎತನಿ ನೆಹಾಟ ಗಿಹಿನ್ ದಸ್ಕೊನ್ ಸಹ ಪ್ರಮಿಳಾ ಸಂಬಂಧೆನ್ ಅಪಿ ದೆನ್ ಅಪಿ ಇತಿಹಾಸ ಕಾರಣ ಪ್ರಬಂಧಕರಣೆ ಲೇಖನೆ ವಗೆ ದೇವಲ್ ಎಕ್ಕ ಅಪಿ ಕಥ ಸಾಕಚ್ಚಾವ ಅರಗಿನ ಅನುಕೊಟ ಅಪಿಟ ಹಿತನೋನೆಕ ವೆಲಾವಕ ದೆನ್ ಮೇ ದಸ್ಕೊನ್ ಕೌದ ಮೇ ಪ್ರಮಿಳಾ ಕೌದ ಕಿಯಲ ಹೊಯಾಗಿನ ಯನ್ನ ನೂರ ಯುಗೇದೀ ವೀರಪರಾಕ್ರಮ ನರೇಂದ್ರ ಸಿಂಹ ಕಿಯನ ರಜತುಮಾ ಲಂಕಾವ ಪಾಲನೆಕರಣ ಕಾಲ ಸೀಮಾವಧಿ ನರೇಂದ್ರ ಸಿಂಹ ರಜತುಮಾಗೆ ಮಾಳಿಗಾವ ಸಂಬಂಧಿ ತಮೈ ಮಾಳಿಗಾವೇ ಹಿಟ ಪುತ್ಗಡುವುದೆನ್ನೇಕ್ ತಮೈ ದಸ್ಕೊನ್ ಸಹ ಪ್ರಮಿಳಾ ಪ್ರಮಿಳಾ ಕಿಯನ್ನೆ ನರೇಂದ್ರ ಸಿಂಹ ರಜತುಮಾಗೆ ಬಿಸವ ದಸ್ಕೊನ್ ಕಿಯಲ ಕಿಯನ್ನೆ ಪ್ರಂಶ ಸಂಭವ್ಯ ಸಹಿತ ನರೇಂದ್ರ ಸಿಂಹ ರಜತುಮಾಗೆ ತಾಮ ಲಂಗಮ ಹಿತವತೆ ಇಹಲ ನಿಲಧಾರಿ ರಜಿ ඉතින් ඔය කාලේ වෙනකොට අපි දන්නවා ලංකාවේ ලංකාව විතරක් නෙමෙයි ලෝකයේ ගොඩක් තැන්වල ඉතින් රජතුමා හා සම්බන්ධයෙන් තියෙන බලාරගලේ කතාවක්නේ රජතුමා වටේ ඉන්න අය හැම වෙලාවෙම කැමති රජතුමාගේ හොඳ හිත දිනාගෙන රජතුමාව නතු කරගෙන පාලකයා තමන්ගේ පුළුවන් නම් රූකඩයක් බවට පත් කරගෙන පවත්වගෙන ඉන්න ඉතින් නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාල සීමාව වෙනකොටත් ලංකාවේ ඒ වෙනකොට ඔය පන්සල් ආශ්‍රිතව ආගමික බලාධිකාරයක් ගොඩනැගෙන තිබුණා අනික් පැත්තෙන් විවිධ ගම්මානවල ප්‍රභු පවුල් ආශ්‍රිතව ප්‍රභු පැලැන්තියක් ගොඩනැගිලා තිබුණා මේ දෙගොල්ලොම බලාගෙන හිටියා ඔය නුවර යුගයේ සෑම රජතුමෙක් දිහාම තමන්ගේ පාලනයට මේ රජතුමා නතු කරගෙන තමන්ගේ අවශ්‍යතා තමන්ගේ ඕනෑපාකම් ඉටු කරවා ගන්න ඉතින් නරේන්ද්‍ර සිංහ රජතුමාගේ කාලෙදී මේ දස්කොන් මාලිගාව ඇතුලේ සිටීම ඔය කියන දෙගොල්ලන්ටම ප්‍රශ්නයක් බවට පත් වෙනවා තමයි එකක් තමයි බෞද්ධ ස්වාමින් වහන්සේලා ඇතුළු ආගමික බලාධිකාරයට රජතුමාව නතු කරගන්න බෑ ප්‍රභූ පැලැන්තියක් හිටියා මේ රදල ප්‍රභූ පවුල් කීපයක් තිබුණා මේ අයටත් රජතුමාව තමන්ගේ පාලනයට නතු කරගන්න බෑ මොකද දස්කොන්ගේ කීම රජතුමා තරමක් වැඩිපුර අහන දස්කොන්ට යම් වැඩි ආශක්තභාවයක් රජතුමාට තිබුණා ඉතින් ඔන්න ඔතනට එනවා එක ප්‍රශ්නයක් මේ බලාරගලේ එක කොටසක් විදිහට දස්කොන්ව කොහොමද නරේන්ද්‍ර සිංහ රජතුමාගේ මේ රජමාලිගයෙන් ඉවත් කරන්නේ මේ පාලනයෙන් ඔහු ගලවන්නේ ඒක ගලවන්න මොනිකා මේගොල්ලෝ පාවිච්චි කරන අදටත් මානව සම්බන්ධතාවලට මිනිස්සු කරන එල්ල කරන හරිම පහත් ආකාරයේ පහර දීමක් ඒ තමයි ඔවුන් රජතුමාගේ ප්‍රමිලා බිසවත් එක්ක දස්කොන් හා සම්බන්ධව පුංචි කටකතාවක් නිර්මාණය කරලා නගරයේ පුරා හෝ රජමාලිගයේ පුරා හෝ යවනවා. දැන් මේ දස්කොන් ප්‍රමිලා සම්බන්ධ ප්‍රේමයක් තිබුණා කියන එකට අදාළව ජනසම්මත ඉතිහාසයේ සහ සාහිත්‍යය තුලේ යම් සාක්ෂි සාධක ලැබෙනවා තමයි. නමුත් ඉතිහාසය සැබෑ ඉතිහාස මූලාශ්‍රවලදී මේ දෙදෙනා අතර ප්‍රේමයක් තිබුණාය ඒ ප්‍රේමයේ ප්‍රතිඵලයක් ලෙස දස්කොන් මිය ගියාය කියන එක සනාථ කරගන්න ඒ හැටි පහසු නැහැ. අපි අර හැම වෙලාවෙම මූලාශ්‍ර කතාවලට, වංශ කතාවලට, පවතින ඉතිහාස කතාවලට, ප්‍රබන්ධවලට ඒ ලෙසම පවතින ඇරලා. ඒ කියන්නේ දස්කොන් ප්‍රමිලා කියන ප්‍රේමය පැවතුණාය කියන ප්‍රවාදයටත් ඒ ලෙසම පවතින ඇරලා. නමුත් අපිට ඉතිහාසය ඇතුලේ මේක හොයාගෙන යද්දි මූලාශ්‍ර සහිතව මේක තහවුරු වෙන්නේ නැති නිසා අපිට තහවුරු වෙන කාරණා එක්ක අපිට වෙන මානයක් අපිට විවෘත වෙනවා. ඒ තමයි දස්කොන්ට සහ ප්‍රමිලාට සිද්ධ වෙන්නෙත් කුවේනිට ක්ලියෝපැට්‍රාට මේ වගේ ලෝක ඉතිහාස අනුලා බිසවට අපි දන්න අනුලා බිසව කියලා නමක්වත් රාජාවලිය ඇතුලේ නැහැ. එතකොට මෙන්න මේ වගේ ලෝක ඉතිහාසය ඇතුලේ බොහෝ කාන්තාවන්ට සිද්ධ වෙච්ච අසාධාරණ ප්‍රමිලාට සිද්ධ වෙනවා. බොහෝ කාන්තාවන් සහ පිරිමින්ගේ තිබුණු අපිට ඉමක් කොනක් සීමාවක් නමක්කමක් ලබා දෙන්න බැරි සම්බන්ධතාවලට සිද්ධ වෙච්ච අසාධාරණේ දස්කොන්ට සහ ප්‍රමිලාට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා ඉතිහාසයේ බුද්ධිමත් ගැහැණුන්ට බයයි. එතකොට ඉතිහාසයේ බලවත් ගැහැණුන්ට බයයි. එතකොට ඉතිහාසයෙන් නිතර උත්සාහ කරනවා ඔවුන්ගේ චරිතය ඔවුන්ගේ ස්වභාවයට තමන්ගේ අර්ථකථන ලබා දීලා යම් ආකාරයකට විකෘතියක් අරගෙන එන්න. ඉතින් මේ ඉන්දියන් සම්භවයක් තිබුණු ප්‍රමිලාටත් ප්‍රංශ සම්භවයක් තිබුණු දස්කොන්ටත් ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබීම දස්කොන්න මරණයට පත් කරවනවාය කියන ජනසම්මත කතාව අපි දන්න ප්‍රසිද්ධ කතාව මත තමයි අපි ඊළඟට අහන්න යන ගීතේ නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් ඔවුන් දෙදෙනා අතර මිතුරු දමක් පවතින්නට ඇති. ඒකනේ කතාවක් හැදෙන්නේ. නමුත් ඒ මිතුරු දම හරිහැටි අවබෝධ කර නොගෙන හෝ නැතිනම් කපටිකමකට හෝ මේක ප්‍රේමය බවට පත් කරලා අනුරාගයක් බවට පත් කරලා ඒක ලිංගික සම්බන්ධතාවයක් බවට පත් කරලා විකෘති කරලාද යම් ඉතිහාස මූලාශ්‍ර මූලකතා ප්‍රමාණයක් මේක මත පදනම් වෙලා තියෙනවා. නමුත් මේ නිර්මිත ප්‍රේම කතාව මත පවා පරිකල්පනීය වශයෙන් කොහොමද මේ ප්‍රේමය මේ තරම් ලස්සන රත්නශ්‍රී විජේසිංහයන් දකින්නේ? ඒ තමයි අපි හැමදාම ප්‍රේම කරන මේ සක්මන් කරන මළුව

0: மானவிய பிரேமை சௌந்தர்யாத்மக வியமன சததியதஹர
1: மானவிய பிரேமையே சௌந்தர்யாத்மக வியமன சததியதஹரமே මේ මෑත කාලීනව අපිට අහන්න ලැබුණු බොහොම මේ ජනප්‍රියත්වයට පත් වුණු ගීතයක් සෙවුමිනි ඔපයන්ගේ ගායනා කරන නුඹේ උණුසුම් හාදුවෙන් ගීතය. දැන් නුඹේ උණුසුම් හාදුවෙන් ගීතය සඳදිය දහර වැඩසටහන් තුළ වතාවන් ගණනාවකදීම අහන්නට ලැබුණා. විවිධ තම තමන්ගේ අත්දැකීම් එක්ක, තමන් කියවපු අහපු සියලු දේවල් එක්ක. හැබැයි මං ආසයි ඔබෙන් අහන්න ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඒ ඉතාමත්ම විචිත්‍රවත් ප්‍රේම පුරාණයත් එක්ක මේ ගීතය ගැන ඔබ කියන දේ අහන්න.
2: පැහැදිලිවම මොනිකා, මේ ගීතය ප්‍රේමය හා සම්බන්ධයෙන් තියෙන ප්‍රේමයේ අරුම විදහාපාන ගීතයක් කියනවා මේ ගීතයේ. සසර ගනුදෙනු ඉවර වෙනකම් නුඹව විතරක් පතන්නම්. එතන තමයි මේ ගීතයේ කෝ එක තියෙන්නේ, මේ ගීතයේ මූලය තියෙන්නේ, කේන්ද්‍රය තියෙන්නේ. ප්‍රේම කතා කියන්නේ සසර ගනුදෙනු ඉවර වෙනකල් නුඹවම පතාගෙන එන විදිහේ දෙයක් තමයි. ඒ පතාගෙන ඒම කියන එක ඇතුලේ විවිධ අයට විවිධ ආකාරයට ඒක අර්ථ දක්ව ගන්න පුළුවන්. නමුත් ප්‍රේමය සොයාගෙන යෑම කියන එක තමයි මානව ශිෂ්ටාචාරයේ තියෙන රසබරමදි රහම කොටස. ඊජිප්තු ඇතුලේ තියෙනවා, මං හිතන්නේ මේක ලෝකයේ විවිධ ප්‍රේම කතා තියෙනවානේ. දැන් අපිට ලංකාව ඇතුලේ ප්‍රේම කතා තියෙනවා, අපි දස්කොන් ප්‍රමිලා පිළිබඳව කතා කරා. ලෝකයේ ඇතුලේ තව ඒ වගේ ප්‍රේම කතා විශාල ප්‍රමාණයක් තියෙනවා. ඊජිප්තුවේ තියෙනවා මේ ලෝක ශිෂ්ටාචාරයට දායාද කරපු හරි අපූර්ව ප්‍රේම කතාවක්. ඒ තමයි මේ අයිසිස් ඔසයිරිස් ප්‍රේම කතාව. ඊජිප්තු ඇතුලේ අපි දන්නවනේ, ඉතින් ඊජිප්තුවේ සදාකාලික රැජිනනේ ක්ලියෝපැට්‍රා. ක්ලියෝපැට්‍රා තමන්ගේ ජීවිතය ගත කරන්නේ මේ ඊජිප්තුවේ ඉන්න අයිසිස් කියලා දෙවඟනක්. ඊජිප්තුවේ අති විශාල ලංකාවේ 33 කෝටියක් දෙවි දේවතාවෝ වහන්සේලා ඉන්නවා වගේම ඊජිප්තුවේ ඉන්න ඊට වඩා අති විශාල ප්‍රමාණයක් දෙවිවරු. ඊජිප්තුවේ ලේඛකයෙකුත් ඉන්න දෙවියෙක්. ඔහුගේ නම තොත්. ඒ තොත් කියන්නේ ලේඛනයට අධිපති දෙවියා. ඒ කියන්නේ අපිට අධිපති දෙවියෙක්. එතකොට මේ වගේ සෑම දෙයකටම දෙවි කෙනෙක් ඉන්නවා. ඉතින් ඊජිප්තුවේ ඉන්න ප්‍රේමය හා සම්බන්ධයෙන් ඉන්න ප්‍රබල දෙවඟනක් තමයි අයිසිස්. ඇත්තටම අයිසිස් කියන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ මව් දෙවඟන. ක්ලියෝපැට්‍රා රජින තමන්ගේ ජීවිතය ගත කරන්නේ මෙන්න මේ අයිසිස්ගේ ජීවිතය අනුසාරයෙන්. අයිසිස් සම්බන්ධයෙන් තියෙන ප්‍රධානම කතාව තමයි අයිසිස්ගේ ප්‍රේම කතාව. මේ අයිසිස් ඔසයිරිස් ප්‍රේම කතාව ආරම්භ වෙන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයේ ලංකා විශිෂ්ටාචාරයත් එක්ක. අපි පටල ගන්න හොඳ නැහැ මේ කතා අපි අරගෙන යනකොට. ඊජිප්තු ශිෂ්ටාචාරයේ ඇතුලේ හැමදේම ආරම්භ වෙන්නේ එක මූලයකින්. ඒ කියන්නේ දැන් අයිසිස් සහ ඔසයිරිස් උපදින්නෙත් එකම තැනකින්. දැන් සංකල්පයක් විදිහට ගත්තොත් එහෙම සහෝදර සහෝදරියෝ විදිහට තමයි සලකන්නේ දේවත්වය ඇතුලේ. ඔවුන් දෙදෙනා පෙම්වතුන්. එතකොට අයිසිස් පෙම් කරන්නේ ඔසයිරිස්ට. එතකොට අයිසිස් සහ ඔසයිරිස් ගේ ප්‍රේම කතාව මෙහෙම දලුලමින් වැඩමින් යනකොට ඔසයිරිස් කියලා කියන්නේ පෘථුවියේ ජීවත් වෙච්ච මේ මහ පොළොවට අධිපති මහ පොළොවේ රජතුමා. ඉතින් රජතුමාට ප්‍රේම කරනවා අයිසිස්. මේ දෙන්නගේ ප්‍රේම කතාව ගලාගෙන යනකොට දෙන්නට දෙන්න නැතුවම බෑ, හරි ලස්සන ප්‍රේම කතාවක්. එක මොහොතකදී මේ ඔසයිරිස්ගේ සතුරා ඇවිත් ඔසයිරිස්ව කෑලි කිහිපයකට කපනවා. කපලා ඔසයිරිස්ව මරනවා. මරලා ඊජිප්තුවේ තන තන ඔසයිරිස්ගේ කොටස් වල දාන හොයාගන්න බැරි වෙන්නේ. මේක කරන්නේ අයිසිස්ගේ ප්‍රේමය නවත්වන්න. එතකොට අයිසිස් මේකෙන් අති විශාල කම්පණයකට පත් වෙනවා. ඔසයිරිස්ගේ එක කොටසක් නයිල් නදියේ, කියන්නේ නයිල් ගඟ පතුලේ තමයි හංගන්නේ. හොයාගන්නම බැරි වෙන්නේ. ඒ කියන්නේ ඊජිප්තු ශිෂ්ටාචාරයට අනුව නයිල් ගඟ කියලා කියන්නේ මහා සාගරය වගේ මහා දැවැන්ත දෙයක්. ඒක ඇතුලේ ඒකේ පතුලේ හැංගුවාම ආයි හොයාගන්න බෑ. එතකොට ඔසයිරිස්ගේ කොටස් තැන් තැන්වල වල දානවා හොයාගන්නට බැරි වෙන අයිසිස්ට. අයිසිස් කරන්න මුළු ඊජිප්තුව පුරාම පීරමින් මේ මුළු කාන්තාර භූමිය පුරාම ඇවිදිමින් ඔසයිරිස්ගේ කොටස් එකතු කරනවා. මොකද ඇයට වුවමනයි සසර ගනුදෙනු ඉවර වෙනකම්ම ඔසයිරිස්ව විතරක් පතන්න. හැබැයි අවාසනාවකට වගේ මොනිකා නයිල් ගඟ පතුලේ එක කොටසක් තිබෙන බව අයිසිස්ට මගහැරෙනවා. අයිසිස් කරන්නේ ඔසයිරිස්ගේ ඉතුරු සියලුම කොටස් ටික එකතු කරලා අරගෙන මගේ ප්‍රේමය සත්‍යයක් නම් ඒ ප්‍රේමයේ නාමෙන් ඔසයිරිස් සම්පූර්ණ වේවා කියලා අදිෂ්ඨානයක් කරනවා. මේක තමයි ඊජිප්තු ශිෂ්ටාචාරය ඇතුලේ තියෙන ප්‍රේමයේ මූල කතාව. යාලගේ මව් දෙවඟන වන අයිසිස්ගේ ප්‍රධානම දේව කතාව බවට පත් වෙන්නේ. ඉතින් ඔසයිරිස් සුවය ලබනවා, ඔසයිරිස් සම්පූර්ණ වෙනවා. මොකද අයිසිස්ගේ ප්‍රේමයේ තරම් පාරිශුද්ධයි. හැබැයි ඔහු මැරිලා ඒක නිසා එතනින් පස්සේ අයිසිස්ටයි ඔසයිරිස්ටයි එකතු වෙන්නට වෙන්නේ නැහැ. සම්පූර්ණ වෙච්ච ගමන් ඔසයිරිස් පාතාලයට යනවා ගිහින් යමලෝකයේ රජතුමා බවට පත් වෙනවා. හැබැයි අදටත් අයිසිස් මුළු ඊජිප්තු පුරාම ඇවිදිමින් තමන් විසින් සම්පූර්ණ කරපු ඔසයිරිස් හොයනවා.
1: සසර ගණදෙනු එම ලේසිකින් නිවාවටපත් කරන්න පුළුවන්ද? මේ ගීතය තමන්ගේ සැබෑ ආදරය වෙනුවෙන් පුද කළ ගීතයක්. හර්ෂණී තිනුෂ අධිකාරිගිත ලිව්වේ. ගීතයට සංගීතයෙන් පණ ලබා දෙන්නේ සංගීතවේදී කපිල අපරැක්ක. ගීතය ගායනා කරන්නේ සිව්මිනිය ඔපයන්ගේ.

0: දර්යාත්මක වියමන සඳදිය දහර.
1: සඳදිය දහර තුළින් අහන මේ ඊළඟ ගීතය ජෝෂප් කියන මේ මලයාලම් චිත්‍රපටයේ ගීතයක්. බොහොම කතාබහට ලක්වන චිත්‍රපටයක් මෙය. ඉතින් මේක ඔබේ කතාවත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන් තැන් ගොඩක් තිබෙනවා. මේ කතාවෙත් තියෙන්නේ මේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් ඔහුගේ ජීවිතය තුළ ඔහුට ලැබුණු වෘත්තීය ඉලක්කයක් හඹාගෙන යන ආකාරය. දැන් ඔබ ගොඩක් කලාවට නඩු වාර්තා ඔබට දක්වනවා, විවිධ ආටිකල්ස් අපි කියවනවා, මේ සටහන් නඩු වාර්තා, ඒ වගේම මේ ලෝකයේ ගත්තහම දාම ඝාතන, එතකොට මේ දේවල් අපරාධ, මේ සියලු දේවල් එක්ක ඔබත් මේ බොහොම හොඳින් සමාජය දැනුවත් කරන්න ඒක ඉතා විශාල මෙහෙවරක්. මොකද ඒ සමහර කරුණු කාරණා සමාජයක් විදිහට අපි දැනගත යුතු දේවල් තිබෙනවා. මේ අපි අර ගොඩක් වෙලාවට බොරුවෙන් වලාකුලක් වගේ නිතරම බොරුවෙන් මෙහෙලා ගියපු දේවල් අස්සේ මේ ඇත්ත හොයාගන්න එක ටිකක් අමාරු කාර්යයක් නිසා. පණ්ඩු පාඩ වරම්බ තිලුඩෙයි කියන ගීතය.
2: මේක ඇත්තටම මේ ගීතය තියෙන මේ ජෝසප් කියන චිත්‍රපටියත් හරිම ලස්සන චිත්‍රපටියක්. මේක පද්ම කුමාර් කියන ඩිරෙක්ටර් තමයි මේක අධ්‍යක්ෂණය කරන්නේ. ඒ වගේම මේකේ රඟපාන නළුවටත් මම හරිම කැමතියි, පෞද්ගලිකව මේ ජෝචු ජෝච්. මේ නළුවා මේ චිත්‍රපටයේ ජෝසප් කියන චිත්‍රපටයේ වෙනුවෙන් හොඳම නළුවා සම්මානයත් ඔහු කේරළයේදී දිනා ගන්නවා මේ වසරේදී. මේ ගීතය හරි අපූර්ව ගීතයක්. අර මොනික කිව්වා වගේම මේක නීතිය, අපරාධ, දේශපාලනේ මේ වගේ දේවල් එක්ක සම්බන්ධ ගීතයක්. මගේ ලේඛනය ඇතුළෙත් මට වැඩිපුර නැවත වරක් දැනෙන ගීතයක් සහ චිත්‍රපටයක් බවට පත් වෙනවා මේ ජෝසප් චිත්‍රපටයේ. එකක් තමයි මේක නීතිය, අපරාධ සහ ඒහා සම්බන්ධ දේවල් එක්ක මිනිස්සෙක්ගේ ජීවිතේ තමන්ගේ මානුෂීය පැත්ත කොහොමද අවදි කරගෙන ඔහු මේ චිත්‍රපටයේ ඇතුළේ ඒ අදාළ මිනිස්ස ඝාතන ඇතුළේ ඔහුගේ පොලිස් පරීක්ෂණ ඇතුළේ තමන් ජීවත් වෙන්නේ කොහොමද කියන එක තමයි මේ චිත්‍රපටයේ ඇතුළේ තියෙන්නේ. දැන් ওই නීතියේ තියෙන ප්‍රධාන ආක්තයක්නේ නීතිය නොදැන සිටීම සමාවට කරුණක් නෙවෙයි කියන. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ නීතිය දැනගන්න කොහොමද කියන ප්‍රශ්නේ පොදු සමාජයට තියෙනවනේ. ඉතින් මම මගේ ලේඛන මෙදිහත් වීම ඇතුළෙත් වැඩිපුරම කරන්නේ දැන් ওই සමහර වෙලාවට දාම ඝාතන, අපරාධ, නඩු, ඒ වගේ දේවල් ගැනම ලියන කොටත් සමහර වෙලාවට හරි අප්‍රිය ගතියක්නේ අපිට දැනෙන්නේ. නමුත් ඒක ඇතුළේ අපිට සමාජ

0: ජය සියුම් සැතකින් කපලා මේ නීතියේ තියෙන යම් තැන් ඒ තැන් කොහොමද ඒවා නිර්මාණය වෙන්නේ, නීතිය ඇතුළේ තියෙන නීතිය ඉතිහාස කතාව මොකක්ද, ඒවා විසඳෙන්නේ කොහොමද, ඒ හා සම්බන්ධ දැනුම මං හිතනවා ඒක බෙදා හදා ගැනීමත් මගේ ඒක අරමුණක් තමයි. ඔබ මොනිකා මතක් කරා වගේ මේ නීති ආශ්‍රිත නීති ලිපි මාලාවට අදාළව මම කරන කාර්යභාරය. ඉතින් මට ඒකත් එක්ක හරි ආත්මීයව බැඳිච්ච චිත්‍රපටයක් සහ ඒ චිත්‍රපටයේ තියෙන ගීතයක්. මේ ගීතේ වැඩිපුරම මම කැමති මේ සංගීතයේ විශ්වීයයි කියලා කියන්න පුළුවන් ගීතයක් මේක. කියන්නේ මේක මේ ගීතේක හඬ, තනු, තාල මේ හැම දෙෙම විශ්වීයයි. ඒ ඒ විශ්වීය බව මොනවට කියපානවා? මොකද මේකේ එක වචනයකවත් අර්ථය අපිට තේරෙන්නේ නැහැ.
1: මොකද අපිට හින්දිරන් ටිකක් හරි තේරුම් ගන්න පොදක් තියෙනවා නේද? ඔයාලන් ටිකක් හරි තේරුම් ගන්න
0: පුළුවන්. මේ මලයාලම් භාෂාව ඇතුලේ හැදෙන මේ මේ මේ අපිට ඒ අර්ථය තේරෙන්නේ නැහැ. හැබැයි මේ ගීතයට මම අපේ ශ්‍රාවකයන්ගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා. මේකට අපි පොඩ්ඩක් සමවැදිලා අහන් හිටියොත් මේක අපේ ආත්මයේ කොතනකටද මන්දා කතා කරනවා කියලා අපිට හැඟෙනවා. මේක බොහොම ලස්සන ගීතයක්.
1: එහෙනම්

0: සෞන්දර්ය ආත්මක වියමන සඳ දිය තහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්ය ආත්මක වියමන තුළ අද කතා බහ ලේකක නොවනිෂාර මහගමගේ සමග අපි අවසන් ගීතයට යන්නේ. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ මේ කතා බහ මෙතනින් නිමා නොකොට ඉඩ ලද විටක අපි හමු වී කතා කරමු. මොකද මේ කතා බහ හරි පොහොසත් සින්දුවකට ලබා දෙන ਵਿਚාරයකට එහා ගියපු තැනක අපිට නතර වෙන්න පුළුවන්කම ලැබෙන සම්ස්තාර්ථය කැටි කරලා ගත්තාම අපි උතුරේද දකුණේද කියන්නේ අපි දන්නවා දැන් මේ අපිට එක එක ශිෂ්ටාචාරවල කතන්දර තියෙනවා. මුහුදු හතකින් එහා තියෙන දේවල් තියෙනවානේ. දපු දූපතක පොඩි පුංචි දූපතක වැසිය විදිහට අපිට තියෙන ප්‍රමාණයක් තමයි. හැබැයි ඔක්කොම කොයිතරම් දුරට කතා කරලා බලද්දත් මේ ලෝකෙ ඉන්න ඕනෑම මිනිහෙක්ගේ හදවත පල්ලා ගත්තොත් ඇතුලේ තියෙන රතු පැහැය කියලා කියන දේ තමයි සමාජයේ අපිට කවදාවත් වෙනස් කරන්න බැරි යථාර්ථය. අපි තේරුම් ගන්නේ නැති ජීවත් ඉන්න තාක්කල් ජාතියද ආගමද වර්ණයද වර්ගයේද ස්ත්‍රී පුරුෂ භාවයද කියලා බෙදා වෙන් කරගන්න හදන පටු දේවල් වලින් බෙදලා වෙන් කරගන්න හදන දේ සමස්ත යථාර්ථයට ඇවිල්ලා අපි කතාව නිමා කරමු. අචර නන්දා මාලනියන්ගේ මොංගෝලියානුවනි කහවන් ආසියාවේ ගීතයත් එක්ක.
2: පැහැදිලිවම මානව ශිෂ්ටාචාරය කියන්නේම එකක් බව, තනි ඒකකයක් බව තමයි අපිට අන්තිමට මේ හැම දෙයක්ම කතා කරලා ගීත රස විඳලා චිත්‍රපටියක් බලලා නාට්‍යයක් බලලා පොතක් කියවලා එන්න තියෙන අවසාන නිගමනය වෙන්නේ මේ සමස්ත මානව ශිෂ්ටාචාරයම එකක් බව. ඒක ඊජිප්තුවාසීන්ද, ඒක මොංගෝලියානුවද, අප්‍රිකානුවද, ලංකාව ඇතුලේ ගත්තොත් මොන ජනවර්ගයේද, මොන කුල කණ්ඩායමද? අපි දන්නවා දැන් ඔය මම ජීවත් වෙන මම ඉපදුණු හැදුණු වැඩුණු පරිසරයේ රත්නපුරේ අපිට තිබුණා වතුගම්මාන සහ එතනින් මෙහාට තියෙන නගර නාගරික ප්‍රදේශයේ අතර බෝඩරේ
1: ගැමිණික
2: කලාපය. ඔව් බවුන්ඩරි. එතකොට අපි එකට කියන්නේ බවුන්ඩරි කියලා. බවුන්ඩරි හා සම්බන්ධයෙන් මගේ පපදණ්ඩන නව කතාව ඇතුලේ ප්‍රධාන පසුබිම බවට පත් වෙන්නේ බවුන්ඩරි. එතකොට ඒ වගේ වෙන්නේ ජන කණ්ඩායම වුන් අපි කොහොමද නම් කරන්නේ? මොන කොතැනටද වුන් අයිති වෙන්නේ? මේ වගේ අර සමහර වෙලාවට අපි වර්ග කරලා වෙන් කරනවා. සමහර වෙලාවට වර්ග කරන්න බැරි ජන කණ්ඩායම් පවා කොහේ හරි කොනකට අයිනකට කරලා තියෙනවා. මේක ලෝක ඉතිහාසයේ පුරා විවිධ රටවල විවිධ ජාතීන් අතර සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලම එකයි කියලා දැක්කොත් විතරයි අපිට මාත්‍රි පරීක්ෂණය සමත් වෙන්න පුළුවන්. මරණයට යද්දී අපිට හදවත පියාපතකට වඩා සැහැල්ලුවෙන් තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ නන්දාමල්නි කියන වගේ ගෝත්‍රවාදී ඉලක්ක තියාගෙන ඒවෙන් හදවත බර කරගෙන වෙන වෙන අපිට මනුෂ්‍යත්වය පරයා අපිව පසු කර යන, අපිව පහත් කරන, අපිව යටපත් කරන හැඟීම් දැනීම් ආශාවන්ගෙන් අපේ හදවත පුරවගෙන පියාපතකට වඩා බොහොම බරපතල බර හදවතක් දරාගෙන මිය යනට අපි කවුරුත් සූදානම් නැහැ. එහෙම කළ යුතුත් නැහැ. ඒක නිසා මම හිතනවා මේ මොංගෝලියානුවනේ කියන ගීතය ඇතුලේ හදන සමස්ත මානව ශිෂ්ටාචාරයම සෑම රාජ්‍යයක්ම සෑම ජාතියක්ම සෑම ජනවර්ගයක්ම ස්ත්‍රී පුරුෂ ආදී සෑම ආකාරයක ජීව විද්‍යාත්මක ජීවියෙක්ම එක තනි මනුෂ්‍ය ඒකකයක් විදිහට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට මනුෂ්‍ය විතරක් නෙමෙයි සත්තු ගහකොළ කියන හැමෝම තනි ජීවි ඒකකයක්. මේක තමයි අපේ ශිෂ්ටාචාරය, මේක තමයි අපේ උරුමය කියන එක දකින්න පුළුවන් වෙන්න ඕනේ. මේ සියල්ල කැටි කරගත්තු ගීත ලංකාවේ ගීත සාහිත්‍ය ඇතුළේ ඉතාම අල්ප ප්‍රමාණයක් තියෙන්නේ. මොංගෝලියානුවන කියන්නේ ඒ අතර තියෙන ප්‍රමුඛම ගීතයක්.
1: අපි එනම් මේ ගීතත් එක අදට සඳදිය දහර මේ සොඳුරු කතාබහ නිමාවටපත් කරනවා. හිතවතුනි නැවත අමුණ බලාපොරොත්තුවත් එක්ක මෘග සංඥාව පහළ වෙනවා කියලා අපි බෞද්ධ දර්ශනයේ එක්තැනක අහනවා. මේ වසර 5000ක් ඉක්ම ගියාට පස්සේ මිනිසුන්ට මේ මිනිසුන් අනිත් මිනිසුන්ව පේන ගන්නේ සිංහයෙකුට මෝපෝවෙක් පේන ආකාරයෙන් කියලා. දැක්ක ගමන් හපා කන්න, තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න. මිනිසෙක් දන්නා නාඳුනන ඕනෑම කෙනෙක් දැක්කාම එහෙම පහළ වෙන තරමට හැඟීම් මේ ලෝකය ගමන් කරනවා කියලා අපි අහලා තියෙන්නේ. ඒක බොරුවක් වෙන්න බෑනේ. පදනම් සහිත කතාවක් නේ ගොඩනගලා තියෙන්නේ බුද්ධ දර්ශනය ඇතුලේ. එතකොට ඒ යථාර්ථය ඇතුලේ අපිට පැවරිච්ච වගකීමක් තියෙනවා. එහෙනම් ඒ මෘග සංඥාව පහළ නොවී තියාගන්න මම මාධ්‍යවේදිනියක් විදිහට, ඔබ ලේඛකයෙක් විදිහට, නැත්නම් මේ සඳදිය දරාගෙන ඉන්න ඔබ, ඔබේ වෘත්තිය ඇතුළේ, ඔබේ පෞද්ගලික ජීවිතය ඇතුළේ යම්කිසි වගකීම් සමුදායක් තියෙනවා. ඒක ඉටු කරමු. ඒක ඉටු කරමින් අපි අපේ ජීවිතය ගත කරමු. ගත කරලා අපි මිය යන දවසට පියාපතක් වගේ සැහැල්ලු හදවතක් අරගෙන අපි ගමන් කරමු. මොකද අපි විශ්වාස කරමු එතනින් එහාටත් තව සුන්දර දෙයක් තියෙනවා. ඒක අපිට ඒ විදිහට දකින්න විඳිනන අපි හුස්ම ගන්න මේ කාලය ඇතුලේ අපිට කරන්න බොහෝ දේවල් තියෙනවා. අපි අපි ගැන විතරක් බලා නොයිද. ඉතින් සුභපතම එකතු කරන මුළු හදවතින්ම ඔබට ඔබ යන ගමන ඉතාම පැහැදිලි සුන්දර ගමනක්. ඒක විශ්වීය ගමනක්. මොකද අපි පෞද්ගලිකත්වය රමුණු කරගන්නේ නැතිව යන ගමනක් කියන එක අවබෝධ කරගත්තාම ඒක ආශිර්වාදවත් ගමනක් බවට පත් වෙනවා. ඉතින් ඒ සුභ ගමනට හදවතින් සුභපතම එකතු කරනවා. ස්තුතියි ඔබට.
2: බොහොම ස්තුතියි මොනිකා. මගේ ලේඛනයේ පවතින පාඨකයින් නිසා ඒ වගේම ඔබේත් මගේත් මේ කාර්යභාරයේ පවතින ශ්‍රාවකයන් නිසා ඒ සියලුම දෙනාටත් ස්තුතිය වගේම සුබ රාත්‍රියක් අපි ප්‍රාර්ථනා කරන්න ඕන. ඉතින් මම හිතනවා මේ කාර්යය ඇතුලේ අපිට ලේඛනයෙන් එහා ගිය මානව ශිෂ්ටාචාරය ඇතුලේ තියෙන ඒ අපූර්ව කතාන්දරයේ ප්‍රබන්ධ අපේම කතාව මතු කරගන්න ඔබ දරන උත්සාහයට මම හිසනම ආචාර කරනවා. ඒක යම් හුදු මාධ්‍ය භාවිතයක් නෙවෙයි. එතනින් එහාට ගිය මානව ශිෂ්ටාචාරය ඇතුලේ කළ හැකි හරි අපූර්ව රසවින්දනාත්මක සාකච්ඡාවක්, ඒක සංවාදයක්. ඉතින් ඔබට මේ කාර්යය දීර්ඝ වශයෙන් තවත් ඉදිරියට කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්.
1: සුබ රාත්‍රියක්. නැවත තවත් සුන්දර සවකදී අපි හමු වෙමු. මේ

ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0111 679 579

0: channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
0: ලක්හඬ Golden Voice.
2: අපි සොයන්නේ නුඹේ හඬයි.
1: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ Golden Voice.
1: ලක්කන්න වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන්න YouTube නාලිකාවට.
3: ලක්කන්න YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: FM 93.5, FM 93.7, ලක්හඬ, Radio ITN.
2: වෙලාවරාත්‍රි 10යි ඔබ මේ ලක්හඬ අහගෙන ඉන්නේ. ජීවිතේ සමහර හීන තියෙනවා අපිට ටිකක් හැබෑ කරගන්න අමාරු කියලා හිතන. එතකොට අපිට හිතෙනවා මේ වැඩේට මට වාසනාව තිබ්බනම් මම මේ වැඩේ කරගන්නවා නේ කියලා. ඔයා අන්න එහෙම තැනකදී වාසනාව ට්‍රයි කරනවා නම් ගන්න NLB ලොටරි ටිකට් එකක්. හරි, මේ ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB.

0: අයිබෝවන් දවසේ ගෙවිලා යන පෑ 24 තුල වාසනාවන්ත පෑ භාගයක් තියෙනවා ඔබේ ජීවිතය වාසනාවන්ත විදියට වෙනස් කරන. මේ පෑ භාගයට අපි නමක් දෙනවා වාසනාවේ සුබ අඩහෝරාව කියලා. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ ඔබට වාසනාව ගැන NLB ජාතික ජයවත්. අපිට හැමදාමත් ශක්තියක් වෙන අපේ ලොතරැයි අලවි ජාලයේ අලවි සහායක මහත්ම මහත්මීන්ටයි මේ විශේෂ මතක් කිරීම. ඔබගේ එක වසරේ සිට 13 වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබන දුවා දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල හරහා ලබා දෙන ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහන මේ වන විට රට පුරාම ක්‍රියාත්මක වෙනවා. මෙවෙනුවෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේද දායකත්වය ලබා දෙන බව අපි බොහොම සතුටින් වගේම ආඩම්බරෙන් ඔබට මතක් කරනවා. ඒ වගේමයි මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අදාළ අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔබට ලබා ගත හැකි අතර ඒවා කඩිනමින් සම්පූර්ණ කර මෙම වැඩසටහන සඳහා ලියාපදිංචි වෙන්න කියලත් අපි ඔබට බොහොම ආදරෙන් මතක් කරනවා. අදත් NLB ජාතික ජයවර්ධනේ පරිගණක නිලවාර්තාව අපිට ලබා දෙනවා ගීතිකා ජයවර්ධන මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඝනකාධිකාරී ජනිතා ජයවර්ධන මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී WK ප්‍රියදර්ශනී මහත්මිය අද දවසේ අපිට සමගින් එකතු වෙන. වාසනාවන්ත ලොතරැයි වර්ග 8න් මුලින්ම අතට ගන්න NLB ජය. පන්සිය 85 වෙනි වතාවටත් ඔබේ අතට සල්ලි දෙන්නයි අදත් අපි ආරම්භ කරන්නේ වාසනාවන්ත NLB ජය දිනු මැදීම. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය S, ජයග්‍රහී අංක 0.263. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට ₹1,05,000 ජයග්‍රහකින් 354 දෙනෙක් වගේම ₹50,000 ජයග්‍රහකින් 8,908 දෙනෙක් බිහි කළා තියෙනවා.
1: Today's selected English letter is S. The winning numbers are 0, 2, 6 and 3.
0: අද NLB ජය තුලින් ₹1,05,000 ජයග්‍රහකින් 2 දෙනෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා පියසිරි රාමවික්‍රම පින්නදුව, ආර් මනෝහරදාස් වැල්වැටිතුරේ. ඒත් එක්කම ₹50,000 ජයග්‍රහකින් 36 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද දවසේ NLB ජය තුලින් වාසනාවන්තයින් 76,858 දෙනෙකු අතරේ ₹70,13,120 මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් තැගි වැඩි වුණු නියත ධනයෝග හඳහන 1626 වෙනි දින මැදමේ වාරයයි අපි දැන් ආරම්භ කරන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය කටක. මුල්ම ජයග්‍රහී අංකය අංක 12. ඊළඟට ඔබට වාසනාව ගේනවා අංක 9. ඊළඟ ජයග්‍රහී අංකය අංක 43. අවසන් ජයග්‍රහී අංකය අංක 13. අපේ රටේ ශක්තිය රණවිරුවන්. ඔවුන් රැකගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 12 දෙනෙක් එක්ක ₹1,10,000 ප්‍රථම ත්‍යාගලාභීන් 181 දෙනෙක් බිහි කළා තියෙනවා.
1: Today's selected zodiac sign is Cancer. The winning numbers are 12, 9, 43 and 13.
0: අද හඳහන 1626 වෙනි දින මැදමේ වාරයේදී රට පුරාම වාසනාවන්තයින් 1,31,102 අපි බිහි කළා. ඔවුන් අතරේ ₹79,10,100 මුදලකුත් අපි බෙදා දුන්නා. හෙට දවසේ තඳහනක් ඔබ මිලදී ගන්න ඔබ දිනා ගන්න ඔබේ සුපිරි තෑගේ වටිනාකම ₹39,27,325. ගොවි දෑත් ශක්තිමත් කරන ගමන් ඔබට වාසනාව උදා කරන සත් දිනම ජයනියත ගොවිසෙත. මේ වාසනාවන්ත 4559 වෙනි දින මැදීම. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය O. මුල්ම ජයග්‍රහී අංකය අංක 22. ඊළඟ ජයග්‍රහී අංකය අංක 58. ඊළඟට වාසනාව ගේන්නේ අංක 49. අවසන් ජයග්‍රහී අංකය අංක 41. කෘෂිකර්මාන්තයේ නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන ගොවිසෙත ලොතරැයියෙන් මේ අවුරුද්දට විතරක් සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් එක්ක ₹1,20,000 ප්‍රථම ත්‍යාගලාභීන් 80 දෙනෙක් අපි බිහි කළා තියෙනවා.
1: Today's selected English letter is O. The winning numbers are 22, 58, 49 and 41.
0: අද ගොවිසෙතෙන් ₹1,20,000 ප්‍රථම ත්‍යාගලාභියෙක් අපි බිහි කරනවා. වාසනාවන්ත ලොතරැයිපත් අලෙවි කරනවා දියතලාව අලෙවි නියෝජිත PB මනතුංග මහතා. ඒත් එක්කම ₹2,50,000 වාසනාවන්තීනුත් 4 දෙනෙක් අද දවසේ බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා නන්දලාල් මහකුමාරගේ කොට්ටාව, යමුනා නන්දනී මහර, SMK විජය නාරහම්පිට, ඒත් එක්කම කොළඹ දිස්ත්‍රික්කයෙන් උත් වාසනාවන්තයෙක් බිහි වෙනවා. යනුවද දවසේ සමස්ත වාසනාවන්තයින් 121,184 දෙනෙකු අතරේ රුපියල් 1,28,400 මුදලක් අපි බෙදා දුන්නා. සත් දිනම ජයනීත ගොවිසෙතෙන් හෙට ඔබ දිනා ගන්න සුපිරි තෑග රුපියල් 8,44,07,825,756. දවස සුබයි සිහින දිනයි තෑගි වැඩි වුණු සුබ දවසක් ලොතරැයියේ ඔබට දැන් පුළුවන් ඉලෙක්ට්‍රික් යතුරු පැදි හෝ මුදලින් රුපියල් 105 තෑගි දිනා ගන්න රුපියල් 50,000 තෑගි දිනා ගන්න ඒ විතරක් නෙමෙයි ප්‍රවර්ධන තෑග අංකය ගල්පා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත් සෙසු තෑගිත් මදිනෝ කියන්න දිනා ගන්න. එවනම් මේ ආරම්භ කරන්නේ සුබ දවසක් 433 වෙනි දිනෙමෙයි. අද ජයග්‍රහී ලග්නය කුම්භ. පළමු සුබ අංකය අංක 65. ඊළඟ සුබ අංකය අංක 43. ඊළඟ සුබ අංකය අංක 59. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 2820. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් මේ අවුරුද්දට රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 338 දෙනෙක් අපි බිහි කළා තියෙනවා.
1: Today's selected zodiac sign is Aquarius. The winning numbers are 65, 43 and 59.
0: අද සුබ දවසක් තුලින් රුපියල් 105ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් දෙදෙනෙක් බිහි වෙනවා. ලොතරැයිපත් අලෙවි කරනවා S. සිව සත්‍යරාජන් චුන්නාකම් සහ අනෙක් වාසනාවන්තයා කෑගල්ල දිස්ත්‍රික්කයෙන් බිහි වෙනවා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 6 දෙනෙකුත් අද බිහි වෙනවා. ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 40 දෙනෙකුත් අද අපි බිහි කරනවා. ඒ අනුව සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 107,633 දෙනෙකු අතරේ රුපියල් 98,41,420 මුදලක් අද අපි බෙදා දුන්නා. තවත් ලොතරැයි වර්ග 4කින් ඔබව දිනවන්න දැන් සූදානම් ඉන්නවා ශිරෝමි සමගින් ජේමන්.
1: මීළඟට මෙගා පවර්
2: සුබ දවසක්
3: අලුත් වෙලා
2: පහසු වෙලා තෑගි පැඩි වෙලා අංක එකයි ලග්න එකයි
3: සියයක්ම ඔබ යටි
2: අංක දෙකක් ගැලපුණාම
3: රුපියල් 1000ක් නැතේ
2: අංක දෙකයි ලග්න එකයි
3: 2500ක් අතේ අංක 3ට
2: 50000
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000
2: අංක 3යි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
0: වාසනාව සොයන ඔබට දැවැන්තම සුපිරි ත්‍යාග මුදල් දිනා දුන් NLP Mega Power රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් අපි ඔබට දිනා දුන්නට පස්සේ ලංකාවේ යළිත් වරක් සුපිරි ත්‍යාග ලාභය සොයන්නයි මේ සූදානම. NLP Mega Power ලොතරැයියෙන් ග්‍රෑන්ඩ් වෙනසක් සිදු කරමින් Mega Power ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට දැන් ඔබ දකින මේ නවීන සුපිරි මෝටර රථය ඔබට හිමි කර ගන්න පුළුවන්. එහෙනම් සුපිරි ත්‍යාග තුනක්ම පෙරමුණේ තියාගෙන අපි සූදානම් ආරම්භ කරන්නේ NLP Mega Power 2665 වන දිනුම් ඇතින්ම. අද ජයග්‍රහින් 20 අක්ෂරය W. මෙගා පවර් අද සුපිරි අංකය අංක 26. අද වාසනාවන්ත පළමු ජය අංකය අංක 53. ජයග්‍රහී දෙවන අංකය අංක 26. තුන්වන ජය අංකය අංක 25. සිවන වාසනාවන්ත අංකය අංක 28. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් මෙවසරට සුපිරි ත්‍යාග 6ක් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 68 දෙනෙක් බිහි කළා.
5: Winning English letter is W. Super number is 26. Winning numbers are
0: 53, 26, 25 and 28. රුකල NLB මෙගා පවර් හෙට දවසේ මෙගා සුපර ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,73,11,322යි පවර් සුපර ත්‍යාගයේ රුපියල් කෝටියක් වගේම ග්‍රෑන්ඩ් සුපර ත්‍යාගයට සුපිරි මෝටර රථයක් ඔබට දිනා ගන්න පුළුවන්. දෙදහස් තුන්සේ 47 වතාවට ජාතියේ මහා ධන සම්පත ධන නිධානයෙන් දැනට සූදානම් ඔබට වාසනාව උදා කරා. අද වාසනාවන්තින් 20 අක්ෂරය N. පළමු වාසනාවන්ත අංකය අංක 61. ජයග්‍රහී දෙවන අංකය අංක 57. තුන්වන ජය අංකය අංක 16. අවසන් ජයග්‍රහී අංකය අංක 52. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුම දායක වන ධනනිධානය ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 3 දෙනෙක් වගේම ලක්ෂ 20 ප්‍රථම ත්‍යාග ලාභින් 43 දෙනෙක් බිහි කළා.
5: winning english letters n winning numbers 61 57 16 and 52
0: එනෙපි ධනනිධානෙන් අද දවසේ ලක්ෂ 2 බැගින් දිනා ගන්න උපතරින් වාසනාවන්තයන් 3 දෙනෙක් සමත් වෙනවා. ලොතරේ පත්තල් විකරන්නේ පී පුංචි හේවා රත්තුලුකම රජිත ප්‍රසාද් ඕසිල් WMGC වීරකෝන් දෙහි අත්තකණ්ඩ යන අලිවිනිර්තවරුන් යන වාසනාවන්තයන් 88,572 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 54,47,440 මුදලක්. 2025 වසර සිට මේ දක්වාම රුපියල් කෝටි 13ක් කෝටි 12ක් කෝටි 9ක් වගේම කෝටි 8ක් ඔබට දෙනා දුන් NLB ධන නිධානින් හෙට දවස ඔබට තිල්ල කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 8,58,15,83,720 මුදලක්. ඔබේ වාසනාව වෙනුවෙන් ලොතරැයි ලොව රජකිරුළ මහජන සම්පත 6317 වන වාසනාවන්ත දිනු මැදීමයි දැන් අපි ආරම්භ කරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U ජය අංක 383777. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුව දායක වන මහජන සම්පත ලොතරැයෙන් මේ වසරට සුපිරි ත්‍යාග ලාභින් 15 දෙනෙක් වගේම ලක්ෂ 25 ත්‍යාග ලාභින් 287 දෙනෙක් බිහි කළා.
5: winning english letters U winning numbers are 3, 8, 3, 7, 7, and 7.
0: ඉතා සතරින් මතක් කරනවා NLP මහජන සම්පත වාසනාවන්ත දිනුම් ඇදීමෙන් අදත් ලක්ෂ 25කට ඊමකම් කියන වාතරින් වාසනාවන්තයෙක් සමත් වෙනවා. නොතරේ පතල්වි කරනවා HKJ ද සිල්වා කඩවල අලිවිනිර්තවරයා. ඒ වගේම ලක්ෂ බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 20 දෙනෙක් සමත් වෙනවා. නොතරේ පතල්වි කරනවා සංජය කරුණාරත්න නාවුල, K විජේසිංහ ගලින් බිදුනුවැබ, W ප්‍රසන්න තනමල්විල, RRC රත්නායක තුල්හිරිය, AS ප්‍රේමරත්න හෙට්ටිපොළ, AM අනුලාවති මාණික්තිවල, R සුදර්ශන් මන්තිකයි, S කණිකලිංගම් යාපනය, MW පියසේන ඇටම්පිටිය, PMR ප්‍රේමසිරි බතුල්ල, ID සිරිපාල කුරුපිට, ප්‍රී ප්‍රදීපන් මඩකලපුව, N රුක්මාදවන් ආර්යම්පති, L ජිනවති බණ්ඩාරගම, අමිල ජයමාන ජායල, K ගාමිණි බොරැල්ල, ශිරෝමි දීපිකා රාගම, RK රත්නායක පල්ලේගම, FH නිමල් මැල්සිරිපුර, දිනේෂ් කුමාර අබම්පුල යන අලිවිනියුජිතවරුන්. එයනුව අදත් වාසනාවන්තයන් 260,101 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 2,82,320 මුදලක්. දිනක ජයනීත මහජන සම්පත හෙට දවස ඔබට තිරණය කරන සුපිරි ත්‍යාග මුදලේ වටිනාකම රුපියල් 2,56,49,752 මුදලක්. අද වේදවට අද සම්පත 892 වාසනාවන්ත දිනුම් ඇදීමෙනිත් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. ඔබ දන්නව මහජන සම්පත අද ඔබට තෝරා දුන් වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයත් අවසන් ජය අංක 4ත් අද සම්පතෙන් ගලපා ගැනීමෙන් ඔබට වාසනාව උදා වෙන බව. ඒ අනුව අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය U ජය අංක 3777. අද සම්පත ටුඩේ winning english letter is U and winning numbers are 377 and 7. ඒ අනුව අදත් 250,000 බැගින් දිනා ගන්න ඔබ අතරින් වාසනාවන්තයන් 2 දෙනෙක් සමත් වෙනවා. ලොතරේ පත්තල්වි කරන්නේ SHN උදේනි රාජගිරිය, සුභද්‍රා කාන්ති මැදිරිගිරිය යන අලිවිනෝජිතවරුන්. ඒ වගේම රුපියල් 50,000 බැගින් දිනා ගන්නත් ඔබ අතරින් වාසනාවන්තයන් 48 දෙනෙක් සමත් වෙනවා. ඒ අනුව සමස්ත වාසනාවන්තයන් අතර අද සම්පතින් අපි බෙදා දුන්නා රුපියල් 1,15,89,600 මුදලක්. ඒ අනුව අදත් වාසනාවන්ත ලොතරැයිපත් 8ක් තුලින් රට පුරාම වාසනාවන්තයන් 931,544 දෙනෙකු අතර අපි බෙදා දුන්නා රුපියල් 8,07,5120 මුදලක්. සුපුරුදු විදිහට හෙටත් ඔබට වාසනාව උදා කරන්න අපි සූදානම්. එතෙක් මතකේ තබා ගන්න ජීවිතයේ සෙහිනේට
5: වාසනාවේ ආශිර්වාදය.
0: NLP

එය විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN. ලොවක් සනසන ඔහු

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේ එන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

අපසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

ඒ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ

රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබාධමේ නියාමය හෙවත් ධම්ම නියාමයයි. මොහොතක් සිතමු.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලිඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

දුකට මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ

ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: गजक सूत्र देश नाव देश ज्ञानन वहंसी गंपुल मीथलाव कहुमन रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुमरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධවීමය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩාත් දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් සුවාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොඑක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ

අනුභවයෙන් ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුර වේවා.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම. පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්

යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස්පහත්වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා.

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ.

නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා.

නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මායේ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මායේ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක්, කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත්, ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. ඒ සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ටඵල බෝධීන් වහන්සේලා දෙතිස්ඵලරුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තු වෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුව ප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

FM 93.5 FM 93.7 Lakhanda Radio ITN

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත්ත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ. යහපත් අදහස් වල ශක්තිය ශබ්ද තරංගයට මුසු වී බොහෝ ඈත සිටින සසතයන් වෙතද විකාශය වෙයි. පිරිදි ලයාන්විත නාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකේ. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර

0: ඉවලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි. කායික වූත් මානසික වූත් සැනසිල්ල සඳහා මේ උතුම් පිරිත් දේශනා ඒකාන්තයෙන්ම පිහිට වෙනවා. එනිසා මේ ශ්‍රවණය කරන, මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල ශ්‍රී පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ